මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි.

ජීවිතයට දුම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

වීරයා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහ පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013036.
1: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
2: මොහොතේ වතුර බොන්න පුළුවන්ද? බෑනේ. හැබැයි සයුරේ පැන්තොට සොයමින් වැළපෙනවා. වතුර හැදෙන මල් කඳු මුදුන්වල දකින්න පුළුවන්ද? බෑනේ. ඒ වුණාට ගිරිහිස ඉදවර සොයමින් ලත වෙනවා. දැනෙනවද? දැනෙනවද? සාහිත්‍යයත් ජීවිතයක්. ජීවිතයත් සාහිත්‍යයක්. ඉතින් මේ හැම රහත්ම දැනෙන රහම වයිබ් එක නම් ඇල්ෆා ස්ටුඩියෝ. ඇල්ෆා ස්ටුඩියෝ. සතිය දවස්වල උදේ 6ට. උදේ 6ට.
3: Brought to you by
4: හරිදේ හරි තැනින් අරගන්න. Vision Care. සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
5: රටකට බන අහන්න කියා දුන් දවස අවසන ඇසෙන සදහම් සුරය.
6: සදහම් සුරය.
7: Net FM ධර්ම දක්ෂිනා. ධර්ම දක්ෂිනා.
8: මතක හිටිනම පින්කමක් ජීවිතේ කරගන්න උන පින්වත්. ඒ පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි කරන කාරණාව.
9: මාර්යා පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාසන.
10: අම්මා රැක්කා වගේ කවුද රකින්නේ? තාත්තා රැක්කා වගේ කවුද රකින්නේ පුතා?
11: Taman tamange sasara gane hitala karana pinkam pinothuni karannu nandu wenna.
5: Divayine chira prakatama yativara sarin බුදු බණ අහන හෝරාව
7: Net FM ධර්ම දක්ෂිනා.
6: ධර්ම දක්ෂිනා.
5: හැමදාම රෑ 9ට රේඩියෝව ළඟ රටම බණ අහන වෙලාව.
12: 1947 දී මෙක්සිකෝවලදී තමයි මචං ওই සිද්ධිය වෙන්නේ.
13: ඔතනින් පස්සේ උන දේවල් හරි පුදුමයි.
14: මෑන්හට්න් ප්‍රොජෙක්ට් එක සාර්ථක වෙනවා.
12: 1958 දී ඔත්තු බලන චන්ද්‍රිකා කක්ෂගත කරා.
13: 60 දී ඉන්ටර්නෙට් හොයාගත්තා.
14: 69 දී හදටත් යනවා.
13: 2000 වෙනකොට මුන් ලෝකෙම අල්ලලා.
12: දැන් හිතන්නේ මේ ඔක්කොම කරේ මිනිස්සු කියලාද?
15: මිස් කරගන්න බැරි රහස් දැනගන්න. කොයිසක් වෙලත් අහන මෝනින් ෂෝ එක. සතියේ දිනවල උදේ 7ට.
7: Net FM. Algo Town.
3: Brought to you by
0: හෝමාගම බෙරුකෙටේ තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චේසක් රුපියල් 685,000 සිට මුලින් 140යි. ඉතිරිය මාස 24න් පොලී රහිතව ගෙවන්න කොට්ටාවට විනාඩි 15යි. අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22.
16: ලෝම දන්න Samsung ගන්න හොඳම තැනයි Damro.
17: Samsung ගන්න හොඳම තැනයි Damro.
18: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලී අනුපාත 0.117388 අමතන්න.
19: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නේ Fortune Oil තමයි.
20: ඔව් ඉතින් Fortune Oil අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
21: රැකවරණය ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
22: ප්‍රමිතියෙන් ගුණයෙන් පෝෂිත විජයකුරක්කන් පිටි
23: විජයකුරක්කන්
24: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
7: Net FM Algo Town
25: කවදත් අලුත් කාගෙත් net
5: සිත නිවන සර්වාගමික දහම් සඳල්ල කිතු දහමෙන් ඔබේ දිවියට
26: ප්‍රේමවන්ත දරුවෙනි ඔන්න අද දවසේ ඔබේ නිවහනට ගොඩවදින මම සමිදානන් වහන්සේගේ වදන් මෙන්න මෙහෙම කැටි කරනවා ඔබේ අසල්වැසියා කවුරුන්ද මතකද උන්වහන්සේ අසල්වැසියා පිළිබඳව උපමාවක් වදාරනවා යහපත් සමරිතානුවරයා පිළිබඳ උපමාව. හොර මුලකට අසු වුණු මිනිසෙකු පහර කනු ලබනවා. ඔහු දුබල වී පාරයිනේ වැටී සිටිනවා. ඒ මගින් ලෙවිවරේ කියනවා, "ඔහු මගහැර යනවා." පූජකයෙක්ද ඒ මගින් යන්නේ මගහැරමයි. සමරිතානුවරයෙකුගේ යුදාවරුන් නෙතරම් මායින් නොකළ සමාජ මට්ටමින් පහළ යැයි ඔවුන් සම්මත කළ සමරිතානුවා ඒ මගින් යන අතර ඌවටෙන් කරන්න තමාගේ කොටුලුවාගේ පිටින් බසිනවා. යහපත් ලෙස බේද දුර්ලමින් කරන්නට ඕනෑදී සිද්ධ කරනවා. එකී සිදුවීම ඇතුලේ උපමාව වදාරන ජේසුන් වහන්සේ අහනවා, පහරකෑ යුදයාට සමරිතානුවරයා නොවේද අසල්වැසියා වූයේ කියා. එබැවින් ඔබ ඔබේ අසල්වැසියා කරගන්නට ඕනෑ. එනම් ඔබේ දයාවේ දෑත දිගු හැරෙන්නට ඕනෑ. ඕනෑම කෙනෙකුට කිසිදු බලතාවයක් බලපෑමක් නොමැතිව කිසිදු බාහිර බලපෑමකින් තොරව ඔබට එසේ ආදරය කරන්න හැකිනම් ඔබ ක්‍රිස්තු ශ්‍රාවකෙක්. ඒ භාග්‍ය ඔබට ලැබේවා යැයි මම සම්විධානන් වහන්සේව යදිනවා. ඔබට ජේසු පිහිටයි.
1: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට
2: ආයිබුවන්. ගෞරවනීය මා ආදරණීය සහෝදර සහෝදරියනි, මේ සුන්දර දවසේ සුන්දර උදෑසන සාමය එකමුතුකම කියන්නේ මොකද්ද කියන එක ශුද්ධ කුර්ආනයේ කොහොමද කියලා තියෙන්නේ. ශුද්ධ කුර්ආන අල්ලා දෙවියන් වහන්සේ පවසනවා, වඅතසිමු බිහබ්ලිල්ලාහි ජමීඅ වලා තෆරකු. ඔබ සාමය සමගිය සහෝදරත්වය කියන කඹය තදින් අල්ලා ගන්න. ඔබ වෙන් නොවන්න කියා අල්ලා දෙවියන් වහන්සේ පවසනවා. ඇයි මේ සාමය සමගිය සහෝදරත්වයට එකමුතුකමට කඹය පැවසුවේ? කඹය හැදිලා තියෙන්නේ කොහොමද? කොහු එකට එකට අමුණලා ඒක ලණුවක් බාට පත් වෙලා, ලණුව එකට එකට අමුණලා ඒක කඹයක් බාට පත් වෙලා තියෙනවා. මේ කඹය සිංහල අවුරුදු කාලයේදී කඹ ඇඳීමේ තරඟයේදී කඹය දෙකට කැඩිලා විසිමුණා කියලා අපි කියන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. කඹය හරි ශක්තිමත්. මේ වගේ මේ කඹයේ තියෙන හැම පුරුකක්ම, හැම කොහු කැල්ලක්ම ඒක අපගේ ජාතිය, මුස්ලිම් වේවා, බෞද්ධ වේවා, ක්‍රිස්තියානි වේවා, සෑම සහෝදරයන් මේ සහෝදරය එකමුතු වෙලා තමා මේ කඹය හැදිලා තියෙන්නේ. මේ කඹය ඉබේ කැඩෙන්නේ නැහැ. නමුත් පොඩිම පොඩි බේත්තලයක් අරගෙන ඒ විෂ බීජය මගින් කැපිල්ලක් දැම්මොත් ඒ මගින් ඒ කඹය කැඩෙන්නට පුළුවන්. ඒ නිසා අපි සෑම කෙනෙක්ම එහෙම විෂ බීජ වලට ඉඩ නොදී අපි ඒ කඹය ශක්තිමත්ව තබා ගනිමු. බෞද්ධ, මුස්ලිම්, මැලේ, බර්ග, හින්දු කියන සෑම ජාති එකතු වෙලා ඒ කඹය ආරක්ෂා කරමු. ඒත් අල්ලා දෙවියන් අපිට වාසය ලබා දෙනු මැනව.
1: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට

0: FM 95 94.8 දිවයින පුරා Net FM Alpha Studio
1: brought to you by
2: Haride Hari Tanin Naraganna Vision Care සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්

0: Netta FM Alpha Studio with Vishan Kaya, Kasuni and Gehansa.
1: Good morning, Kasuni Aki.
2: Very good morning, Hamotama. FM 95.8 හැමෝම මේ වෙලාවට ලස්සනටම දවස පටන් ගන්න ලෑස්ති වෙලා ඉන්න වෙලාව උදේ 6යි විනාඩි 5යි. ගෙහස වගේම අපි අනිත් අයවත් ගොඩාක් ආදරෙන් පිළිගන්න ඕන නේද? ඉතින් මේ බ්‍රහස්පතින්දා අද සැප්තැම්බර් 3 වෙනිදා. මොනවද ගෙහන්සට කියන්න තියෙන්නේ ඔයා අහගෙන ඉන්න ආදරණීයන් හැමෝටම?
1: මට කියන්න තියෙන්නේ කස්සුනි අක්කි, අද හරිම ලස්සන දවසක්. ඉතින් අද දවසේ අපිට එක එක ජීවිතේ පුංචි පුංචි මොහොතවල් එනවනේ. ඉතින් ඒ පුංචි පුංචි දේවල් අගය කරන්න අපි ඉගෙන ගන්න ඕනේ. මොකද ලස්සනම මතක හැදෙන්නේ ඒ පුංචි දේවල් වලින්. අනිත් එක කසුණියකි, මම මේ අවුරුද්දේ ඉගෙන ගත්ත හොඳම පාඩම තමයි මොකක්ද කියලා දන්නවද කසුණිය?
2: මොකක්ද කියලා කියන්න බලන්න. ඉගෙන ගත්ත හොඳම පාඩම අපි බලමු මොකක්ද කියලා.
1: ඉගෙන ගත්ත හොඳම පාඩම තමයි අපි හැමදේ ගැනම අවබෝධයෙන් ජීවත් වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපිට ජීවිතේ ගොඩාක් ප්ලෑන්ස් තියෙනවානේ, මෙහෙම කරනවා අරහෙම කරනවා කියලා. ඔව්, එහෙම ප්ලෑන්ස් තියෙන්න ඕනේ තමයි. හැබැයි කසුණියකි, දැන් අපි බුද්ධ ඝමෙත් ඉගෙන ගන්නවා හැමදේම

0: හැමෝටම දැන් පැයක් නම් ඒ පැය හැමෝටම ඒ විදිහම තමයි නේද? ඉතින් අපේ මේ තියෙන කාලයෙන් උපරිම ප්‍රයෝජනය අරගෙන අර ගෙහන්ස කියවා වගේ මේ මොහොත ලස්සනට විඳින්න පුළුවන් වටපිටාවක් අපි හදාගමු. සියලු දේවල් අවබෝධ කරගෙන හැමදේම අවබෝධ කරගන්න පුළුවන් මානසික මට්ටමක් හදාගෙන අපි අද දවසත් අරගෙන යමු. දැන් මෙහෙම කතා කරනකොට වෙලාව උදේ 6 විනාඩි 7කුත් වෙලා තියෙනවා. ඉතින් බලන්න කාලය යන විදිය. දැන් මෙහෙම කාලේ අනකොට හිතුවටත් වැඩි ඉක්මනින්ම ශිෂ්‍යත් ප්‍රතිඵල ආවා. ඉතින් අපි හැමෝම බලාගෙන හිටපු ශිෂ්‍යත් ප්‍රතිඵලවල දැන් එහෙම දැක්කහම මොකද හිතුනේ?
1: ඇත්තටම කසනියකි මේ මට මගේ ශිෂ්‍යත් කාලේ මතක් වුණා.
0: ඉතින් දැන් හැමෝම අර පහුගිය දවස්වල මේ ගොඩාක් කතාවට ලක්ුණු මල්ලි බබා හිටියනේ. අර බෝල මල්ලි බබා
1: ඕනේ.
0: ඔය දැක්කනේ එයාගේ වීඩියෝ එක.
1: ඔව් මම දැක්කා දැක්කා.
0: ඉතින් හැමෝම දැන් මේ එයාට ලක්ුණු කීයද කීයද දන්නේ නැහැ. මේ කොල්ලනම් විභාගය අනිවාර්යම පාස් වෙන්න ඕන කියලා තිබ්බා. ඒ විදිහටම එහෙම වුණා කියලා මම දැක්ක සමාජ මාධ්‍යය ගැන තමයි වැඩිපුරම වෙලා තිබුණේ. ඒ කොහොම වුණත් ශිෂ්‍යත් ප්‍රතිඵල වලින් හැමදාම වගේ සමත් වුණ ඔයාටත් අසමත් වුණ ඔයාටත් අපි ගොඩාක් ආදරේ. සමත් අසමත් කියන එක තීරණය වෙන්නේ අපි ජීවිතේ ගත කරන විදියට, මේ මොහොත ගත කරන විදියට. දැන් ශිෂ්‍යත්වයේදී කඩේම ලකුණක් තියෙනවනේ ගෙහන්ස. දැන් ශිෂ්‍යත්වය අපි හිතමු 140ක් හරි 130ක් හරි 110ක් හරි එහෙම එක එක ලකුණු තියෙනවනේ. 190 ගණන් 180 ගණන් එහෙම එහෙම. හැබැයි කඩේම් ලකුණ පාස් කරගෙන ගිය අය තමයි අපි සමත් කියලා කියන්නේ. එතකොට එහෙම නැති අය අසමත් වෙනවාද? ඒක එහෙම වෙන්නේ නැහැ. ඒක අපි හිතන විදිය අනුව තමයි. ඒ වුණාට ඉතින් අර ඕනම දෙයක ජය පරාජය කියලා තෝරන විදියක් තියෙනවනේ. ඒ අනුව ශිෂ්‍යත්ව විභාගයටත් කඩේම් ලකුණක් තියෙනවා. ඉතින් ඒ කඩේම් ලකුණ පාස් කරගෙන යන්න ඕනු හැමෝටම, යන්න පුළුවන් උන හැමෝටම ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් සුබ පැතුම්. හැබැයි අසමත් වුණු ඔයාටත් ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් සුබ පැතුම්. ඉදිරි ජීවිතය සාර්ථක කරගන්න ගෙහන්ස මොකද කියන්නේ?
1: අනිවාර්යයෙන්ම ඔයාලගේ අනාගතේ ලස්සන කරගන්න.
0: එහෙනම් අද ඒ වගේ මීට අවුරුදු දෙකකට කලින් ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන්න කෙනෙකුත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. එයත් එක්කත් අපි කතා කරමු මේ සින්දුවෙන් පස්සේ. Facebook live එකටත් එන්නකො හෙමින් හෙමින්.

0: ස්ටඩියෝ වෙලාවතේ හය විනාඩි 12යි. ගහන්ස දන්නවද මේ පාර ශිෂ්‍යත්ව ප්‍රතිඵල වලින් වැඩිම ලකුණු තියෙන කුරුණෑගලට. අද කුරුණෑගලින් තමයි ඇල්ෆා ස්ටුඩියෝ එකේ දක්ෂතා හැකියා අරගෙන ඇවිල්ලා ඉන්නේ.
1: ඒකනේ.
0: කවුද මේ?
1: අද ඇවිල්ලා ඉන්නේ කුරුණෑගල මහින්ද විද්‍යාලයේ සිහන්ස රණසිංහ.
0: සිහන්ස, good morning.
2: Good morning.
0: කොහොමද මෙයා දැන් මේ සිහන්ස මට මුලින්ම මැසේජ් එක දාපු දවසේ කොහොමද දන්නවද මැසේජ් එක දැම්මේ
1: කොහොමද කසිනිය
0: මම බස් පුතා එහෙම තමයි මට මැසේජ් එක දැම්මේ ඇත්තටම මෙයා බස් පුතෙක් තමයි හරිද අපි විස්තර කොහොමද කියලා කියන්නම් ඉක්මනට මෙන්න netfm facebook live එකට මේ බස් පුතා කවුද කියලා බලන්න විස්තර අහනකොට දැනගන්නකොට ඇයි එහෙම කියන්නේ කියලා දැනගන්න පුළුවන් නේද සිහන්ස ඉතින් සිහන්ස ගැන විස්තරයක් කරන්න කියලා කිව්වොත් මොනවද ඔයාලට කියන්න පුළුවන්?
2: මගේ ගැන විස්තරයක් කියනවා නම් මගේ නම RY සිහන්ස රණසිංහ. මම ඉන්නේ කුරුණෑගල. මගේ පාසල කුරුණෑගල මහින්ද විද්‍යාලය. ඉතින් මගේ පවුලේ කට්ටිය ගැන කියනවා නම් මගේ අප්පච්චි නම ආසංක ප්‍රදීප් රණසිංහ. එයා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කුරුණෑගල දකුණු ඩිපෝයේ රියදුරෙක් හැටියට වැඩ කරනවා. මගේ අම්මා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ වැඩ කරමින් ඉන්නවා. තව මට නංගි කෙනෙක් ඉන්නවා.
0: කොහොමද විස්තරේ? ආයි ඔක්කොම විස්තර ඇතුව කියන පුතෙක් තමයි මේ. එහෙම වෙන්න එපැයි මෙහෙම වැඩ ගොඩක් කරනකොට. දැන් සිහන්ස මේ සිහන්සලු ගහන්සට මේ අවස්ථාව දෙනවා මේ ඇල්ෆා ස්ටුඩියෝ දැන් අද මේ පේන දේවල් එක විස්තර කරන්න.
1: කසුනියකි අද මෙතන හරිම කලර්ෆුල්.
0: ඇයි එහෙම වෙලා තියෙන්නේ?
1: මෙතන ලස්සන බස් ගොඩාරියක් තියෙනවනේ.
0: ඒකනේ. දැන් මේ සිහන්ස හරිම දක්ෂයි බස්වල වැඩගෙන කියද. හරිද? මෙයා බස් ගැන විස්තර හොයනවා, චිත්‍ර අඳිනවා, හරි සජීවී විදිහට බස් නිර්මාණය කරනවා. මේ ගැන මම කියනවට වැඩිය මං හිතන්නේ සිහන්සගේ කටහඬින් අපි අහලා බලමු. මේ ගැන විස්තරයක් කියන්න බලන්න මැනික.
2: මේ බස් මං හදලා තියෙන්නේ PVC foam board කියන જાතියෙන්. ඊට පස්සේ මට කම්පියුටර් එකක් නැහැ. අපේ පුංචිගේ කමියුනිකේෂන් එකක් තියෙනවා. මං ඒකෙන් තමයි ස්ටිකර් ඩිසයින් කරලා මේ අලවන්නේ මේවට. මම ඒව ඩිසයින් කරන්නේ. මේවා දක්වන්න පුළුවන්.
0: රෝද තියෙනවා. මේ පෙන්වන්න ඕන දැන් netfm facebook live එකට එන්න. මෙතන තියෙනවා මොකද මේ ඉස්සරහ තියෙන බස් එක මේ private බස් එක මැද තියෙන එක සුදු මැණිකේද? ඒ ගැන කියන්න බලන්න.
2: ඒකත් මම හදලා තියෙන්නේ PVC foam board කියන જાතියෙන්. ඒක මම හැදුවේ දැන් මාසයකට විතර වය කලින්. ඒකටත් ස්ටිකර් ඩිසයින් කරේ මමමයි.
0: ඔහම තමයි. තරඟ වලට ඉදිරිපත් වෙලා තියෙනවද සිහන්ස? මොනවාද?
2: චිත්‍ර තරඟ වලට ඉදිරිපත් වෙලා තියෙනවා. තව ඉස්කෝලේ සයන්ස් එක්සිබිෂන් එකට සහභාගී වෙලා තියෙනවා.
0: මේ දැන් බස් ඇඳලා ජයග්‍රහණය කළා තියෙනවද මොනවට හරි?
2: බස් ඇඳලා
0: චිත්‍ර ඇඳලා තියෙනවා නේ? ඔය ඔතන ඉස්සරහම තියාගෙන ඉන්නේ සර්ටිෆිකේට් එකක්ද?
2: මේ ඉස්කෝලේ සයන්ස් එක්සිබිෂන් එකේ බස් එක කරන් ගිහිල්ලා හම්බෙච්ච සර්ටිෆිකේට් එක.
0: දැන් බලන්නකෝ. ගෙහන්සා කෙලින්ම ආයේ චිත්‍ර තරඟ වලට බස් එකක් අරගෙන තමයි යන්නේ.
1: හෙ? ඒකනේ කසුනිය.
0: දැන් ඔන්න ජයග්‍රහණය කළා තියෙනවා. මේ තියෙන CTB බස් එකක් හදලා නේ? ඒකට නමක් තියෙනවද නැහැ? එහේ ඒවට නම් දාන්නේ නැහැනේ සාමාන්‍යයෙන්.
2: ඒ අපේ අප්පච්චි වැඩ කරන බස් එක.
0: ඒක ගහලා තියෙනවා ජයශ්‍රී මහබෝ සම්මිදු පිහිටයි නේ? එමුනේ ගහලා තියෙන්නේ. දැන් මේ මගේ ළඟ තියෙනවා මැණික් කැටේ බස් එක. ඒ චිත්‍රයක් තියෙන්නේ. මේ කොයි කාලේ ඇඳපු එකක්ද?
2: ඕක දැන් මාස දෙකකට විතර කලින් ඇඳපු එකක්.
0: එතකොට මේ ගෙහස ළඟත් තියෙනව නේද ගොඩක් බස් ඇඳපු ඒවා?
1: ඔව් මගේ ළඟත් තියෙනවා. මෙතන තියෙනවා සෙහන්ස කියලා දාපු බස් එකක්. ඒ මොකද්ද ඒක?
2: ඒක මං ඇඳේ. ඒක නම් දැන් ගොඩක් කල් ඇඳලා. ඒක මම කම්පියුටර් එකෙන් බලාගෙන ඇඳේ.
0: දැන් මේ ඔක්කොම කුරුණෑගල බස්ද?
2: නෑ තියෙනවා වෙන පැති වල කියලා.
0: කොයි ඒවද තියෙන්නේ?
2: මේක පේදුරු තුඩුව කොළඹ බස් එකක් පොයින්ට් පෙඩ්‍රෝකින්.
0: මෙන්න බලන්න Facebook live එකේ බලා ගන්න පුළුවන් පේදුරු තුඩුව කොළඹ නේද?
2: ඔව්.
0: ඒ බලන්නේ බස් එකේ ලස්සන බස් එකක් වගේමයි දැක්ක ගමන් ඇත්තටම නැගලා යන් කියලා හිතෙනවා. පේදුරු තුඩුව කොළඹ බස් එක නේද? ඒකට නමක් දාලාද තියෙන්නේ?
2: ඔව් පොයින්ට් පෙඩ්‍රෝකින්.
0: I can බල.
2: පොයින්් පෙඩ්‍රොකින්
0: මේ ඇත්ත නම්දමේ
2: ඕ
0: එතකට දැන් මේ අපේ සිහන්සට බස් දැක්ක ගමන් ඒ බස්ස කඳන්න ඕන කියෙන හිතෙනවා හෙමද මොනද ගෙහස්සට හන්න තියෙන ප්‍රශ්න
1: මල්ලි තිං ඔයාට මුලින්ම දැම් මේ බස් ගැන අඳන්න ආසාාවක් ඇතිවුණේ ගැනෙ ඇයි කොයි කාලෙ වගේද
2: මට එතකට අවුරුදු හතරක් විතර අපේ අම හොඳ ටිගෙනගෙන තියෙනවා ඒගුණාට මේ මාවත් බලාගෙන අපේ අපච්චි සිටිපියක වැඩගරන හින්ද අප අම්ම අපේ ගවල් ගාව පාරයිනි තිබ්බ කඩේක තම ඉස්සර වැඩගරේ මංත මට එතකට අවුරුදු හතරක් විතර මං එතවට පාරදිහා බලායෙන ඉන්නවා පාර යන වාහන දියා අනිත් එක තමා අපේ අපච්චි වැඩගන්නේ සිටිපිය එකේ මං හිතනවා මට ඒක උපතින්ම අපපු දෙයක් කියලා
0: ෂෝකනේ ඒකන ආඩම්බර කාර හරිම ෂෝ පුතෙක් නේද එයා දැම් පුංචි කාලින්දල ජීවිතයේ අත්දැකපු දේවල් තමයි මේ විදිහට දැම් බලන්නකු කොච්චර ලස්සන වැඩක් කරනවාද ෆෝන් එක එකේව කරකර ඉන්නවට වැඩිය එයා බස් අඳිනවා නේද බස් හදනවා මේ බස්වලට ලස්සන නම් දාලා තියෙනවා මැණික් කැටේ සුදු මැණිකේ ඔතන තියෙනවා මොකද සිහංසද මොකද බස් එක
1: සිහංසා
0: සිහංසා ඊළඟට තව මොනවාද ඒ වගේ නම් කියන්න බලන්න මේ සිහංස කූම්බියෝ බස් එකන්න පෙන්න්න මේ අර පැත්ත තියෙන්නේ කූම්බියෝ බස් එක තියෙනවා ෆේස්බුක් ලයි් එකට දැන් එන්න ඔයා කාර බහුල නං අනිවාරෙන් මද දවස ඇතුළත ඇවිල්ල බලන්න මේ සිහන්ස පුතාගේ කොහොමද මේ බස් වැඩ

0: Anubaha FM Anu Hatarai Tak Cuma Ada Net FM
1: චිත්‍ර ඇඳන ලොකු ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවෙත් බාර දෙන්න.
2: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.slt-mobitel.lk වෙත පිවිසෙන්න.
3: ආරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පැඟිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ. 100%ක් ස්වාභාවිකයි. සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ. මතුරුවන් පළවාහරණ විශේෂඥයා.
4: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය. මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න. 0770313636.
5: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
6: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-21-33-540
7: Net FM Alpha Studio
8: brought to you by
9: Haride Hari Tani Naraganna Vision Care Supahadili Dasunak Paripurna Jeevitayak
10: හැම විස්තරයක් ඒ විදිහටම ඒ කියන්නේ දැන් බස් වල තියෙන විස්තර ඔක්කොම ඒ විදිහටම දාලා සජීවී විදිහට බස් නිර්මාණය කරනවා බස් හදනවා ඒ වගේම බස් වල චිත්‍ර අඳින ඒවත් හරිම සජීවී නේද ගෙහන්ස දැක්කම පුදුමත් හිතෙනවා දැන් අපි හිතමුකෝ ඒ බස් එකේ නම සුරංගනාවි කියලා මෙතන තියෙන සුරංගනාවි බස් එක අපි Facebook Live එකේ පෙන්නවා ඔය හැරි තියෙනවනේ සිහන්ස එතකොට මේ සුරංගනාවි බස් එක නම් සුරංගනාවි කියන නම ඉස්සරහා දාලා අර අශෝක් ලේලන් ඒවා ඔක්කොම ඩීටේල්ස් ටික දාලා ඒ විදියටම චිත්‍රය අඳින එකත් අඳිනවා හදන එකත් හදනවා ඒක මාර දක්ෂතාවයක් හැමෝටම මෙහෙම කරන්න බෑනේ රෝද දාලා ලයිට් දාලා ආසයි දැක්කම ඉතින් දැන් මේ වගේ මේ විදිය හැකියාවන් විතරක් නෙමෙයි ගහන්ස අප හිතමුකෝ තව චිත්‍රවලින් තව දක්ෂතා තියෙන ඕන තරම් නංගිල මලල අක්කලා අයලා ඉන්නවා අන්න එයාලට තමයි දැන් මේ නිවාඩු කාලේ ඉවර වෙන්න කලින් විෂන් කෙයා පාට සිත්තම් තරඟය ඇවිල්ලා තියෙන්නේ විෂන් කෙයා පාට සිත්තම් තරඟය සැප්තැම්බර් 18 වෙනකන් දීර්ඝ කරානේ සැප්තැම්බර් 18ට කලින් තමයි ඔය චිත්‍රය වන්න ඕන හෙට ලොව දකින මාගේ දැස් කියන මාතෘකාවට ඉතින් ගෙහන්සා දැන් අර මුදල් තෑගි හම්බ වෙනකොට ගොඩාක් වටිනාකමක් නෙමේ කාලේ හැටියට අම්මලා තාත්තලා ගොඩක් මහන්සි වෙනවා අම්මලා තාත්තලා දරුවන් වෙනුවෙන් වියදම් කරන්න කොච්චර කැපවීම කරනවද ඉතින් ඒ නිසා විෂන් කෙයා පාට සිත්තම් තරඟය දරුවෝ අම්මලා තාත්තලා මේ හැමෝ ගැනම හිතලා ලස්සන තෑගි ගොඩක් ඒ කියන්නේ මුදල් තෑගි ලෑස්ති කරලා තියෙනවා පළමු වෙන ස්ථානයේ ඉඳලා කුසලාන වෙනකම් ඊළඟ එක තමයි එක ශ්‍රේණියේ ඉඳලා 13 ශ්‍රේණියේ වෙනකම් දරුවන්ට අවස්ථාව තියෙනවා විෂන් කෑ පාට සිත්තම් තරඟයට එන්න දැන් මේ දවස්වල මාර උනන්දුවක් තියෙනවා ඉතින් ඒ නිසා මමත් කියන ඕගොල්ලෝ ඉක්මන් කරන්න සැප්තැම්බර් 18ට කලින් විෂන් කෑ පාට සිත්තම් තරඟයට හෙට ලොව දකින මාගේ දැස් කියන මාතෘකාවට චිත්‍රයක් ඇඳලා එවන්න පුළුවන් එකක් නෙමෙයි ඕන තරම් දැන් මේ එහෙම අදහසක් තියෙනවද විෂන් කෑ පාට සිත්තම් එකට මේ බස් වලින් හෙට ලොව දකින මාගේ දැස් කියලා අඳින්න පුළුවන් වේද මට හිතන්න පුළුවන් කියලා නේද?
11: ඔව් නේද.
10: ඒ කනාගතේ ගැන හිතලා දැන් ලොකු උනන්දුවක් තියෙනවනේ අපේ සිහන්සට නේද? එතකොට සිහන්සට අනාගතේ ගැන ඉඳලා ලස්සන චිත්‍රයක් අඳින්න පුළුවන්.
11: ඔව්.
10: අනාගතේ ගැන මොකද්ද හිතාගෙන ඉන්නේ දැන් Facebook Live එකේ නම් කියවනේ?
12: මම හොඳට ඉගෙනගෙන ශ්‍රී ලංකාවේ ලොකුම බස් යාඩ් එකේ හිමිකරු වෙන ගමන්ම අපේ අප්පච්චිටත් බස් එකක් අරන් දෙන එක තමයි මගේ බලාපොරොත්තුව.
10: ඉතින් ඔන්න හෙට ලොව එයා දකින්නේ විදිහට දැන් ඒ ගැන හිතලා අපේ සිහස්සටත් විෂන් කෙයා පාට සිත්තම් තරඟයට සහභාගී වෙන්න පුළුවන් මං ඔන්න දැන් ඇඩ්‍රස් එක කියනවා හොඳට අහගන්න මේ ඇඩ්‍රස් එකට තමයි එවන්න ඕන විෂන් කෙයා ඔප්ටිකල් සර්විසස් පුද්ගලික සමාගම හුමින්න විෂන් කෙයා නැත්තම් ඇඩ්‍රස් එක පැටලුණොත් එහෙම ආයේ නේද වෙන තැන්වලට යනවනේ. විෂන් කෙයා ඔප්ටිකල් සර්විසස් පුද්ගලික සමාගම අංක 505 යුනියන් පෙදෙස කොළඹ 2. මේ ලිපිණයට තමයි වන්නෝන මෙන්න මේ නම්බරයකට කෝල් කරොත් එහෙම නැත්තම් මැසේජ් එකක් දැම්මොත් එහෙම විස්තර දැනගන්න පුළුවන්.
11: 077981 6713.
10: අයි කියන්න
11: 077981 6713.
10: දැන් ලොකු බලාපොරොත්තුවක් ලොකු වටිනාකමක් දෙන්න බලාගෙන ඉන්නවා අපේ සිහංස. සිහංස කියන්න බලන්න ඇල්ෆා ස්ටුඩියෝ එකේ යාළුවන්ට ඔයාට මොනාද කියන්න තියෙන්නේ ඔයාගේ මේ මහන්සිය කැපවීම උත්සාහය ගැන?
12: මට කියන්න තියෙන්නේ හැමදේම ඔයාට පුළුවන් දෙයක් තියෙනවා, හැමදේම කරලා බලන්න, එතනින් ඔයාට පුළුවන් දේ දිගටම කරගෙන යන්න.
10: ශිෂ්‍යත්වයට ලකුණු කීයක් ගත්තද?
12: 140 143 බැලුවේ මට ලකුණු 3ක් මදි වුණා.
10: කමක් නෑ, 147 තියෙනවනේ නේද? කුරුණෑගල මහින්ද විද්‍යාලයේ නේද? දැන් වැඩිම ලකුණු තියෙන්නේ කුරුණෑගලට මේ පාර. ඒ මල්ලිට සුබපැතුම් කරමුද? අපි සුබපැතුමක් දෙමුද අපේ සිහංසක කටහඬින්ම? කියන්නකෝ ඔයා.
12: සුබ පැතුම්.
10: ඉතින් දැන් එහෙම තමයි, ඔන්න දැන් බස් අඳින, බස් හදන ලස්සන ෂෝ පුතෙක් තමයි අද NetFM Alpha Studio එකට ඇවිල්ලා ඉන්නේ. එයාගේ හැකියා ගැන කියන්න NetFM Facebook Live එකට එන්නකෝ. එතකොට එයා කවුද කියලා බලාගන්න පුළුවන්.

0: නැතෆම් ෆස්බුක් ලයි එකට අවනං ඉතින් මේ සෙහන්ස කෞද කියල බලාගන්න පුළුවන් නේද ගෙහන්ස ඔක්කොම එක වගේ නම්න තියෙන ගෙහන්ස ලෙහන්සා එන්නෙත් සෙහන්ස නේද උදේ 6:32 වෙලාව අපි අද බස් කේක් එකක් තමයි කපන්නේ ලෑස්තිද
1: ඔව් ලෑස්ති
0: හරි එහෙනම් අපි බලමු අද සැප්තැම්බර් 3 වෙනිදා උපන්දිනේ සමරන්නේ කවුද කියලා
1: ඔන්න අද ගාල මහින්ද විද්‍යාලයේ ගෙනම ලබන KH නිම්සරගිම් හාන් 17 වෙනි උපන්දිනේ සමරනවා කියලා දාලා තියෙනවා. ඒ වගේම සැප්තැම්බර් 2 වෙනිදා 12 වෙනි උපන්දිනේ සමරන නිලසි පැහැසරා සුබම සුබ උපන්දිනයක් කියලා යාගේ ලොකු අම්මයි අත්තම්මයි ප්‍රාර්ථනා කරනවලු. තව අපිට වෙලා තියෙනවා අද අපේ නංගිගේ උපන්දිනේ කියලා. එයාගේ නම යෙහන්සලු. එයාට වයස අවුරුදු 7යි.
0: එයාත් යෙහන්ස නේද? ඊළඟට
1: ඉතරේ අපිට ඇවිල්ලා තියෙන්නේ.
0: නිලසි පැහැසරා කිව්වද?
1: ඔව් කිව්වා.
0: ඉතින් ඒ හැමෝටම සුබ උපන්දිනයක් වේවා කියලා කියමු. අද බස් හදන පුතෙක් නේ ඉන්නේ. ඒ නිසා බස් කේක් එකක් තමයි රසම රස බස් කේක් එකක් කැපුවේ. සෙහන්සගේ අතින් නිර්මාණය වුණු බස් එකක හැඩේ ඇඳගෙන ඇවිල්ලා ඒ හැඩයෙන් තමයි අපි ඔන්න කේක් එක කපලා තියලා තියෙන්නේ. හරි නැතෆිම් YouTube channel එකට ආව නම් මේ සෙහන්ස වගේ දක්ෂතාවලින් පිරිපුන් යාළුව ගොඩාක් ඉන්නවා ගෙහන්ස. එයාලා ජීවිතය ගැන කියවපු දේවල් මොනවද අපිටත් ඒ වගේ වැඩිහිටියෝ විදිහට ඉගෙන ගන්න දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් ඒ නිසා එන්න නැතෆිම් Facebook live එකට එන්න නැතෆිම් Facebook එකට ඇවිල්ලා ඒව බලන්න නැතෆිම් YouTube channel එකට එන්න ඒ දේවල් බලන්න ඔයත් දෙයක් ඉගෙන ගත්තා නම් ඒකට comment එකක් දාන්න share කරන්න නේද? මොකද අපි මේ දේවල් තමයි බෝ කරන්න ඕන නේ. අපි සමහර වෙලාවට බෝ කරගන්නේ ඕන දේවල් නෙමෙයිනේ ගහන්ස. ඕන නැති ගොඩාක් දේවල් නම් අපි හරිය ලස්සනට බෝ කරගන්නවා. හැබැයි අපි ඕන දේවල් රහ දේවල් බෝ කරගන්න ටිකක් කම්මැලි වගේ. රහ දේවල් තමයි හොඳ දේවල් තමයි අපි බෝ කරගන්න ඕන. ඉතින් ඒ නිසා ඒ වගේ හොඳ දෙයක් ඔයා බෝ කරගත්තට කමක් නැහැ. හොඳ යන්න කලින් දැන් තව පොඩි වෙලාවක් තියෙනවා අපිට යන්න. අපි යහමු අපේ සෙහන්ස මල්ලිකෙන්. එයා දැන් ලොකු බලාපොරොත්තුවක් ඇතුවනේ ඉන්නේ. බස් යාඩේකක හිමිකරුවෙක් වෙලා තාත්තට බස් එකක් අරන් දීලා එයා හොඳට ඉගෙනගෙන ලෝකේ ජය ගන්න එයා හිතාගෙන ඉන්නවා. ඉතින් සෙහන්ස දැන් ශිෂ්‍යත් ප්‍රතිඵල ඇවිල්ලා අසමත්තුණු නංගිල මල්ලිලත් ඉන්නවනේ නේද? සෙහන්සටත් ලකුණු 3ක් මදි වුණානේ. සෙහන්සට මොනවද කියන්න තියෙන ශිෂ්‍යත් ප්‍රතිඵල ආපු නංගිල මල්ලිලට?
2: ඒ කියන්නේ ලකුණු අඩු වුණා කියලා අසලෙන් නැතුව ඊළඟ සාමාන්‍ය පෙළ විභාගෙට හොඳට ෆෝකස් කරන්න කියලා තමයි කියන්නේ.
0: සෙහන්සගේ කටේ නිතරම වචනයක් තියෙනවා. මුවින් පිටවන වචනයක් තියෙනවා. ඒ මොකද්ද ගෙහන්ස?
1: ෆෝකස් එක.
0: ගෙහන්සට ඒක ඇහුනහම මොකද හිතෙන්නේ?
1: ඇත්තටම මේ වයසකදී ෆෝකස් කියන දේ ගැන ඉච්චර හිතනවා කියන්නේ කොච්චර හොඳද අපිට මේ මල්ලිගේ අනාගතේ පැහැදිලි.
0: ෆෝකස් එක ගැන ඔයා කොහොමද හිතාගෙන ඉන්නේ සෙහන්ස කියන්න බලන්න.
2: හොඳට ඉගෙනගෙන අර ශ්‍රී ලංකාවේ ලොකුම බස් යාඩේ ගිහිමිකරුවෙලා
0: ඒකම තමයි කියන්නේ. එතකොට ස්කෝලින් කුරුණෑගල මහින්ද විද්‍යාලයෙන් සෙහන්සට ලැබෙන ශක්තිය ගැන කතා කළොත්
2: ඒක නම් අඩුවක් නෑ. ගුරුවරු යාළුවෝ ඊට පස්සේ ඒ කට්ටිය ඔක්කොම උදව් කරනවා. යාළුවෝ තමයි වැඩි හරියක් උදව් කරන්නේ.
0: එතකොට ටීචර්ස් කියනවාද පුතේ ඔන්න එක්සිබිෂන් එකක් තියෙනවා බස් එකක් ඕන අපිට කියලා කියනවා. එහෙමනේ නේද? මොකද දැන් මේ බස් දැක්කහම මටත් ගෙදර අරගෙන යන්න හිතන හැම මං අරන් යන්නේ නැහැ උනාට. මට හැබැයි එහෙම හිතෙනවා. Facebook live එකට අද පුළුවන් වෙලාවක ඇත්තටම ඇවිල්ලා බලන්න. සෙහන්ස හරිම ලස්සන බබෙක්. ඇස් දෙක හරිම ලස්සනයි. එයා හරිම අව්‍යාජව කතා කරන්නේ. හිතේ තියෙන හැම දෙයක්ම එයා කියන්න හරි ආසයි. ඉතින් සෙහන්ස පුතේ අපි ඔයාගේ අනාගතයට සුබ පැතුම් එකතු කරනවා. ජය වෙන්න මොන සුබ වෙන්න මොන ඔයාගේ අනාගතේ හිතේ තියෙන පැතුම් ඉටු වෙන්න මොන. ඒ වගේම FM 95.4.8 නහගෙන ඉන්න ඔයාගෙත් හිතේ තියෙන හැම පැතුමක්ම ඉටු වෙන්න මොන. උදේ 6:45 වෙනකන් ඉන්නකෝ. හොඳ එනර්ජි එකක්, හොඳ විටමින් එකක් ඔයා ගන්නකෝ. ලස්සන දේවල් බෝ කරගෙන ඔයා අනිත් අයටත් බෝ කරන්නකෝ.

0: නගරය තවමත් නින්දේ, ඒත් මැදිරියේ දොරටු විවර වෙයි. හේමන්තයේ අයිස් බිඳි යන හඬින් ඒ උදෑසනක අරුණැල්ලේ පළමු ත්‍රීර්ව ස්පන්දනයකි.
1: මුළු මහත් විශ්වයේම නහරවැල් පුබුදුවන ප්‍රධාන පාලිකාවෝය ඇය. එහෙම කියලා හරිම ලස්සන ටෙවල තියෙන මේ වචන මේ හරි වෙනස් නේද ගෙහන්සා? ලෙහන්සටත් ඒ විදිහට ලස්සන වචන එකතු කරන දේව පන්හිඳ, ගෙහන්සටත් ඒ විදිහට ලස්සනම වචන එකතු කරන දේව පන්හිඳ. ඒ වගේම මට ඇල්ෆා ස්ටුඩියෝ එක ගැන මෙහෙම හරිම වර්ණවත්ව ලියන හැඩට ලියන දේව පන්හිඳ, ජය වේවා ඔබට.
2: මොනතරම් ආදර කළත් කෙල්ලු ජීවිතේ දෙන්නේ නැහැ.
3: කෑම උයති පොල්වලට යන වේදම වැඩිද? පොල් ගෙඩියෙන් ගන්න කිරි ප්‍රමාණවත් මදිද? උදේට උයන්න පොල් වැඩිපුර යනවද? කාර්යක්ෂමව පොල්වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි, සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
4: ඔබ කළ සේවය අගයමින් ඔබේ අනාගතය සවිමත් කරමින් ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායී පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. වැඩි විස්තර 011-2352-02 අමතා හෝ ළඟම පිහිටි DFCC බැංකු ශාඛාවෙන් කොන්දේසි අදාළ වේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
5: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
6: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
7: මාරයිනේ

0: කියන්නේ සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
1: ඒ ප්‍රේමචන්ද්‍ර අත්තා නම සාත්‍රක පාටම අංශභාග වගේ ආවා. තෝහලේ එක්ක ගියා. ඒ පරික්ෂණ ටික කරලා ඉස්සත් කපා කරක් ගෙදර ආවා. ඊට පස්සේ නෙක්ස්ට් ස්ටෙම් එකේ කියන වුණා කමල් බඳුර රෙද මහත්තයා ගැන. පහුවදාම අපි ගියා එහෙ බෙහෙත් ගේ. පළවෙනි සැරේ බෙහෙත් ගෙනාව දවස් 16ක. ගමන් වාර 3 සැරේයි ගෙනාවේ. දැන් නම් ඉතින් අද තාත්තා ඉස්සරෝගේම හොඳට වැඩවල කරලා ඉන්නවා.
0: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 300 940.
2: Net FM Alpha Studio.

0: වසන්තයක් කරගමු අද දවස. වසන්තයක් කරගමු ජීවිතයම. ඉතින් අපිට කියලා තියෙනවා මේ ඉහළ හල්මිල්ලෑව ප්‍රාථමික විද්‍යාලයේ අවුරුදු 7ක් වෙන එහන්සගේ උපන්දින එයාගේ ආච්චිට ඇහුන්නේ නැහැ කියලා. ඉතින් ඔන්න ආච්චි අම්මා ඔයා වෙනුවෙන් ඔන්න අපි ඔයාගේ ආදරණීය මිනිපිරිය එහන්සට සුභම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔයාටත් සුභම වේවා සෙහන්ස. අපව හම්බ වෙමු එහෙනම්. ජය වේවා. ගිහන්සා අපි දෙන්න තේනම් හිටේමු. මම කසුනි.
1: මම ගිහන්සා.

0: මම කැප්ටන් රත්නායක. කුරියර් ත්‍රස්තවාදීන්ගෙන් මේරට මුදවාගෙන යුද්ධ දිනන්න අපි අපේ උපරිම ශක්තියෝද බල සටන් කළා. එමක රට වෙනුවෙන් මම හැමදාම හිතුවේ මගේ රට වෙනුවෙන් මම මොනවා හරි කරන්න ඕනි කියලායි. මම හෙට ඉඳලා විශ්‍රාම යනවා. මං හිතුවා ඒ කාලේ නිකම්ම ඉන්නේ නැතුව මට ලැබෙන පෙන්ෂන් එකකින් පොඩි ව්‍යාපාරයක් කරන්න. එතකොට මට පුළුවන් මගේ රටේ ආර්ථිකයට දායකත්වයක් දෙන්න. ඔයත් ඔයාගේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගන්න.
1: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් 120,000 දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායී පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. කොන්දේසි අදාළ වේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
2: FM 95 FM 94.8 FM Divine Pura Divine.

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඕම් බ්ලාස්ටර්.

0: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න. ලෙහෙසි පහසුයි වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි. Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
1: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0766 716 3672.
2: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.

0: ආයුබෝවන්. අද 2026 සැප්තැම්බර් 3 වනදා රහස්පතින්දා. දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. නෙත් නිවුස් උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. නෙත් නිවුස් සජීව මැදිරියේ සිට මම කේසර බණ්ඩාර ඇතිපොළ. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ත සිල්වා.
1: නෙත් නිවුස් ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: සිරස්තල. චමරි අතපත්තු ලකුණු 5ට කඩුලු 7ක් දවා ගනි. ආසියානු තරඟ බිමේ ශ්‍රී ලංකාවට තවත් විශිෂ්ට ජයක්. ශිෂ්‍යත්වයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ දිනය පසුවට ජනප්‍රිය පාසල් ලකුණු නිකුත් කිරීම ගැනත් තීරණයක්. රටේ ණයබර ඇමරිකානු ඩොලර් බිලියන 95ක් දක්වා අඩුවේ. අලි දුම්රියේ ගැටීම නවත්වන්න සුපිරි තාක්ෂණික විසඳුමක්. යලි එවලුණු යුද්ධයට වැඩි කාලයක් නැහැ. ට්‍රම්ප් ගෙන් ප්‍රකාශය.
1: Net News, the truth people trust.
0: T20 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ ඉන්දුනීසියාව සමග ඊයේ පැවති තරඟය ශ්‍රී ලංකාව පරදී කියලයි එක වෙලාවක හිතුනේ. ඒත් කඩුලු ත්‍රිත්වයක්ද සමග චමරි අතපත්තු පන්දුවෙන් පෑ පෙළහැර සහ නිලක්ෂිකාද සිල්වා ක්‍රීඩා කළ සටන්කාමී ඉනිම නිසා සියල්ල කණපිට හැරුණා. ඒ ඇතුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට. චමරි අතපත්තුගේ විශිෂ්ට පන්දුයවීම සහ නිලක්ෂිකාද සිල්වාගේ සටන්කාමී පිතිහරමේ හේතුවෙන් පන්දුවාර 20:20 ආසියානු කාන්තා ක්‍රිකට් තරඟාවලියේ සිය දෙවන ජයග්‍රහණයද හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ශ්‍රී ලංකාව මෙම ජයග්‍රහණය හිමිකරගත්තේ ඉන්දුනීසියාව ලකුණු 75කින් පරාජය කරමින්. නායක චමරි අතපත්තු කඩුලු ත්‍රිත්වයක්ද සමග මෙහිදී කඩුලු 7ක් දවා ගත්තා. තරඟයේ වීරවරිය ලෙසද සම්මාන දිනාගත්තේ ඇයයි. මෙම තරඟයේ ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ රාත්‍රියේ පැවැත්තුණා. ඒ ඩුබායිහිදී කාසිය වාසිය දිනාගත් ඉන්දුනීසියානු කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළ අතර ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. ශ්‍රී ලංකා පිතිකාරණියන්ට බොහෝ අය අපේක්ෂා නොකළ ඉතා ප්‍රබල අභියෝගයක් ලබා දීමට ඉන්දුනීසියානු පන්දු යවන්නන් එහිදී සමත් වුණා. ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 6ම බිඳ වැටුනේ ලකුණු 62කටයි. එක් අන්තයක් සම්පූර්ණයෙන්ම පාහේ කඩා වැටෙද්දී නිලක්ෂිකාද සිල්වා ශ්‍රී ලංකා ඉනිම සවිමත් කළා. ඇය පන්දු 35කදී 6 පහරක් සහ 4 පහර 3ක් සමග ලකුණු 50ක් ලබා ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමට බලාපොරොත්තු ඉතුරු කරමින්. ශ්‍රී ලංකා ඉනිමේ ගැලවුම්කාර පරිච්ඡේදයේ වූයේ අවසන් පන්දුවාර 5යි. වේගවත් පිතිහරමක යෙදමින් ලකුණු 46ක් රැස්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එහිදී සමත් වුණා. ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේදී ශ්‍රී ලංකා ලකුණු පෝරුව සටහන් වූයේ කඩුලු 7ට ලකුණු 124ක් ලෙසයි. පසුව ලකුණු 125ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා ඉන්දුනීසියානු ක්‍රීඩිකාවන් පිටියට පිවිසියා. එහෙත් සියලු දෙනා දැවි ඔවුන්ට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 49ක් පමණයි. චමරි අතපත්තු ලකුණු 5ට කඩුලු 7ක් දවා ගනිමින් ඉන්දුනීසියානු ඉනිම සුණු විසුණු කර දැමුවා. මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් බීකාණ්ඩේ පෙරමුණගෙන සිටිනවා. වත්මන් ආසියානු පන්දුවාර 20:20 ශූරියන් වන්නේද ශ්‍රී ලංකාවයි. මෙවර පහශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත ජනප්‍රිය පාසල් සඳහා ඇතුළත් කරගන්නා ලකුණු පසුව නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය පවසනවා. ඇයි කියා සිටියේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ දිනයේද පසුව දැනුම් දෙන බවයි.
2: ජනප්‍රිය පාසල් සඳහා ඇතුල් කර ගැනීමේ මාර්ගක තාම දෙන්නේ නැත.
3: ඒක අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉදිරියේදී නිකුත් කරනවා.
2: නැවත රීකරෙක්ෂන් කවදද ලබා දෙන්නේ?
3: ඒ නැවත සමීක්ෂණ සඳහා ඉදිරියේ දිනයක් දැනුම් දෙනවා.
2: ප්‍රතිඵල අත්දැකීම් කරලා තියනවද?
3: නැහැ, කිසිවක් නැහැ.
2: මෙවර කියන්නේ පෙරවංශවත් එක්ක බලද්දී කොහොමද ප්‍රගතියක් තියනවද?
3: දිස්ත්‍රික් කඩේම් ලකුණු ඉක්මූල අමං සංඛ්‍යාවත් වැඩි වීමක් වෙලා තිබෙනවා. මම පසුගිය වාසියට වඩා 2.21% වැඩි වීමක්. ඒ වගේම පළවෙනි පත්‍රයේ හා දෙවෙනි පත්‍රයේ 35%ට වඩා ලකුණු ලබාගෙන ලම් සමත්ච්ච ප්‍රතිශතය 3.15ක වැඩිවීමක් පෙන්නුම් කරනවා.
2: දරුවන්ට මොනවද කියන්නේ?
3: සාධන මට්ටම කරා ළඟා නොවුණා කියලා, එහෙම නැත්නම් දිස්ත්‍රික් කඩේම ලකුණු ඉක්මවා යන්න බැරි වුණා කියලා මේ පුංචි දරුවන් අධෛර්යමත් වෙන්න එපා. ඔබට ලැබුණු ලකුණට සතුටු වෙන්න. ආදරණීය දෙමාපියන්ටත් මතක් කරන්න ඕන, අපි මේ පුංචි දරුවෝ, ඒ පුංචි දරුවෝ වයසරු 10ක් වෙන පුංචි දරුවන්, ඔවුන්ට යැයි ලබාගත අධ්‍යාපනය අනුව ඔවුන්ගේ උපරිම දක්ෂතාවන් පෙන්නලා මේ විභාගයේ යම් ලකුණක් ලබා ගන්නට ඇති. ඔය ලබාගත් ලකුණු පිළිබඳ දරුවා අගය කරන්න, ඒ පිළිබඳ දරුවට ප්‍රශංසා කරන්න, ඒ වගේම මේ විභාගයේදී ඔවුන් බලාපොරොත්තු වන ප්‍රමාණයට වඩා අඩු ලකුණක් ලැබුණ කියලා අධෛර්ය වෙන්න එපා. දරුවන්ට පීඩනයට පත් කරන්නට එපා. ඒ දරුවන්ට තවත් ධෛර්ය දෙන්න මින් ඉදිරියට 6 ශ්‍රේණිය සිට ඉතාමත් හොඳින් අධ්‍යාපන කටයුතු කරගෙන යන්න අවශ්‍ය. ඒ පසුබිම සකසා දෙන්න කියලා තමයි ඉල්ලා සිටින්නේ.
0: ශිෂ්‍යත්ව විභාගයේදී වාර්තා වූ ගැටලු සම්බන්ධයෙන් ගත් තීරණ පිළිබඳවද විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය අදහස් පළ කළා.
4: දෙමාපියන් අවස්ථා කිහිපයකදී යම් මැසිල්ලක් නැගුවා විභාග ප්‍රශ්න ඇතුමගේ ඒ පිළිබඳ විමර්ශනයක් කරා.
3: ඔව්, අපි ඒව සලකා බලලා තමයි ප්‍රතිඵල නිකුත් කළේ.
2: අපි දැක්කේ තර විභාග මධ්‍යස්ථානයක දරුවන්ට නියමිත ආකාරයෙන් කාලය ලැබුණ නැහැ කියලා. එතකොට එහි ප්‍රතිඵල අත්විඳීමක් කරලද මේ ප්‍රතිඵල ලබා දීලා?
3: නෑ නෑ, ඒ පිළිබඳ විමර්ශනය කරලා ඒ අවශ්‍ය කටයුතු සිදු කළ තමයි ප්‍රතිඵල නිකුත් කළේ.
2: එතකොට ඒ ළමයිගේ ප්‍රතිඵල නිකුත් වෙලා තියෙනවා.
3: ඔව්, සියලුම දරුවන් ප්‍රතිඵල නිකුත් කළ තිබෙනවා.
4: දැන් මේ ඉන්නේ ලක්ෂ 56,000
3: ඒක පාස් කියන්නේ අපි දරුවන්ගේ දිස්ත්‍රික් කඩේම් ලකුණු ඉක්මව සංඛ්‍යාව තමයි 56,000 තියෙන්නේ. අපි දරුවන් පළවෙනි පත්‍රයට ලකුණු 35කුත්, දෙවෙනි පත්‍රයට ලකුණු 35කුත් ලබාගෙන මුල් ලකුණු 70ට වඩා ලබාගත් දරුවන්ගේ ප්‍රතිශතය වෙනම වාර්තා කරනවා. අපි එක පත්‍රයට හා දෙක පත්‍රයට ලකුණු 35 බැගින් ලබාගෙන ලකුණු 70ට වැඩිය ලබාගත් දරුවන්ගේ ප්‍රතිශතය මෙවර 73.58යි, ගිය වර්ෂයේ 70.43යි. එතකොට මේ වර්ෂයේ 3.15ක වැඩිවීමක් පෙන්නුම් කරනවා.
0: එමෙන්ම පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පදනම් කරගනිමින් දරුවන්ට ශාරීරික දඬුවම් පැමිණවීම, ඔවුන් මානසික හිංසනයට ලක්කිරීම සහ මාධ්‍ය ඔස්සේ දරුවන්ව අපහසුතාවයට පත්කිරීමෙන් වහාම වළකින ලෙස බලධාරීන් දැඩි ලෙස දැනුම් දෙනවා. එවැනි ක්‍රියා ළමා හිංසනය යටතේ දඬුවම් ලැබිය හැකි බරපතල වැරදි වන බැවින් ඊට සම්බන්ධ වන පුද්ගලින්ට එරෙහිව උපරිම ලෙස නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි අනතුරු අඟවා සිටින්නේ. රටේ විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 95ක් දක්වා අඩු වී ඇතැයි මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා. ඔහු කියා සිටියේ ඉකුත් වසරේ දෙසැම්බර් වන විට විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 100 සීමාව ඉක්මවා ගොස් තිබූ බවයි.
5: මහා බැංකුව ලබා දුන්නු තොරතුරක් ඇයි උපුටා දක්වමින් ණය කන්ද වැඩි වෙලා රුපියල් බිලියන 190 ගානකින් කියලා ප්‍රවෘත්තියක් යනවා. සත්‍ය වශයෙන්ම ගත්තාම ඉදිරිපත් කරන දත්තත් සම්පූර්ණයෙන්ම වැරදි දත්ත. පළවෙනියම කියන්න ඕනේ, මේ රටේ සමස්ත ණය ප්‍රමාණයේ ඒ කියන සංඛ්‍යාවල වැඩිවීමක් සිද්ධ වෙලා නැහැ. සමස්ත ණය ප්‍රමාණය අපි ඩොලර් වලින් ඉදිරිපත් කරොත් 25 දෙසැම්බර් 31 වෙනකොට ඩොලර් බිලියන 100.3ක් තිබුණේ. එය මාර්තු වෙනකොට ඩොලර් බිලියන 98.9 දක්වා පහත වැටලා තියෙනවා. ජූනි මාසෙ වෙනකොට 95.04 අපි ඩොලර් වලින් ප්‍රකාශ කරලා ඇත්තටම අඩු වෙලා තියෙන්නේ. අපි ඇත්තටම දැන් සිද්ධ කරනවා ඉතාමත් විධිමත් ණය කළමනාකරණයක්. අපේ ආණ්ඩුකරණය ඇතුළතදී අපි ණය ලබා ගනිමින් ඉන්නවා, ලබාගත්තු ණය ගෙවමින් තියෙනවා. ඒ නිසා ණය කළමනාකරණ ක්‍රියාවලියක ඉන්නවා ණය තිරසරභාවය පෙන්නමින්. කිසිදු ආකාරයක ණය ආපසු ගෙවීම පිළිබඳ අවිනිශ්චිතතාවයක්, සැකයක්, ගැටලුවක් පෙන්නගෙන නැහැ.
0: වත්මන් ආණ්ඩුව ලබාගෙන ඇති විදේශ ණය ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවට ඇතැම් පාර්ශ්වයන් සිදු කරන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, කිසිදු නිලදත්ත පදනමකින් තොරව මෙවැනි අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම කණගාටුදායක තත්වයක් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 12 වනදා පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනරැලිය අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. මුල් අවස්ථාවේදී එම ක්‍රීඩාංගණය ලබා නොදීමට බලධාරීන් තීරණය කළද, පසුව සිය ජනරැලිය පැවැත්වීම සඳහා එම ක්‍රීඩාංගණයම ලබා දීමට බලධාරීන් අවසර ලබා දුන් බවද ඔහු පැවසුවා. හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා මේ බව ප්‍රකාශ කළේ නෙට් නිවුස් යූටියුබ් නාලිකා වෙනුවෙන් සචිනි සීලවර්ධන සමග රතුකට්ට දේශපාලන සංවාදයට සහභාගී වෙමින්.
6: රතුකට්ට පණින්නට පෙර සැප්තැම්බර් 12 නාම රාජපක්ෂ මහත්මයා සහභාගී වෙනවා. ඒ රැස්වීම තාම ක්‍රීඩකයෙක් ලැබුණේ නැත.
7: මුලින්ම ආරම්භු කරගත්තේ අපි එදා ඉඳලම මංගල ජන රැලි අනුරාධපුරින් පටන් ගන්න. එතකොට අනුරාධපුරයේ ජන රැලි අපි සල්ගාදු ක්‍රීඩා පිටිය තමයි හැම වතාවකම තෝරාගන්නේ. මේ වතාවේ අපි සල්ගාදු ක්‍රීඩා පිටිය තෝරාගෙන ඒක ඉල්ලීම් කරා අදාළ ආයතන වලින් නගර සභාවෙන් අපිට දින කීපයකට කලින් දැනුම් දුන්නා සල්ගාදු ක්‍රීඩා පිටිය ඒගොල්ලන්ට දීමේ හැකියාවක් නැහැ කියලා.
6: තම නිශ්චිතව කියන්න බැරිද මොන ක්‍රීඩාංගෙද මේ සැප්තැම්බර් 12?
7: නෑ, දැන් අපිට අපි ඊයේ දවසේ ප්‍රදේශීය පරීක්ෂා කරලා බලලා ඒ අදාළ ආයතන වල සාකච්ඡා කරලා අපි ඒ අනුව හැඩ ගැහිලා තියෙන්නේ ඒ ක්‍රීඩා පිටිය කරන්න. ඒ ක්‍රීඩා පිටියේ අවසරය මේ විදිහ ලබා දීලා තියෙනවා.
6: ඒ කියන්නේ ආණ්ඩුව මේක හිතාමතාම කරපු
7: දේ. ආණ්ඩුව මේක විතරක් නෙවෙයිනේ, අපි කරපෝ ජන රැලි එහෙම නැත්නම් මෙවැනි දේවල් වලට කොච්චර කඩාකප්පල් කාර්ය ක්‍රියා කළාද.
6: ඒ කියන්නේ ආණ්ඩුව නම රාජපක්ෂට බයයිද?
7: ආණ්ඩුව බය දුන්නු පොරොන්දු මතක් කරලා දෙනවා. දුන්නු පොරොන්දු මතක් කරලා දෙන එක හරියටම කරන්නේ නාමල් රාජපක්ෂ.
6: හැබැයි සමීක්ෂණ වාර්තා වලින් කියනවානේ මේ ආණ්ඩුව මේ අවුරුදු දෙකේදී ඉතාම හොඳ ප්‍රගතියක් අත්කරගෙන තියෙන ජනතා ප්‍රසාදය වැඩි කරගෙන තියෙන තාමත් 75% ප්‍රතිශතයක් මේ ආණ්ඩුවට කැමතියි කියලා.
7: ඔව්, ඉතින් සමීක්ෂණ වාර්තා එලි දක්වලා අපි දැක්කා සති දෙකක් යද්දි තව වාර්තාවක් එලි දැක්වුවා. ඒ තියෙන තත්වෙන් 50%කටත් අඩු ප්‍රසාදයක් තමයි මේ ආණ්ඩුවට තියෙන්නේ කියලා. ඉතින් මන් දන්නේ ඒක මේ සීත කාමරවල ඉඳන් හදපු සමීක්ෂණයක්ද කියලා, එහෙම නැත්නම් AI වලින් හදා ගත්තු සමීක්ෂණයක්ද කියලා.
6: දැන් නාමල් මන්ත්‍රීතුමා නිතරම බාධ්‍යට කියනවා හිතන්න ඉඳ වෙනකොට මාවත් ඇතුළටදයි සැප්තැම්බර් 12 වෙනකොට ඇතුළටදයි දන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ලොකු මර්ධනයක් යනවා කියලා. ඇයි නාමල් මන්ත්‍රීතුමා එහෙම කියන්නේ 12 වෙනකොට ඇතුළටදයි කියලා?
7: නෑ, මෙහෙමයි. දැන් නාමල් රාජපක්ෂ මැතිතුමාටනේ පණිවිඩ එන්නේ, කැඳවීම කරන්නේ. ආසන්නම කැඳවීම මං හිතන්නේ හෙට නැත්තම් අනිද්ද කැඳවීමක් කරලා තියෙනවා. ඊට කලිනුත් එහෙමයි.
6: මොන කරුණක්ද?
7: කරුණ මං හිතන්නේ කවුරු හරි කෙනෙක්ගේ ප්‍රකාශයකට අදාළ ප්‍රකාශයක් ලබා ගැනීම. ඉතින් එතකොට මේ එතුමා යනවා. එතුමා කවදාවත් අද එන්න බෑ, හෙට එන්නම් නැත්තම් මට කල් දෙන්න හොයලා බලන්නම් කියන්නේ.
1: රතු කට්ට පණින්නට පෙර
0: වනාලීන් දුම්රියවල ගැටීම වැළැක්වීම සඳහා නවීන තාක්ෂණික ක්‍රමවේදයක් හඳුන්වා දීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව දුම්රිය මාර්ගයේ වනාලියක සිටින නිශ්චිත ස්ථානය පිළිබඳව රියදුරවරයා වෙත කල්තබා තොරතුරු සන්නිවේදනය කිරීම මෙහි විශේෂත්වයයි. රියදුරා වෙත මෙම තොරතුරු සන්නිවේදනය කරන්නේ දුම්රිය මාර්ග දෙපස සවිකිරණ සංඥා ලාම්පු මෙන්ම දුම්රිය එන්ජින් මැදිරිය තුළ ස්ථාපනය කරන තිරයක් මගින් වීම විශේෂත්වයක්. වනාලි අනතුරු බහුලව සිදුවන ස්ථාන 13ක් ඉලක්ක කරගනිමින් ලබන මස සිට මෙය නියම ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට නියමිතයි. අමරිකාව සහ ඉරානය අතර යළි හටගෙන ඇති යුද ගැටුම් තත්ත්වය හමුවේ දීර්ඝ කාලයක් එය පවතින්නක් නොවන බව අමරිකානු ජනාධීපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් ඕනෑම මොහොතක ඉරානයේ විත ප්‍රහාර එල්ල කිරීමට අමරිකානු සන්නද්ධ බලකායන් සූදානමින් සිටින බවයි ජනාධීපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. මේ අතර අමරිකාවේ මෙම තර්ජනාත්මක ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමින් ඉරානයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම්වරයා ප්‍රකාශ කළේ ඉදිරියේදී වොෂින්ටනයට ඉරානයේ නව යුද උපාය මාර්ග බලා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි. පසුගිය දින කිහිපය තුළ හෝමුස් සමුද්‍ර සන්ධියේදී නෞකාවලට එල්ල වූ ප්‍රහාර සහ අමරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර ඉරානය එල්ල කළ මිසයිල් ප්‍රහාර හේතුවෙන් කලාපයේ උණුසුම් තත්ත්වය තවත් ඉහළ ගොස් තිබෙනවා. මෙම පසුබිම හමුවේ දෙපාර්ශ්වය අතර වචන හුවමාරුව සහ තර්ජන තවදුරටත් දැඩි වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.
1: Net News, ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: Net News නිමාව. Net News මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12. එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
8: ඔබ වෙත ගෙන ආවේ
9: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
10: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි, සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
11: FM 95 FM 94.8 Net FM Divine Pura
12: මහාද තාත් ඔච්චර කල්පනා කරන්නේ. දැන් විශ්‍රාම ගියේගේ නිදහසේ සතුටින් ඉන්නනේ තියෙන්නේ.
13: මම විශ්‍රාම ගියේ මගේ රස්සාවෙන් පුතේ. ඒත් මගේ හීනවලින් මට විශ්‍රාම ගන්න බෑ.
8: මගේ හීන හැබෑ කරගන්න දැන් තමයි හොඳම කාලේ. මම පොඩි බිස්නස් එකක් පටන් ගන්නවා. එතකොට මට පුළුවන් රටේ ආර්ථිකයට දායකත්වයක් ලබා දෙන්න. ඒක අපේ යුතුකමක්. විශ්‍රාම යනවා කියන්නේ ජීවිතේ තවත් අධිරක ආරම්භයක්. ඔබේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගමු.
0: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ₹120,000 දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළ වේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
13: Good morning. උදේ 7:03 දැන්.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: FM Algo Town
2: brought to you by
3: Melwa Box Bar වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
4: Melwa එක ලංකාවේ එක. හෝමාගම බිරුකැටි තවත් prime location එකක්. purchase එක රුපියල් 685,000 සිට අමතන prime lands 13.22.
5: සුවපහසුව කල්පැවැත්ම වගේම නිමාවත් දිනුත් ඉතා ඉහළ ඔෆිස් චෙයර්ස් නම් දම්රෝම තමයි. දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්
6: BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0117 388 388 අමතන්න.
8: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
9: බිස්නස් කරන අයට මේක යෝධා හයිය.
10: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නේ ෆෝචුන් ඔයිල්ම තමයි.
11: ඕ ඉතින් ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
12: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ජිනී රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
13: ප්‍රමිතියෙන් ගුණින් පෝෂිත විජය කුරක්කන් පිටි විජය කුරක්කන්
14: Anchor Pedia Pro MFGM. අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.

0: Ladies and gentlemen, fasten your seatbelts.
1: මේ ඔබ පිවිසෙන්නේ digital පරම්පරාවේ analog territory එකයි.
2: FM algo

0: Good morning. උදේ 7යි විනාඩි 10යි. On a Thursday, බ්‍රහස්පතින්දා දවසේ ඇල්ගොටවුන් අරගෙන ඇවිල්ලා ඉනවා අචීනෝයි සාරයි. මතින්වා?
1: අචීනෝ? මතින්වා?
0: මතින්වා?
1: මතින්නම් නෑ.
2: මතින් තොරයි කොහොමද?
1: ඒව නෑ.
0: ඒව නෑ නේ හොඳ ළමයි දෙන්නේ.
1: කොහොමද? ඒ අමාරුයිද?
2: උදේ පාන්දරම ඔවා මතක් කරන්නත්
1: එපා.
0: ඒ නේද?
1: Good morning.
0: Good morning කියලා තමයි කිව්වේ.
1: මම ඇත්තට මොකද කිව්වේ?
2: හොඳට කනම රටක් වෙන්නදී.
0: ඔව්, ස්කොට්ලන්ඩ් පැත්තේ කට්ටිය හොඳට කනම
2: රටක්.
1: හරි හරි හරි. මේ පැත්තේ කට්ටිය එහෙම තමයි. ජයට ජීවිතේ සමරන කට්ටිය. හරි, මේ කොහොමද ලකුණු?
0: ලකුණු
1: ආවී.
0: එහෙමද?
1: ඔව්.
0: ඔව් නේද?
1: ගොඩද?
0: 100.
1: වාටද නැ නේ අම්මට නේ.
0: ඒ කියන්නේ අම්මට සතුටුයිද කියලා නේ ආන්න ඕනේ.
1: අම්මලගේ විභාගේ නේ. අම්මලගේ විභාගේ පොඩ්ඩ දාන්න නැ වෙච්ච දෙයක්.
0: ඔව්.
2: කීප විදියට දෙන්න කියලා කතන්දරයක් ගියා නේද? පළවෙනියා දෙවෙනියා කියන්නේ ශිෂ්‍යත්තේ.
1: හැබැයි මම දැක්කේ නිව්ස් එකක්. පළවෙනියා මෙන්න මේ පැත්තෙන්
2: කියලා. අනේ මන්ද මං හිතේ විභාග දෙපාර්තමේන්තුවට අමතක වෙලාද? අපි හරි සන්තෝෂ වුණා. එහෙම ඇත්තටම මේ එහෙම තරංකාරී විභාගයක් තමයි. ඒ වුණාට එහෙම ළමයින්ගේ හිතේ තරඟයක් ඇති කරහම දැන් පළවෙනියා සතුටු වෙනවා වගේම ඕක බැරි වෙන එක්කෙනා කොච්චර දුක් වෙනවද?
1: දුක් වෙනවා ඇත්තනේ.
2: අනිත් එක මේ ලංකාවේ අපි හැමදාම කියන විදිහට ඉක්මනටම නැති වෙන්න ඕන විභාගෙනේ. ඒ කියන්නේ අපේ නිදහසටත් වැඩිය පහේ ශිෂ්‍යත්වයේ පරණයි. පහේ ශිෂ්‍යත්වයේ තිබ්බ ඊට පස්සේ අටට ගියා, ආයේ පහට ආවා. මේ ඕක ඇත්තටම පටන් ගත්තේ සම අධ්‍යාපන පහසුකම් ලබා දෙන්න බැරි හින්දානේ.
1: බැරි හින්දා
2: ඉගෙන ගන්න පුළුවන් ඉගෙන ගන්නටත් වඩා මතකය තියෙන. දැන් ඉගෙනීම කියන එක දැන් ඕක පටන් ගන්න කාලේ වැඩි දැන් ලොකු වෙනසක්
1: නේ.
2: දැන් මේ විභාග කියලා කියන්නේ ඇත්තටම මේ දැනුම පරීක්ෂා

0: ශාකිරීම නෙමෙයිනේ මතකය පරීක්ෂා කිරීමනේ. දැන් හැබැයි ඕනේ දැනුමෙන් සන්නද්ධ මිනිස්සුනේ. ඉතින් අනිත් එක ලංකාවේ නෙමෙයි ලෝකෙ කොහෙවත් කිසිම රස්සාවක්වත් ගන්න බැරි විවාහගෙන ශිෂ්‍යත්වය කියන්නේ.
1: ඔව්.
0: ශිෂ්‍යත්වය පාස්ත ගියාලා
1: රස්සාවක්
0: දෙන්නේ නැහැනේ. නේද? ඒකින් හින්දා මේ ශිෂ්‍යත්වය ඉක්මනින්ම වෙනස් වෙලා අපේ රටේ හැම දරුවෙක්ටම සම අධ්‍යාපන පාසුකම් ලබා දීම තමයි රටක යුතුකම වෙන්නේ. රටක පුරවැසියෝ හැටියටත් කටයුතු කරන්න ඕනේ. ඉක්මනටම ශිෂ්‍යත්වය නවත්තලා, ඒ කියන්නේ රෝයල් පාසුකම් මේ හැම ළමයටම දෙන්න ඕනේ කියන එක නෙමෙයි. හැබැයි මූලික අධ්‍යාපන පාසුකම් තියනවානේ. හොඳ ගුරුවරු, හොඳ පාසලක්, පාසලේ තියෙන්න ඕනේ අවම පහසුකම් මේ සහිතව ඒ දරුවාට ඉගෙනුම් පරිසරයක ඉගෙන ගන්න ලැබෙන පාසලක් වේවා. එතකොට අර දැන් අපි ලංකාවේ ළමයි කී ලක්ෂයකගේ ළමා කාලයේ මේ කඩයිම හින්ද නැති කරලා තියෙනවද?
1: උදුරන් තියෙනවද?
0: උදුරන් තියෙනවද? දැන් ඕකේ සමීක්ෂණ ගොඩක් තියෙනවා ආචි. මේ ඒ කියන්නේ 1980 ශිෂ්‍යත්වය පාස් වෙලා දැන් ওই ශිෂ්‍යත්වය පාස්සනේ එකේ ප්‍රධාන කාරණයක්නේ මේ යම් කිසි ආකාරයක වෘත්තීන් ප්‍රමාණයක් තියෙනවනේ ශිෂ්‍යත්වය පාස්සලා යන ළමයි අත්පත් කරගනී කියලා. එකක් තමයි දොස්තරවරු වෙයි. ඊළඟට ඉංජිනේරු වෙයි. එහෙම තියෙනවා. දැන් හැබැයි ඒ වෘත්තීය දූරාවලිය වෙනස් වෙලා, ඒ රාජකීය වෙනස් වෙලා මේ දැන් ඊට වැඩිය ලොකු පරාසයක ඇවිල්ලා තියෙනවා. හැබැයි අර පරාසයට හදපු විභාගේ තාම අපි කරගෙන යනවා. මේ දැන් 1980 දශකයේ මට මතක විදිහට කොළඹ විශ්වවිද්‍යාලයද කොහෙද මේක කළා තිබුණේ. මේ 80 දශකයේ ශිෂ්‍යත්වය පාස් වෙලා ඊළඟට ඕ ලෙවලුත් පාස් වෙලා ඒ ලෙවලුත් පාස් වෙලා ඕකට ගිය ප්‍රමාණය එතකොට සාමාන්‍යයෙන් 150-60% විතර මට්ටමක තිබුණලු. හැබැයි අද 120%වත් ඒ බලාපොරොත්තු වෙන ඉලක්කය අවසන් කරන්න නැහැලු. මොකද එච්චරට තෙහෙට්ටුයි ළමයින්ට.
1: ඔව්. කලින්ම තෙහෙට්ටු වෙලා.
0: ඔව් කලින්ම තෙහෙට්ටු වෙලා.
1: අර මැරතන් එකේ
0: අන්න හරිය.
1: අන්තිමටනේ
0: දුවන්නේ. ළමයා හිතනවා ආ ශිෂ්‍යත්වයෙන් පස්සේ දැන් හරිනේ.
1: ඔව්.
0: ඔව්.
1: කලින්ම දුවලා.
0: ඒ කලින්ම දුවලා ඉවරයි. ඒ කියන්නේ එයාගේ තියෙන මොනවද මේ තියෙන ශක්්‍යතාවයන් ඔක්කොම මේ භාවිත කරලා ඉවරයි. එහෙම නැතුව යන ළමයිනුත් ඇති කීප දෙනෙක්. එහෙම අවුට්ස්ටෑන්ඩින් කැරක්ටර්ස් හැමතැනම ඉන්නවනේ. හැබැයි දැන් අර 80 දශකයේ ඒ අවසාන ඉලක්කය කරා ගිය ප්‍රමාණයෙන් දැන් හරි අඩකටවත් වඩා ප්‍රමාණයක් අවසාන ඉලක්කය කරා යන්නේ. එතකොට ඉතින් මේ ලබන අවුරුද්ද ශිෂ්‍යත්වයට ළමයිව මේ ගෙනියන අම්මලා තාත්තලා ඊට වැඩිය පුළුල් මනසකින් ඒ දරුවන්ට ළමා කාලය ගත කරන්න දීලා ශිෂ්‍යත්වෙත් ඕනම් කරලා මේ කොහොම හරි අපි අවසාන ඉලක්කය හැටියට රටක් හැටියට තියාගමු. අපේ දරුවන්ට සම අධ්‍යාපන පාසුකම් ලබා දෙන්න අපි පුළුවන් තරම් උත්සාහ කරමු.
1: උත්සාහ කරමු. ඉතින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන අපි එහෙම කතා කරනවා ටිකක් ගැඹුරින්. ඒ නිසාම තමයි මේ දැන් අද සැප්තැම්බර් 3 වෙනිදා මේ විභාගය නැත්තම් ශිෂ්‍යත්වය ඔය කාරණා ඔක්කොම ටික මතකයට ආවට පස්සේ නුවා කිව්වනේ මේ කටපාඩම් විභාග දැන් තියෙන්නේ කියලා. ඇත්තටම මේ ලෝකය වෙනස් කරේ සාරා මේ කටපාඩම් කරපු මිනිස්සු නෙමෙයි, දක්ෂ නිරීක්ෂකයි. ඔබ්සර්ව් කරපු අය, තමන් වටේ වෙන දේවල් ඔබ්සර්ව් කරපු අය. 1881 දැන් ඔයා උදෙන්ම ගුඩ් මෝර්නින් කිව්වේ මේ ස්කොටිෂ් භාෂාවෙන්නේ, ස්කොට්ලන්තේ. හරිද? ඔය ලොච්ෆීල්ඩ් කියන ප්‍රදේශයේ තිබ්බ මේ ෆාම් එකක්. ෆාම් එකක් කියලා කියන්නේ ගොවිපලක්. ගොවිපලක් තිබ්බා. ඔය ගොවිපලට හිටිය දරුවෝ 8 දෙනෙක්. ගොවිපලේ අධිකාරීත්වයේ තිබ්බ අම්මටයි තාත්තටයි. ඔව් ෆාමට හිටියා දරුවෝ 8 දෙනෙක්.
0: ඉතින් ගොවි යුගයේදී එහෙම ලොකු දරු ප්‍රමාණයක් ඕනනේ.
1: ඔව් ලොකු දරු ප්‍රමාණයක් ඕනේ.
0: පාලනය කරන්න බෑ.
1: අන්න ඒ කියන්නේ ඒවට උදව් ගන්නත් එක්ක 8 දෙනෙක් ඉන්නවා. හරිද? මේකේ 7 වෙනි දරුවා ටිකක් විශේෂයි.
2: right
1: 7 වෙනියා. ඒ කියන්නේ බාලයට කලින් කෙනා. මෙයා මේ හොඳ නිරීක්ෂකයෙක්.
2: ඔකේ.
1: තමන්ගේ අම්මයි තාත්තයි ගොවිපලේ වැඩටිය කරද්දි ඒකට උදව් වෙනවා. ওই සත්තු එක්ක බොහොම සමීපව ගනුදෙනු කරනවා. ගස් කොළන් ගැන හොඳ අවබෝධයක් තියෙනවා. හරිම හොඳ නිරීක්ෂකයෙක්.
2: ඔකේ.
1: කොහොම හරි මේ කොල්ලගේ තාත්තා දරුවා 8 දෙනාගේ තාත්තා වාසනාවන්ත විදිහට නැත්තම් මේ ගොවිපලේ පාලකයා තමන්ගේ ජීවිතෙන් සමු ගන්නවා. තාත්තා මේ දරුවන්ට අහිමි වෙනවා. ඊට පස්සේ අම්මා තමයි ගොවිපලේ බර කරට අරගෙන පුතාලා ටිකත් එක්ක දුවලා ටිකත් එක්ක වැඩේ ඉස්සරහට කරගෙන යන්නේ. හැබැයි අර මේ මං කියවනේ 7 වෙනියා ටිකක් විශේෂයි කියලා මෙයාට මේ තිබ්බ උනන්දුව පරිසරය ගැන, ගහකොළ ගැන, සතා සීපාව ගැන අඩු උන්නේ. මෙයා ඒ නිසාම මේ විද්‍යා ශාස්ත්‍රයට නැත්නම් විද්‍යාව විෂයක් විදිහට හදාරන්න ටිකක් කැමැත්තක් දක්වනවා. ඒ කැමැත්ත නිසාම මෙයා මේ ඉස්කෝලේ සෑහෙන දක්ෂ විදිහට වැඩ පෙන්නනවා. ඒ වැඩ පෙන්නපු නිසාම මෙයාට පුළුවන් වෙනවා අවුරුදු 13 දී විතර එංගලන්තයට එන්න.
2: රයිට්.
1: ස්කොට්ලන්තේ එංගලන්තේ.
2: එහා පැත්තට පොඩක් පණිවිඩ.
1: ඔව් පොඩ්ඩක් එහා පැත්තට වැටපැන්නලා එනවා ලන්ඩන් වලට එනවා. මේ කොල්ල තරුණෙක් වුණාට පස්සේ
2: රයිට්
1: පරේක්ෂණ කරන එක නවත්තන්නේ නැහැ. රිසර්ච් කරනවා. එක එක දේවල් හොයනවා. එක්තරා කාලයකදී හරියටම කියනවනම් 1928 වගේ කාලයේදී ලන්ඩන් වල මෙයාගේ පුංචි විද්‍යාගාරයක් තියෙනවා. මේ විද්‍යාගාරයට වෙලා මේ කොල්ල අර අපි කියන්නේ අර එක එක බැක්ටීරියාවන් කල්චර් කරනවා කියලා. කල්චර් කරලා ඒව ගැන විවිධ පරේක්ෂණ කර කර ඉන්නවා. මොනවාද මේවයින් වෙන්නේ සහ විශේෂයෙන් මෙයා හොයනවා ඒ කාලේ ඔය ලෙඩ රෝග තිබ්බනේ මේ ලෙඩ රෝග හදන බැක්ටීරියාවන් වල ලක්ෂණ මොනවාද කියලා මෙයා හොයනවා. ලොකු පිළිගැනීමක් නැහැ. මොකද අර මේ ස්කොට්ලන්තයේ ගොවි පොලක ගොවි පවුලකින් පැවතෙන තරුණයෙක්නේ. එහෙම ලොකු පිළිගැනීමක් නැහැ. මොකද ඒ වෙනකොට මේ මහා බ්‍රිතාන්‍යයේ සමාජ ක්‍රමයේ තිබ්බේ වෙන තැනක.
2: රයිට්.
1: අපි කියන්නේ එලීට්ස්ලා ප්‍රභූ සමාජයන් තිබ්බේ.
2: ඔව්.
1: ඒ ප්‍රභූ අයම තමයි ওই මහා ඉනෝවේෂන් සොයා ගැනීම විද්‍යාත්මක දේවල් ඔක්කොම කරන්නේ. හැබැයි මේකෝල්ල තමන්ගේ අර තිබ්බ කාමරේ ලන්ඩන් නුවර ලැබ් එකට වෙලා පරීක්ෂණ කරනවා. මෙයා යනවා හදිස්සියේ නිවාඩුවකට.
2: හරි.
1: මෙයාගේ බැක්ටීරියා කල්චර් එකම දාලා නිවාඩුවකට පොඩ්ඩක් යනවා එළියට ලැබ් එකෙන්. යද්දි මෙයාට මේ ජනේලේ වහන්න අමතක වෙනවා ලැබ් එකේ.
2: හරි.
1: හරිද? අර කල්චර් එක හැමම එළියේ තියෙනවා. ගිහිල්ලා එද්දි මෙයා දකිනවා පොඩි වෙනසක්. දැන් ට්‍රිප් එකේ ගිහිල්ලා ආයේ ලැබ් එකට ආවට පස්සේ දකිනවා මෙයා අර වගා කරලා ගියපු බැක්ටීරියාවන් වල පොඩි වෙනසක්. මෙයා මේක අරගන්නවා මෙයාගේ මයික්‍රොස්කෝප් එක යටතට. අරගෙන බලනවා. බැලුවට පස්සේ මෙයා දකිනවා මෙයා අර වගා කරපු බැක්ටීරියා කල්චර් එක යම් දෙයකින් විනාශ වෙලා ගිහිල්ලා.
2: රයිට්.
1: මෙයා එවෙනකොට ගවේෂණය කරමින් හිටියේ ඔය ලෙඩ රෝග හදන බැක්ටීරියාවන් වල ලක්ෂණ මොනවාද?
2: ඕකේ.
1: දැන් බැක්ටීරියාවන් ටික ලක්ෂණ හොයාගන්න තියා බැක්ටීරියාව ටික නැහැ.
2: නැහැ. රයිට්.
1: වගා කරපු බැක්ටීරියාව නැහැ. හොයාගන්න කොහෙ ගිහිල්ලාද කියලා. මේ තමයි පෙනිසිලින් හොයාගත්තු තැන.
2: ආ.
1: හරිද?
0: අද වගේ දවසක
1: නේද? අද වගේ දවසක 1928 සැප්තැම්බර් 3 වෙනිදා මිනිස්සුන්ට තව අවුරුදු ගාණක් ජීවත් වෙන්න පුළුවන් හැකියාව. ඒ කියන්නේ මේ මානව වංශ කතාවේ අපි දන්නවා ඔය ලෙඩ රෝග නිසා අපේ ආයු කාලය හරිම සීමා වෙලා තිබ්බා. ඒ පිටිපස්සෙ තිබ්බේ බැක්ටීරියාවන් නිසා වැළදෙන රෝගී තත්ත්වයන්. පෙනිසිලින් හොයාගන්නවත් එක්කම අපි ලොකු පිම්මක් ඉස්සරහට ගියා.
2: ඔව්.
1: අපි අද අපේ ආදරණීයයන්
0: එක්ක කියන අඟහරු ලෝකේ ජනාවාස හොයාගත්තා වගේ
1: වැඩක් කියලා. ඒ කියන්නේ අවුරුදු 50ක් විතර ජීවත් වෙයි කියලා හිතපු මිනිස්සු උපරිම ආයු විදින්න පටන් ගත්තේ මේ සොයා ගැනීම නිසා.
2: රයිට්.
1: හැබැයි ඔයා දන්නවද මේ ඔක්කොම කරපු මේ ඇලෙක්සැන්ඩර් ෆ්‍රෙමින් කියන මේ කොල්ලට මේ සොයා ගැනීමට එංගලන්තයේ හැටි ලොකු පිළිගැනීමක් ලැබෙන්නේ
2: නැහැ.
1: මේකට මොකක්ද දන්නවද කියන්නේ? ඒගොල්ලෝ කියනවා මේක ඇක්සිඩෙන්ටල් ඩිස්කවරි එකක්.
2: රයිට්.
1: කියන මේ වෙන එකක් හොය හොය ඉද්දී වැරදිලා මේක හම්බුණා. මේක මේ හැටි ලොකු හොයා ගැනීමක් නෙමෙයි.
0: ඉතින් එක්ස්රේ එකක් හම්බුනේ එහෙමනේ.
1: එහෙමනේ. හරිද? ඇක්සිඩෙන්ටල්. එහෙම තමයි මහා බ්‍රිතාන්‍යය කියන්නේ මේකට. ඒ නිසාම නොබෙල් සාමතයාගේ මෙයාට හම්බ වෙන්නේ මේක හොයාගෙනත් අවුරුදු 17කට පස්සේ.
2: රයිට්.
1: හිතන්නකෝ මොන විදියටද සැලකුවේ කියලා මේ නිරීක්ෂකයාට. හැබැයි ඊට පස්සේ කාලෙක ලෝකේ විද්‍යාඥයින් මේ ගැන සංවාදයක් ගොඩනගනවා. ලෝකේ ඉන්න ওই විෂය ප්‍රාමාණිකයින් මේ ගැන සංවාදයක් ගොඩනගනවා. එයාලා කියන කතාව තමයි ඇත්ත. මේක ඇක්සිඩෙන්ටල් ඩිස්කවරි එකක් තමයි ඉතින්. මේ ජනේලේ ඇරලා ගියා. ඒ නිසා ජනේලේ හරහා තමයි අර මේ ෆංගස් එක ඇවිල්ලා පෙනිසිලින් ඇවිල්ලා මෙයාගේ බැක්ටීරියා කල්චර් එකට වැටිලා බැක්ටීරියා එක විනාශ වුණේ. හැබැයි ඒ ක්‍රියාවලිය රිවර්ස් ඉන්ජිනියර් කරන්න පුළුවන් දැනුම මෙයා ගාව තිබ්බා. ඔක අපිට වුණා නම් අපි ඔක විසිට් කළා දා. හරි ඒක ඉවරයි අලුත් මේ කල්චර් එකක් හොයාගන්න ඕනේ කියලා. විසිකල්ලා දානවා.
0: අන්න එහෙම දරුවෝ ශිෂ්‍යත්වෙන් හදන්න බෑ.
1: අන්න එහෙම දරුවෝ ශිෂ්‍යත්වෙන් හදන්න බෑ. නිරීක්ෂකෙයි. එයා දැනගෙන හිටියා පොඩි කාලේ ඉඳන්ම අර ස්වභාවත් මේ සබහා సౌන්දර්යයත් එක්ක සත්තු එක්ක ගැවිසලා තිබෙන්නේ. එයා දැනගෙන හිටියා මෙතන මොකක් හරි වෙනසක් වෙලා තියෙනවා. මේක ඉබේ වෙන්න බෑ. මේක මොකද්ද කියලා මං රිවර්ස් ඉන්ජිනියර්. ආය ආපස්සට ක්‍රියාවලිය ගොඩනගන්න ඕනේ. ප්‍රතිනිර්මාණය කරන්න ඕන. එයා ආපස්සට ඒ පාරේ යනවා. ඒ පාරේ ගිය නිසා තමයි එයා පෙනිසිලින් හොයාගන්නේ. හැබැයි ඒක ලෝකේ පිළිගන්නේ ඒක කරලා අවුරුදු 17කට පස්සේ. ඒ නිසා තමයි 1945 දී තමයි මෙයාට විද්‍යාව වෙනුවෙන් වෙන නොබෙල් සාමතයාගේ ලැබෙන්නේ.
0: ඔව් දැන් අද හැබැයි පෙනිසිලින් ගැන වෙන වෙන අදහස් තියෙනවා.
1: තියෙනවා.
0: සමහර රෝගවලට පෙනිසිලින් හොඳ නැහැ කියලා කියනවා. ඉතින් හැබැයි ඒ වෙලාවේ ලෝකයේ ලොකුම සොයා ගැනීමක් බවට පත් වෙන ඕක නෙමෙයි ලස්සනම කතාව. මට හරියටම මතක නැහැ බෙල්ලම් බැඳි පැලැස්සේ හරි එක්කෝ බලංගොඩ හරි වෙන්න ඕනේ. අපේ ප්‍රාග් ඓතිහාසික කැණීම් වලින් හම් වෙලා තියෙනවා විශේෂයෙන් මට මතක විදිහට දත් කැක්කුමට හරි මොකක් හරි දෙයකට පාවිච්චි කරපු ඖෂධ, ඒ කියන්නේ ඔවුන්ගේ මේ මානව ශේෂයන් හොයා ගන්නකොට උදරේ තිබිලා හරි හක්කේ තිබිලා හරි හොයාගෙන තියෙනවා විශේෂ පොතු වර්ගයක්. මට දැන් ඒක හරියට මතක නැහැ. මේ කට්ටියට අපේ net fm youtube එකට ගිහින් unlimited history program ටික බලුවා නම් මහාචාර්ය රාජසෝම දෙවියන්ගේ මේවා හරියටම ටක්කෙටම සමහරවිට අපිට වැඩිය මතක තියෙන රසික සමූහය ඉන්නවා දැන් මේක අහගෙන. ඒ ගස් පොතු වල අපේ අවුරුදු 50,000කට විතර කලින් හිටපු හෙළයෝ අපේ රටේ මිනිස්සු දැනගෙන ඉඳලා තියෙනවා පෙන්සිලින් වලට සමාන බැක්ටීරියා මර්ධක සංඝටකයක් තියෙනවා කියලා. ඉතින් බලන්න අපේ පාරම්පරික දැනුමත් කොච්චර ඈතට යනවද කියලා. ලෝට් නොබෙල් දෙන්න කවුරුත් නැහැ.
1: නෑනේ. කොහොම හරි ඉතින් දක්ෂ නිරීක්ෂකෙන් තමයි රටකට
0: ඕනේ. එදත් දක්ෂ
1: නිරීක්ෂකෙන් ඉඳන්නේ. හිටපු හින්දානේ. ඉතින් ඒ නිසා තමයි අපි මතක් කරේ මේ ශිෂ්‍යත්ව ලකුණුත් එක්ක සුබපතන ශිෂ්‍යත්වයේ පාස් වුණු හරි නැති හරි හැමෝටම මෙතනින් එහාට ගමන යන්න.
0: විශේෂ වැඩක්.
1: ඔව්. කඩේම ඉස්සරහට.
0: පැනපුවයක විශේෂ වැඩක්.
1: ඔව්. පැනපුවයටත් සුබපතන. පණින්න බැරි වෙච්ච ඉන්න නම්.
0: නැති කට්ටිය තමයි වැඩියෙන්ම
1: සුබපතන්නේ.
0: ඉන්නේ ඕගොල්ලන්ගේ ජීවිතේ ඔතනින් ඉවර නෑ.
1: ඉවර වෙන්නේ නෑ.
0: ඕගොල්ලන්ට දැන් තමයි වැඩ පෙන්වන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. ඔයා මේ ලෝකේ වෙනම ඇලෙක්සැන්ඩර් ෆෙමින් වගේ වෙනම කැරක්ටර් එකක් වෙන්න පුළුවන් පුතේ. ඒකින්ද ශිෂ්‍යත්වේ පාස් නොවුනා කියලා. මේ මම නම් ශිෂ්‍යත්වේ පාස් නෑ.
1: ඔව්.
0: ඒ කියන්නේ මේ ඔය දෙන්න එහෙමද?
2: මට හරියටම කට් අවුට් මාක් එක තියෙනවා.
1: ආ මම ලිව්වේ නෑ.
0: ලියන්න ඕනේ නැති ස්කෝල් එකට ගියේ. මොකද ලිව්වා එන්නේ තේ. මේ මේ මේ
1: හරි. ඉතින්
0: දක්ෂ ඒකින්ද ඔව් දක්ෂින්ට දක්ෂින් කියලා කියන්නේ මේ ගණන් වලට හරි සිංහල වලට හරි විතරක් දක්ෂය නෙමෙයි.
1: නෙමෙයි.
0: තව ගොඩාක් පරාසයන් තියෙනවා. දක්ෂ වෙන්න දක්ෂතාවයත් එක්ක අපි අනිවාර්යෙන් තියාගන්න ඕනේ නේ තමයි කොච්චර දක්ෂයෙක් වුණත් වැඩක් නැහැ. එයා මිනිස්සෙක් නෙමෙයි.
1: නෙමෙයි නං. සහ මතක තියාගන්න ෆ්ලෙමින්ව පිළිගන්නත් අවුරුදු 17ක් ගියා එංගලන්තේ.
0: ඒකින්ද ඔයාව පිළිගන්න අවුරුදු 3 4 පරක් වුණා කියන එක ගැන කිසිම ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. ජොලියේ ඉන්න.
1: ජොලියේ ඉන්න.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada Net FM.
1: Dehatai Vinadi Visiatai dan
2: Ria Pedavi me alut parapura BYD navin takshane samaga vedi dhavana durak avam viyadamukin attedinna BYD plug-in hybrid ho electric vahanayak win karawa ganeemata BYD pradarshana agarayakata paminenna nathohot 01122 125 125 amatanna
3: CDP stavara tanpatu wetin 15% dakwa asama sama poli anupata wedi visara sadaha 01127388 amatanna
4: naya shreni gata kirima BBB LK outlook stable fitch ratings lanka limited sri lanka maha bankwe avasaralath balapatra labi mudal samagamaki
1: එන්න
5: ෂා
1: පාරටම එනවා කෑමවල සුවඳ
5: රසත් එහෙම තමයි
1: ඔව් ඉතින් ඔයාගේ කෑම හැමදාම රසයිනේ
5: මොකක්ද අනේ ඔයාගේ රහස
1: මම හැමදාම ගන්නේ ෆෝචුන් ඔයිල් නේ ඉතින් මොකක්ද වෙනස
5: ක්වොලිටි එකම තමයි
1: අවුරුදු ගාණක් තිස්සේම අංක එකේ ඉන්නේත් ෆෝචුන් ඔයිල් නේ
5: ඇත්තම තමයි
6: හෝමාගම බෙරුකැටිය තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චස් රුපියල් 685000 සිට මුලින් 140යි ඉතිරිය මාස 24න් පොලි රහිතව ගෙවන්න කොටාවට විනාඩි 15යි NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි මේකට ආර්ථික මධ්‍යස්ථානෙට සමීප දුරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22
7: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ
8: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර් රෝතයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
0: FM Anupaha, Anuhatrai Dashama Atta, Net FM, Divaina Pura.

0: උදේ 7 විනාඩි 36 අල්ගටෝම වෙලාව අපි ආවා බ්‍රේක් එකෙන් පස්සේ
1: කොහෙද යන්නේ අපි
0: අපි යනවා කොහෙටද නෝ අපි යන්නේ
2: අපි ඇත්තටම යනවා ආයේ ලන්ඩන් නුවරට
1: ලන්ඩන් වලට
2: දැන් ඊයේ
1: මොකදලා තියෙන්නේ
2: ග්‍රේට් ලන්ඩන් ෆයර් මේ ගැන අපි කිව්වනේ
1: කිව්වනේ
2: ලන්ඩනේ මහා ගින්න ගැන ලන්ඩනේ එක්තරා ආකාරයෙන් කනපිට පෙරලිච්ච සිද්ධියක් විදිහට සලකනවා මොකද ලන්ඩනේ නැවත ගොඩනගන්න ඒ ගින්න හේතු වුණා කියලා එතන පරේෂණ වල තියෙනවා නැත්නම් ඉබාගාතේ හදාගෙන ගිය
1: ඔහේ අක්‍රමවත් විදියටනේ
2: තිබ්බේ අක්‍රමවත් විදියට ගොඩනගිච්ච ලන්ඩන් නුවර ඒ ගින්නෙන් පස්සේ නැවත සංවිධිත විදියට 1666 දී ගොඩනගන්න පුළුවන් වුණා කියලා කියනවා ඉතින් ඕක ඒ දවස්වල අර 666 පිළිබඳව තියෙනවානේ බටහිර මේ මොනවාද ගූඨ මතවාදයක් නේ 666 හරින අපුරුයි කියනවා ඒක මේ ශුද්‍රෝ ග්‍රන්ථවල තියෙන අවසාන කාලය කියනවා සාතන්ගේ අංකය කියනවා දැන් 1666 එනේ මේ මේක සිද්ධ වුණේ ඉතින් ඔය 1666 කියන එක හදාගත්තේ අපිනේ
1: ඔව් කවුරුත් හදලා දුන්න එකක් නෙමෙයිනේ
2: අනිත් එක නියම වැඩේ කියන්නේ 1666යි දැන් 1600 දැන් අපි පාවිච්චි කරන කැලෙන්ඩරය අතර ලොකු වෙනසක් තියෙනවා මොකද ග්‍රිගෝරියන් පාප්තුමා ඊට පස්සේ තමයි මේ ග්‍රිගෝරියන් කැලෙන්ඩරය
1: කැලෙන්ඩර් එක හදන්නේ
2: එතකොට ඒ දිනවකවානු වල වෙනසක් තියෙනවා ඉතින් කොහොම හරි මේ ග්‍රේට් ලන්ඩන් ෆයර් එක සිද්ධ වුණේ අර තෝමස් අයියාගේ බේකරිය වෙච්ච මේ ගිනි පුලිංගුවෙන් හින්දානේ හැබැයි ඊට පස්සේ අපි දන්නවා නොත්‍රදාමයේ ගිනි ගත්තා මේ අපේ මේ වැඩි කාලයක් නැහැ අවුරුදු 3-4ක් ඇති
1: ඔව් ප්‍රංශේ
2: ඔව් මේ අර එස්මරල්ඩා සහ නොත්‍රදාමයේ කුඩාගේ කතාව ඇටමැස්ස කියවලා තියෙනවනම් මේ ඉතින් කුඩාටවත් බිඳහෙලන්න බැරි වෙච්ච නොත්‍රදාම් දේවස්ථානය ගිනි ගත්තනේ
1: මේ
2: ඒකට සැක කරන්නේ විදුලි කාන්දුවක් හිතන්න නොත්‍රදාමය කියලා කියන්නේ කොච්චර ලෝක උරුමයක් වෙලා තිබෙච්ච තැනක්නේ ලෝකේ එහෙම ලෝක උරුමයක් විදුලි කාන්දුවක් වගේ දෙයකින් සහ මුලින්ම විනාශ වෙලා යනවා කියන්නේ මොන අපරාධයක්ද
1: ඒ කියන්නේ මේ ප්‍රංශයට හිතාගන්න බැරුව ගියා
2: ප්‍රංශයට හිතාගන්න බැරුණා
1: මොහොතකට මේ තිගැස්සුණා කියලා කියන්නේ ප්‍රංශය අර 9/11ට ඇමරිකාව තිගැස්සුණා වගේ
2: ප්‍රංශය විතරක් නෙමෙයි ඒක බලන් හිටපු ලෝකෙම තිගැස්සුණානේ අනිත් එකේ අර නොත්‍රදාම් මේ කුරුසය ඒ කේතුව මත කොහොම හයි කරාද ඒ දවසල තිබිච්ච තාක්ෂණෙත් එක්ක ඒක හිතාගන්න බෑනේ ඉතින් මේ පුංචි වයර් එකක දෙකක දෝෂයකින් සිද්ධ වුණේ ඉතින් නොත්‍රදාමයේ පැත්තකින් තියාගන්නකෝ ඒක හදන්න මං හිතන්නේ ඊට අවුරුද්දක් යන්න කලින් ප්‍රංශයේ ලෝක පුරා ඉන්න මිනිස්සු දායක වෙලා ඒක නැවත දැන් ගොඩනැගිලා ඉවරයි මං හිතන විදිහට මේ වෙනකොට. හැබැයි අර පරණ එක නෙමෙයිනේ. දැන් අලුත් එකක් ගොඩනැගුනේ. ජීවිතේ එහෙම තමයි. සමහර දේවල් සම්පූර්ණයෙන් බිඳ වැටුණාම අලුත් එකක් අපි ගොඩනගා ගන්න ඕනේ. ශිෂ්‍යත්ව ගන්නත් අපි ඒක තමයි කිව්වේ. හැබැයි අපි දුක් මහන්සියෙන් හදපු ගේ ඒ ගෙදරින් 10%කටත් අඩුවෙන් වියදම් කරන වයරින් එක හින්දා සහ මුලින්ම විනාශ කරගන්නවා නම් ඒක ලෝක අපරාධයක් නේ. ඒක ලෝක උරුමයක් නෙමෙයි ලෝක කර්මයක්.
1: අපරාධයක්.
2: ඉතින් ඒක හින්දා මේ තමයි දැන් දම් පහයෙන් ලංකාවේ විශිෂ්ටම නිෂ්පාදනයක් ලංකාව විතරක් නෙමෙයි මේ කලාපයටම වයරින් කරන්න වයර් එක යන්නේ අපෙන් හින්දා අපි මොකටද වෙන වෙන ඒවා නේද වෙන වෙන රටවල් වල බාල වයර් දාලා වරිගෙන අහගන්න ඒක හින්දා ඔයාගේ නිවස ගොඩනගමින් තියෙනවා නම් දැන්ටමත් එහෙම මෙහෙම චක්‍රටරාස් කාලා පුපුරන වයර් තියෙනවා නම් ඉක්මනටම තමන්ගේ විදුලි කාර්මිකය හම් වෙලා කැලණි වයර් දාලා ගොඩ යන්න
1: අනිවාර්යෙන් මේක නිසා තමයි අපි වට මතක් කරන්නේ කැලණි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් ගැන පර්පල් වයර් මේක ස්ටෑන්ඩඩ් එකක් සම්මතයක් දම් පාට වයර් එක ඔය ගෙදර වයරින් කරන්න බලාපොරොත්තු වෙනවා නම් මොකද මේ දැන් අර නුවා කිව්වා වගේ ගෙදර ඔය ටැප් ලයින් ටික වතුර බඩ ටික මොන හරි ලීක් වුණොත් හොයා ගන්න පුළුවන් බිත්ති වලින් වතුර කාන්දු වෙන්න ගන්නවා වැඩි හොයා ගන්න ලේසි පොටුවක් මේසයක් කැඩුණොත් ප්‍රශ්නයක් නැහැ පේන්න තියෙනවා ඒව හොයා ගන්න ලේසි කිසිම අමාරුවක් නැහැ. හැබැයි ඔය ගෙදර වයරින් එකේ කොයි හරි තැනක ඩැමේජ් එකක් තිබ්බොත් ඒක හොයාගන්න ලේසි වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ කැලණි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් එකම දාන්න කියලා. මේ පර්පල් වයර් එක කියන එක ඒක පොඩි කන්සෙප්ට් එකක්නේ. ඒ ස්ටෑන්ඩඩ් එකක්නේ. ඒකත් හරිම විශේෂයි. මොකද කැලණි කේබල්ස් ලා තමයි දම් පාටට මේක ස්ටෑන්ඩඩ් කරලා ලංකාවේ වෙළඳපොළට ගේන්න ඕන කියන සංවාදයක් ඉස්සෙල්ලම අරගෙන එන්නේ.
0: මොකද
1: එක එක අයට ඕන ඕන පාටවල් වලින් වයර් විකුණන්න ගියොත් මෙතන ස්ටෑන්ඩඩ් එක නැති වෙනවා. ස්ටෑන්ඩඩ් නැති වෙනවා කියන්නේ වයර් වගේ දේවල් එක්ක අවසානයේදී ඔයාගේ ජීවිතේ තමයි තර්ජනයට පත් වෙනවා. ආදරය කරන ආදරණීයන්ගේ ජීවිත තමයි අවදානමට පත් වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයකම ගන්න කියලා අපි ඔයාලට මතක් කරන්නේ. මේ මෙන්න මෙහෙම ලස්සන නමකුත් තියෙනවා. මොකක්ද දන්නවද? ගිනි රැකවරණේ ජාතික සුරක්ෂිතකරණය.
2: ඒක නම් ඇත්ත.
1: ජාතික වැඩපිළිවෙලක් මේක.
2: ජාතික වැඩපිළිවෙලක් මේ අර මට කියන්න මම කියාගෙන ආපු කාරණයක් අමතකුණා ග්‍රේට් මේ ලන්ඩන් ග්‍රේට් ෆයර් එකේ. අද වගේ දවසක තමයි දැන් ඒ ගින්න දවස් 4ක් තිබුණානේ මේ සාන්ත පාවුළු කැතිඩ්‍රල් එකත් විනාශ වුණානේ. මේ රෝයල් එක්ස්චේන්ජ් එක ඇවිලිලා විනාශ වුණේ.
1: ආහ්.
2: ඒ කියන්නේ ඒ දවස්වල තිබිච්ච විනිමය හුවමාරු මධ්‍යස්ථානේ. ඉතින් ඒක 1527 ද 1571 දී පළවෙනි එලිසබෙත් රජින තමයි විවෘත කරලා තියෙන්නේ. ඉතින් ඒක ලන්ඩනයේ තිබිච්ච මහා අභිමානයක් සහ ලන්ඩනයේ දුවන්ඩ සල්ලි හම්බෙච්ච තැන. ඒකත් ගින්නෙන් මේ විනාශ වුණා. ඉතින් ඒකින් දා ලන්ඩන් එක්ස්චේන්ජ් එකත් ගිනි ගන්නවා නම් ඉතින් අපේ ගෙවල් දොරවල් මොන
1: කතාවනේ නේද? ඔව් ඒ නිසා තමයි අපි ඔයාලට කියන්නේ ඔයාගේ ගෙදර වයරින්නේ ගැන අසලකලිමත් වෙන්න ඕන. අලුතෙන් ගෙයක් හදද්දි ඔයා කෝටි ගාණක් වියදම් කරලා ගේ හදනවා වෙන්න පුළුවන්. හැබැයි මේ පොඩි වයරය ගැන ඔයා හිතන්නේවත් නැති තරම්. හැබැයි ඒකෙන් කරන හානිය ඔයාට හිතා ගන්නත් බැරි තරම්. ඒ නිසා තමයි අපි ඔයාට මතක් කරන්නේ අනිවාර්යයෙන්ම කැලණි කේබල්ස් ලගෙන් එන මේ දම්පාට වයයක දාන්න කියලා. මොකද ඒක දම්පාටට තියෙන ඔයාට හොයාගන්න ලේසි. ඉතින් කැලණි ෆයර් ෂීල්ඩ් පර්පල් වයයකත් එක්ක ඔයාගේ ගෙදරත් වයරින් කරන්න කියලා අපි මතක් කරනවා. හරි. ඒකම තමයි දැන් ගෙදර වයරින් කරන්න කලින් ගෙයක් තියෙන්න ඕනේ නේද? හරිද? ගෙයක් තියෙන්නත් කලින් ගේ හදන්න ඉඩක් තියෙන්න ඕන.
0: ඉඩක් තියෙන්න.
1: හරිද? ඒක ලේසි නෑ.
0: ඉඩමක් ගන්න ඕනේ.
1: ඉඩමක් ගන්නවා කියන එක දැන් ලේසි නෑ. සාර හරිද? ඒ කියන්නේ අපිට ඕනේ කරන හැම පහසුකමක් එක්කම ඒ වගේම තමයි අපි ওই හැම වෙලෙම කියන වචනයක් තියනවානේ. ඉඩම් කියලා කියන්නේ limited resource එකක්. හරිම සීමා සහිත සම්පතක්. වේගයෙන් ෂය වෙමින් යන සම්පතක්. මොකද මේ ඉඩම් ඕන තරම් තියනවා කියලා අපිට කියන්න පුළුවන් අරහෙත් තියනවා මෙහෙත් තියනවා කියලා. හැබැයි ජීවත් වෙන්න සුදුසු තැනක් එහෙම අපිට තෝරගන්න ලේසි
0: නෑනේ.
1: ඒක හරි අමාරු වැඩක්. ඒ නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ මේ ප්‍රයිම් ගෲප් එකේ ප්‍රයිම් ලෑන්ඩ්ස්ලා ඔන්න ප්‍රයිම් ලොකේෂන් එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා හෝමාගමින්. හෝමාගම බෙරු කැටිය තමයි මේ ඉඩම තියෙන්නේ. පර්චේස් එකක් රුපියල් 685,000 දොලරට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් ඔය එකපාර ගෙවන්න ඕනෙත් නෑ. ඔයාලට මුලින්ම 140ක් ගෙවන්න පුළුවන්. ඉතුරු 160 ඔයාලට මාස 24ක් පොලී රහිතව පහසුවෙන් ගෙවාගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා. හයිලයිට් කරගන්න අර වචනේ පොලී රහිතව. හරිද? ගෙවන්න තියෙන්නේ. පොලියක් ඇඩ් වෙන්නේ නෑ. ඒ වගේම තමයි කොට්ටාවට විනාඩි 15ක දුර NSBM හරිත සරසවියට සහ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි වටරක දුම්රිය ස්ථානයට කිලෝමීටර් 6යි යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5න් යන්න පුළුවන්. මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය හරිම සමීපයෙන් තියෙන්නේ. ඊට පස්සේ සුපර් මාකට්ස්, රෝහල්, බැංකු පාසුකම් මේ හැමදේම මේ ඉඩම වටේට තියෙනවා. ආටාය ලොකුවට එහෙම දුවන්න ඕනේ වෙන්නේ
0: නැහැ.
1: ඉතින් වැඩි විස්තර දැනගන්න කෝල් එකක් දෙන්න ප්‍රයිම් ගෲප්ලට 1322 හොට්ලයින් එකෙන් 1322.
0: ඕකේ. හරි. දැන් ගෙදර ඉන්නවනේ පොඩ්ඩෝ.
1: පොඩ්ඩෝ ගැන නේද උදේත් කතා කරේ.
0: ඒ පහ වසරේ පොඩ්ඩෝ ගැන නේ කතා කරේ. ඊටත් වඩා චූටි පොඩ්ඩෝ
1: ඉන්නේ.
0: ඒ තේරෙන්නේ නැති අවුරුදු 5ට වඩා අඩු කට්ටිය.
1: අවුරුදු 5ට වඩා අඩු කට්ටිය.
0: අන්න ඒගොල්ලා ඒගේ පෝෂණය ගැන හිතන එක ඒක දෙමව්පියන්ගේ ලොකු වගකීමක්.
1: ලොකු වගකීමක්.
0: මොකද ඒගොල්ලෝ තේරෙන්නේ නැහැ නේ. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ අපිට මේ න්‍යූට්‍රිෂන්ස් ටික ඕනේ. අපේ මේ ටික හරියට වර්ධනය වෙන්න ඕනේ කියලා ඒගොල්ලන්ට තේරෙන්නේ
1: නැහැ. ඒතර
0: දෙමව්පියෝ ඒ වගකීම ගන්න ඕනේ.
1: අනිවාර්යයෙන්. මේ කියන්නේ ඒගොල්ලන්ට මේ සාරය ලැබෙන්න ඕන පෝෂණය මේ වයස් සීමාවෙදී ලැබුණ නැත්තම් හිතන්න අවුරුදු 3 4 5 කියලා.
0: දැන්
1: ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ නේ. අත්‍තරම වා කිව්වා වගේ ගිහිල්ලා මේ බෙදාගෙන ගන්න බෑ.
0: හොයාගෙන
1: ගන්නත් බෑ. අම්මයි තාත්තයි තමයි දේවල් දෙන්න ඕන. වැඩිහිටියෝ තමයි දේවල් දෙන්න ඕන. ඉතින් ඒ වැදගත් පෝෂ පදාර්ථයන් යකඩ ප්‍රෝටීන් වගේම අනෙකුත් පෝෂ පදාර්ථයන් ඒ වයස් සීමාවේදී හරි විදියට ලැබුණ නැත්නම් කවදාරි දවසක එයාලා තනියම වැඩ කරන තැනට එනවනේ ලොකු වෙලා අන්න එදාට ඒගොල්ලන්ට තමයි ඒක ප්‍රශ්නයක් වෙන්නේ. මොකද අවශ්‍ය පෝෂ පදාර්ථ නැහැ කියලා කියන්නේ ඒක බලපානවා ගොඩාක් දේවල් වලට. එකක් තමයි මානසික ක්‍රියාකාරීත්වය.
0: ඊට
1: පස්සේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය. ආයි ජාතියක් රෝගී වුණාට පස්සේ ඒ මුළු රටටම ඉස්සරහට යන්න බෑනේ. ඒක නිසා ඊළඟ පරම්පරාවේ ප්‍රතිශක්තිකරණය ගැන අපි හිතන්න ඕන.
0: ඊට
1: පස්සේ ශාරීරික වර්ධනය. ඊට පස්සේ ආහාර ජීර්ණය. සාමාන්‍ය දෘෂ්ටිය හොඳට පේන්න ඕන. පේවුනේ නැත්නම් සෑහෙන්න දේවල් වර්ධිනවා. ඉතින් මේ හැම දෙයකටම අර නිසි වයසේදී නිසි පෝෂණය ලැබෙන්න ඕන. ඒ නිසා තමයි අපි මතක් කරන්නේ වාගේ පොඩ්ඩටත් දෙන්න කියලා Anchorpedia Pro MFGM. Anchorpedia Pro MFGM දැන් වාගේ පොඩ්ඩට දෙන්න පුළුවන්. ඉතින් ඇන්කල මතක් කරනවා Anchorpedia Pro දෙන ගමම්ම පොඩ්ඩට හොඳ බැලන්ස් ඩයට් එකක් දෙන්න කියලා. හොඳ සමබල ආහාර වේලක් දෙන්න කියලා. මොකද එයාලා පරිස්සමෙන් නිරෝගීව ගොඩනැගුණොත් වර්ධනය වුණොත් ඒකේ අපි කියන්නේ අර ප්‍රතිලාභ මුළු රටටම ලැබෙනවා.
0: ඕකේ. හරි අපි පොඩි බ්‍රේක් එකක් ගන්නවා. බ්‍රේක් එකෙන් පස්සේ ආයෙනවා.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. වේලාව ඔබ වෙත ගෙන එන්නේ. ඉතුරු දිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
1: උදේ 7:46 දැන්.

0: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළ වේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
1: හෝමාගම බෙරුකෙටි තවත් ප්‍රයිම් ලොකේෂන් එකක්. පර්චසේ රුපියල් 685,000 සිට මුලින් 140යි. ඉතිරිය මාස 24න් පොලි රහිතව ගෙවන්න. කොට්ටාවට විනාඩි 15යි. NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර 5යි. වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර 6යි. යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි. මේගොඩ ආර්ථික මධ්‍යස්ථානයට සමීප දුරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22.
2: ඔබ වෙළඳ පොලින් පොල් තෙල් ලෙස මිලදී ගන්නේ නියම පොල් තෙල්මද? වෙළඳ පොලේ පොල් තෙල් ලෙස විවිධ බාල තෙල් වර්ග තිබීමට ඉඩ ඇත. විෂ රසායනිකයන් අඩංගු පිළිකාකාරක අන්තර්ගත වෙති එවැනි තෙල් භාවිත කිරීමෙන් විවිධ සෞඛ්‍ය ගැටලු ඇති විය හැකිය. එබැවින් ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
3: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන විද්‍යාවක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 011 1 387 388 අමතන්න. ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
5: රස තුන් හතක පාරම්පරික අපේ රසය මේනක සහල් buy and win within smart TV rice cooker blender දිනා ගන්න. සහල් කවරේ කූපනය ඇති තෑගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
6: Meltdol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltdol පැරසිටමෝල් විශේෂයකි.
1: හෝමාගම බෙරුකෙටි තවත් ප්‍රයිම් ලොකේෂන් එකක්. පර්චසේ රුපියල් 685,000 සිට මුලින් 140යි. ඉතිරිය මාස 24න් පොලි රහිතව ගෙවන්න. කොට්ටාවට විනාඩි 15යි. NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර 5යි. වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර 6යි. යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි. මේගොඩ ආර්ථික මධ්‍යස්ථානයට සමීප දුරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22.
7: FM 95.8 Net FM Divaina Pura Net FM Algo

0: උදේ 7:50යි අල්ගොටාවුමේ වෙලාව. හරිද? අපේ පළවෙනි පැය වැඩ කටයුතු ටික ඉවර කරන්න තමයි.
1: මෙතකින් නිමාවටපත් කරන්න. නිමාවටපත් කරන්න කලින් මතක් කරන්න ඕන.
0: ඔව්.
1: මේ ඔයා ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් මේ වෙලාව තමයි ව්‍යාපාරය ගැන ඔයා කල්පනා කරන වෙලාව.
0: ඔව්.
1: ඔයාගේ දැන් අපි දන්නවනේ කඩයක් වෙන්න පුළුවන් නැත්නම් වෙන මොන හරි ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. එතනට ඔයා ගිහිල්ලා තැන පොඩ්ඩක් අස්පස් කරලා දැන් විවෘත කරන්න සූදානම් වෙන වෙලාව. මේ වෙලාවට තමයි ඔයාට එන්නේ විවිධ අදහස්. තව මම මේ ව්‍යාපාරේ පුළුල් කරන්න ඕනේ වගේ අදහස් එන්නේ. ඉතින් ව්‍යාපාරයක් ගොඩනගද්දී ඔයා ඔය ප්‍රවාහන ශාස්ත්‍රයේ ගැන නිතරම සැලකිලිමත් වෙන්න ඕන. ඩීමෝ බට්ටෙක් ඉන්න එක හිතන්නවා ගොවියෙක් කියලා. ඔයාට ගොවි බලක් තියනවා කියලා. ඒ වගේම ඔයාට නිකන් එළබළු වෙන්න පුළුවන්, පළතුරු වෙන්න පුළුවන්, රට මැද ඉඳලා මෙහෙට අරගෙන ඉන්න ඕන. මෙහෙට කියලා කියන්නේ මේ අපි ඉන්න රටේ කෙළවරට අරගෙන ඉන්න ඕන. අර කෝස්ටල් ලයින් එකට අරගෙන ඉන්න ඕන. නැත්නම් ඔයා හිතන්නවා දීවර කටයුතු කරන දීවර මහත්මයෙක් කියලා. ඔන්න ඔයාගේ මාළු ටික රට මැදටත් යන්න ඕනේ. හැබැයි නිකන් ගෙනියන්න බෑ. ඒකට ප්‍රවාහන මාධ්‍යයක් ඕනේ. අවුරුදු 20ක් පුරාවට ලංකාවේ ව්‍යාපාරිකයන් සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ සහ මහා පරිමාණ ව්‍යාපාර පවා විශ්වාසයේ තියපු වාහනයක් තමයි ටාටා ඩීමෝ බට්ටා කියලා කියන්නේ. ඉතින් ටාටා කිව්වට පස්සේ මුළු ලෝකෙම දන්නවා. ලෝකයේ රටවල් 35කට අධික ප්‍රමාණයක් මේ වෙනකොට ටාටා වාහන පාවිච්චි කරනවා. ඉතින් ඒ විශ්වාසනීය ටාටා ලංකාවට අරගෙන එන වෙන කවුරුත් නෙමෙයි ඩීමෝලා අවුරුදු 65ක විශ්වාසයත් එක්ක. ඉතින් ඔයාටත් පුළුවන් ඔන්න ඩීමෝ බට්ටෙක් ගන්න. අවුරුදු 20කට කලින් තමයි ඩීමෝ බට්ටා ලංකාවට ආවේ 2006 අවුරුද්දේ විතර. හැබැයි අවුරුදු 20කට පස්සෙත් තාමත් ලංකාවේ ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාරයේ ශාස්ත්‍රයේ නිලවිලා ඉන්න ගොඩාක් දෙනෙක්ගේ විශ්වාසයේ දිනාගත්තු වාහනයක් තමයි ඩීමෝ බට්ටා කියන්නේ. ඔයාට තාමත් බ්‍රෑන්ඩ් නිව් ඩීමෝ බට්ටෙක් කිසි ප්‍රශ්නයක් නැතුව ඩීමෝ එකෙන් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. කෝල් එකක් දෙන්න 1388 නම්බරයකට. 1388.
0: ඕකේ.
1: ඒකට කෝල් එකක් දීලා ඔයාට පුළුවන් ඩීමෝ බට්ටා ගැන තව විස්තර දැනගන්න. අලුතෙන් දැනගන්න දෙයක් නෑ. ඔයා දන්නා. ඉතින් ඔක ලංකාවේ ගොඩ දෙනෙක් දන්න නම. හැබැයි ආයෙ වට දැනගෙන ඔයාට එකක් ගන්න පුළුවන්.
0: රයිට්.
1: 1388ට කෝල් එකක් ගන්න.
0: ඕකේ. හරි. දැන් ඔයාගේ ගෙදර උයන පිහින වැඩවලට අපි උදව් කරනවානේ ඇල්ගොටාම්.
1: අපි උදව් කරනවා.
0: අරවා ගන්න, මේවා ගන්න කියලා කියනවානේ.
1: ඔව්. රෙසිපීස් එහෙමත් කියන හිටපු ගම.
0: කියනවානේ.
1: ඒවා try කරලා බලන්න ඉතින්.
0: බලලා අපිට කියන්න. ඔව්.
1: වැඩ කරොත් අපිටත් කියන්න.
0: මං කියන්නේ එහෙම හදන කට්ටියට වැඩ වරදින්නේ නැහැ. හරිද? ඒ කෑම එක ආයේ ෂෙෆ් කෙනෙක් හදපු ලෙවල් එකට මේ ගුණයෙන්, රසයෙන්, සුවඳෙන් මේ හැම එකෙන්ම පරිපූර්ණයි. ඒක නිසා තමයි ඔයාට කියන්නේ ෆෝචුන් ඔයිල් ගන්න කියලා. ෆෝචුන් ඔයිල් වල දැන් එනවා මොනවද ආචියෙන්නේ?
1: කොකොනට් ඔයිල් එක තියෙනවා. පොල් තෙල් තියෙනවා.
0: පොල් තෙල්.
1: හරිද? ඊට පස්සේ සන්ෆ්ලවර් ඔයිල් තියෙනවා. කුකින් ඔයිල් තියෙනවා. කෝන් ඔයිල් තියෙනවා. මේ ඕනම වර්ගයකින් ඔයාලට ෆෝචුන් ඔයිල් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මිලිලීටර් 200 ඉඳලා ලීටර් 20 වෙනකන් අර ලොකු කෑන් වෙනකන් ගන්න තියෙනවා. රුපියල් 340න් තමයි මිල ගණන් පටන් ගන්නෙ. ළඟම තියෙන කඩේට යන්නේ එතනක් තියෙනවා. නැත්නම් ඔයා සාමාන්‍යයෙන් බඩු ගන්න සුපර් මාකට් එකක් තියෙනවා නම් එතනට යන්නේ එතනක් තියෙනවා. ඒ ඕන තැනකින් ඔයාලට ෆෝචුන් ඔයිල් ගන්න පුළුවන්. වැදගත්ම දේ තමයි විශ්වාසනීයත්වය කියන කාරණාව. ඒ කියන්නේ අර මිල ගණන් පැහැදිලිව සදහන් කරලා තියෙනවා. ඉන්ග්‍රීඩියන්ස් පැහැදිලිව තියෙනවා. එක්ස්පයර් ඩේට් එක, මැනුෆැක්චර් ඩේට් එක පැහැදිලිව තියෙනවා. ජාත්‍යන්තර සහතික ටික, වෝඩ්ස් ටික, සුපර් බ්‍රෑන්ඩ් අවෝඩ් එක 2026 මේ ඔක්කොම පැහැදිලිව සදහන් කරලා තියෙනවා. ඒ තමයි විශ්වාසනීයත්වය. විශ්වාසනීය තැනකින් තමයි ඔය කනබොන දේවල් ගන්න ඕන.
0: විශේෂයෙන්ම
1: මේ තෙල් වගේ දේවල්.
0: ඒ
1: නිසායි අපි මේ ෆෝචුන් ඔයිල් ගැන ඔයාට මතක් කරන්නේ.
0: ඕකේ. ඊට පස්සේ ඔයාගේ කෑම එක රස කරගන්න කුළුබඩු ඕනේනේ. කුළුබඩු කිව්වොත් ඉතින් ඔයාට මතක් වෙන්නේ විජය ප්‍රඩක්ට්.
1: විජය ප්‍රඩක්ට්.
0: ඔයාට පුළුවන් මිරිස් කුඩු, කෑලි මිරිස් 3-5, මාළු කරි 3-5, මස් කරි 3-5, බැදපු මිරිස් කුඩු, ලුණු කුඩු ඕනම එකක් විජය ප්‍රඩක්ට් වලින් ගන්න. WP ලාංඡනය බලලම ගන්න කියලා මතක් කරනවා. මොකද මාකට් එකේ තියෙනවා ගොඩක් අනුකරණ
1: ගොඩක් තියෙනවා. ඉතින් ඒවට රැවටෙන්න එපා. අර මේ සාරකිය වගේ WP ලාංඡනය බල්ලා ගන්න. මොකද විජය කියලා කියන්නේ ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකෙම දන්න රහක්. ඒකෙන් ඔයාට පැටලෙන්න විදිහක් නැහැ.
0: ඔව්.

0: FM Anu Paha, FM Anu Hatarai Dashmata, Net FM.
1: Parampara Gananavak, Api Upava Balaganbova, Iha Mehan Upinan Pityak, Atulitipuno, Ape Namaya, Usastate, Upa Upi Jivite Taram Vishwasakala, Benin Dina Takshane, Arakshava Ilanangamin, Prometheus Hatikakala, Gimme Rekavarane, Jatika Surakshitakarane, Kalani Fine Shield Purple Wire, then Villanapoli.
2: NSB පාට පාට හපංකම් මෙවරත් පුංචි ඉතිරියෙන් ලොකු හීන මුදල් විතරක් නෙමෙයි හොඳම දේ ඉතිරි කරමු. ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් පවත්වන විවෘත ළමා චිත්‍ර තරඟය 1 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල්වල සිසු දරු දැරියන්ටද අයදුම් කළ හැක. ජයග්‍රාහකයන්ට වටිනා මුදල් ත්‍යාග සහ සහතික පත් නිර්මාණ බාර ගන්න අවසාන දිනය සැප්තැම්බර් 10.
3: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
1: මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
4: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.
5: කොල්ල කොට යන මන්

0: හෝමාගම බෙරුකෙටි තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චසේ රුපියල් 6,85,000 සිට මුලින් 140යි ඉතිරිය මාස 24න් පොලි රහිතව ගෙවන්න කොට්ටාවට විනාඩි 15යි NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි වටරැක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි මේගොඩ ආර්ථික මධ්‍යස්ථානයට සමීප දොරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22
1: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි විජයකුරක්කන්
2: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
3: FM 95 94.8 Net FM දිවයින පුරා
4: උදේ 8:00 වෙනකන් එකයි දැන්

0: මහත්තයා, ඔබ වෙත ගෙනෙන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
3: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම ඇත්නියුස්.
4: අයිබුවන්, ජනතාව විශ්වාස කරන සත්‍ය ඇත්නියුස් සමග මම කේසර. ශ්‍රී ලංකා පොලිස් සේවයේ 160 වැනි සංවත්සරය අදට යෙදී තිබෙනවා. 1866 සැප්තැම්බර් මස 3 වන දින බ්‍රිතාන්‍ය පාලන සමයේදී ව්‍යවස්ථාපිතව පිහිටුවන ලද ශ්‍රී ලංකා පොලිසිය සිය 160 වැනි අභිමානවත් සංවත්සරය මෙවර සමරනු ලබන්නේ මහජනතාව සහ පොලිසිය අතර සන්නිවේදනය හා විශ්වාසය තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින්. මෙවර පොලිස් දින සැමරුම වෙනුවෙන් පොලිස්පතිවරයාගේ මඟ පෙන්වීම යටතේ දිවයිනපුරා විශේෂ සංවත්සර වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ. 160 වැනි පොලිස් දිනයට සමගාමීව සංවිධානය කළ විශේෂ පාපැදි සවාරිය දින 3ක් පුරා සාර්ථකව පවත්වා අවසන් කෙරුණා. ඊට අමතරව සංවත්සර සැමරුමේ ප්‍රධාන ප්‍රදර්ශනය සැප්තැම්බර් 4 වනදා සිට 6 වනදා දක්වා බම්බලපිටිය පොලිස් ශ්‍රේෂ්ඨ බලකාම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. මහජනතාව සඳහා නීතිමය දැනුවත් කිරීම සහ පොලිස් සේවාවන් පිළිබඳ තොරතුරු කුටි, යතුරුපැදි, පැරෂුට් තුරඟ සහ නිලසුනක සංදර්ශන සැප්තැම්බර් මාස 4-5 සහ 6 යන දිනවල රාත්‍රී 7 සිට පැවැත්වෙන විශේෂ සංගීත ප්‍රසංගයද ඊට ඇතුළත් බවයි වාර්තා වන්නේ. මීළඟ net news පෙරවරු 9ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවෙනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
5: FM 95, FM 94.8, NET FM.

0: දෙ 8යි විනාඩි 8යි අල්ගටාම වෙලාව 8යි 9 වුණා.
1: ඔව් මේ අපි ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ ලංකාව කියන්නේ දූපතක්නේ. හතර වටෙන් මුහුදෙන් වට වෙලා ඉන්නේ.
0: ඔව්.
1: ඉතින් අපිට මතකයි අපේ මේ ජීවිත කාලය තුල අපේ රටට තෙල් නැවක් එනකන් මුහුද දිහා බලන් හිටපු జాතියක්නේ නේද?
0: ඔව්.
1: එහෙම අත්දැකීම් අපිට මීට වසර කීපයකට කලින් තියෙනවා. අපි ප්‍රාර්ථනා කරනවා යලි එසේ නොවේවා කියලා. ඉතින් හැබැයි ඉතින් දූපතක් හැටියට ජීවත් වෙනකොට එහෙම තමයි. අපිට කලින් නැව් වෙන්නේ නැති ජීවත් වෙන්න තිබිච්ච කාලයක් තියෙන්න ඇති. එතකොට ඉතින් ඔයෙන් ගහෙන් ගෙඩියක් වැන්නකන් නැත්නම් ගෙඩියක් කඩාගෙන සතෙක් කෙලාගෙන නේද? හැබැයි ඊට වැඩිය මානව ජීවිතයේ ඉස්සරහට ගියන් පස්සේ අපි වගේ දූපත් රාජ්‍යයකට විතරක් නෙමෙයි මේ දූපත් නැති හතර වටින්ම ගොඩබිමින් වටවෙච්ච රටකට වුණත් පිටරටකින් අනිත් පැත්තෙන් මොනවහරි එනවද කියලා බලන් ඉන්න වෙනවා. ඒක තමයි ස්වභාවය. අද ලෝකේ විශේෂ දිනයක් සමරනවා.
0: ඒ මොකද්ද?
1: මේ දවස්වල ඔවුන්ගේ වැදගත්කම ඉතාමත් ඉහළ අගයක තියෙනවා. මම දැක්කා ඊයේ හෝමුස් සමුද්‍ර සන්දේදී මේ වැදගත් පිරිසට ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා. ඒ තමයි වෙළඳ නාවිකයන්. අපි නාවික හමුදාව වගේ දේවල් ගැන කතා කරනවානේ. හැබැයි මේ වෙළඳ නාවිකයන් මර්චන්ට් ෂිප් කියලා කියන්නේ වෙළඳ නෞකා තියෙනවානේ. ඇත්තටම ලෝකේ රටවල් දුවන්ඩ දැන් අත්‍යවශ්‍යම කාරණේ බවට පත් වෙලා තියෙන්නේ වෙළඳ නැව්. මීට අවුරුදු 3-4000 ඉඳන්ම ඒක ඒ විදිය තමයි. හැබැයි අද ඊටත් වැඩිය ඒක එසේ වෙලා තියෙනවා. විශේෂයෙන් අපේ වගේ රටවල් වලට වෙළඳ නැව් කියලා කියන්නේ නැතුවම වැරි අංගයක් බවට පත් වෙලා තියෙනවා. හේතුව මොකද අපේ රට ඉදිරියට යන්න සහ අනිකුත් ලෝකයේ අනිකුත් රටවල ඉදිරියට යන්න මේ වෙළඳ නැව් කරන්න විශාල සේවයක්. මහා මූදේ මාස ගණන් සති ගණන් ඔවුන් අපිට අවශ්‍ය දේ තෙල් වෙන්න පුළුවන් ආහාර වෙන්න පුළුවන් මොනවද නැත්තේ නේද අපේ රතවාහන වෙන්න පුළුවන් ඔවුන් අරන් එනවා. ඉතින් බ්‍රිතාන්‍ය මේ දිනේ මුලින්ම ප්‍රකාශයට පත් කරා වෙළඳ නාවිකයන් වෙනුවෙන් අද සුවිශේෂී දිනයක්. ඔවුන්ට නියමිත රතු කොඩිය උස්සලා ඒ රතු සංකේත පිළිබිඹු කරලා මේ අද ලෝකයේ වෙළඳ නාවික දිනය සමරනවා. හේතුව තමයි මේ දෙවන ලෝක යුද්ධයට මේ අද වගේ දවසක තමයි බ්‍රිතාන්‍ය සම්බන්ධ වෙන්නේ. ඒකට හේතුව තමයි ජර්මනිය බ්‍රිතාන්‍ය වෙළඳ නැවක් ඒගොල්ලන්ගේ සබ්මැරින් එකක් යොදාගෙන මේ විනාශ කරලා දානවා. ඉතින් එතන හිටිය නාවිකයෝ සියලු දෙනාම මිය යනවා. ඉතින් ඔවුන් යුද්ධයට සම්බන්ධ කට්ටිය නෙමෙයි, ඔවුන් වෙළඳ නාවිකයෝනේ. හැබැයි මේ යුද්ධය නිසා මේ ඔවුන්ට මිය යන්න වෙනවා. ඉතින් ඒ දිනය පදනම් කරගෙන ලෝකේ වෙළඳ නාවික දිනය ඇති වෙලා තියෙනවා. දැන් අපේ රට ගත්තොත් අපේ අතීතයේ ඉඳන්ම සාරා මේ වෙළඳ නාවිකයන්ගේ සමාගම් පවා විශේෂයෙන් අනුරාධපුර යුගයේදී මේ නානාදේශීන් කියලා මේ සමාගමක් තිබ්බා. ඊළඟට මට මැදිය තියෙන මේ මණි කියන වචනෙම එන මේ සමාගමක් තිබ්බා. ඒ කියන්නේ මේවා ගිල්ඩ් මේ ඔය මොකද අනුරාධපුරයේ වෙළඳ මධ්‍යස්ථානය වෙලා තිබ්බා, මන්නාරම වෙළඳ මධ්‍යස්ථානය වෙලා තිබ්බා. ඉතින් අයිනූර් වර් කියලා මට මතක විදිහට වෙළඳ සමාගම මේ මං කියන අනුරාධපුර යුගය. ඉතින් අපි අතීතයේ අරක මණිග්‍රාම් වෙන්න ඕනේ.
0: මණිග්‍රාම්.
1: ඔව් මේ එහෙම තිබ්බා. ඒ කියන්නේ ලංකාව ඇතුළෙත් ඒක ලංකාවේ තිබුණාට වෙන රටවල් සම්බන්ධයෙන්ුත් මේ විශේෂයෙන් දකුණු ඉන්දියාව උපදනම් කරගෙන සිද්ධ වුණා. ඉතින් එහෙම නාවික මෙයුම්

0: අතීතයේ ඉඳලම තිබිච්ච සුවිශේෂී රටක් තමයි ලංකාව කියන්නේ. ඉතින් අපිට කන්න බොන්න ටික, අපිට දුවන්න තෙල් ටික නේද, අපිට අවශ්‍ය බලශක්තිය අරගෙන මුහුදේ යාත්‍රා කරගෙන තමන්ගේ දරුපවුල් වලින් වෙන් වෙලා ඒ වෙනුවෙන් ලෝකෙම සේවය කරන වෙළඳ නාවිකයන්ට, මේ මර්චන්ට් නැව්වල වෙළඳ නැව්වල වැඩ කරන සියලුම දෙනාට අපි ඇත්තටම අපේ හදවතින් නැගෙන උපහාරය මේ මොහොතේ මේ ගීතෙන් මේ පුදමු.
1: ඔකේ.

0: FM Anubaha, FM Anu Hatarai, tak cuma ada Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
3: උදේ 8යි විනාඩි 17යි දැන්.
4: චිත්‍ර ඇඳලා ලොකු ලොකු ටෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම්. හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
6: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින් 0.114700550.
7: මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
8: මෙල්වා එක ලංකාවේ එක.
9: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
10: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජ් අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න.
11: සැප්තැම්බර් 3 වනදා කුලියාපිටිය නගර සභාව ඉදිරිපිට SLT Mobitel Fiber, Real Fiber, Real Performance.
12: හෝමාගම බෙරුකැටිය තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චසර් රුපියල් 6,85,000 සිට මුලින් 40%යි ඉතිරිය මාස 24න් පොලි රහිතව ගෙවන්න කොට්ටාවට විනාඩි 15යි NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි මේගොඩ ආර්ථික මධ්‍යස්ථානයට සමීප දුරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13/22.
13: මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
14: LB රන් අය තමයි මගේ හයිය.
15: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
16: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
17: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
18: රියපදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ ඉලෙක්ට්‍රික් වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0.112 125 125 අමතන්න.
19: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට් ඔබත් අදම රස බලන්න.
0: FM 95 FM 94.8 Net FM.

0: උදේ 8 විනාඩි 24යි ඇල්ගොටවුමේ වෙලාව.
1: වෙලාව. හරි මේ ජීවිතයේ ආයෝජන කියන දේවල් මාර විදිහට අපිට වටිනවා. හරිද? ඒ කියන්නේ ඔය විවිධ ශේෂ්ඨවල කරපු ආයෝජන දැන් තනියම අපිට විතරක් නෙමෙයි මුළු මහත් මානව සංහතියටම සෑහෙන විදිහට වටිනාකම් එකතු කරනවා.
2: වටිනාකම් එකතු කරනවා. දැන් අපි මොහොතකට කලින් කතා කරා අද ලෝක වෙළඳ නාවිකයන්ගේ දිනේ.
1: දිනය.
2: ඔවුන් ඉතින් ඒ නැව් හිමියෝ ඒවට ආයෝජනය කරේ නැත්නම් අපිට උඩ බලන්න ඉන්න වෙන්නේ.
1: ඉන්න වෙන්නේ නේ. ආයිතින් වෙලදාම කියලා දෙයක් ලෝකේ නැහනේ.
2: ඔව් ඒක තමයි. ඒ කියන්නේ අපි හිතන්නේ නැති මේ අපේ ජීවිතවලට කොච්චර සම්බන්ධ උදවියද මේ මුහුදේ මාස ගණන් පාවෙලා අපිට සමහරලට ඒගොල්ලෝ ගේන පෑනක් පැන්සලක් විතරක් වෙන්න පුළුවන් අපි ගන්නෙ නේද?
1: ගන්නෙ. ඔව් එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඒ ශේෂ්ත්‍රවල කරපු ආයෝජනයන් අපි අර කියපු විදිහට දැවැන්ත විදිහට අපිට ප්‍රතිලාභ අරගෙන එනවා. ඒ වගේම තමයි අපි උදේ කතා කරා මේ පෙනිසිලින් ගැන. ඉතින් ඔය පෙනිසිලින් නිර්මාණය කරාට පස්සේ ලෝකයේ ප්‍රතිජීවක ඖෂධ ශාස්ත්‍රයේ සෑහෙන වේගෙන් වර්ධනය වුණා නිසා මේ එහෙම වර්ධනය වුණාට පස්සේ ලෝකයේ මේ වෙනකොට ඉන්න විද්‍යාඥයන් කියනවා මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 23කින් වැඩි කරන්න අපිට පුළුවන් වුණා කියලා. පෙනිසිලින් විතරක් නෙමෙයි ඊට පස්සේ ආපු හැම ඇන්ටිබයොටික් එකක් එක්කම මිනිස් ආයුෂ අවුරුදු 23ත් 25ත් අතර ප්‍රමාණයකින් වැඩි වුණා කියලා. ඒ කියන්නේ
2: අපි හැබැයි පොඩි මිත්‍යාවක ඉන්නව නේද? දැන් කියන්නේ ඒ කාලේ මිනිස්සු ගොඩක් කල් ජීවත් වුණා.
1: ඔව්.
2: මේ දැන්
1: ඔව් එහෙම අපි කියනවා නේ.
2: හැබැයි ඒක සංඛ්‍යාලේඛන සහ වෛද්‍ය විද්‍යාත්මකවත් පුරා විද්‍යාත්මකවත් බැලුවොත් එහෙම නෑ.
1: නෑ නේ.
2: දැන් මීට අවුරුදු 100කට විතර කලින් අපේ රටේ මිනිස්සුන්ගේ ආයු කාලය තිබ්බේ අවුරුදු 55ක් වගේ. 55ක් කෝ එච්චරවත් නැති කාලයක් තිබ්බා. ලෝකේ අනිත් රටවල් සම්බන්ධෙන්නුත් එසේමයි.
1: එහෙමයි.
2: මිනිස්සුන්ගේ විතරක් නෙමෙයි. මේ මම දැක්කා දීවන්නේල් මෙතුමා මේ අර වාසනා හස්තියව ළඟ තියාගෙන හරි අපූර්ව කතාවක් කියනවා. දැන් ඌට අවුරුදු 55ක් වගේ. කැලේ හිටියනම් මේ වෙනකොට ඉන්නවද දන්නේ නැහැ. අලියෙක්ගේ සාමාන්‍ය වයස අවුරුදු 50ක් 55ක්. හැබැයි අපේ ඉන්නව අවුරුදු 70කට කිට්ටු අලියත්.
1: අලි ඉන්නවා.
2: හේතුව මොකද අපි බලා ගන්නවා.
1: බලා ගන්න නිසා.
2: ඔව්.
1: ප්‍රතිකාර කරනවා.
2: ප්‍රතිකාර කරනවා, බෙහෙත් දෙනවා.
1: දෙනවා.
2: ඉතින් මිනිස්සුත් එහෙම තමයි. දැන් අපේ මං හිතන්නේ මේ වෙනකොට UN එක්සජාතික සංවිධානය කියනකොට අපේ ආයු අපේක්ෂාව අවුරුදු 76ක් විතර. ඉතින් මීට අවුරුදු 100කට කලින් අවුරුදු 50ක් වගේ
1: 50ක් තිබ්බේ ගාව.
2: ඔව්. ඉතින් ඔය පෙන්සලින් හොයාගත්ත එකෙන් කෙලින්ම 20 ගානක් එකතු වුණා.
1: ඔව්. ඒ කියන්නේ අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් 4න් එකක් මේ 25ක් කියලා කියන්නේ. ඒක වැඩි කරගන්න පුළුවන් වුණා ඔය වගේ ප්‍රතිජීවක ඖෂධ හරහා. ඉතින් ඒක තමයි විද්‍යාඥයින් කියන්නේ මේ වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් එක්ක ඒ වෙනුවෙන් කරපු ආයෝජනත් එක්ක තමයි මිනිසුන්ගේ ආයු කාලය මේ විදිහට වර්ධනය වුණේ කියලා. ඉතින් ආයෝජන කියන දේවල් අන්න එහෙම තමයි ප්‍රතිලාභ අරගෙන එන්නේ. ඔය දැන් අපි වර කතා කරන්නේ ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්. ඒ මනුස්සයා පෙනිසිලින් හොයාගෙන අවුරුදු 17කට පස්සේ මේකේ වටිනාකම ලෝකේ දැනගත්තේ. ඒ කියන්නේ අවුරුදු 17කට පස්සේ යාට මේ නොබෙල් සාමතාගේ දුන්නේ. ඒ වගේ තමයි අපේ ආයෝජන. අපි සමහර තැන්වල ගිහිල්ලා කරන ආයෝජන, ඒවයි ප්‍රතිලාභ, ඒවයි වටිනාකම අපිට දැනෙන්න පටන් ගන්නෙ සෑහෙන කාලයකට පස්සේ. සමහර විට අවුරුදු 5ක් වෙන්න පුළුවන්, 10ක් වෙන්න පුළුවන්, 20ක් වෙන්න පුළුවන්. සමහර දේවල් වල ප්‍රතිලාභ මේ සාරා අපේ પરම්පරාව නෙමෙයි ඊළඟ પરම්පරාව තමයි භුක්ති විඳින්නේ. එහෙම දේවලුත් ලෝකේ තියෙනවා. හැබැයි මේ ඔයා අද කරන ආයෝජනයක් නිසා ඔයාට තව අවුරුදු 3කින් නැත්නම් අවුරුදු 5කින් ඔන්න පුළුවන්කම තියෙනවා ප්‍රතිලාභ ලබා ගන්න. ඒ තමයි ස්ථාවර තැන්පතුවක් දාන එක. යන්න CDB එකට ඔයාට පුළුවන් වසරකට 15%ක පොලි අනුපාතයකට ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්න. ඔයාට මේක මාසයකට කැල්කියුලේට් වෙන විදිහට හදාගන්න පුළුවන්. මාස 3කට නැත්නම් කාර්තුවකට අර්ධ වාර්ෂිකව, ඒ කියන්නේ මාස 6කට සැරයක් කැමති විදිහකට ඔයාට මේක හදාගන්න පුළුවන්. CDB කියලා කියන්නේ ලංකාවේ සිවුවන විශාලතම බැංකු නොවන මූල්‍ය සමාගම. ඒ වගේම තමයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතනය. ආයවට බය වෙන්න කාරණාවක් නැහැ. ගිහිල්ලා ආගේ FD එක බය නැතුව දාන්න පුළුවන්. ඒගොල්ලෝ විශේෂ දෙයක් කියනවා.
0: මොකන්ද?
1: විශේෂ වචනයක් කියනවා.
0: රයිට්.
1: වචන වචන දෙකක් තියෙනවා.
0: දෙකක් තියෙනවා.
1: Unmatched returns.
0: ඔව්.
1: ඒ කියන්නේ වෙන කිසිම තැනකින් වෙන කිසිම ස්ථාවර තැන්පතුවකින් ඔයාට ලැබෙන්නේ නැති විදිහේ අසම සම ප්‍රතිලාභ රසක් ඔයාට දිනා ගන්න පුළුවන්කම තියෙනවා CDB එකෙන්. ඒක නිසා අපි කියනවා කෝල් කරන්න 011 7388 388 011 7388 388. මොකද ආයෝජන කියන දේවල් කරන්න ඕන ලෝකයේ මේ තාක් දුරාවෙත් ආයෝජන නිසා
0: තමයි.
1: ඒ ශේෂ්ත්‍රවල ඒ තැන්වලට ආයෝජන හරි විදියට සිද්ධ වුණේ නැත්තම් අද මේ මුකුත් නොතියෙන්න තිබ්බා.
0: ඔව්.
1: ඒක එහෙමනේ, එහෙම වෙනවා.
0: හරි. මේ දැන් අචි ඉඩමක් ගන්න එක ඒකත් ආයෝජනයක්.
1: අනිවාර්යෙන්ම.
0: ආයෝජනයක් සහ ඔයාගේ ලයිෆ් එකේ ඔයා මේ හිතලා බලලා ගන්න ඕන හොඳ ඩිසිෂන් එකක්. ඒ
1: කියන්නේ ලොකුම තීරණයක්.
0: ලොකුම තීරණයක්.
1: ඔව්.
0: ඒක නිසා ඒක හරියට හිතලා හරි තැනකින් ඉඳමක් ගන්න ඔයා වග බලා ගන්න ඕනේ.
1: ඔව් ඒ කියන්නේ දැන් ගෙයක් හදන්න විතරක් නෙමෙයි.
0: ඔව්.
1: ඔයාගේ ව්‍යාපාරික සැලසුම් තියනවා
0: වෙන්න පුළුවන්.
1: ඔයාගෙම කියලා නිකන් ඇනෙක්ස් එකක් දාන්න ඕන. නේ අපාර්ට්මන්ට් එකක් හදන්න ඕන. ඒ වගේ ඔයාට තියනවා වෙන්න පුළුවන් විවිධාකාරයේ අදහස් ව්‍යාපාරික අදහස්. දැන් විශේෂයෙන්ම මේ ඔය හෝමාගම වගේ පැත්තකට යද්දී හෝමාගම බෙරු කැටියට යද්දී අපි දන්නවා NSBM හරිත සරසවිය ඊට පස්සේ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය එහෙම තියෙන ඔන්න ඔය ප්‍රදේශයේ තමයි. එතකොට අපිට විවිධ ව්‍යාපාරික අවස්ථා තියෙනවා. කැම්පස් එකක් ළඟ තියෙනවා කියලා කියන්නේ එහෙම ව්‍යාපාරික අවස්ථා ඕන තරම් තියෙනවා. ඉතින් ඒකට වාට ඉඩමක් ඕනනම් අපි යන්න කිව්වා මේක හොඳ ආයෝජන අවස්ථාවක් වෙනවා. අපි මේ කියන්නේ හෝමාගම බෙරු කැටිය ප්‍රයිම් ලොකේෂන් එක ගැන. ප්‍රයිම් ගෲප් එකේ ප්‍රයිම් ලෑන්ඩ්ස් ලා තමයි මේතන ආවෙනුවෙන් වෙන් කරලා තියෙන්නේ. පර්චේස් එකක් රුපියල් 685000 දොලර වට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මුලින් 140ක් ගෙවන්න. ඊට පස්සේ ඉතුරු 160 තියෙනවානේ. ඒක වාට මාස 24ක් පොලි රහිතව හෙමින් සැරේ ගෙවාගෙන යන්න පුළුවන්කම තියෙනවා.
0: ඕකේ.
1: අපි කිව්වා NSBM හරිත සරසවිය සහ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5ක දුරක් තියෙන්නේ. අපි ඒකයි කිව්වේ මේ ඉඩම වාට ව්‍යාපාර අවස්ථා ඇති කරලා දෙන්න පුළුවන් තැනක්. ඒ වගේම තමයි වටරැග දුම්රිය ස්ථානට කිලෝමීටර් 6යි. මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය අපිට සමීප දුරකින් තියෙන්නේ. සුපර් මාකට්, රෝහල්, බැංකු පහසුකම් මේ හැමදේම තියෙනවා. කෝල් එකක් දෙන්න. ප්‍රයිම් ගෲප් එකට 13:22 හොට්ලයින් එකෙන් කෝල් එකක් දීලා වට පුළුවන් මේ ගැන වැඩි විස්තර දැනගන්න.
0: ඕකේ.
1: කටිය කියලා බලලා තිබ්බනේ බලලා අපි කියපු නිසා තමයි ගියේ කියලා එහෙම කියලා තිබ්බනේ.
2: තව අපු වැඩක් කියන්න මේකත් ආයෝජනයක් වගේ තමයි. මේ ඊයේ පෙරේදා හිපොපොටමස් පැටියෙක් ඉපදිලානේ දෙහිවල සත් උද්‍යානයේ. ඉතාමත් දුර්ලභ සිද්ධියක්. ඒක පොඩි වාව් එකක් තියෙනවා. හැබැයි දැන් මේක අහන් ඉන්න ඇල්ගොටවුන් අහන් ඉන්න මේ ලංකාව පුරාම ලෝකෙ පුරාම ඉන්න අයට අවස්ථාවක් තියෙනවා මේ පැටියට නමක් තියන්න.
1: නමක් තියන්න.
2: ඔව්. දේවල සත්තු උද්‍යානයේ මැසේජ් එකක් එවලා තියෙනවා. කියන්න කියලා අපිට මේ ඒ ඉපදිච්ච හිපොපොටමස් පැටියට මේ නමක් තියන්න අවස්ථාව තියෙනවා. ඒකට මම හිතන්නේ ඒගොල්ලෝ Google ෆෝම් එකක් එවලා තියෙනවා. අපි අපේ net fm facebook එකේ දාමුනේ.
1: මේ
2: ෆෝම් එක.
1: ඔව්. කටිට ඇස්සේ log වෙලා නම් දෙන්න තියෙනවා.
2: ඔව්. මම යෝජනා කරනවා සාරා කියලා.
0: මමත් කියන්නේ මගේ නම දෙන්න බැරි දන්නේ
2: නැහැ කියලා. ඒක තමයි නේ. පොඩි සුභාගයක් එක්ක.
1: ඔව් නේ පොඩි. තියනවා නේ එකක්.
2: පොඩි එකක් තියනවා නේ.
0: මම එක කම්ප්ලිමන්ට් එකක් ඉදිරියට ගන්නවා. ගන්නවා. සහිප පොඩි.
2: ඒක තමයි. අපි යෝජනා කරනවා ඒකමතිකව නේ.
1: ඒකමතිකව. මමත් කැමතියි.
2: ඔව්.
0: ජෙන්ඩර් එක මොකද්ද දන්නේ නැහැ ජෙන්ඩර් එක.
1: ප්‍රශ්නයක් නැහැ.
2: ප්‍රශ්නයක් නැහැ.
1: සාරා.
2: සාර් කියලා කියමුක නැත්තම් නේද?
0: සාර්. සාර් සාර්.
2: ඒක උරුwidetildeනේ.
0: සාර් කියන්නේ
2: නෝ. රුසියාවේ හිපොපොටමස්ලා ඉන්නවනේ.
0: මොස්කව් පැත්ත ඇවිස්සුණු සාර් කියලා
2: ඒක ප්‍රශ්නයක් නෑ. මොස්කව් දැන් ඇවිස්සෙන්නේ සාර්ලා කිව්වට.
1: ඔව් අපි යාට සාර් කියමු නැත්තම් සාරා කියමු.
2: සාරා කියමු. කෙසේ වෙතත් ඔන්න මේ එසේ මෙසේ කෙනෙක්ට නෙමෙයි ලෝකේ ඉන්න දොන්ත සයිස් අතෙක් නම තියන්න ඇවිල්ලා තියෙනවා.
0: මං කියන්නේ සාරා කියලා දැම්මොත් නම් අනාගතයේ සුබයි.
2: සුබයි. ඒ පැටියගේ නේද?
0: පොටේමස් කියනත් අනාගතයේ සුබයි.
1: සුබයි. හරි. එහෙනම් අපි
2: එනවා. පොටේමස්ල මස් කනවද? මං හිතන්නේ වෙජිටේරියන්.
1: වෙජිටේරියන්.
0: අපි ඒක හොයලා බලමු.
2: අපි හොයලා බලලා කියන්නම්.
1: හරි. එහෙනම් අපි මේ සාරා කියලා දාමු.
2: සාරා කියලා දාමු. ඔබට පුළුවන් වෙන ඕන නමක් යෝජනා කරන්න. මේ අපි තව පොඩ්ඩකින් අපේ Facebook එකේ දාමු.
1: ඒ link එක දාමු.
2: ඒ link එක දාමු.
0: හරි. දැන් ඔයා business එකක් කරනවා නම්, ව්‍යාපාරයක් කරනවා නම් ඔයාට අනිවාර්යෙන් ඒකේ logistics ගැන හිතන්න වෙනවනේ. ඔයාගේ නිෂ්පාදනය මේ නිසි ආකාරව ඒ අවශ්‍ය තැන්වලට ගෙනියන්න පුළුවන් වෙන්න ඕන පරිස්සමට.
1: ඔව්.
0: ඉතින් ඒකට ටාටා විතින් ඔයාලට ගෙනත් දෙනවානේ. දැන් අපි කිව්වා කලින්ම තකරා ඩීමෝ බට්ට ගැන. දැන් ඔයාලට අපි මතක් කරනවා ටාටා යෝදා ගැන.
1: ටාටා යෝදා කැබ්බේ ගැන. දැන් ඩීමෝ බට්ට කියන්නේ අවුරුදු 20ක් විතර අපිත් එක්ක ඉන්න නමක් නේ.
0: ඔව්.
1: 2006 ඉඳලා අපි දන්න නමක්. ඒකින්ද අපි විශ්වාස කරන නමක් ගිහිල්ලා ඉතින් ඩීමෝ බට්ට ගැන ආයෙ අලුතෙන් කියන්න දෙයක් නැහැ. ඕන ගමක ඕන නගරයක ඕන බිස්නස් එකක බට්ටෙක් ඉන්නව තමයි. බට්ටෝ දැන් ওই ව්‍යාපාර වැඩවලට විතරක් නෙමෙයිනේ මේ සබ් බලන්න යන්නේමත් කට්ටිය ගන්නවා
0: ට්‍රිප්
1: යන්න ගන්නවා ආයෙ ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඩුවල් පර්පස් කැබ් එකක් තමයි මේ ටාටා යෝදා කියලා කියන්නේ. ඔයාගේ ව්‍යාපාර වැඩ වගේම දැන් ඔයාට බට්ටෙක් මොනේ නැත්තම් ඔන්නාට පුළුවන් ඩුවල් පර්පස් එකක් තියෙන. ඒ කියන්නේ ඩුවල් පර්පස් කියලා කියන්නේ කාර්යයන් දෙකක් කරන්න පුළුවන්.
0: දිත්ත
1: කාර්යයන් කරන්න පුළුවන් එකක් තමයි. ඔයාගේ ව්‍යාපාර වැඩවලටත් ඔන්න ඔයාට පුළුවන්කම තියෙනවා ටාටා යෝදා කැබ් එක දිනා ගන්න මේ යොදා ගන්න. ඒ වගේම තමයි පැත්තෙන් ඔයාලට ගෙදර ගමන් යන්නත් ටාටා යෝදා කැබ් එක යූස් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. පවුලේ ගමන් වලට කිසි ප්‍රශ්නයක් නැතුව යන්න පුළුවන් කැබ් එකක්නේ ටාටා යෝදා කැබ් එක.
0: වයිෆ් සතුටින් තියන්නත් පුළුවන්.
1: පුළුවන්. එයාගේ ගමන් ටිකත් ඔයාලට හිමින් සැරේ එකෙම කරගන්න පුළුවන්. ඊට පස්සේ ගෙදර ඉන්න පොඩ්ඩංගේ වැඩ ටික ක්ලාස් දාන ඒවා ස්කෝලේ යවන ඒවා ගමන් යන ඒවා ඊට පස්සේ දෙන්න දෙමහල්ලු හැමෝම එකතු වෙලා ගමේ යන ඒවා ඕවත් ඔයාලට කරගන්න ට්‍රිප් එකක් යනවා නම් එහෙම යන්නත් පුළුවන් ඊට අමතරව ඔයාගේ ව්‍යාපාරික අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා ටාටා යෝධ කැබ් එකත් එක්ක ඒක නිසා තමයි අපි මේකට කියන්නේ ඩුවල් පර්පස් වෙහිකල් එකක් කියලා ඉතින් ඔන්න ඔයාලට පුළුවන්කම තියෙනවා අවුරුදු 3ක නැත්තම් කිලෝමීටර් 200,000ක වගකීමක් එක්ක ටාටා යෝධ කැබ් එකක් මිලදී ගන්න ඒ කියන්නේ අවුරුදු 3 ගෙවෙනකම් එහෙම නැත්තම් කිලෝමීටර් 102 ගෙවෙනකම් වාහනේ බලා ගන්නවා ඩීමෝ එක. අවුරුදු 65ක ඩීමෝ විශ්වාසයත් එක්ක තමයි ටාටා නිෂ්පාදන ලංකාවට එන්නේ. ඊට පස්සේ අපි දන්නවා ඩීමෝ සේවා මධ්‍යස්ථාන 18කට වැඩි ප්‍රමාණයක් ලංකාව පුරාම තියෙනවා. ඔයාලට එන්ජින් එකේ ප්‍රශ්නයක් ආවොත් ටින්කරින් එකේ පේන්ටින් එක ටින්කරින් අවුලන්නේ.
0: දෙකම එකයි.
1: ඔව් පේන්ටින් ඔක්කොම ප්‍රශ්නයක් ආවොත් ඊට පස්සේ අපි අනිත් පැත්තෙන් කියනවා දැන් ඇක්සිඩන්ට් එකක් වුණත් හදිස්සිය ඔය කොයි හරි එහෙම වද්දගෙන තලාගෙන ප්‍රශ්නයක් ආවොත් එහෙමේ දුවන්න ඕනේ නැහැ. ඔක්කොම දේවල් ඔය අපි කියපු ඩීමෝ සර්විස් සෙන්ටර්ස් වලින් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. එකම වහලක් යටින් හැමදේම කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. 1388. ඔක තමයි නම්බර් එක. කෝල් එකක් ගන්න ටාටා යෝධ කැබ් එක ගැන ඔයාලට පුළුවන් වැඩි විස්තර දැනගන්න. 1388 ට ආයෙ පාරක් කෝල් කරන්න පුළුවන්. කැබ් එක ගත්තට පස්සේ ඔය කොයි හරි බ්‍රේක් ඩවුන් එකක් වුණොත් කෝල් එකක් දෙන්නකෝ. ඒගොල්ලෝ එතනට ඇවිල්ලා ඒ වෙලාවෙම හදලා දෙනවා. පැය 24 පුරාම ක්‍රියාත්මක කණ්ඩායමක් ඉන්නවා ඒ වෙනුවෙන්. ආයෙ ප්‍රශ්නයක් නැහැ. කොහේ මොන ප්‍රශ්න ආවත් ඒගොල්ලෝ වාහනේ ගොඩ දාලා දෙනවා. ඉතින් ඉස්සෙල්ලා බ්‍රේක් ඩවුන් ගැන හිතන්න කලින් ටාටා යෝධ කැබ් එකක් ගන්න. එහෙම බ්‍රේක් ඩවුන් වෙන්නේ නැහැ ඒක. ඔය හදිස්සි හරි ඔයා මොන හරි කරගෙන ඕක කොයි හරි වද්දා ගත්තොත් ඔය හරි කානුව කරත් අරගත්තොත් තමයි ඒගොල්ලෝ ඇවිල්ලා වැඩේ ගොඩ දාලා දෙන්නේ. ඉතින් ඒ දෙකටම ඒ කියන්නේ කැබ් එක ගැන දැනගන්න වගේම ගත්තට පස්සේ ප්‍රශ්නයක් ආවොත් ඔයා කතා කරන්න ඕන නම්බර් එක තමයි 1388 කියලා කියන්නේ.
0: රයිට්. හරි. ඊට පස්සේ අපි යනවා මතක් කරන්න ඔයාට මෙල්ව වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්ස් ගැන.
1: ඒක ඉතින් මතක් කරන්නේ ඇයි දන්නවද? ලංකාවේ SLS සහතිකයත් එක්ක එන එකම වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කූර තමයි මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කූර කියලා කියන්නේ.
0: රයිට්.
1: ඉතින් අපි ඔය ඉදිකිරීම් ශේෂ්ත්‍රයට සම්බන්ධ සෑහෙන දේවල් දැන් කතා කරානේ. අපි ඉඩම ගැන කිව්වා, ගෙදර වහල ගැන කියනවා, ඊට පස්සේ අපි කියනවා වයරින් එක කොහොමද කරන්න ඕනේ කියලා. ඒ වගේම තමයි ඔය පාස්සන දේවල්, ඔය ස්ට්‍රක්චර්ස්, ව්‍යුහයන් ඒවා ශක්තිමත්ව පාස්ස ගන්නත් ඕන.
0: අනිවාර්යෙන්. අයිය පෙරද අපි ගමනක් ගියානේ. අපි දොන්දෙනා අචීව් වෙනවා මට මෙල්වා ප්‍රොජෙක්ට් එකක්
1: කියලා. ප්‍රොජෙක්ට් එකක් තිබ්බනේ. ආව් ලංකාවේ එහෙම හැම තැනකම වගේ අපිට ලොකුවට මෙල්වා බෝච් දකින්න පුළුවන්. ඒ හැම තැනකම පාවිච්චි වෙන්නේ මේ මෙල්වා ඉලෙක්ට්‍රෝඩ කූරම තමයි. විශේෂයෙන්ම අපේ පෑස්සුම් කටයුතු කරන ඔය ශිල්පී මහත්වරුන්ට වගේම කන්ස්ට්‍රක්ෂන් වැඩ කරන කට්ටිය, කන්ස්ට්‍රක්ෂන් සයිට් අයිති ව්‍යාපාර කරන කට්ටිය මේ හැමෝටම අපි කැමතියි කියන්නේ ඕගොල්ලෝ ගන්න ඕන මොකද්ද SLS සහතිකයත් එක්ක එන මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කූර. මොකද ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව, ජාත්‍යන්තර සම්මතයන්ට අනුකූලව තමයි මේ වැල්ඩින් කූර නිෂ්පාදනය කරන්නේ. මෙල්වා එක ලංකාවේ අපේ එක.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ඇඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රී රෝද රථය. දිවයින පුරා පිහිටි 1500කට අධික අලෙවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
3: උදේ 8 විනාඩි 40යි දැන්.
4: ආ ඔයා ගත්තෙත් Fortune Oil ද?
3: ක්වොලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නේ Fortune Oil ම තමයි.
4: ඔයා හරි. විශ්වාසය ගැනත් හිතනවා නම් ඒත් Fortune Oil ම තමයි.
3: ඕල් තෙල් විතරක්කේ
4: Corn Oil, Sunflower Oil,
3: ඔව් ඉතින්
4: Fortune Oil අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
5: Youth එකේ ඔයාගේ future එකට plus point එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම set වෙන banking partner RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
6: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න SLT Mobitel 5G අදම www.slt

0: හිරුසාල් පවුලේ සියලු දෙනාට ගැලපෙන රසම රසබත් වේලක් පිළියෙල කර ගැනීමට සාධාරණ මිලකට ගුණාත්මකව ලබා ගත හැකි හිරුසාල් නාඩු කීරි සම්බා සම්බා කැකුළු සහල් ඇතුළු විවිධ සහල් වර්ග රසක් රසම රසබත් වේලක් පිළියෙල කර ගැනීමට හිරුසාල් හිරු පායනෝමින් විශ්වාස හිරුසාල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න
1: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ
2: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නෙ ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව හෙට දින එළිය කරයි
3: හෝමාගම බෙරුකෙටියේ තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චසේ රුපියල් 685,000 සිට මුලින් 140යි ඉතිරිය මාස 24න් පොලී රහිතව ගෙවන්න කොටාවට විනාඩි 15යි NSBM හරිත සරසවියට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි මේගොඩ ආර්ථික මධ්‍යස්ථානෙට සමීප දොරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22
4: Daily drive එකකට smart choice එකක් BYD C-Line 5 සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න BYD C-Line 5 smart drive smart savings BYD 112 125 125 අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න
5: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට දැන් මම තන්න 112 200 200
6: Anchor Pedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ smart දානම
7: සුවපහසුව කල්පවැත්ම වගේම නිමාවත් දිනුත් ඉතා ඉහළ ඔෆිස් චෙයර්ස් නම් දම්රොම තමයි. ඔෆිස් එකේ තීම් එකට ගැලපෙන නවීනතම මාදිලි වලින් වගේම වර්ණ රසකින් වගකීමක් සහිතව දිවයින පුරා දම්රො ප්‍රදර්ශනාගාර වලින්
8: වෙනස්ම රසයක් වෙනස්ම විදියට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්
9: FM 95 94.8 Net FM Divina Pura

0: උදෑසන විනාඩි 48යි ඇල්ගොතාම්ේ වෙලාව.
1: හරි අපි අර කිව්වනේ මේ නම් දාන්න ඔයාලට ලින්ක් එකක් දානවා කියලා අපේ net fm facebook page එකේ. අපිට ලින්ක් එක හම්බුණා. අපි මින්සරේ මේක ඉවර කරලා ගිහිල්ලා දාන්නම්. ඔයා කල්පනාවෙන් ඔයා එන්න නිතරම net fm facebook page එකට ඇවිල්ලා refresh කර කර ඉන්න. වෙන මොකුත් කරන්න එපා. ඒ වැඩේ කරන්න ඕද ලින්ක් එක මිස් වෙන්න පුළුවන්. අපි දාලා උඩින් pin කරලා තියන්න.
0: right.
1: pin කරගන්න බැරුව ගියොත් ඔගොල්ලෝ කරුණා කරලා පහලට ගිහිල්ලා හොයාගන්න.
0: හොයාගන්න refresh.
1: මොකද මේ අපේ චන්දිමේ ඉන්න අය හිටපු ගමන් post දානවා. අපි දාන ඒවාට උඩින්.
0: ඔව්.
1: එහෙම මේ තියෙනවා සමහර කැපිලි තියෙනවා.
0: තියෙනවානේ.
1: ඒවට විරුද්ධව අපි මිහිමිසරේ නැගී සිටිනවා.
0: ඔව්.
1: දැන් මේ වෙලාව අපිට ඕනේ link එක උඩට ගන්නනේ.
0: ඔව්.
1: අපේ මේ හීප පොටේට නම දාන.
0: ඔව්.
1: ඒකින්ද අපි ඔන්න link එක දාන්න. අපේ නොවා ලින්ක් එකේ වෙලා තියෙනවා.
0: රයිට්.
1: තෝටිකින් දාන්න ඕගලන්ට පුළුවන් ගිහිල්ලා ඕගොල්ලෝ කැමති නම් මොකක්ද එකට කියන්නේ suggest කරන්නනේ.
0: ඔව්. suggest කරන්න.
1: යෝජනා
0: කරන්න. cute නම් දාන්න හැබැයි. හරිද නිකම් මේ.
1: ඒ
0: අනේපා
1: නෑ එහෙම නෙමෙයි ඉතින්
0: ඒක 70 දශක නම් දාන්නේපා
1: නෑ දැන් හීප පොටේ කෙනෙක් කියවම ලොකු බයිට් ඔයා දන්නවද ඔය මේ දැන් අපි ඇත්තටම හිතන්නේ මෙයා ඔය ඔහිය පැත්තකටලා ඉන්න සතෙක් කියලානේ එයාගේ හරි ලොකු මේ බයිට් ෆෝස් එකක් තියනවලු එයා මොන හරි හපද්දි
0: ඒන
1: මේ ශක්තිය ඒ බලය එනර්ජික සමන එනර්ජික අපි මයින්වනේ එතකොට ඒක හරි ඉහළ අගයක් ලුගන්නේ
0: ආ එහෙමද?
1: ඔව්. ඒ කියන්නේ තරම් එයා ඔය පේන තරම් එහෙම අහිංසක නැහැ හරිද? ඒකින්ද මේ
0: චප්ප කරලා දායි.
1: අන්න හරි. චප්ප කරලා පොඩි කරලා දාන්න පුළුවන්. ඒකින්ද ඒ වගේ මේ ගොඩක් අපි කියන්නේ සෞම්‍ය නම් දාන්නත් එපා.
0: ආ ඒකට ගැළපෙන.
1: එතකොට හරි නැහැ.
0: එහෙනම් සාරා
1: කියනවා. බලන්න ඒ වගේ නියන් අපි හිතන්නකෝ ඒ වගේ නියන් ලොකුවට ඉන්න
0: දවෙන්තේට
1: එහෙම කෙනෙක්ට අර වගේ නම් දැම්මම
0: ඒක. එහෙනම් යාගේ නහය දැක්කම හිම හිතෙන්නේ නැහැ.
1: පොඩි තියනවනේ. පුරසාර
0: ගතියක්. කිසි ගතියක් තියනවා.
1: නෑ උනාට එනට එයා කැමති වෙන ගන්නේ නැහැ. එහෙම සෞම්‍ය නම් දාන්න එපා.
0: හරි.
1: අපි net fm facebook page එකේ දාලා තිනු අපේ post එක.
0: ඕකේ.
1: අද අපි කතා කරේ penicillin ගැන. ඔයත් antibiotics ගත්ත කෙනෙක් නම් කරුණා කරලා ගිහිල්ලා ඒකට comment කරන්න.
0: comment එකක් දාන්න.
1: නිකන් ගත්තේ නැහැ වගේ ඉන්න එපා.
0: ඉන්න එපා.
1: නිකන් ඒව නැතුව ඉන්න වගේ ඉන්න එපා.
0: ඒ
1: මනුස්සයට උපහාරයක් කරන්න. Alexander Fleming මහත්මයාට.
0: හරි
1: කමෙන්ට් එකක් දාන්න ලයික් එකක් දාන්න.
0: ඕකේ.
1: හරි ඒ වගේම තමයි අපි නිතරම කතා කරනවා පොඩ්ඩන්ගේ පෝෂණය ගැන. පොඩ්ඩන්ට එයාලගේ නිසි වයසේදී පොඩ්ඩෝ කියලා කියන්නේ මේ අවුරුදු 5ට අඩු කට්ටියට. එයාලට ඕන කරන යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථයන් හරි විදියට ලැබෙන්න ඕන. ඒක එයාලගේ මානසික ක්‍රියාකාරීත්වයට ප්‍රතිශක්තිකරණ පද්ධතියට ශාරීරික වර්ධනයට ආහාර ජීර්ණයට වගේම මේ දෘෂ්ටියට බලපානවා.
0: හොඳ
1: පෙනීමටත් මේ දේවල් පෝෂණය කියන දේවල් බලපානවා. හරි වයසදී මේ දේවල් ලැබුණ නැත්නම් ඒවයි විපාක එන්නේ ඒගොල්ලෝ වැඩි වර්ධනය වෙද්දී. නේ හරියට ඒ කියන්නේ මානසික ක්‍රියාකාරීත්වේ නැත්නම් ජීවිතේන ප්‍රශ්නවලට මූණ දෙද්දී ඒගොල්ලෝ කලබල වෙන්න පුළුවන්. සහ හරි විදියට මූණ දෙන්න බැරි වෙන්න පුළුවන්.
0: සහ ඒක තව කෙනෙක්ට ඇෆෙක්ට් වෙන්න පුළුවන්.
1: තව කෙනෙක්ට ඇෆෙක්ට් වෙන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ තනියම ජීවත් වෙන්නේ නැහැ නේ. යාළුවෝ ඉන්නවා, කවදර විවාහ වෙනවා. ඒ ලොකු අපි සමාජ ජීවිතයක් ගත කරන්නේ. ඊට පස්සේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය. ඒක හොඳට තියෙන්න ඕනේ.
0: ඉස්සරහට තව හොඳට තියෙන්න ඕනේ.
1: ඉස්සරහට තව හොඳට තියෙන්න ඕනේ. මොකද අපි දන්නේ මොන විදියෙ ලෙඩ රෝග ඉස්සරහට එන්න තියෙනවද කියලා. ඒකෙන් හොඳ ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඉමුන් සිස්ටම් එකක් තියෙන්න ඕන. ශාරීරික වර්ධනය අපි කැමති මුස මහතට ලස්සන්ට කොල්ලෝ ඉන්න ඕනේ ගෑන ළමයි වුණාමත් එහෙමයි ලස්සන්ට වර්ධනය වෙන්න ඕන හරිද ඉතින් ඒ නිසා තමයි අපි මතක් කරන්නේ ඇන්කපීඩියා ප්‍රෝ MFGM පොඩ්ඩන්ට දෙන්න කියලා අපි මේ කියන්නේ අවුරුදු 5ට අඩු දරුවන්ට අම්මලා තාත්තලට වැඩිහිටියන්ට තමයි මේ මතක් කරන්නේ ඇන්කපීඩියා ප්‍රෝ MFGM දෙන්න කියලා ඒ එක්කම ඇන්කලා මතක් කරනවා බොහොම සමබල ආහාර වේලක් ඔයාගේ පොඩ්ඩට දෙන්න කියලා
0: ඕකේ හරි ඊට පස්සේ අපි යනවා යාට මතක් කරන්න අපේ ෆෝටෝන් එක ගැන
1: දැන් කලින් අපි මේ පොඩ්ඩෝ ගැන කතා කරේ දැන් මේ කතා කරන්නේ කෙලින්ම අම්මලට කුස්සියේ ගොඩක් ඉන්නේ අම්මලානේ ඉතින්
0: උයන්නේ
1: අම්මලා ආච්චිලා ඒ කට්ටිය නක්කලා තාත්තලත් ඉඳලා හිටලා
0: එනවා කලාව ප්‍රගුණ කරලා තියන්නේ ඒගොල්ලෝ
1: ඔව් ඒගොල්ලෝ දන්නවා ගෙදරට උයන කලාව ප්‍රගුණ කරලා තියන්නේ ඒගොල්ලෝ හරිද ඒ නිසා තමයි අපි ඔයගලන්ට කියන්නේ ගෙදරකට උයද්දී සෞඛ්‍ය සම්පන්න බව ගැන රසය ගැන සුවඳ ගැන ගුණාත්මක බව ඒ වගේම මේ විශ්වාසනීයත්වය ගැන අපේ ගෘහණියෝ සෑහෙන්න හිතනවා.
0: දැන්
1: මේ වෙලාවෙත් ඔන්න කට්ටිය උයන්න ලෑස්ති වෙනවා ඇති. එතකොට විශ්වාසනීයත්වය ගැන, සෞඛ්‍ය සම්පන්න බව ගැන, රහ ගැන, ගුණ ගැන සෑහෙන්න හිතනවා.
0: ඒ
1: නිසා තමයි අපි වාට කියන්නේ fortune oil ම ඔයාගේ ආහාර වලට දාන්න තෝරගන්න කියලා. හදන ඕනම කෑමකට වාට පුළුවන්කම තියෙනවා fortune oil එකතු කරගන්න.
0: වාට
1: පොල් තෙල් ඕන නම් එහෙම තියෙනවා. fortune coconut oil තියෙනවා.
0: ඊට
1: පස්සේ sunflower oil තියෙනවා. cooking oil තියෙනවා corn oil තියෙනවා කැමති විදියකට ඔයාගේ අවශ්‍යතාවය අනුව ඔයාට fortune oil තෝරගන්න පුළුවන් දිවයින පුරාම තියෙන සිල්ලර වෙළඳසැල්ල ඒ වගේම තමයි සුපර් මාකට්ස් මේ ඕනතනකින් ගන්නත් පුළුවන් මිලීලීටර් 200 ඉඳලා ලීටර් 20 ලොකු කෑන් වෙනකන් තියෙනවා ඔයා තනියම ඉන්න කෙනෙක් නම් ඔයා ගෙදරකට උයන කෙනෙක් නම් ඔයා ගමකට උයන කෙනෙක් නම් අර ලොකු තියෙන හැලි බලන් උස්සන් ගිහිල්ලා මහා පරිමාණෙන් උයන කෙනෙක් නම් ව්‍යාපාරයක් විදියට උයන කෙනෙක් නම් ඒ හැම දෙයකටම ගැළපෙන විදියට ඔයාට ෆෝචුන් ඔයිල් ගන්න පුළුවන් හැකියාව තියෙනවා වසර ගානක විශ්වාසනීයත්වය තෙල් ගන්න ගියාට පස්සේ අපි ආවට ගියාට එහෙම මෙහෙම වක් කරගෙන ඉන්න හොඳ නැහැ.
0: ඔව්.
1: ඒ පිටිපස්සේ කතාව හොයලා බලන්න ඕන. මේ කොහෙන්ද මේ තෙල් ටික එන්නේ කඩේට?
0: නේ?
1: ඒක නිසා තමයි අපි කියන්නේ ෆෝචුන් ඔයිල් ගන්න කියලා.
0: රයිට්.
1: මොකද හැම දෙෙම විස්තර හැම දෙයක්ම ලේබල් කරලා තියෙනවා. ඒ වගේම 2026 අවුරුද්දේ සුපර් බ්‍රෑන්ඩ් අවෝඩ් එක දිනාගත්තෙත් වෙන කවුරුත් නෙමෙයි.
0: රයිට්.
1: ෆෝචුන් ඔයිල්. මොකද එයාලා සුපර් බ්‍රෑන්ඩ් එකක් නිසා.
0: ඕකේ. හරි. දැන් අපේ ගෙදර අපි කැමතිනේ කූල් එකට තියාගන්න
1: ජී.
0: මේ රස්නේ කාලේට එහෙම තමයි ඔක වැඩිපුර මතක් වෙන්නේ. ඒක කොහොම නැදත් පොඩක් AC එකක් ගෙදර තියෙද්දී හරි කම්ෆර්ටබ්ලි ඉන්න පුළුවන්. ඉතින් ලෝකේ ඔය ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ්ස් වාට දැන් දම්රෝයකින් ගන්න පුළුවන් AC ගැන කතා කරද්දි.
1: අනිවාර්යෙන්.
0: Samsung, Panasonic, Innovex වගේ බ්‍රෑන්ඩ්ස් එනවා AC වල. ඒව ගන්න පුළුවන් වර දම්රෝයකට ගිහිල්ලා වැඩි හොයන්න දෙයක් නැහැ කෙනෙක්. මේ අමාරුවෙන් හොයන්න ඕනේ නැහැ ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ්ස් ලංකාවේ තියෙනවද?
1: කොහෙද තියෙන්නේ?
0: කොහෙද තියෙන්නේ?
1: එකම තැනක කොහෙද තියෙන්නේ?
0: තියෙන්නේ. ඔව්.
1: ඔව්. එහෙම හොයන්න ඕනේ නැහැ. ඉතින් ඔයාලට ගිහිල්ලා දැන් සාරකියෝ විදියට Samsung, Panasonic, Innovex කියන ලෝකේ ප්‍රකට බ්‍රෑන්ඩ් නේම්ස් වලින් ACs මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් AC එකක් ගන්න ගියාට පස්සේ අපි ඊයේ මතක් කරා BTU අගය ගැන බලන්න ඕනේ. BTU කියන්නේ මේ British thermal unit එක.
0: Right.
1: හරිද මේ අගය අනුව තමයි තීරණය වෙන්නේ. ඔයා දැන් AC එක දාන්න යන තැනට කාමරයකට නම් මේ දාන්න යන AC එක ප්‍රමාණවත්ද?
0: Okay.
1: සමහර අවස්ථාවල ඔයාට මේ තාක්ෂණික දැනුම හරි විදියට නැති නිසා ඔයා ඒ කාමරයේ ප්‍රමාණයට වඩා ඕනවටත් වඩා වැඩි BTU වගේයක් තියෙන AC එකක් ගිහිල්ලා නිකන් දානවා.
0: Right.
1: වැඩිපුර වියදම් කරලා කිසි තේරුමක් නැති වැඩක්. සමහර වෙලාවට ඔය AC එකක් අරගෙන එනවා ඒක මදි. සාලෙට දානවා කාමරෙට දාන්න ඕනේ සයිස් එක. අන්න එතකොට සාලේ කූල් වෙන්නේ
0: නැහැ.
1: එහෙම ප්‍රශ්න වෙනවා. ඉතින් BTU වගේ British thermal unit වගේ අගයන් ගැන දැනගෙන ඉන්න. දැන් ඔයා ඒවා මේ අකුරටම දන්නේ නැහැ නෝ තාක්ෂණික කාරණාවන්. යන්න දම්රෝ එකට. දම්රෝ එකේ ඉන්න හොඳ ටීම් එකක්. එයාලා කියලා දෙයි.
0: මෙතනට
1: ඕනේ කිව්වොත් එයාලා ඇවිල්ලා බලලා ඔයාට කියලා දෙයි මේ විදියට ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ මේ කාමරේට මිස් මේ සර් මේක තමයි හරියන්නේ ඔයාගේ විසිරින් රූම් එකට මේක කියලා ඒගොල්ලෝ පැහැදිලිව ඔයාට කියලා දෙයි. ඉතින් යන්න ළඟම තියෙන දම්රෝ එකට දම්රෝ ශාඛාවන් 160කට වැඩි ප්‍රමාණයක් ලංකාව පුරාම තියෙනවා. ඒ ඕන තැනකින් ඔයාට පුළුවන් ගිහිල්ලා මේ විදියට AC එකක් ගන්න.

0: FM Anupaha, FM Anuhatarai Dashumata, Net FM.
1: හෝමාගම බෙරුකැටි තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චසේ රුපියල් 685000 සිට මුලින් 140යි ඉතිරිය මාස 24න් පොලි රහිතව ගෙවන්න කොටාවට විනාඩි 15යි NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි මේගොඩ ආර්ථික මධ්‍යස්ථානයට සමීප දොරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22
2: චුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා LB Finance වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින් LB සම්මිත අමතන්න 0112200200
3: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න දැන්ම 13.88 අමතන්න
4: බිස්නස් කරන අයට මේක යෝධ හයිය
5: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳපොලේ.

0: ෆ්‍රන්ස් ගන්න එන්න තම්රෝ.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
2: බෙල්ල කොන් දෙවේදනාද? ආතරයිටිස් සන්ධි වේදනා හෝ මාංශපේශි වේදනාද? ලෝක බෞද්ධ චිකිත්සක දිනය වෙනුවෙන් Active Plus වෙතින් සැප්තැම්බර් 8, 9 සහ 10 තේ දින නොමිලේ රෝග පරීක්ෂාවක් අදම අමතන්න. 0.147 2017 877 511 3918 Active Plus ඔබේ සූය වෙනුවෙන්.
3: වසත් නැති විසත් නැති රසකාරකත් නැති ප්‍රමිතින්ම උසස් අපේම සාම්ප්‍රදායික 3-5 මාත්‍රුව විජය මස් කරි 3-5 කුඩු
4: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
5: FM 95 FM 94.8 Net FM
6: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
7: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ?
8: එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
7: ඕනේ නම් මේක කලින්දනම් හිටියා නම් අතන මෙතන රස්තියදු වෙන්නේ නැහැ.
9: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
10: උදේ 9:00 විනාඩියේ

0: ඔබ වෙත ගෙනෙන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
3: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම
4: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් සමග මම කේසර. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති පෙත්සම්වලට අදාළ ලිඛිත දේශන ගොනු කිරීම සඳහා අද දිනේ අවස්ථාව ලබා දී තිබෙනවා. අද පස්වරු 3ට පෙර එම ලිඛිත දේශන ගොනු කිරීමට පියවර ගන්නා ලෙසයි අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කර ඇත්තේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති පෙත්සම් පිළිබඳ විභාගය ඊයේ දිනේ අවසන් කෙරුණා. පෙත්සම් විභාගය අවසන් කරමින් විනිසුරු මඩුල්ල පෙත්සම් කරුවන්ට නියෝග කර ඇත්තේ ඒ සඳහා වන ලිඛිත දේශන ඇත්නම් අද දිනය තුළ ඒවා ඉදිරිපත් කරන ලෙසයි. අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බවද අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල එහිදී සඳහන් කර තිබෙනවා. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: Net News, the truth people trust.
0: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
6: FM 95, FM 94.8, Net FM.

0: and gentlemen, fasten your seat belts.
1: මේ ඔබ පිවිසෙන්නේ digital පරම්පරාවේ analog territory එකයි.
2: Net FM algo.

0: උදේ 9යි විනාඩි 9යි තප්පර 9යි අල්ගු ටවුමේ වෙලාව
1: අන්න දැන්නද ඇකියුරේට් වැඩි වගේ
0: සාරගේ ටයිමින් ආයි
1: ටයිම් ද වැඩි තප්පරේටම කියනවා
0: ඒකනේ
1: හරි දැන් මේවා මේ ඊයේ ගියානේ රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් නෝවා මේ අපේ සාර ගිහිල්ලා ඩිප්ලොමැටික් ටුවර් එකක් ගිහිල්ලා
0: ඩිප්ලොමැටික් ටුවර් ඩිප්ලොමැටික් ඩිස්කෂන් එකකට ගියා
1: හොඳයි කවුද හම්බුනේ
0: හම්බුනේ හම්බුනේ ඩෙපියුටි කමිෂනර් නිව් සීලන්ඩ්
1: වල
0: ශ්‍රී ලංකා මෝල්ඩීව්ස් බංග්ලාදේශ් පකිස්තාන්
2: ඒ ඔක්කොටම ඉන්න එක්කනයි නේ
1: ඔක්කොටම ඉන්න
2: එක්කනයි
1: කොස් කටින් කොස් කටින් එහෙම හිතෙන්නේ නේ කියන්නේ නව ශ්‍රීලන්තේ ඒගොල්ලන් හිතෙන්නේ නැති දැන් මේ ඔක්කො මේක එක එක කෙනෙක් ගානේ දාන්න කිව්වොත් ටිකක් වියදම වැඩි
0: එයාම කිව්වා දැන් ලංකාව කමක් නැහැ මෝල්ඩීව්ස් කමක් නැහැ එනකොට පකිස්තාන්
1: කියන්නේ
0: කොච්චර ලොකු රටක්ද
1: අමාරුයිනේ කොහොමද
0: ඔව්
1: ඒ කියන්නේ රට ලොකුයි වගේම
2: තමයි අපිත් තියනවා දැන් අපේ සමහර තානාපති කාර්යාල වගේ අපිට දිල්ලිය යන්න වෙනවා යන දිල්ලිය කැන්ද වෙනවා
1: කැන්ද වෙනවා නේ
2: ඔව් ෆින්ලන්ඩ් වගේ තානාපති කාර්යාල වලට ඉතින් ඒවා වලට තියෙන්නේ ඉන්දියාවේ දිල්ලි නගරේ මේ වැඩේ තියෙන්නේ එතකොට ෆින්ලන්දේට වීසා ගන්න බැරි එකේ සමහර ලාට ෆින්ලන්දේට වීසා ගන්න පුළුවන් වෙනවා හැබැයි ඉන්දියාවට වීසා ගන්න බැරි වෙනවා ෆින්ලන්දේ එම්බසි එකට යන්න
0: වෙන්න පුළුවන් ඒ වගේ වැඩ වෙනවා
2: මේ ළඟදී අපි යාළුවෙක් එක්ක වුණා ඉන්දියන් වීසා එක එන්න පරක් වුණා දැන් අපොයින්ට්මන්ට් එක දීලා තියෙන දවසට යන්න බැරි වුණා
1: යන්න බැරි
0: වුණා
1: එහෙම දේවල් වෙනවා
2: හැබැයි ෆින්ලන්තේ වීසා එක හරි ගියා
1: හරි ගියා ඊට වඩා අරකම හරි ඒ තමයි මේ රාජ්‍ය තාන්ත්‍රික වැඩ වලට ගියාම වෙන දේ දැන් අර මේ දැක්කද ඇමරිකාවේ මේ නාවික හමුදාවේ අර එයාක්‍රාෆ්ට් කැරිය එක දැන් ඔන්න ඇවිල්ලා තියෙනවා තායිලන්තේට
0: ඔව්
1: කට්ටිය දැන් මූදට පහින්න ගියා ප්‍රශ්න ගොඩාක් වුණානේ ලියුම් ලිව්වා අපිට ඉන්න බෑ කිව්වා මූද මැද දැන් දවස් 250ක් විතර අපි මූද මැද්ද කිව්වා මේ යුද්ධෙත් එක්ක අමාරුයි කිව්වා අරාබියේ පැත්තේ කරක් ගහන්න ඔය ඔක්කොම කියද්දි මේ කට්ටිය කිව්වා නෑ නෑ එහෙම එකක් කියලා නෑ ඒගොල්ලෝ ඔක්කොම අවුලක් නැතුව හොඳින් ඉන්නවා කියලා
0: කවුද එහෙම කියන්නේ එහෙම ප්‍රශ්නයක් නෑ
1: ඒක ප්‍රශ්නයක් නෑ කියලා කිව්වා ඒ වුණාට ප්‍රශ්නයක් තියෙන නිසා තමයි කට්ටියට පොඩි වෙනසකටත් එක්ක තායිලන්තයේ පැත්තේ එක්කගෙන ඇවිල්ලා තියෙන්නේ
0: ලොකු රවුමක් ඇවිල්ලා පල්ලෙහා පැත්තටම ඇවිල්ලා නේ
1: පල්ලෙහා පැත්තටම ඇවිල්ලා තායිලන්තයට ඇවිල්ලා ඉතින් රවුමක් එහෙම ගහලා අපි දන්නේ නැහැ ඉතින් ගෙවල් වල යද්දි ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ
0: කියලා
1: දැන් මොකද මුළු ලෝක මාධ්‍යෙම උග පෙන්නනවනේ මෙහෙම ආවා කියලා මිනිස්සුන්ට එක්ක ඒක පාඩුවේ යන්න දෙන්න ඕනේ
0: ඔව් ඒකනේ ඒවා ප්‍රසිද්ධ කරලා
1: ඔව් ඒ පැත්ත ගිහලා අපේ අයටත් හරි හරි වැඩ වුණා නේ ෆොටෝ වැදිලා ඒවා එමේ ෂෙයා වෙලා කොහොමරි කමක් නැහැ ඉතින් ඇමරිකානු නාවික හමුදාවේ ගුවන් යානාර ප්‍රවාහන නෞකාව aircraft carrier එක කට්ටිය ඔන්න දැන් තායිලන්තයට ගිහිල්ලා දෙනවා නිවාඩුවක් දීලා තිනවා මාස 10කට විතර පස්සේ තමාලු මේ විදියට ගොඩබිමට ඇවිල්ලා තියෙන්නේ
0: right
1: ඉතින් එහෙම තමයි යුද්ධය නිසා අපි දෙපැත්තට බෙදිලා හුරේ දැම්මට ඒ මැද්දේ ඉන්න සොල්දාදුවන් ඒ නාවිකයින් සෙබළුන් කියන්නත් බෑනේ අනේ ඇමරිකාවේ ඔව් නාවිකයන් මේ හැමෝම ලොකු කැපකිරීම කරනවා ලේසි නෑ ඒක ඒ කියන්නේ ඒක ඒගොල්ලන්ගේ මානසිකත්වයට මොනතරම්නම් බලපානවද කියලා
2: මේ මේගොල්ලන්ගේ ඉක්මනට ගොඩබිමකට අරන් එන්න හේතු වෙලා තියෙන්නේ මේකේ මේගොල්ලෝ කීප දෙනෙක් සිය දෙවි නසා ගන්න උත්සාහ කරලා
1: තියෙනවා අපි ওই නිවුස් එක කලින් මේ කිව්වනේ නුවා මේ අපේ අල්ගෝ ටවුන්
2: එකේ හැබැයි වැඩේ තියෙන්නේ මේ තායිලන්තයේ තව තැන් තියෙද්දී
1: ඒ
2: තායිලන්තයේ සංචාරක පුරවරයක්
1: ඔව්
2: පීඩනයේ උදාහරින වෙරළ තීරයක් වෙච්ච පටායා වලට තමයි මේ
1: එක්කන් ගියේ
2: මේගොල්ලෝ එක්කන් එන්නේ ඇමරිකාව දන්නවා ගෙනියන්න ඕනේ හරිම තැන හැබැයි වැඩේ තියන්නේ තායිලන්ත පොලිසිය එකතු වෙලා මේ ඇමරිකන් සෙබළු බලාපොරොත්තුෙන් ආපු දේවල් ටික ඊයේ කූඩුවට දාලා
0: බෑනේ ඉතින් කරන්න
1: නෑ අතර
2: මොකද ඒකේ කියලා තියෙන්නේ මේ ඒකේ නියම වැඩේ කියන්නේ මේ සමහරලාවට ඒ නැවෙන් විවිධ ලෙඩ රෝගෙන්න පුළුවන්. ඒක අපේ රටේ ජනතාවට බොහොම ඉඩ තියෙනවා. ඒකින්ද මේගොල්ලන්ව ආරක්ෂා
1: කරා කියලා. ඒ කියන්නේ නිරෝධායනය කරලා තමයි ගන්න ඕනේ කියලා කියන්නේ. ඉබ්‍රහම් ලින්කන් නැව ඉතින්. ඔය නැව මේ
2: මෙසේනවත් නෙමෙයි.
1: ඔව්. එයාක්‍රාෆ්ට් කැරියර් එකක් අපි කිව්වනේ 5000ක් විතර ලොකු ස්ටාෆ් එකක් නැවේ ඉන්නවා.
2: නැවේ ඉන්නවා.

0: 5000ක ස්ටාෆ්යක් නැවේ ඉන්නවා. හිතා ගන්නකො එතකොට අපේ ෆැක්ටරි එකවත් නැතුව ඇති. මේ නැව මොනතරම් විශාලද සහ කරන මෙහෙයුම් ප්‍රමාණය.
1: නෑ 5000ම පතායවලද?
0: ඔව්. කට්ටියම මෙහෙට ගෙන්නලා තියෙන්නේ. මාස 10කට පස්සේ තමයි මේ විදිහට ගොඩ බිමට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක තමයි යුද්ධයෙන් ඇතිවන පීඩනය. දැන් ඔය නැවේ ඉන්න කට්ටිය මූදට පයින්න යනවා. කට්ටියට කන්න බොන්න නෑ, ලියුමක් යවා ගන්න බෑ.
2: මොන ආරංචි මාර්ග කියන්නේ? එහෙම සිය දිනස් අතරින් දෙකක් හරි තුනක් හරි
0: වුණා. සහ මේ දැන් ඔකට ඉරානයේ ප්‍රහාරත් එල්ල වුණා කියන දේ පිළිගත්තේ නැතුවට. මොකද ඒ වගේ නැවකට ප්‍රහාරයක් එල්ල වෙනවා කියන එක ඇමරිකාවේ අභිමානයට ලොකු කැලලක්. හරිද? ඒක නිසා තමයි ඒගොල්ලෝ ඒ තොරතුරු හරියට පෙන්ටගනෙන් එළියට දුන්නේ නැත්තේ. හැබැයි යම් ප්‍රහාරයක් එල්ල වුණා. ඔය මේ අර අර ලොන්ඩ්‍රි රූම් එකේ රෙදි හොදන පැත්තේ පොඩි ප්‍රශ්නයක් කළා. ඔය නැව ඊට කලින් හදිස්සියෙම වෙන වරායකට අරගෙන ගියා. අරගෙන ගිහිල්ලා තමයි ආයෙ හරවන් ආවේ.
1: ටෙක්නිකල් ෆෝල්ට් එකක් කියලා නේ.
0: ටෙක්නිකල් ෆෝල්ට් එකක් කියලා කිව්වේ මේ නිකන් පොඩි ගින්නක් ඇති වෙලා වයරින් එකේ අවුලක්. ඒගොල්ලන්ටත් ඉතින් අපිට කියන්න තියෙන්නේ අපේ කැලණි කේබල්ස් දාන්න
1: කියලා.
0: ඔය ප්‍රශ්න මුකුත් වෙන්නේ නැහැ. මේ කොහොම හරි ඒගොල්ලෝ එහෙම ගින්නක් පිට දාලා තමයි මේ ස්පාඤ්ඤ පැත්තට ගිහිල්ලා ඔක හදාගෙන කරගෙන ආයෙ ආවේ. මේ ඇවිල්ලා දැන් ඔන්න තායිලන්තයට ඇවිල්ලා දෙනවා පතාය වලට. ඉතින් පතාය වලට මෙන්නත් හේතුව අපි ඒ වක්‍රව කියන්නේ මේ සොල්දාදුවන් යුද්ධය නිසා මොනතරම්නම් පීඩණයකින් ඉන්නවද කියන කාරණාව. යුද්ධයේ දෙපැත්තට බෙදිලා අපිට මේ ජයഘോഷා නංවන්න පුළුවන් වුණාට, එක පැත්තක් අරගෙන අපිට කතා කරන්න පුළුවන් වුණාට, ඒ මැද යුද්ධයට මැදි වෙන සොල්දාදුවන් මොනතරම්නම් පීඩණයකින් ඇද්ද, ඒ පවුල්වල උදවිය මොනතරම් බයකින් ඇද්ද. දැන් මේ ඒබ්‍රහම් ලින්කන් නැවේම මේ වැඩ කරපු කට්ටියගේ බිරින්දෑවරු සෑහෙන උත්සාහ කළා තිබ්බා තමන්ගේ සැමියන්ව සම්බන්ධ කරගන්න, තමන්ගේ දරුවන්ව සම්බන්ධ කරගන්න. ලිගුමක් යවන්න විදිහක් නැහැ, කෝල්යක් ගන්න විදිහක් නැහැ. ඇයි අපින් වෙන් කරලා තියෙන්නේ? මේගොල්ලන්ට ඇයි අපිට ප්‍රවේශ වෙන්න දෙන්නේ නැත්තේ කියන ප්‍රශ්නේ තිබ්බා. මොකද ඒ සමහර වෙච්ච දේවල් ඇමරිකාවට රැක ගන්න ඕන නිසාම, එළියට යවන එක නවත්තන්න ඕන නිසාම තමයි ඒ විදිහට ඒගොල්ලන් පොඩක් හුදකලා කරලා තිබ්බේ බාහිර ලෝකෙන්. ඒ නිසාම තමයි අර විදිහට මානසික පීඩන ඇති වුණේ. දැන් ඔන්න ඇවිල්ලා තියෙනවා තායිලන්තයට. ඉතින් ඔහොම තමයි යුද්ධේ අනිත් පැත්ත, අපිට නොපෙනෙන පැත්ත ඕක. හැබැයි ඔය ඉස්සර පතායි කියලා කියන්නේ හරි ලස්සන මේ ගැමි සුන්දරත්වයෙන් පිරුණු මේ පොඩි ගම්මානයක්ලු, පොඩි එහෙම ප්‍රදේශයක්ලු. පස්සේ ඇමරිකන් සොල්දාදුවන්ම තමයි ඇවිල්ලා ඕක අද අපි දකින පතායාව බවට පත් කරගෙන තියෙන්නේ. ඉස්සර ඒක ඔහොම තිබිලා නැහැලු. හැබැයි තාමත් තායිලන්ත වැසියන් ඉහළ ගෞරවයක් දක්වනවලු ඇමරිකානුවන්ට. දැන් ඔය මේගොල්ලෝ එනවානේ 5000ක් විතර, ඒ කියන්නේ ප්‍රයොරිටි එක ප්‍රමුඛත්වය දුන්නේ ඇමරිකන් සොල්දාදුවන්ටලු. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ලැගුම්හල් වෙන්න පුළුවන්, හෝටල් වෙන්න පුළුවන්, ඉස්සෙල්ලම ඇමරිකන් කට්ටි ඉන්නව නම් ඒගොල්ලන්ට දීලා පස්සේ තමයි වෙන වෙන විදේශිකයන්ට දෙන්නේ. එහෙම පොඩි ගරුත්වයකුත් තායිලන්ත වැසියන්ගේ තියනවලු ඇමරිකාව ගැන.
1: ඕකේ.
0: බිස්නස් අරන්ගෙන කට්ටියනේ.
1: ඒකේ.
2: වැඳලා කරලා ගන්න ඕනේ.
0: ආ.
2: වැඳලා කරලා ගන්න ඕනේ.
0: වැඳලා කරලා ගන්න.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: ඉතුරු ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසියෙක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: උදේ 9:20 විනාඩි 20යි දැන්.
4: පෘථුවි ඉදන් අඟහරුට රේල් පාර ඔන්නඔහුම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන Anchor Pedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0112178388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
6: මෙල්වා බොක්ස් බාර වල නම ගණකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
7: මෙල්වා එක ලංකාවේ එක.

0: උදේ 9යි විනාඩි 26යි ඇල්ගොතෞමේ වෙලාව. හරිද, අපි ඔයාට මතක් කරන්න ඕනේ.
1: හරි, ඔයා මතක් කරන්න බලන්න.
0: මුලින්ම ෆික්ස් ඩිපොසිට් එකක් දාලා තියාගන්න කියලා.
1: එහෙනම් කොහෙටද යන්න ඕනේ?
0: යන්න ඕනේ CDB එකට. මෙහෙමයි, අපි ෆික්ස් ඩිපොසිට් දාන එක අපිට අමුතු දෙයක් නෙමෙයිනේ.
1: ඔව්.
0: ඉන්වෙස්ට්මන්ට් වර්ග වලින් අපිට ලේසියෙන්ම කරන්න පුළුවන් සහ අපි හැමෝම අත තියෙන දෙයක් තමයි ෆික්ස් ඩිපොසිට් එකක් දානවා කියන එක. හරිද? හැබැයි ඔයා දාන තැන අනිවාර්යෙන්ම ඔයා බෑග්ග්‍රවුන්ඩ් එක චෙක් කරලා මේක වගකිවිය යුතු ආයතනයක්ද, මගේ සල්ලි ටික අවුරුද්දකින් මට හම්බෙයිද නැත්නම් මාස 3කින් 5කින් මට හම්බෙයිද කියලා හොයලා බලලා ඕනේ අනිවාර්යෙන් ෆික්ස් ඩිපොසිට් එක දාන්න.
1: එහෙම දානවා නම් මොකද්ද තැන?
0: අනිවාර්යෙන් ඉතුරු වෙනවාට CDB එක තමයි.
1: CDB එක තමයි ඔයාට එහෙම දානවා නම් තියෙන තැන. ඉතින් යන්න කියලා අපි මතක් කරනවා CDB එකට 15%ක වාර්ෂික පොලි අනුපාතයක් එක්ක ඔයාට පුළුවන් ඔයාගේ FD එක පටන් ගන්න. දැන් අපි කියවනේ අන්මැච් රිටර්න් එකක්. ලංකාවේ වාටර් ස්ථාවර තැන්පත් ක්ෂේත්‍රයේ වෙනත් තැනකින් හම්බෙන්නේ නැති ආකාරයේ ඉහළ පොලි අනුපාතයක් ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා CDB එකෙන්. කෝල් එකක් දෙන්න 0117388 නම්බරයකට 0117388 මෙහෙමයි. දැන් ඔයාලා කෝල් එක දීලා ඔයාලා මේ CDB ස්ථාවර තැන්පතු ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන් වගේමයි. ඔයාට මේ CDB ශාඛාවක් හොයාගෙන යන්න ඕනේ වෙන්නේ නැහැ. මේ වෙලාවේ හිතන්නකෝ අපිට ටිකක් වැඩිහිටි අම්මලා තාත්තලා අපි වහගෙන ඉන්නවා කියලා. ඒගොල්ලන්ට FD එකක් දාන්න ඕන. ස්ථාවර තැන්පතුවක් දාන්න ඕනකම තියෙනවා. හැබැයි දැන් යන්න ගියාට පස්සේ මහන්සි අමාරුයි දුරයි එහෙම ප්‍රශ්න දෙනවනේ. ඔයා මේ නම්බර එකට කෝල් එකක් අරගෙන කිව්වොත් ඒගොල්ලන්ගේ නියෝජිතයෙක් ඔයා ගෙදරට මෙවනවා. මේ නම්බර එක මම ආයෙ මතක් කරන්නම්. නම්බර එක 0117 388 මේකට කෝල් එකක් දීලා ඔයාට පුළුවන් ඒගොල්ලන්ගේ නියෝජිතයෙක්ව CDB නියෝජිතයෙක්ව ඔයා ගේ ගාවටම ගෙන්න ගන්න. ඊට පස්සේ ඒගොල්ලෝ එක්ක කතා බහ කරලා ඔයාගේ FD එක ආරම්භ කරන්නේ කොහොමද මොන විදිහටද ඒ දේවල් ප්ලෑන් කරගන්නත් පුළුවන්. අපි මේ කියපු පොලි අනුපාතයන් ඔයාට මාසිකව නැත්නම් ත්‍රෛමාසිකව එහෙම නැත්නම් කාර්තුවකට නැත්නම් අර්ධ වාර්ෂිකව කැල්කියුලේට් වෙන විදිහට හදාගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ ඕන දෙයකට අපි අර කියපු නම්බර් එකෙන් කෝල් එකක් දෙන්න CDB එකට.
0: රයිට්. හරි, දැන් අචි අපි ගෙදරක් හදන්නේ සෑහෙන අමාරුවෙන්නේ.
1: ඔව්.
0: අපේ ඩ්‍රීම් එකක් ගෙදරක් හදන එක ලේසි වැඩක්
1: නෙමෙයි. අද කාලේ විදිහට මේ ඇත්තම කතාව සාරා එක ගෙයක් හදන්න ගෙවල් දෙකක් හදන සල්ලියනවා.
0: ඒක තනි තට්ටුවේ ගෙයක් වෙන්න පුළුවන්.
1: තට්ටු
0: 2, 3, 5 තම තමන්ගේ ප්‍රමාණය අනුව අපි හැමෝටම ගෙයක් හදන එක ටිකක් අමාරු වැඩක්
1: නේ. අමාරු වැඩක්, ලේසි නෑ.
0: ඔව්. ඉතින් එහෙම අමාරුවෙන් හදන ගෙදර ඔයා හරියට වයරින් කරේ නැත්නම් එක ෂණයෙන් අලු වෙලා යන්න පුළුවන්.
1: ඒ කියන්නේ අපි දැන් කිව්වනේ ගෙදර හදද්දී අපි කිව්වා ගේ ඉන්ටීරියර් ගැන ඔයාට කියලා දුන්නා.
0: ඔව්.
1: ඔයාට දම්රුවකට ගිහිල්ලා ඕන දෙයක් අරගෙන ඇවිල්ලා ගෙදර ඉන්ටීරියර් එක ලස්සනට හදාගන්න පුළුවන් කියලා කිව්වා.
0: ඔව්.
1: ඊට පස්සේ අපි ඉඩමක් හොයාගන්න හැටිත් කිව්වා. ඒකටත් වියදම් කරලා ගේත් හදලා ඉන්ටීරියර් එක ලස්සනටම කරලා ඔය ලයිටින් ඉෆෙක්ට්ස් ඔක්කොම දාලා පේන්ටින් ඔක්කොම කරලා
0: මෙල්වා ස්ටීල් දාලා ස්ට්‍රක්චර් එක හදාගන්න
1: අන්න ඔක්කොම වැඩ ටික කරලා ඔයා හිතන්නකෝ ඔය දාන මේ වයරින් එකට ගන්න වයර් එක නිකම්ම නිකන් කිසිම ස්ටෑන්ඩඩ් එකක් නැති නේ, කිසිම ක්වොලිටි එකක් නැති, ජාත්‍යන්තර තත්ත්ව සහතිකයක් නැති අඩුවට තියෙන වයර් එකක් ගෙනල්ලා දානවා. මේක පොදුයි අර අපි කියපු අර නිකන් හිතන්නකෝ ආ දන්නේ සත්මහල් ප්‍රාසාදයක් වගේ ගයක් කියලා. ඒකටත් පොදුයි. ඔයා හදන්නේ සාමාන්‍ය තනිතට්ටුවේ ගයක් නම් ඒකටත් පොදුයි. ඒ කියන්නේ මිලියන ගාණක් ඔයා වියදම් කරලා කෝටි ගාණක් වියදම් කරලා හැමදේම අකුරට හදනවා. මොකද අර පේන්න තියෙනවනේ. හොඳට කට්ටිට වෙන කොහොමද ගැම්ම. එලියෙන් බැලුවම මෙහෙම ඇතුළේ ඉන්ටීරිය එක මෙහෙමයි. කොහොමද කාමර ටික විසිටින් රූම් එක ඔක්කොම ලස්සනට තියෙනවා. හැබැයි මේ ඇතුළේ යන වයරින් කේබල් එක එක්කපාරක් ගිනි ගත්තොත් ඒ ගින්න පැතිරිලා ගිහිල්ලා ඔයාගේ මුළු ගේම ඔයා ඔය වැහිස මහන්සි වෙලා තියෙන හැම මේ සතේම යට කරලා හදපු මුළු ගේම එක ෂණයකින් විනාශ වෙලා යන්න පුළුවන්. ඒ නිසා තමයි අපි කියන්නේ ඔයා කේබල්ස් ගැන ඔය ගේ ඇතුළට දාන කේබල්ලේ ගැන සෑහෙන්න සැලකිලිමත් වෙන්න ඕන. වයරින්නේ ගැන සෑහෙන්න සැලකිලිමත් වෙන්න ඕන. අපි කලිනුත් කිව්වා පුටුවක් මේසයක් කැඩනොත් අපිට පේන්න තියෙනවා. වතුර බටයක් කැඩනොත් අපිට ඒක පේනවා. වරදිය සීරාව බිත්ති වලින් එද්දි නේ වහලේ උළු ගැටයක් හරි චීට්ටයක් හරි ගන්නොත් අපිට ඒත් පේනවා. හැබැයි මේ වයර් එක කොහේ හරි තැනක ෂෝට් වුණොත් ඒ විනාශයේ ගින්න හට ගන්නකම් ඒක පැතිරෙනකම් අපි දන්නේ නැහැ. ඒ නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ කැලණි කේබල්ස් ගැන. කැලණි කේබල්ස් ලා උන්න අරගෙන අවිල්ල තිනවා අලුත්ම වයර් එකක්. ඒ තමයි කැලණි ෆයර් ෂීල් පර්පල් වයර් කියලා කියන්නේ. මේක මේ දම්පාට වයර් එකක්. ඔයා හાર્ඩ්වෙයාර් එකට ගියොත් මේ කැලණි ලගේ නම කියලා කැලණි ෆයර් ෂීල් පර්පල් වයක කියලා ඉල්ලන්න. හොඳ බරට දම්පාරට කේබල් එකක් ඔයාට හොයාගන්න පුළුවන්. ලස්සන්ට පැකේජ් එක එහෙම තියෙනවා. ඒගොල්ලෝ ඔයාට දෙයි. ඔයාට හොයාගන්නත් ලේසියි ඒක. ඒ නම බලලා කැලණි කේබල්ස් කියන නම බලලා ඊළඟට මේ පර්පල් වයකද කියලා බලලා ගෙදර අරගෙන යන්න. එතකොට බය වෙන්න දෙයක් නැහැ.
0: ඒක ලස්සන දම්පාටක්.
1: ලස්සන දම්පාටක් අපි ගිහිල්ලා බලමු. මේක හරීම මේ කියන්නේ ඒ දැන් ඔය දම්පාටින්ම තමයි අනිත් කම්පැනිස් ගත්තත් ඔය දම්පාටින් තමයි. මොකද මේක ස්ටෑන්ඩඩ් එකක්. මේ දම්පාට කියන එක සම්මතය. දම්පාටින් තමයි කේබල් එක එන්න ඕන. ඒක දම්පාටට එන්න ඕන කියන ස්ටෑන්ඩඩ් එක ලංකාවේ වෙළඳපොළට අරගෙන ඉන්න වෙන කවුරුත් නෙමෙයි කැලණි කේබල්ස්ලා තමයි. එහෙම අරගෙන ඉන්න හේතුව තමයි නිශ්චිත සම්මතයකට මේක ගේන්න ඕන නිසා. එතකොට හිතාගන්න පුළුවන් මේ ඉන්ඩස්ට්‍රි එකේ පාර පෙන්නපු තැනක් තමයි කැලණි කේබල්ස් කියලා කියන්නේ. ඒ නිසාම තමයි ලංකාවේ මේ වයරින් වලට ගන්න මේ වයර්ස් මේ පාටින් මේ පර්පල් කලර් එකෙන් දම් පාටින් එන්න ඕන කියන තැනට ඒ සංවාදය අරගෙන ආවේ. ඔන්න දැන් ඔයාලට පුළුවන්කම තියෙනවා කැලණි ෆයර් ෂීල් පර්පල් වයකම ගන්න. සංවාදය අරගෙන ආපු කට්ටියගේ වයක තියෙද්දි තින් ආයෙ වෙන මොනවාද ඔප්ෂන් නේ. ඒකින්ද ඔන්න ඔයාලට පුළුවන් පර්පල් නැත්තම් දම් පාටින් මේ වයක ගන්න. මේකේ විශේෂත්වය තමයි ගින්න පැතිරෙන්නේ නැහැ. වයර්ස් ගිනි ගන්න එක වෙන්න පුළුවන්. ඒක ඉතින් සාමාන්‍ය දෙයක් නේ. ඒක වෙන්න වාගේ කෝ සර්කිට් එකේ ඕවර්ලෝඩ් වෙලා මොකක් හරි ප්‍රශ්නයක් නිසා ටෙක්නිකල් ෆෝල්ට් එකක් නිසා ගිනි ගන්න පුළුවන්. හැබැයි ගින්න පැතිරෙන්නේ නැහැ. මෙන්න මේක තමයි විශේෂත්වය. මේක තමයි මේන් පොයින්ට් එක මතක තියාගන්න.
0: රයිට්.
1: ගිනි පැතිරුණාම නෝ ඒක තැනකින් ගින්න පටන් අරන් අන්තිමට කඩ පේලි පිටින් ගිනි ගන්න අපි දැකලා තියෙනවා. මුළු ගේම ගිනි අරගෙන යන්නේ අපි දන්නෙත් නැතු. එහෙම වෙන්නේ නැහැ. ඔයා ගෙදරට දැම්මේ කැලණි ෆයර් ෂීල් පර්පල් වයක නම් සෙල්සියස් අංශක 255ක් වෙනකන් තාපයක් දරා ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: එතනින්
1: එහාට ගියොත් ගිනි ගත්තත් ඒ ගින්න ඉස්සරහට පැතිරිලා යන්නේ නැහැ. ෂෝට් එක වුණා, ටිප් එක වැටුණා, කරන්ට් එක ඔෆ් වුණා, ගින්න යන්නේ නැහැ.
0: ඊපස්සේ
1: ඉතින් ඉමින්සරේ ඔයාට හොයාගෙන ආයේ තැන හදා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ නිසා තමයි කියන්නේ අර පේන්න තියෙන දේවල් ගැන හිතනවා වගේම සැලකිලිමත් වෙනවා වගේම නොපෙනෙන වයරින් කේබල්ස් ගැනත් ඔයා සැලකිලිමත් වෙන්න. ඒ නිසා කැලණි කේබල්ස්ම ගන්න කියලා.
0: ඕකේ. හරි. දැන් අපි මතක් කරන්නේ කැලණි කේබල්ස් දාලා ගෙදර ආරක්ෂා කරන්න ඕනේ කියලා ඔයා දම්රුවකින් ගන්න ෆර්නිචර් නේද? AC දැන් අපි කලින් පැය මතක් කරා AC ගන්න පුළුවන් කියලා වට.
1: දම්රුවකින් AC ගන්න පුළුවන්.
0: ඔව්. දම්රුවකට ගිහිල්ලා. AC විතරක් නෙමෙයි. කියන්නේ ගෘහ විදුලි උපකරණ විතරක් නෙමෙයි. ඔයාගේ ගෙදර ආයේ අනිත් පැත්ත ගහන්න පුළුවන් ෆර්නිචර් කලෙක්ෂන් එකක් මවාට තියෙනවා. දම්රුවකට ගිහිල්ලා හොඳට තෝරලා බලලා ගන්න. ඒ වගේම තමයි ඔයාගේ ගෙදර බිස්නස් ස්පේස් එකක් ඔෆිස් ස්පේස් එකක් තියෙනවා නම් එහෙම නැත්නම් ඔයාගේ ඔෆිස් එක ඔයාට අලුත් කරන්න ඕනේ නම් අලුතෙන් ඔෆිස් එකක් හදනවා නම් ඒකට ඕන ඔෆිස් චෙයාර්ස් ඔෆිස් ටේබල්ස් මේ ඔක්කොමත් ඔයාට දම්රෝයකින් ගන්න පුළුවන්.
1: ඒ කියන්නේ එකම තැනකින් හැමදේම ගන්න පුළුවන්. අර අපි කියවන දේ ඔෆිස් එක ගැන ඔෆිස් එකක් හදනවා නම් ඔෆිස් චෙයාර්ස් වෙන්න පුළුවන් ඔෆිස් ටේබල් වෙන්න පුළුවන් ඔෆිස් එකට ඕන කරන AC එක වෙන්න පුළුවන් එකම තැනකින් ගන්න පුළුවන්. ගෙදර ඉන්ටීරියර් එක වා ඩිසයින් කරනවා නම් ගෙදර ටෝන් එක කරන අපි කිව්වා අර රූම් එක සෙටප් එකක් විදිහටම ගන්න පුළුවන් හැකියාව තියෙනවා. නිදන කාමර කට්ටල. ඒ වගේම තමයි සෝෆා මාදලින් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. වට ගන්න පුළුවන් කැමති විදිහට. කැමති විදිහ එතන නැත්නම් වට කස්ටමයිස් කරලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේ ඔක්කොම ඉතින් වට හම්බ වෙන්නේ දම්රෝ එකෙන්. යන්න දම්රෝ ප්‍රදර්ශනාගාර දැන් තියෙන 160කට වැඩි ප්‍රමාණයක් ලංකාව පුරාම. ඒ වගේම තමයි වර්ග අඩි 50,000 මෙගා ප්‍රදර්ශනාගාර තියෙනවා. මේ ඕන තැනකින් වට දම්රෝ ගෘහ විදුලි උපකරණ, ගෘහ භාණ්ඩ ඕනම දෙයක් ගන්න පුළුවන්. ඉතින් යන්න දම්රෝ එකට.
0: හරි. ඔය ඔක්කොම කරන්න ඔයාගේ ගොඩනැගිල්ලේ ස්ට්‍රක්චර් එක ව්‍යුහය ශක්තිමත්ව හදාගන්න ඕනේ. ඒකට තමයි අපි වඩ මතක් කරන්නේ මෙල්වා ස්ටීල් දාන්න කියලා.
1: මෙල්වා ස්ටීල් ශක්තිය ලංකාවේ දැවැන්ත ව්‍යාපෘති සෑහෙන ප්‍රමාණයකට මේ වෙනකොට සාර පාවිච්චි කරලා තියෙනවා. මේ මැනින් මාකට් එක. අපි මං හිතන්නේ ඔයා මැනින් මාකට් එක දැක්කනේ.
0: පෙන්වන්නේ ඔයාලට.
1: මම පෙන්වන්නේ. හරි. ඊට පස්සේ නෙළුම් කුළුණ. ඊට පස්සේ ඔය ලංකාවේ තියෙන දැවැන්ත මහල් නිවාස සංකීර්ණ. ඊට පස්සේ apartment සෑහෙන ප්‍රමාණයක් මෙල්වා ශක්තියත් එක්ක තමයි හැදිලා තියෙන්නේ. ওই ටවුන් පහු කරන් යද්දි හැමතැනම ඔයාලට ලොකු මෙල්වා බෝඩ් එකක් පේනවා. ඒ construction sites. ඒ site වල තියෙන්නේ මෙල්වා. ඒ නිසා තමයි අපි ඔයාලට කියන්නේ ඔයාගේ නගරේ ගමේ ඔයත් ඔයාගේ ගෙදරක් හදනවා නම් ව්‍යාපාරික ස්ථානයක් හදනවා නම් අනිවාර්යයෙන්ම මෙල්වා ස්ටීල් දාන්න. මොකද ලංකාවේ අංක 1 ස්ටීල් manufacturer තමයි මෙල්වා කියලා කියන්නේ.

0: FM Anupaha 94.8 Net FM Divainapura.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය දැන් මාසික වාරික රුපියල් 26,000 සිට ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින්
2: උදේ 9:00 විනාඩි 46 දන්න
3: හිරුසල් කුඹුරේ සිට ඔබේ පවුලේ කෑම මේසය දක්වා සෑම පියවරකටම වටිනාකමක් එක් කරමින් විශ්වාසයෙන් තෝරාගත හැකි අඛණ්ඩ ගුණාත්මක භාවය පවත්වාගෙන යන එකම සහල් වෙළඳ නාමය හිරුසල් පවුලේ සියලුම දෙනාට ගැළපෙන රසම රසවත් වේලක් පිළියෙල කර ගැනීමට සාධාරණ මිලකට ලබාගත හැකි හිරුසල් නාඩු කීරි සම්බා සම්බා කැකුළු සහල් ඇතුළු විවිධ සහල් වර්ග රසක් ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන තේරීමක් සමග හිරුසල් හිරු පායනෝමින් විශ්වාස හිරුසල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න.
4: රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න. BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
5: ඔබේ විශ්වසනීය ජාලය සමඟ 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
6: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
8: පොල්වතු හිමියනේ පොල් වගාවෙන් උපරිම පළදාවක් සහ ඉහළ ආදායමක් ලබා ගැනීමට ඔබගේ ගෙවත්තේ හෝ පොල් වගාවේ ඇති අඩු පළදා සහිත පොල් ගස්වලට නිසි පරිදි පොහොර වතුර යොදන්න. පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනේ ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
9: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි විජයකුරක්කන්
0: FM Anupaha FM 94.8 Net FM

0: උදේ 9යි විනාඩි 47යි අල්ගටාම වෙලාව අපිට යන්න වෙලාව හරි
1: යන්න වෙලාව හරිනේ යන්න කලින් මතක් කරන්න ඕන අල්ගෝ ටවුන් එකේ විතරක් නෙමෙයි ලංකාවේ ඕන ටවුන් එක අපි දකින සහ තියෙන්න ඕන නමක් තමයි ටාටා කියලා කියන්නේ ඒ කියන්නේ සංවර්ධනයේ වෙමින් පවතින නගර වගේම සංවර්ධිත නගර මේ ඕන දෙයක පිටිපස්සේ හිටිය කෙනෙක් තමයි ටාටා කියලා කියන්නේ ලංකාවේ මගී ප්‍රවාහන ශාස්ත්‍රයේ වගේම ඉදිකිරීම් ශාස්ත්‍රයේ ඊට පස්සේ ව්‍යාපාර ශාස්ත්‍රයේ අපිට නැතුවම බැරි නමක් තමයි ටාටා කියලා කියන්නේ ඔන්න දැන් ටාටා අපේ ටවුන් එකටත් ඇවිල්ලා තියෙනවා අපි වට මතක් කරා ටාටා ඩීමෝ බට්ට ගිදලා ටාටා ඩීමෝ ලොක්ක ගැන ටාටා සුපර් එස්ඒ ගැන ඒ වගේම තමයි අපි වට කතා කරා ටාටා අල්ට්‍රා ට්‍රක් සීරීස් එක ගැන ඊට පස්සේ ටාටා යෝදා කැබ් එක ගැන අපි වට කතා කරා ඩුවල් පර්පස් වෙහිකල් එක ගැන ඉතින් මේ වගේ ටාටා නිෂ්පාදන රැසක් අවුරුදු 65ක ඩීමෝ විශ්වාසයත් එක්ක ලංකාවට ඇවිල්ලා තියෙනවා ටාටා කියලා කියන්නේ අපි දන්නවනේ ලංකාව විතරක් නෙමෙයි රටවල් 35ක විශ්වාසය රැකපු විශ්වාසයේ තබපු නමක් ඉතින් ඔයාටත් ඔයාගේ ව්‍යාපාරය ඒ කියන්නේ සුළු පරිමාණ ව්‍යාපාරයක් වෙන්න පුළුවන් මධ්‍ය පරිමාණ වෙන්න පුළුවන් මහ පරිමාණ වෙන්න පුළුවන් ඒ කියන්නේ දැන් සුළු පරිමාණ ව්‍යාපාරකින් පටන් අරගෙන මහා පරිමාණයේ ව්‍යාපාරයක් වෙනකන් දියුණු කරන්න සිහින දකින කෙනෙක් වෙන්න පුළුවන් ඔයා. ඔයාට විශ්වාස කරන්න පුළුවන් නමක් තමයි ටාටා කියලා කියන්නේ. ටාටා නිෂ්පාදන ගන්න බය වෙන්න ඕනේ නැහැ. සාරායකට හේතුව තමයි මේ ඩීමෝ විශ්වාසයත් එක්කන ලංකාවට එන්න අපි කිව්වනේ. දැන් ඩීමෝ ඒගොල්ලන්ගේ අර සේල් එක කරාට පස්සේ වාහනේ වාට විකුණුවට පස්සේ වැඩේ අතාරින්නේ නැහැ. ආයේ වාට ආෆ්ටර් සේල් සර්විස් එකකුත් දෙනවා. ඒ නිසා තමයි කියන්නේ සේවා මධ්‍යස්ථාන 18කට වැඩි ප්‍රමාණයක් ලංකාවේ සියලු දිස්ත්‍රික්ක පළාත් ආවරණය වෙන විදියට හදලා තියෙනවා. ඔයාට වාහන එන්ජින් එකේ ප්‍රශ්නයක් මොන හරි කොහේ හරි වද්දගෙන එහෙම වෙනවනේ ඉතින් ඔයාවත් දන්නේ නැතුව ගියත් වෙන කට්ටිය ඇවිල්ලා හේතු කරනවනේ වාහනේක. ලංකාඩියක් එහෙම දේවල් සුලබයි. එහෙම ප්‍රශ්නයක් වුණත් ඊට පස්සේ වාහනේ පේන්ටින් එක සම්බන්ධ ප්‍රශ්නයක් වුණත් එකම වහලක් යටින් හැමදේම කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ටාටා ජෙනුවින් පාර්ට්ස් අමතර කොටස් වාට මිලදී ගන්න පුළුවන් නියෝජිතයින් බලයලත් නියෝජිතයින් 600කට ආසන්න පිරිසක් ලංකා පුරාම ඉන්නා. ඒ නිසා තමයි කියන්නේ බය නැතුව ටාටා වාහනයක් කරන් ඔයාගේ බිස්නස් එක කරන් යන්න කියලා.
0: ඕකේ.
1: ඉතින් 1388ට කෝල් එකක් දෙන්න. කෝල් එකක් දීලා ඔයාට පුළුවන් ටාටා ගැන වැඩි විස්තර දැනගන්න.
0: රයිට්. දැන් අපේ ටවුමේ ගෙවල් වල ෆෝටුන් එක තමයි ෆෝටුන් ඔයිල්. ඔයා උයන දේවල් වලට يعني ගැඹුරු තෙලේ බදින්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තෙල් දාලා හදන බැදුමක් වෙන්න පුළුවන්.
1: පුළුවන්.
0: මොනවද තා තියෙන්නේ චිකන් ඩෙවල් වෙන්න පුළුවන්.
1: ඉක්මනට ඉවර කරලා යන්නේ.
0: අල බැදුම් වෙන්න පුළුවන්.
2: පුළුවා කියනවාද මන් දන්නේ නැහැ.
0: ඕන මෙහිකට ඔයාට ගන්න තියෙන්නේ මොනවාද ෆෝටුන් ඔයිල් දැන් එනවා කොකොනට් ඔයිල් සන්ෆ්ලවර් ඔයිල් කුකින් ඔයිල් කෝන් ඔයිල් ඔයාගේ කැමැත්ත අනුව ඕන එකක් ඔයාට තෝරලා ගන්න පුළුවන්. ඔයාට සිල්ලර වෙලන්න
2: මට මතක් වුණා දැන් අපි කෑම ඉහිම පිහිම ගැන කියන්නේ. ඇත්තටම ෆෝටුන් ඔයිල් කියන්නේ ඉතාමත් පිරිසිදු පොල් තෙල් තියෙනවානේ.
0: ඔව්.
2: අපි පුංචි කාලේ මතකද අපේ අම්මලා තාත්තලා ඔලුවට දැම්මේ පොල් තෙල්. කො තෙල් ටිකක්වත් දාලා නැහැ.
1: දාලා නැහැ නේද?
2: පරපුට්ටම් අන්න බය නැතුව දාන්න පුළුවන්.
1: දාන්න පුළුවන්.
2: ඔව්.
1: පිරිසිදු
2: පිරිසිදු පොල් තෙල්.
0: පිරිසිදු පොල් තෙල්.
1: පිරිසිදු පොල් තෙල් තියෙන. ඉතින් ඒ නිසා වාඩ පුළුවන් ෆෝචුන් ඔයිල් දාන්න. එහෙමත් ඒ වගේම තමයි වාගේ කෑම එක රස කරගන්න. දැන් ලොකු ලිස්ට් එකක් සාරා කිව්වනේ. ඒ හදන දේවල් වල හරි ඔතෙන්ටික් රහ එන්න නම් ඉතින් නියම ප්‍රමිතියෙන් යුත් තෙල් භාවිතා කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒ රහ එන්නේ නැහැ. අන්තිමට නිකන් කර වෙලා බැදිලා ගිහිල්ලා
2: මුඩු රහක් මේන්නේ නේ
0: අන්න හරි
1: සාර්ථක නෑ වැඩි
0: තෙල් රස තමයි
1: එන්නේ. ඔව් ඒ නිසා තමයි අපි වාට කියන්නේ ෆෝචුන් ඔයිල් දාන්න කියලා. ලංකා පුරාම සුපර් මාකට්ස් වලින් සිල්ලර වෙලද සල් වලින් වාට ගන්න පුළුවන්. මේ ලීටර් 200 ඉඳලා ලීටර් 20 වෙනකන් තියෙනවා. රුපියල් 340 ඉඳලා මිල ගණන් පටන් ගන්නවා. වාගේ කුකින් ෆෝචුන් එක ට්‍රයි කරන්න. ඔයත් ගන්න ෆෝචුන් ඔයිල්.
0: හරි. දැන් ඔයා දාන්න ඕනනේ වාගේ ඔය කෑම එකට තෙල් වගේම ඉතුරු කුළුබඩු ටිකත්
1: ingredients ටික
0: ingredients දාන්න ඕන ලුණු දාන්න ඕන තුන පහ ඔය ඔක්කොම නිසි ප්‍රමිතියෙන් යුතු කුළුබඩු වෙන්න ඕනේ නැත්නම් ඔයාට එක එක රසවල් එන්න පුළුවන් සහ ඔයා බලාපොරොත්තු වෙන රස එන්නේ නැති වෙන්න පුළුවන්
1: එන්නේ නැති වෙන්න පුළුවන්
0: ඒක නිසා තමයි ඔයාට විජය නිෂ්පාදන වෙති නේන මිරිස් කුඩු කැලි මිරිස් තුන පහ මාළු කරි තුන පහ මස් කරි තුන පහ ඒව විතරක් නෙමෙයි විජය නූඩල්ස් තියෙනවා ඔයාට විජය කෝපි තේ විජය පපඩම් අපි ආවට හැමදාම මතක් කරනවා ඉතින් මේ ඔක්කොම ඔයාට ස්වභාවික අමුද්‍රව්‍ය වලින් හදපු 100%ක් පිරිසිදු දේවල් තමයි විජය ප්‍රොඩක්ට්ස් වලට අරගෙන ඉන්නේ.
1: හැබැයි මේ මතක තියාගන්න අර ලාංඡනය බලන්න WP ලාංඡනය බලන්න කහ පාටින් තියනවද කියලා නිල් පාට පසුබිමේ. එහෙම නොවුනොත් ඔයා අනුකරණ වලට රැවටෙන්න පුළුවන්. විජය කියලා කියන්නේ අපි හැමෝම දන්න රසක්. ඒ වගේම තමයි නමක් ලංකාවේ රහ. අපේ ප්‍රමිතිය මුළු ලෝකෙටම අරන් ගියපු නමක්. ඔන්න ආඩ පුළුවන් වාගේ කැම ටික රසවත් කරගන්න ඉන්ග්‍රීඩියන්ට්ස් එකතු කරගනිද්දි තෙල් ගැන සැලකිලිමත් වෙද්දි අපි කිව්වා ෆෝචුන් ඔයිල් ගැන හිතන්න කියලා. කුළුබඩු ගැන සැලකිලිමත් වෙද්දි වාට පුළුවන් දැන් විජය ප්‍රොඩක්ට්ස් ගැන
0: හිතන්න.
1: හිත හිත ඉන්න එපා ඉතින්.
0: ගිල්ල ගන්න. හරි අපිට යන්න වෙලාව හරි. හෙට එනවා හෙට ෆ්‍රයිඩේ. ෆ්‍රයිඩේ කියන්නේ අපේ ඩීජේ නයිට් එක
2: තියෙනවා.
1: ඩීජේ නයිට් එක තියෙනවානේ. ෆ්‍රයිඩේ ඩීජේ නයිට් එක ගැන විස්තර අපි ෆ්‍රයිඩේ කියන්නේ.
0: ෆ්‍රයිඩේ කියන්නේ.
1: ෆ්‍රයිඩේ උදේට කියන්නම් තර්ස්ඩේ නැතුව.
0: පොඩි රිමයින්ඩර් එකක් දුන්නේ. රෙඩි වෙලා ඉන්න.
1: රෙඩි වෙලා ඉන්න. ඔයගොල්ලෝ ඕන කරන දේවල් ටික ලෑස්ති කරගෙන. අපි වැඩි විස්තර එනම් හෙට කියන්නම්. අපි අදට යනවා අපේ ටවුන් එකෙන්. ආය අපි එනවා හෙට උදේ 7 වෙද්දි. මම චින්.
0: මම සාරා.
2: මම නුවා.
3: ගෝනි ගානි ලීවා පෙන් ආයේ මන් පාරේ මන් නුවී වද්ද බමරා.

0: Merida. FM Anu Paha, FM Anu Hatrai Tashma Ata, Net FM. Net FM. Algo Town.
1: Brought to you by
2: Milwa Box Bar වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. Milwa එක ලංකාවේ එක.
3: හෝමාගම බිරුකැටි තවත් ප්‍රයිම් ලොකේෂන් එකක්. Purchase එක රුපියල් 685,000 සිට අමතන ප්‍රයිම් ලෑන්ඩ්ස් 13.22.
4: AC ගන්න එන්න තම්රෝ. ලෝකෙම කූල් කරන AC brands ගන්න එන්න තම්රෝ.
5: BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0117 388 388 අමතන්න.
7: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
8: විශ්වාස කරන අයට මේක යෝධා හයිය.
9: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්න ෆෝචුන් ඔයිල්ම තමයි.
10: ඕ ඉතින් ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
11: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
12: වෙනස්ම රසයක් වෙනස්ම විදිහට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්.
13: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
7: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
8: බිස්නස් කරන අයට මේක යෝධා හයිය.
14: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLV තනරිතහනිය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහ ධන සම්පත තනරිතහනිය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
11: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
15: මුදලාලි
11: අලෝනා
15: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අපේ ඉස්කුරු ග්‍රැන්ඩිසියකුත් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න. මුදලාලි
16: ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවත ඔබ තාමට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
17: විජේ දාන්න ඔක්කොටම.
16: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදලා විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
18: හොඳ වෙලාවට ඔයා ආවේ නැත්නම් අපි තහුවෙමු.
19: මිරිස් නම් මිරිස් විජේ මිරිස්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
3: Good morning. වේලාව උදේ 10යි.
4: හා

0: මහත්තයා, ඔබ වෙත ගෙනෙන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
0: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම
3: අයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත්තිව් සමග මම කේසර. දෙමටගොඩ පොලිස් වසමේ වේලුවන ප්‍රදේශයේදී අනනුතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට පොලිස් නිලධාරීන් විසින් වෙඩි තබා තිබෙනවා. එම ත්‍රිරෝද රථයේ ගමන්ගත් පුද්ගලයන් 5 දෙනෙකුද අත්අඩංගුවට බවයි පොලිසිය පැවසුවේ. ඔවුන් සතුව තිබී කඩු 3ක්ද සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට පුද්ගලයන් කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා. ඔවුන් කොම්පඤ්ඤ වීදියේ පොලිස් වසමේ සිට ත්‍රිරෝද රථයෙන් පැමිණ ඇති බවටයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් දෙමටගොඩ පොලිස් ස්ථානයේ මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්, පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි. හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0173 273 540.
4: ඔකද රංගාමේ අතපය වකුටු කරගෙන
5: මගේ ඇඟපත හොඳටම රිදෙනවා.
4: ගන්න ලින්ක් පස්පංගුව. හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහයෙක් වගේ.
6: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
2: රස තුන් හතක පාරම්පරික අපේ රසය. මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපණිය ඇති තයාගේ ඔබට හිමි වේ. මේනක සහල්, අපේ උරුමය අපේ රස.

අපේ පුංචි වැඩව් ගොඩ දෙනෙක් ඒ ප්‍රතිඵලත් එක්ක සෑහෙන ලොකු ජයග්‍රහණ ලබාගෙන තිනවා. ඉතින් මෙහෙමයි, ඉතින් ශිෂ්‍යත්වය පාස් වුණා හෝ නැත හැමෝම ඉතින් ඒ විභාගය වෙනුවෙන් සූදානම් වුණු එකනේ වටින්නේ. ඉතින් ඒකත් එක්ක තමයි දේදුණු මාවතේ වැඩ ටික අපි අද පටන් ගන්න හදන්නේ. අද Facebook ෆෑන් පේජ් එක පැත්තට ගියාට පස්සේ පෝස්ට් එකෙත් ඒහා සම්බන්ධව ප්‍රශ්නයක් තමයි මම අහලා තියෙන්නේ. ඉතින් ඒ පැත්තට එන්න කියලා ඔයාලට මතක් කරනවා. අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්නවාට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරංග වටජ මේ සතියේ රුපියල් 5000 මුදල් තෑග්ග කාට හිමි වෙයිද කියලා තීරණය කරන අවසාන දවස් දෙක තමයි අද සහ හෙට කියලා කියන්නේ. ඉතින් ඒක හන්ද ඔයාට අවස්ථාව තියෙනවා අද දවසේදී තරංගයත් එකතු වෙන්න. තාමත් අපේ අභියෝගය වෙලා තියෙන්නේ කිරිබත් ගොඩ ඉඳන් අපිට කතා කරපු සත්මානි ලබා දුන්නු වචන 63 අභියෝගය. ඉතින් ඒක පහු කරගෙන යන්න අද දවසේවත් කාට හරි හැකියාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. තාමර සත්මානින් රුපියල් 5000 දාගත්ත සාක්කුවට දාගත්ත ඉතින් එහාට තාම කාටවත් chance එක හම්බ වුනේ නැහැ. අද මං හිතනවා වෙනසක් වෙයි කියලා. මේ වැතර කෝල් එකක් දෙන්න 0112 1 2 5 3 63 WhatsApp මෙසේජ් එකක් දාන්න 0711 95 95 95 Facebook ෆෑන් පේජ් එක පැත්තට එන්න. මම Facebook ෆෑන් පේජ් එකේ අද ශිෂ්‍යත්ව සම්බන්ධ ප්‍රශ්නයක් තමයි අහලා තියෙන්නේ. කමෙන්ට් එකක් දාන්න. මතක ඇතුව ගේම් එකට සම්බන්ධ වෙන්න නම් ඔයාගේ නමයි ගමයි කන්ටැක්ට් නම්බර් එකයි අපිට කමෙන්ට් කරලා අපේ Facebook ෆෑන් පේජ් එකේ මම දාලා තියෙන පෝස්ට් එක වැඩියෙන් ෂෙයා කරන්න කියලා ඔයාට මතක් කරමු. ඒ කියන ගමන් අපි දේදුරු මාවතේ වැඩ ටික පටන් ගන්න තමයි හදන්නේ. ඒ අතරේ වාට මතක් කරන්න ඕනි මේනක සහල් පිළිබඳව පණිවිඩය. මොකද අපි අර හැම වෙලේම හොඳ පණිවිඩ ඔයත් එක්ක බෙදා හදා ගන්නවනේ. ඉතින් මේනක සහල් පිළිබඳව පණිවිඩය කියලා කියන්නේ ඒ වගේ ඔයත් එක්ක බෙදා හදා ගන්න සුදුසු හොඳ පණිවිඩය. හොඳ දේවල් ගැන පණිවිඩය කොහොමත් අර පැතිරිලා යනවා. අර මල්වල සුවඳ හැමතැනම පැතිරෙනවා වගේ හොඳ දේවල් ගැන පණිවිඩයත් පැතිරිලා යනවා. ඉතින් ඒ හින්දා තමයි අපි මේනක සහල් පිළිබඳව ඔයාට මතක් කරන්නේ. සහල් කියන දේවල් ගෙදරට අරගන්නකොට අපි කෑමට ගන්න ප්‍රමාණයෙන් 100ට ගත්තම වැඩි ප්‍රමාණයක් අපි ගන්නේ සහල්නේ. ඒ කියන්නේ බත් නේ කන්නේ. බත් කනකොට ඒ බත් ටික හොඳම ප්‍රමිතියෙන් තියෙන සහල් වලින් තමයි හදා ගන්න ඕනේ. පිට රටින් ගේන සහල් ගිතික ගිරල්ලා කෑවා කියලා අපිට එච්චර සෙට් වෙන්නේ නැහැ. ඒ හින්දා තමයි අපේම රටේ ගොවි මහත්තුරු බොහොම ආදරෙන් බලා කියාගෙන රැකගෙන අරගන්න අස්වැන්නෙන් මේනක සහල් නිෂ්පාදනය කරලා හොඳම ප්‍රමිතියෙන් හොඳම ක්වොලිටි එකෙන් ඔයා ගාවට අරගෙන ඉන්නේ. මේක ඉතාම හොඳින් පිරිසිදු කරලා තියෙන ඉතින් ඒකත් එක්ක ගල් වැලි මුකුත් නැහැ. කනකොට ගල් හැපෙන ප්‍රශ්න නැහැ. ඉතින් ඒක හන්දා හොඳ සුවඳක් තියෙන හොඳ රසයක් තියෙන බත් එකක් හදාගන්න නම් මේනක සහල්ම ඔයාගේ ගෙදර තරගෙන යන්න කියලා මම මතක් කරනවා. දැන් මේනක සහල් බයියන් වින් එක ඔයාට තෑගි දිනන්න chance එක තියෙනවා. ඒ තෑගි මොනවාද? ස්මාර්ට් ටීවී එකක් තියෙනවා. ඊට පස්සේ රයිස් කුකර්ස් තියෙනවා. ඊට පස්සේ බ්ලෙන්ඩර්ස් තියෙනවා. මෙහෙම මේ ಜಾති තුනක් කිව්වට මේ ಜಾති තුනෙන් එක එක හැම නෙවෙයි තියෙන්නේ. හොඳේ ස්මාර්ට් ටීවී ගොඩක්. ඊට පස්සේ රයිස් කුකර් ගොඩක්. ඊට පස්සේ බ්ලෙන්ඩර්ස් ගොඩක්. ඔයාලට කරන්න තියෙන බොහොම පුංචි දෙයක්. ඔයා මේනක සහල් බෑග් එක ගත්තට පස්සේ ওই බෑග් එක ඇතුලේ තියෙනවා කූපන් එකක්. ඒ කූපන් එකේ තියෙනවා කන්ටැක්ට් නම්බර් එකක්. අන්නේ නම්බර් එකට ඔයා කෝල් එකක් ගන්න ඕනි. එහෙම නැත්නම් WhatsApp message එකක් දාන්න ඕනි. ඒ කරපු ගමන් ඔයාට හොයාගෙන ඔයාව හොයාගෙන මේනක සහල් නියෝජිතයෙක් වෙනවා. හිස්සතින් නෙවෙයි එන්නේ, අත පිරෙන්න තෑගි අරගෙන එන්නේ. අර මං කිව්ව තෑගි වලින් එකක් අනිවාර්යෙන් ඔයාට හම්බ වෙන්න තියෙන අවස්ථාව සෑහෙන්න වැඩි. ඒක හන්ද අදම කඩේට ගිහිල්ලා ඔයාගේ ගෙදරට අවශ්‍ය සහල් ටික අරගන්නකොට මේනක සහල් සන්නාමයේ යටතේ එන මේනක නාඩු, මේනක සම්බා, මේනක කීරි සම්බා, මේනක සුදු කැකුළු, මේනක මල් නාඩු මේ වගේ සහල් වර්ග වලින් එහත් තෝරගන්න කියලා මං ඔයාට මතක් කරනවා. මොකද මේනක සහල් කියලා කියන්නේ අපේම රටේ අපේ උරුමය අපේ රස. දේදුරු මාවතේ වැඩ ටික පටන් ගමු. දවල් එක වෙනකන් ඔයත් එක්ක මම ඉන්නවා. මම ජනී.

වෙලාව දැන් හරියටම කිව්වොතින් එහෙම 10යි විනාඩි 18යි. නැතෙෆම් දේදුණු මාවතින් මේ වෙලාවේ මගේ මුවගින් උපන්දින සුබපැතුම් කරගන්න සෑහෙන දිනේ කෝල් කරලා කියලා තිනවා. අද උපන්දින සුබපැතුම් ගොඩක් තිනවා මට ඕගොල්ලොත් එක බෙදා ගන්න සෑහෙන කේක් ප්‍රමාණයක් මට කන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මේ සින්දුවට යන්න කලින් අනිවාර්යයෙන් මතක් කරන්න ඕනේ අපි දන්න කියන කෙනෙක්ගේ උපන්දිනයක් තියෙනවා. ඒ තමයි අපේ net fm සංවිධානය කරන වැඩකටයුතු ගොඩකගදී අපිත් එක්ක සම්බන්ධ වෙන මේ ගාල්ල දිස්ත්‍රික් වාණිජ සහ කර්මාන්ත මණ්ඩලයේ අධ්‍යක්ෂතුමා. ඒ තමයි ගාල්ල චාමර ෆාමසි එකේ අපේ කළමනාකාර අධ්‍යක්ෂ චාමර සම්පත් මහත්තයාගේ උපන්දිනය තියෙනවා අද දවසේ. ඉතින් එතුමා වෙනුවෙන් සුබපතන්න ඕනේ net fm ටීම් එකේ අපි හැමෝම එකතු වෙනවා. ඒ වගේම තමයි වයිෆ් රෝහිණි, දුව ඔනේජා, නංගි සඳමාලි, මල්ලි තාරක ඇතුළු පවුලේ අයයි ගාල්ල යාළුවෝ මිත්‍රෝ සියලුම දෙනාමයි අපේ චාමර මහත්තයාට සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න එකතු වෙනවා කියලා ඔන්න දැන් මතක් කරන්න ඕනි. දැන් මන් දන්නවා මේ වෙලාවේ චාමර ෆාමසියගෙත් සද්දෙට ඕනේ FM දේදුණු මාවත අහගෙන ඉන්නේ කියලා. ගොඩක් ආදරෙන් සුබ පතනවා සුබ උපන්දිනයක් වෙන්න කියලා. ඒ වගේම තමයි අපිට හැමදාම කතා කරන අපේ මහරගම චාන්දනියක්ගේ හස්බන්ඩ් ඉන්නේ සරත් අයියා. අද සරත් අයියාගේ උපන්දිනේ සුබ උපන්දිනයක් වේවා කියලා සරත් අයියටත් අපි ප්‍රාර්ථනා කරනවා net fm ටීම් එකේ හැමෝමයි, දේදුරු මාවතහට හැමෝමයි එක්කම. විශේෂයෙන්ම මේ දුව අනුෂිකා, පුතාල දින්න හසිත සහ ජනීෂ්, ෂෙහාරා ෆැෂන් එකේ යාළුවෝ හැමෝම මහරගම දික්වැල්ලේ ගම්පොල්ලේ ඉන්න යාළුවෝ නෑදෑව සියලුම දෙනාම සරත් අයියට සුබ පතන්න එකතු වෙනවා. කේක් ඇල්ලා කන්න පුළුවන් වෙයි කියලා ඉතින් හිතනවා. සිංදුවට යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනි දැන් මේ මුළු දවසම ප්‍රබෝධයෙන් ඉන්නේ කොහොමද කියලා. නිකන් කල්පනා කරලා බලන්න, ඔයා මහන්සියෙන් ඉන්න වෙලාවක තේ එකක් බොනවත් එක්කම කෝපි එකක් බොනවා වගේ දෙකක් මාරු කරලා බැලුවොත් තේ එකක් බොනවද කෝපි එකක් බොනවද කියලා. තේ එකක් බිව්වට පස්සේ ඔයාට දැනෙන ෆිට් එකට වඩා කෝපි එකක් බිව්වට පස්සේ දැනෙන ෆිට් එක වැඩි නේද කියලා නිකන් කල්පනා කරලා බලන්නකෝ. ඒකට හේතුව ඒ කෝපි වල තියෙන රසායනික සංයෝග අරෝමේව ඔය ඔක්කොගේම බලපෑමත් එක්ක අපේ මොළයට ගිහිල්ලා මැසේජ් එක අපේ මොළේ උත්තේජනය වෙලා පොඩි කික් එකක් අපිට එනවා කෝපි එකක් බිව්වට පස්සේ. ඒ හින්දා තමයි අපි නිතරම කම්මැලි හිතුණාට පස්සේ පොඩි නිදිමත ගතියක් ආවට පස්සේ කෝපි එකක් බොන්න පුරුදු වෙලා තියෙන්නේ. හැබැයි ඔය බොන කෝපි එක හොඳ කෝපි එකක් වෙන්න ඕන. ඒ හින්දා තමයි ඔයාට ෆ්‍රීලන් කෝපි ගැන මං හැම තිස්සෙම මතක් කරන්නේ. මොකද ෆ්‍රීලන් කෝපි කියලා කියන්නේ අපේම රටේ ස්වභාවික කෝපි අටවලින් නිෂ්පාදනය වෙන කෝපි එකක්. අපේ රටේ ස්වභාවික කෝපි අටවලින් හදන කෝපි වලට තියෙන ඉල්ලුම ලෝකය පුරාම තියෙන ලොකු ඉල්ලුම. ඉතින් අපේ රටේ ඉන්න අපිටත් ඒ වාසනාව හම්බ වෙනවා ෆ්‍රීලන් ආයතනයෙන් ස්වභාවික කෝපි අටවලින් නිෂ්පාදනය කරන කෝපි පවුඩර් එකක් ඔයා ගාවට එවනහම. රස කෝපි එකක්, හොඳ කෝපි එකක්, සුවඳ කෝපි එකක් බොන්න කැමති ඔයාට ෆ්‍රීලන් කෝපි කියන නම බලලම කෝපි එක ගන්න කියලා මම ඔයාලට මතක් කරනවා. ඒ වගේම තමයි සෙවණගල කිරිබන්නාර බෝගහ හන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර ගැනත් ඔයාලට මතක් කරන්න ඕනි. කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා දෙවි කෙනෙක් වගේ තමයි අපේ රෝගී වෙලා ඉන්න අම්මලා තාත්තලන්ට අපේ රෝගී වෙලා ඉන්න කට්ටියට පිහිට වෙන්නේ. රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක් තමයි කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා කියලා කියන්නේ. ඉතින් එතුමාට ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ගැන තියෙන හසල දැනුමත් එක්ක ඔය ඕනිම නිට මේ සුව කරන්න බෑ කියලා කියන රෝගයක් නිට්ටාවටම සුව කරන්න පුළුවන්. ඒ හින්දා තමයි කියන්නේ ස්නායු රෝග, පිළිකා, දියවැඩියාව, ඊට පස්සේ වකුගඩු රෝග, චර්ම රෝග, ගැස්ට්‍රයිටිස් පවා ඕනිම ලෙඩකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර ගන්න කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයාව හම්බ වෙන්න කියලා. සඳුදා අඟහරුවාද පොය දවස් හැරුණම ඉතිරි හැම දවසක්ම විවෘතයි. යන්න කලින් කෝල් එකක් දෙන්න 0777 300 940 හරි 0773 273 540 හරි net fm facebook fan page එක පැත්තට යන්න. මම කවහරි කෙනෙක් සූදානමින් ඉන්නවා තෝරගන්න ගේම් එක වෙනුවෙන්. facebook fan page එකට comment කරන කට්ටියගෙන් තමයි තෝරගන්න සූදානම ඉන්නේ.

0: FM Anubaha, FM Anu Hatrai tak cuma ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: දැන් හිතන පරක්කුවට LB Finance එකකින් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
3: වේලාව 10යි විනාඩි 26යි.
4: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
5: ඉතින් ෆ්‍රෙම්ස් ඇයක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
6: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
7: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
8: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber. වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට. ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. සැප්තැම්බර් 3 වනදා කුලියාපිටිය නගර සභාව ඉදිරිපිට SLT Mobitel Fiber. Real Fiber, Real Performance.
9: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
10: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක්. දිනම ලොකුම සුපිරි තෑග්ගද නැකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
11: මොහොතේ වතුර බොන්න පුළුවන්ද? බෑනේ. හැබැයි සයුරේ පැන්තොට සොයමින් වැළපෙනවා. වතුර හැදෙන මල් කඳුමුදුන්වල දකින්න පුළුවන්ද? බෑනේ. ඒ වුණාට ගිරිහිස ඉදවර සොයමින් ලත වෙනවා. දැනෙනවද? දැනෙනවද? සාහිත්‍යයත් ජීවිතයක්, ජීවිතයත් සාහිත්‍යයක්. ඉතින් මේ හැම රහත්ම දැනෙන රහම වයිබ් එක නම් ඇල්ෆා ස්ටුඩියෝ. සතියේ දවස්වල උදේ 6ට.
12: Brought to you by
13: හරිදේ හරි තැනින් අරගන්න Vision Care. සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
14: මේ හස්බන්ඩ්.
15: මොකද වයිෆ්?
14: දැන් හිතන්නකෝ ආගතේ සල්ලි නෑ කියලා. අන්න ඒ වෙලාවට ඔයා සල්ලි ඉල්ලන්නේ ඔයාගේ අම්මගෙන්ද නැත්නම් මගේ අම්මගෙන්ද?
15: වෙන කාගෙද ඉතින්? ඕගොල්ලන්ගේ අම්මගෙන් තමයි.
14: අදත් වැරද්දුවනේ. තමුන් එක්කන් එනකොට එක්කන් ආවේ කොහොමද? මට සුර සැප දෙන්නම් කියලා. හැබැයි බලනකොට අදිය සතයක්වත් නැහැ. යන්න. මට මොන හරි කණ්ඩ අරන් එන
16: දැන්.
17: පවුල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
18: වෙලාව 10:29. මේ සින්දුවෙන් පස්සේ මම ලෑස්ති අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්න ඔයාට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරංග වටය ක්‍රියාත්මක කරන්න අපි බලමු. අද දවසේ සම්බන්ධ වෙන කෙනාට හරි අපේ කිරිබත්ගොඩ සත් මාණිගේ අභියෝගයට අභියෝගයක් වෙන්න පුළුවන් වෙයිද කියලා පුළුවන් තරම් මේ පැතර කෝල් කරන්න 0112 55 33 63 වට්ස්ඇප් මෙසේජ් එකක් දාන්න. මම කැමතියි කියලා 0111 95 95 95. ඒ වගේම තමයි අපේ Facebook fan page එකේ මම post එකක් දාලා තියෙනවා. post එකට යටින් ඔයාගේ නමයි ගමයි contact number එකයි comment කරන්න මම සූදානම්. ඔය කොහෙන් හරි එක තැනකින් කෙනෙක්ව තව පුංචි වෙලාවකින් game එකට සම්බන්ධ කරගන්න. ඒ අතරේ මතක් කරන්න ඕනි, ජාතික ඉතිරි කිරීමේ බැංකුව අපේ පොඩ්ඩ වෙනුවෙන් සංවිධානය කරලා තියෙන පාට පාට හපන්කම් චිත්‍ර තරංගය ගැන. මේ චිත්‍ර තරංගයත් එක්ක ලංකාව පුරාම ඉන්න රජයේ සහ පුද්ගලික පාසල්වල එක වසර ඉඳන් 13 වසර වෙනකන් ඉන්න සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කාණ්ඩ 4ක් යටතේ මේ තරංගයට සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා. පුංචි ඉතිරියෙන් ලොකු හීන කියන මාතෘකාව තේමාව යටතේ තමයි චිත්‍ර අඳින්න තියෙන්නේ. දැන් නිකන් කල්පනා කරනකොට මතක් වෙයි වාට එකපාරටම මේ පුංචි ඉතිරියෙන් ලොකු හීන කිව්ව ගමන් මේ සල්ලි එකතු කරන එකක් ගැන වෙන්නේ නැති මේ කියන්නේ කියලා. නෑ නෑ, අපි සාමාන්‍යයෙන් හොඳ පුරුදු, හොඳ දේවල්, හොඳ යාළුවෝ, කොයි තරම් දේවල් අපේ අනාගතය වෙනුවෙන් ඉතිරි කරගන්නවද, හොඳ දේවල්. අන්න ඒ හැම දෙයක්ම තමයි හොඳ ඉතිරියෙන්, පුංචි ඉතිරියෙන් ලොකු හීන කියන මාතෘකාවත් එක්ක ඔයාලට ලබා දීලා තියෙන්නේ මේ හැම දෙයක්ම යනම හිතලා ලස්සන චිත්‍රයක් ඇඳලා සැප්තැම්බර් මාසේ 10 වෙනිදාට කලින් තව හරියටම සතියක වගේ කාලයක් තියෙන්නේ ඉක්මන් කරලා චිත්‍ර ඇඳලා ජාතික ඉතිරි කිරීමේ බැංකු ශාඛාවකට බාර දෙන්න ඔයාලට අවස්ථාව තියෙනවා. වැඩි විස්තර දැනගන්න අයදුම් පත්‍රය ලබා ගන්න ජාතික ඉතිරි කිරීමේ බැංකු ශාඛාවකට යන්න, ඒ කියන්නේ NSB බැංකුවකට යන්න, එහෙමත් නැත්නම් NSB.LK වෙබ් අඩවියට යන්න. එතනොත් ඔයාට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් අයදුම් පත්‍රය. ඒ වගේම තමයි විස්තර දැනගන්න පුළුවන්. දැන් මේ ඇවිල්ලා තියෙන ඉස්කෝලේ නිවාඩු කාලේ අවසාන දවස් දෙක මං හිතන්නේ. ඒ කියන්නේ අපි උදේට වැඩට යනකොට වැඩට එනකොටම අර ස්කූල් ට්‍රැෆික් එක නැතුව අපිට වැඩට එන්න හම්බ වෙන අවසාන දවස් කිහිපය තමයි මේ ගත වෙන්නේ. ඉතින් ඒකත් එක්ක අපේ පොඩ්ඩෝ ගෙදරට වෙලා ඉන්න අන්තිම දවස් කිහිපයට අග්ගාලා මේ වැඩ ටික කරගත්තොත් එහෙම එළමෙන ලෝක ළමා දිනය වෙනුවෙන් සංවිධානය කරලා තියෙන උත්සවයේදී ඔයගොල්ලන්ට තෑගි ලබා ගන්න, මුදල් තෑගි ලබා ගන්න අවස්ථාව ලබා දෙන්න ජාතික ඉතිරි කිරීමේ බැංකුව සූදානම් ඉන්නවා. ඒ අතරේ මතක් කරන්න ඕනි රටම එකට ජාතික මෙහෙයුම පිළිබඳව. අපේ රටේ අනාගතය සුබ කරගන්න තමයි රටම එකට ජාතික මෙහෙයුම සංවිධානය කරලා තියෙන්නේ. හානිකර මද්‍රව්‍යයන්ගෙන් මේ සමාජය ගලවා ගන්න. නිකන් කල්පනා කරලා බලන්න මේ හානිකර මද්‍රව්‍යයන් එක්ක අපේ සදාචාරාත්මක වටිනාකම් ටික නැති වෙලා යනවා. මුළු සමාජයේම සමගිය බිඳිලා යනවා. එක එක කල්ලි කණ්ඩායම් හැදිලා ওই දේවල් වලට පුරුදු වුණාට පස්සේ ඊට පස්සේ අනාරක්ෂිත ප්‍රදේශ බිහි වෙනවා. නිකන් කල්පනා කරලා බලන්නකෝ, ඔය හානිකර මද්‍රව්‍ය කියන නම කියපු ගමන් අපිට මතක් වෙන පැති ටිකක් තියෙනවනේ, ගම් ටිකක් තියෙනවනේ, අන්නර පැත්තේ නම් ඉන්නේ මෙන්න මේ වගේ කට්ටිය කියලා කියවෙන තත්වයට පත් වෙලා තියෙනවනේ. ඉතින් ඒකත් එක්ක එහෙම තත්වයට පත් නොවි ඔයාගේ සමාජයේ සුන්දර සමාජයක් කරගන්න තමයි රටම එකට ජාතික මෙහෙයුමත් එක්ක මේ හානිකර මද්‍රව්‍ය වළක්වා ගන්න කටයුතු කරන්නේ. අපේ ආදරණීය තරුණ පරපුරට තමයි මතක් කරන්න තියෙන්නේ කිසිම වෙලාවක ප්‍රශ්නයකට විසඳුමක් විදිහකටවත් මේ හානිකර මද්‍රව්‍ය පාවිච්චි කරන්න යන්න එපා. මොකද ওই දේවල් වලට ඇබ්බැහි වුණාට පස්සේ ආයේ ඒ දේවල් වලින් ගැලවෙන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. ඒ හින්දා තමයි මෙහෙමයි ඇබ්බැහි වෙලා ඉන්න කට්ටියට ප්‍රතිකාර තියෙනවා, උපදේශන තියෙනවා, ඒ දේවල් එක්ක ගැලවෙන්න කොහොම හරි අවස්ථාවක් තියෙනවා. හැබැයි ඇබ්බැහි වෙනවට වඩා ඒ දේවල් ට්‍රයි කරනවට වඩා ඒ වයින් ගැලවිලා ඉන්න එක සෑහෙන්න ලේසි ඔයාට ඇබ්බැහි වුණාට පස්සේ ඒ දේවල් වලින් වැළකෙනවට වඩා. ඒ හින්දාම තමයි ඔයාට මතක් කරන්නේ හානිකර මද්‍රව්‍යයන්ගෙන් වැළකෙන්න කියන පණිවිඩය. රයිට්, අපි යනවා සින්දුවට. සින්දුවට යන්න කලින් මතක් කරන්න ඕනේ මගේ අතින් පුංචි වැරද්දක් වෙලානේ. අපේ මහරගම චාන්දනියක්කගේ හස්බන්ඩ්ගේ නම වරද්දලානේ කියලා තියෙන්නේ උපන්දිනේ දවසේම. එයාගේ නම සමන්, සමන්නයියා. සමන්නයියට සුබ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කවදාවත් මේ උපන්දිනේ මතක අමතක වෙන එකක් නැහැ මම නම වරද්දලා කිව්වා හන්දා. සුබ උපන්දිනයක් වේවා සමන්නයියේ. හරි, මේ සින්දුවෙන් පස්සේ අපි ගේම් එකත් එක්ක හම්බ වෙමු. ලෑස්ති වෙලා ටග්ගාල කෝල් කරන්න, WhatsApp messages එවන්න, Facebook post එකට comment කරන්න.

අකුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාව 10යි විනාඩි 37යි. අපි net fm දේදුණු මාවතේ අකුරු එක වචන ගලවලා සතිය ගානේ මොදලින් තෑගි දිනා ගන්න අවස්ථාව ඔයාට ලබා දෙන අකුරෙන් අකුර තරංග වටය තමයි ක්‍රියාත්මක කරන්න මේ සූදානම් වෙන්නේ. මේ වෙලාවේ මම හරියටම තෝරගෙන ආවේ අපේ net fm facebook fan page එකට ඇවිල්ලා මම දාලා දෙන post එකට comment කරලා මේ post එක share කරපු කෙනෙක්. ඒ ඇවිල්ලා ගාල්ලේ ඉඳන් අපිව අහගෙන ඉන්න අපේ නදීෂා. ආයු බොවන් නදීෂා. නදීෂා ගාල්ලේ කොහෙන්ද? ගාල්ලේ වඳුරඹ. මේ වෙලාවේ හොඳටම වහිනවා කියලා ආරංචියක් ආවා වඳුරඹ වැන්න. වැස්සේ සීතල යන්න උණුසුම් තරංගයක් එකතු කරගන්න තමයි හදන්නේ මේ නදීෂා. මේ යන්න කලින් තරංගයට මං ඔයාට මතක් කරන්න හදන්නේ මේ වෙනකොට ඔයාට ලැබිලා තියෙන අභියෝගය තමයි කිරිබත් ගොඩ ඉඳන් අපිට කතා කරපු සත්මානි අපිට දීලා තියෙන අභියෝගය. එයා ඇවිල්ලා වචන 63ක ප්‍රමාණයක් කිව්වා තප්පර 30ක කාලයක් ඇතුළේ. මට නම් එච්චර වේගෙන් වචන කියන්න හිතා ගන්නවත් බෑ. කොහොම හරි ඒක තමයි අභියෝගය. මං ඔයාට අකුරක් දෙනවා, ඒ අකුරෙන් ඔයාට වචනයක් පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ හැම වචනයකම අග අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදිහට එක දිගට කියාගෙන කියාගෙන කියාගෙන කියාගෙන යන්න තියෙන්නේ තප්පර 30ක කාලය ඇතුළේ. කොහොම හරි ඒ තප්පර 30 ඇතුළේදී එකම වචනේ දෙපාරක් කියන්න බෑ, අකුරු දෙකේ වචන කියන්න බෑ. ඒ වගේම තමයි අර වචන දෙක ගන්න එකට බට් කළා කියන ඒවා තියෙන්නේ. පාට පැන්සල, මල් වත්ත, අන්න ඒ වගේ ඒවා කියන්න බෑ. පැහැදිලිද?
1: ඔව්.
0: රයිට්. අපි එහෙනම් යන්න හදන්නේ තරංගෙට. මං සුබපතනවා අපේ සත්මානිගේ අභියෝගයට අභියෝගයක් වෙන්න නදීෂට ලකුණේ කෙල්ලෙක්ට අවස්ථාව ලැබෙන්න කියලා. හරි, ඉතින් අපි යන්න හදන්නේ ගේම් එකට. ගේම් එකට යන්න කලින් දැන් ඔයාට අකුරක් කියන්න එපා. රයිට්. මං ඔයාට කියන අකුර තමයි වඳුරබ කියන වචනයේ දෙවෙනි අකුර මොකද්ද?
1: දයන්නේ.
0: ආ, ඒක තමයි ඔයාට දෙන අකුර. ලෑස්තිද? හරි, අපි යමු තරංගයට.
2: Your time starts now.
1: Dammika Abara Rabutan Naladena Naluwa Wandurambe Bandakka Kalaya Yature Rabutan Nayana Nangi Gayante Sambuttegama Maluwa Wangediya
0: කාලයවසන්. වචන කීයක් විතර කියන්න ඇති කියලා හිතනවා? 63ක් නම් කියන්න නැතුව ඇති කියලා මට නිකන් හිතෙනවා. මං ගණන් කරලා බලන්නම් වැරදිලාවත් 60 ගානක් කියලාද දැල්ලේ. හැබැයි මෙහෙම ඉතින් ආඩ අද විතර නෙමෙයි, ආයි පස්සේ දවසක ට්‍රයි කරලා බලන්න පුළුවන්. හරිද නදීෂා?
1: හරි.
0: සින්දුවට යන්න හදන්නේ. කවුද එකතු කරගන්නේ සින්දුවට? නදීෂා,
1: මගේ බබාලා දෙන්න දෙනිත්නුත් අද අක්කැවිලට යාගේ බබා ඉන්නෝ ලසිදු. ඊට පස්සේ මහත්තයා පවුල ඔක්කොම එකතු කරගන්න.
0: බොහොම ස්තූතියි නදීෂා, දිගටම නෙත් අහගෙන ඉන්න.
1: හරි, තැන්කියූ.

0: Okay, bye.
1: FM Anu Paha, FM Anu Hatarai Dashumata, Net FM.
2: வேலாவ ஒப வெத்தகேன என்னே
3: அந்த காலே ஒந்தம் ஆயோஜனிய பிராண்ட் நியூ பஜாஜ் திரிரோத ரதைய மாசிக வாரிக்கே ருப்பியால் விசிதத்தாய சிட தன் திவேனு புரா DPMC பிரதாஷனாகாரசா நீல வருன்கேன்
4: வேலாவு தாயாய் வினாடி ஹாதலிஸ் பாய்
5: பரம்பரா கணனாவாக அப்பி உப்பப பலகேன் போவா இயா மேயான்னு பெண்ணு வித்தியாக் எதுலிதிபுனு அப்பே நாமய உசஸ்தத்வய உப்ப உபே ஜீவிதே தரம் விசுவாசகலா தினன் தின தாக்ஷணய ஆரக்ஷாவ இயல நன்மமின் பிரமித்திய சாதிக கல கிமி ரெகவரனே ஜாதிக சுரக்ஷித கரணய கலனி ஃபைன் ஷீல்ட் பர்பிள் வயர் தென் விலந்த போலே
6: யூத் එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
7: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න SLT Mobitel 5G අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න
8: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිතාවටම සුව කරගන්න. සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල. බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල. 0777 300 940.
9: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
10: ජයග්‍රහණය එකම අරමුණක් කරගනිමින් දිස්ත්‍රික්ක දෙකක් අතර අතිශය තරඟකාරී සංග්‍රාමයක පළමු අදියරේ අවසන් සිකුරාදාව Net FM DJ Night Face to Face Attack Show ත්‍රිකුණාමලය සහ වවුනියා දිස්ත්‍රික්ක අතර ජයග්‍රාහකයන් විජයග්‍රාහකයන් බවට පත් කරන දෙවන තරඟ වටය සඳහා සුදුසුකම් ලබන්නේ කවුද? කවුද? හෙට රෑ 9ට Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
11: Brought to you by
12: ජපන් භාෂා සහ කුසලතා පුහුණුව සමගින් පූර්ණ කාලීන දින 40ක පාඨමාලාව සහ රැකියා සඳහා මඟ පෙන්වීම SS ලංකා ජපනිස් සෙන්ටර් පුද්ගලික සමාගම මාතර දැන් මම තන්න 0711 834 387.
13: මේ හස්බන්ඩ්
14: මොකද වයිෆ්
13: දැන් ඔය යාළුවොත් එක්ක රෑ වෙනකම් පාටි දාලා ගෙදරවම ගේ ඇතුළට එන්නේ ඉස්සරහ දොරෙන්ද පිටිපස්සේ දොරෙන්?
14: පිටිපස්සේ දොරෙන්.
13: අදත් වැරද්දුවනි. දැන් තමුන් හිතන් ඉන්නේ යාළුවොත් එක්ක රෑ වෙලා පාටි දාලා ගෙදරවම මං ගේ ඇතුළට ගනී කියලාද? පාටි දාපු තැනකම ඉන්න එකයි

0: නැතුවහන්න ජනි එක දේදුනු මාවත
1: මේ දවස්වල ටික්ටොක් එකේම සෑහෙන්න වෛරල් ගිහිල්ලා තියෙන සින්දුවක් අහන්න යන්න හදන්නේ. මේ සින්දුව අහන්න යන්න කලින් මම යනවා WhatsApp එක පැත්තට. මොකද මේ පැත්තේ කට්ටිය දැන් බලාගෙන ඉන්නවා නම් ටික කියනකම්. වරකාගොඩ පැත්තට කිව්ව ගමන් ඉතින් දන්නවනේ අනුර ගාමන්ට් එකට ගොඩ වෙන්න තමයි මේ හදන්න කියලා. මගේ යාළුවෝ කට්ටිය ඉන්නවා එතන. සාමා, නදී, සඳුනි, සමන්මලි, සුජීවා, තමරා, ලසන්ති, ලක්ෂී, දේවි, කුමුදු, නිමාලි කට්ටියම එකතු කරගන්නවා. ඊළඟට වරකාගොඩ ගැරේජ් එකේ නීල් අයියාවත් එකතු කරගන්න කියලා කියලා තියෙනවා. යාට නීල් අයියා කියලා තියෙන්නේ. මට තේරෙන්නේ නැහැ ඇයි එහෙම කියන්නේ කියලා. ඊළඟට අපේ කිරිපත්ගොඩ සඳුනි නංගි මැසේජ් එකක් දාලා දෙනවා. එයාගේ නම මම ඊයේ කිනෝ යට ඇහුනේ නැහැලු. ඒම තමයි කියලා දෙන්නේ. එයාගේ හස්බන්ඩ් එකතු කරගන්න කියනවා නිරංජන්ව, අම්මා ඉන්ද්‍රාණිව, තාත්තා නිමල්ව. මේ හැමෝම එකතු කරගන්නම් ගොඩක් ආදරෙන්. හාලියල් ගල උඩ 12 කනුව උපුල් ඉලෙක්ට්‍රොනික්ස් එකේ අපේ උපුල් අයියා. ඊට පස්සේ ප්‍රියංකර ඉලෙක්ට්‍රොනික්ස් එකේ සෙට් එක කැටවල. ඊට පස්සේ නිෂාන් සැලුන් එකේ සෙට් එක, GM ස්ටෝර්ස් එකේ සෙට් එක, සුද්දා හෝටල් එකේ සෙට් එක කට්ටියම එකතු කරගත්තා. ඇඳුම් ටිකක් මහගන්නේ මං යනවා ඉන්දික ටේලර්ස් එකට ගිහිල්ලා ඉන්න. ගල්වංගු ඉන්දික ටේලර්ස් එකේ ඉන්දික අයියා ඔයාවත් එකතු කරගන්නවා ගොඩක් ආදරෙන්. කලවානේ පුෂ්පකා, එයාගේ හස්බන්ඩ් ප්‍රියන්තවයි, ලොකු දුව චූලණීවයි, පොඩි දුව අචිනිවයි, නෙතෙපෙම හන සියලුම දෙනාවයි එකතු කරගන්න කියලා කියලා දිනවා. ගුඩ් මෝර්නින් ජනි අයියේ, අපිවත් සින්දුවකට එකතු කරගන්න. අම්මා ස්වර්ණමාලිවයි, තාත්තා කපිලවයි, අයියා තරිඳුවයි, ජනිත අයිය ඔයාවයි එකතු කරගන්නවා කියලා මට මැසේජ් එක දාලා දෙන්නේ. දැරණියගල දෙමැද ඉඳන් අපි වහගෙන ඉන්න අපේ මයෝමි පබසරා, ඔයාවත් ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා. තාමත් මේ පැත්තට කෝල් එකක් දුන්නේ නැත්නම් ඉක්මන් කරන්න 0112515333 තමයි අපේ නම්බර් එක. WhatsApp කරන්න 0711959595ට. Facebook fan page එක follow කරලා තියාගන්න. තව පුංචි වෙලාවකින් මම Facebook live එකක් එනවා.

0: FM Anupaha 94.8 Net FM Divaina Pura Tedunumavata
1: Brought to you by
2: Akunulake Namahubavana Ratapurama Rasaganayana Aulesama Rasakarakana Mather Freela Noodles Taste Ke Trustaka
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773 273 540.
4: මට උන වගේ සේන
5: ලිං පස් පංගුව බමු
6: ගත්තා තැඹුව සුටුස් ගාලා බිව්වා මහත්යට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ
7: නැගිට ගන්න නම් ලිං පස් පංගුව විතරමයි
3: රස තුන් හතක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපන යති තයාගේ ඔබට හිමි වේ මේනක සහල් අපේ උරුමය අපේ රස
8: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක් 19:27ට කතා කරන්න රටම එකට ජාතික මෙහෙයුම
9: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
10: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
11: NSB පාට පාට හපංකම් මෙවරත් පුංචි ඉතිරියෙන් ලොකු හීන මුදල් විතරක් නෙමෙයි හොඳම දේ ඉතිරි කරමු ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් පවත්වන විවෘත ළමා චිත්‍ර තරඟය එක ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල්වල සිසු දරු දැරියන්ටද අයදුම් කළ හැක ජයග්‍රාහකයන්ට වටිනා මුදල් ත්‍යාග සහ සහතික පත් නිර්මාණ බාර ගන්න අවසාන දිනය සැප්තැම්බර් 10
12: අපේ අම්මා ගෙදර ආවද
13: නැහැ අම්මා මෙයා වෙනදෙව්වා

0: ඇයි ෂුග කියල මූනෙල්ලගෙන සෙවන කළ මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද පින්දෝය 47 31 33 540. ඔයාගේ මූඩ් එක කොහොම වුණත් සින්දු එක්ක හිතට දැනෙන වයිබ් එකට ඔයාටම වෙන්නුණු ගින්දරම ගින්දර රේඩියෝ එක්ස්පීරියන්ස් එක.
1: හිත නටන තාලෙට තාලෙට දවස ගෙවෙන රිද්මෙට රිද්මෙට දවල් එකේ ඉඳන් හවස 4 වෙනකල් ගින්දර හැන්දෑව විජානු.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: අම්මේ රඹුටන්
4: ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
3: එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
4: ඕනේ නම්
3: මේක කලින් දණන් හිටියානම් අතන මෙතන රස්ති ආද වෙන්නේ නැහැ.
4: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
5: වෙලා උදේ 11යි.

0: ඔබ වෙත ගෙනෙන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
3: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම ඇත්නියුස්.
4: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් සමග මම කේසර්. භූතානයේ නිල සංචාරයක නැරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය මෙනවිය එරට අග්‍රාමාත්‍ය දාශෝ ෂෙරින් ටොප්ගේ හමු වී තිබෙනවා. 2026 සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවෙහි ප්‍රධාන දේශකවරිය ලෙස සහභාගී වීම සඳහා භූතානයේ නිල සංචාරක නැරත අග්‍රාමාත්‍යවරිය තිම්පු නුවරදී භූතාන අග්‍රාමාත්‍යවරයා හමු බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ. ශ්‍රී ලංකාව සහ භූතානය අතර දීර්ඝ කාලයක් පුරා පවතින ද්විපාර්ශ්වික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරට අතර සහයෝගීතාවය තවදුරටත් ඉහළ නැංවීම පිළිබඳව එහිදී අවධානය යොමු වී තිබෙනවා. එමෙන්ම අධ්‍යාපනය, සෞඛ්‍ය, වෙළඳාම, සංචාරක කර්මාන්තය, ගුවන් සම්බන්ධතා ඇතුළු දෙපාර්ශ්වයටම වැදගත් වූ පුළුල් ක්ෂේත්‍ර රැසක් පිළිබඳ දෙරටේ නායකින් අතර එහිදී අදහස් හුවමාරු වී ඇති බවද අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා. නෙට් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
5: FM 95, FM 94.8, Net FM.
6: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න. 0773 273 540.
7: මොකද රංගාමේ අතපය වකුටු කරගෙන?
8: මගේ ඇඟපත හොඳටම රිදෙනවා.
7: ගන්න ලින්ක් පස්පංගුව. හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහයෙක් වගේ.
9: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
6: රස තුන් හතක පාරම්පරික අපේ රසය. මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපණ ඇති තයාගේ ඔබට හිමි වේ. මේනක සහල්, අපේ උරුමය අපේ රස.

වෙලාව 11යි විනාඩි 10යි. අපි ඇවිල්ලා ඉන්නේ මූඩ් එක චිල් කරන හැපි පිල් එක net fm දේදුණු මාවතේ. දෙවෙනි පැයේ වැඩ ටික පටන් ගන්න මේ පැයේ වැඩ පටන් ගන්නකොටම Facebook live එක පැත්ත බැලුවට පස්සේ සෑහෙන ප්‍රතිචාර මේ වෙනකොටත් ලැබෙනවා net fm Facebook fan page එකට එන්න live එකක් මං ඇවිල්ලා තියෙනවා. ඉතින් live එකට join වෙලා අද දවසේදී තරංගයට සම්බන්ධ වෙන්න ඔයාට අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ මං හැමදාම මතක් කරනවා වගේ අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්න ඔයාට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරංග වටේ දෙවෙනි පැයේ තරංගයට කෙනෙක්ව මං සම්බන්ධ කරගන්නේ මේ Facebook live එක හරහා. එක හන්ද Facebook live එක බලාගෙන ඉන්න කට්ටියට ගේම් එකත් එක්ක join වෙන්න chance එක තියෙනවා. මේ වෙලාවේ Facebook live එක බලාගෙන ඉන්නවා මාදව වීරසිරි. ඒ වගේම තමයි අප්සරා හේවාගම ඉන්නවා, නිරංජි අඹගහගෙදර ඉන්නවා. ඊට පස්සේ අපේ රසාංජලි වික්‍රමසිංහ හයි කියලා කමෙන්ට් එකක් දාලා තියෙනවා. අද ලස්සනයි කියනවා මං. අනුර ජයසේකර ඉන්නවා, අපේ ත්‍රිකුණාමලයේ පහේකනුවේ පුංචි වණ්ඩයි ඉන්නවා, හුරුබොක්කේ සිරිකුමාර ඉන්නවා. ඊට පස්සේ අපේ ඉෂාරා ඉන්නවා බදුල්ලේ. ඊට පස්සේ චන්දන මාපලගමගේ ඉන්නවා, රංග වල්පොල ඉන්නවා. තව මොනවාද මිස්සුනාද නම් මං හිතනවා තව ගොඩ දෙනේ Facebook live එකේ ඉන්නවා නම් ටික ඉස්සරහට කියන්නම්. බලාගෙන ඉන්න කඩේ කමෙන්ට් එකක් දාලා කියන්න මේ ඉන්නේ මම, මේ ඉන්නේ මම කියලා මට කමෙන්ට් එකක් දාලා කියන්න. එතකොට මට ඕගලගේ නම් කියන්න පුළුවන්. රේඩියෝ එකේ රටටම ඇහෙන්න ඒක ලේසි. චතු සුදර්ශි හයි ජනි බොසා කියලා කමෙන්ට් එකක් දාලා තිනවා. හයි කොහොමද චතු? ලක්මාලි ප්‍රියදර්ශනී ඉන්නවා අපේ කඩවත ඉඳන්. ලක්මාලි මං ඔයාවත් එකතු කරගන්න. මේ පැයේ වැඩ ටික පටන් ගන්නකොටම මට ඔයාට මතක් කරන්න තියෙන්නේ මේනක සහල් පිළිබඳව පණිවිඩය. දැන් මේනක සහල් බයි ඇන්ඩ් වින් ගේම් එකත් එක්ක ඔයාලට chance එක හම්බ වෙලා තියෙනවා. ගෙදරට ස්මාර්ට් ටීවී එකක්, බ්ලෙන්ඩර් එකක්, රයිස් කුකර් එකක් අලුතින් අරගන්න. මොකද්ද ඉතින් මෙහෙම chance එකක් වෙන අය කොහෙන්වත් හම්බ වෙන්නේ නැහනේ. අනික මේනක සහල් කියලා කියන්නේ කාලෙකට පස්සේ අපිට හම්බ වෙලා තියෙන ක්වොලිටි ප්‍රොඩක්ට් එකක්. දැන් අපි ගෙදරදී කෑමට ගන්න එළවලු ටික ගැන ක්වොලිටි එක බලනවා. ඊට පස්සේ ගන්න තුන පහ ටික ගැන ක්වොලිටි එක බලනවා. ඊට පස්සේ ඔය එකතු කරගන්න හැම දෙම ක්වොලිටි එක බලන්නේ අරගන්නේ පිරිසිදු බව බලනවා. මේ දේවල් කොහොමද එන්නේ එළියට කියලා බලනවා. ඉතින් එහෙම බලන අතරේ අපි ගන්න සහල් ටික ගැනත් අනිවාර්යයෙන්ම බලන්න ඕනිනේ. ඒ හින්දා තමයි ඔයාලට මේනක සහල් ගැන මම මතක් කරන්නේ. මේනක සහල් කියලා කියන්නේ අපේ රටේ ගොවි මහත්තුරු බොහොම ආදරෙන් බලා කියාගෙන නිෂ්පාදනය කරන සහල් වල හොඳම පළදාව ඔයාගේ ළඟට අරගෙන ඉන්න තැන. ඉතින් මේනක සහල් එක්ක දැන් ඔයාලට තෑගි දිනන්න අවස්ථාව තියෙනවා. ඔයාලට කරන්න තියෙන බොහොම පුංචි දෙයක් මේනක සහල් බෑග් එකක් අරගන්න. මේනක සහල් බෑග් එක අරගත්තට පස්සේ මේ බෑග් එක ඇතුලේ කූපන් එකක් තියෙනවා. ඔන්න ඔය කූපන් එකේ තමයි මැජික් එක තියෙන්නේ. කූපන් එකේ කන්ටැක්ට් නම්බර් එකක් තියෙනවා. ඒ නම්බර් එකට දාන්න ඕනි කෝල් එකක් හරි WhatsApp message එකක් හරි. ඒව දැම්මට පස්සේ එනවා කදමලු බැඳගෙන මේනක සහල් ආයතනයේ නියෝජිතවරයෙක්. යා ඉන්නේ හිස්සතින් නෙවෙයි, තෑගි අරගෙන ඉන්නේ. ඉතින් කූපන් එකේ තියෙන තෑග්ග ඔයාගෙම කරගන්න chance එක තියෙනවා. ඒක හන්ද මේ අවස්ථාව මගහැරගන්නේ නැතුව අපේම රටේ හොඳම නිෂ්පාදනයක් වුණු මේනක සහල් අරගන්න කියලා මම ඔයාට මතක් කරනවා. අපේ උරුමය, අපේ රස තමයි මේනක සහල් විදිහට ඔයාගේ ළඟට මේනක සහල් ආයතනේ අරගෙන ඉන්නේ. ඉතින් ඒකට මතක් කරන අතරේ Facebook live එකේ ඉන්න කට්ටියට මතක් කරනවා වැඩි වැඩියෙන් comment කරන්න, Facebook live එක share කරන්න. මම අද game එකට කෙනෙක්ව සම්බන්ධ කරගන්න සූදානම් ඉන්නේ මේ අතරේදී. හිමාලි ශන්දිමා රණසිංහ, ජනිමල්ලි අපිවත් සින්දුවකට එකතු කරගන්න. ඉලෙක්ට්‍රිකල් ඉඳුවර ඉලෙක්ට්‍රිකල් එකේ ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ යක් කරලා තියෙන. ඊට පස්සේ මියන්ති අබේතුංග හයි ජනි, මම ගාල්ලෙන් බට්ටි, අම්මා මිලන්ති, තාත්තා ඇතුළු සියලුම දෙනාව එකතු කරගන්න කියලා තමයි අපේ බට්ටි මැසේජ් එකේ දාලා කියලා තියෙන්නේ. ඇයි දන්නේ යාටම යා බට්ටි කියාගන්නේ. ගොඩක් ආදරෙන් මම එකතු කරගන්න මේ අපි අහන්න යන සින්දුවට. WhatsApp එකේ ඉන්න කට්ටියත් ගොඩ දෙනෙක් නම් කියනකම් බලාගෙන ඉන්නවා කියලා මම දන්නවා. Hi Jani, good morning Sudhu Pencho. අම්මෝ එහෙම කියද්දි කොහොමද ඔයාගේ නම නොකියා ඉන්නේ යන්නේ? මේ අපේ බෝකුන්දර නිවන්තිරිය දේවින්නා ෆැෂන් එකේ දීප්ති අක්කා, ඉනෝෂ් සර්, අනුෂා, ලලිත අක්කා, ඊට පස්සේ මානෙල් අක්කා, අමන්දි නංගි, නදීෂමිස්, ඒ වගේම තමයි ක්‍රිෂාන්ත, චන්ද්‍රිකා, මේ හැස්තුළු සියලුම දෙනාව එකතු කරගන්න කියලා තියෙනවා. වරකායගොඩ නැහැල්ලේ හන්දියේ නදීෂානික තේ කඩෙත් මේ වෙලාවේ සද්දෙනම මාව අහගෙන ඉන්නවා කියලා ඔන්නමඩ ඔත්තුවක් හම්බුණා. ඒ වගේම තමයි යන්න හදන්නේ යටියන්තොට පරුස්සැල්ලේ සේපාලි හෝටලෙට ගිහිල්ලා ඉන්න. සේපාලිකා මැසේජ් එක දාලා තියෙනවා. අරලිය හෝටල් එකේ හරේන්ද්‍ර මල්ලිවත් මතක් කරන්න කියලා තියෙනවා. මං ගොඩක් ආදරෙන් මතක් කරන්නම්. Facebook live එකේ නම් ගොඩ දෙනෙක් මේ වෙලාවේ ඉන්නවා. ඒගොල්ලන් ඉස්සරහදි මතක් කරන්නම්. දැන් එන්න net fm Facebook fan page එකේ මම ඇවිල්ලා තියෙන Facebook live එකට.

ඉන්න ඉන්න එතන ඉන්න ඇතු ගල පාමුල ඉන්න ඔච්චර ඉන්න කියද්දි ඔය යන යන්නේ මොකද Facebook live එකේ ඉන්න කට්ටිය නම් කමෙන්ට් දානවා මාර විදියට ඒ කමෙන්ට් එක කොහොම හරි කියන්න ඕනි මහියංගන ඉන්න ඉනෝකා අපිට කමෙන්ට් එකක් දාලා තියෙනවා Facebook live එකේ යාවත් සින්දුවකට එකතු කරගන්න කියලා ඊට පස්සේ පොඩ්ඩක් ඉන්න මං කෙනෙක්ගේ ගමක නමක් වරද්දලා තිබුණානේ ආ නාමල් ටේලර්ස් එකේ අපේ නාමල් අයියා ඉන්නවා ජනී අපිත් ඉන්නවා කියලා තියෙනවා වාරිය පොල කුමාර ඉන්නවා ඊට පස්සේ අපේ දීප්තියක් Facebook live එකට කමෙන්ට් එකක් දාලා සුදු පැන්චෝ කියලා තියෙනවා අපිත් එක කලින් ගේම් එකට ජොයින් වුණා අපේ නදීෂත් Facebook live එක බලාගෙන ඉන්නවා තිලින චතුරංග අද තමයි ලයිව් එකට ආවේ කියලා දෙනවා දැන් ඉතින් දැනගන්න ඕනේ මේ ලයිව් එකෙන් තමයි ගේම් එකට කට්ටිය සෙට් කරගන්න කියලා net fm අපේ අකුරෙන් අකුර ගේම් එකට කෙනෙක්ව මම සෙට් කරගන්නේ මේ Facebook live එකෙන් Facebook live එකට වැඩි වැඩියෙන් කමෙන්ට් කරන්න තමයි තියෙන්නේ වැබැයි කමෙන්ට් කරනකොට ඔයාගේ නමයි ගමයි contact number එකයි කමෙන්ට් කරන්න මං එතනින් තමයි කෙනෙක්ව තෝරගන්නේ මතකදෝ Facebook live එක ෂෙයා කරන්න තෝණි ඊට පස්සේ අද ගොඩදෙනින් මට ලස්සනයි කියනවා නිවාඩු දවසක අදත් ඔයා බලාගෙන ඉන්නේ Facebook live එකෙන් එහෙම කියලා කවුෂ ශානී ශාලිකා අපිට කියලා තියෙනවා චමල්ෂා දිව්‍යාංජලි අපිට කමෙන්ට් එකක් දාලා තියෙනවා මල්ලි ඔයාලා හැමදාම අපේ ගමේ නම වරද්දනවනේ හිමාලි චන්දිමා තමයි අපිට එහෙම කියලා තියෙන්නේ ඒගොල්ලෝ ඉන්නේ ඉබ්බාගමුවේ යකල්ලේ මං අර කලින් මොකක් හරි වෙන යක්කල කියලා කිව්වනේ ඉලෙක්ට්‍රොනිකස් එකක නම ඒගොල්ලෝ ඉන්නේ යක්කල්ලේ යක්කල නෙවෙයි යකල්ලේ හරිද සින්දුවට යන්න කලින් මම ඕගලන්ට මතක් කරන්න හදන්නේ ෆ්‍රීලන් ආයතනයේ කුළුබඩු අතරේ තියෙන තවත් නිෂ්පාදනයක් උණු ෆ්‍රීලන් බැදපු 3-5 කොඩු එක ගැන ෆ්‍රීලන් ආයතනයෙන් එන කුළුබඩු ටික කියලා කියන්නේ කොහොමත් හොඳම ක්වොලිටියෙන් එන දේවල්. දැන් අපි බත් එක හදා ගන්නකොට මිහිනක සහල් අරගන්න ඕනි කියලා දන්නවා. දැන් බත් එක හදාගෙන බත් එක රසවත් කරගන්න එකතු කරගන්න ඕනි අනික එළවලු ටික රසවත් කරගන්න ෆ්‍රීලන් කුළුබඩු එකතු කරගන්න කියලා වට මතක් කරනවා. හැම කුළුබඩුවකටම හැම එළවලුවකටම මේ අමු 3-5 කුඩු දාලාම හදලා හරියන්නේ නැහැ. ඒකේවට එක එක විදිහ වෙනස්කම් කරන්න ඕනේ. ඒ හින්දා තමයි ඔයාලා ෆ්‍රීලන් බැදපු 3-5 කුඩු එක ගැනත් මම මතක් කරන්නේ. දැන් අපි කාර්ය බහුලයි. අපිට අමු 3-5 කුඩු ටික කබලේ දාලා වැදගෙන බැදපු 3-5 කුඩු හදාගන්න ටයිම් එකක් නැහෙනි. ඒ හින්දා ඔන්න ඔයාට කරන්න තියෙන ලේසිම වැඩේ තමයි ෆ්‍රීලන් බැදපු 3-5 කුඩු පැකට් එකක් කඩේට ගිහිල්ලා අරගෙන එන එක. මේක සම්පූර්ණයෙන්ම අපේම රටේ ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය වෙන නිෂ්පාදනයක්. ඒක හින්දා කිසිම බයක් සැකක් නැතුව අපේ කෑම වේලට එකතු කරගන්න පුළුවන්. ෆ්‍රීලන් බැදපු 3-5 කුඩු පැකට් එක ගෙදරට ගේන 3-5 කුඩු ටික අතරට අනිවාර්යයෙන්ම එකතු කරගන්න. ඒ වගේම තමයි වාට මතක් කරන්න ඕනි සෙවනගල කිරිබන්නාර බෝගහ හන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර ගැන. කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා ගොඩ දිනක් එයාට දෙතුම් දෙවි කෙනෙකුට වගේ සලකන්නේ. ඒකට හේතුව වෙන්නේ සමහර අම්මලා තාත්තලා හරියට ඇවිද ගන්න බැරුව එතනට යනවා. හැබැයි එතනට ගියාට පස්සේ බෙහෙත් ටික කරගත්තට පස්සේ කොල්ලා කෙල්ල වගේ එතනින් එළියට එන්නේ. ඒ තරමට නිරෝගී වෙනවා. ඒ හින්දා තමයි හැමදාම මම ඔයාලට මතක් කරන්නේ හොඳ දේවල් නිරන්තරයෙන් ඔයාලට මතක් කරන්න ඕනි. හන්ද සෙවනගල කිරිබන්න ආරභෝග හන්දිය තියෙන ආයුම ආයුර්වේද වෙදමැදුර සඳුදා අඟහරුවාද පොය දවස් හැරුණම ඉතිරි හැම දවසකම ඔයා වෙනුවෙන් විවෘතයි. යන්න කලින් කෝල් එකක් දෙන්න 0777-300-940 හරි 0773-273-540 හරි Facebook live එකේ කට්ටිය කමෙන්ට් කරගෙන කරගෙන යනවා. නයෝමි වනසූරිය අපේ Facebook live එක බලාගෙන කමෙන්ට් කරගෙන යන අතරේ ඉන්නවා. ඒ වගේම තමයි පොඩ්ඩක් ඉන්න සඳු ලියනගේ දෙයියන්දර ඉඳන් අපේ Facebook live එක බලාගෙන ඉන්නවා. ඊට පස්සේ සිතුම් රාජපක්ෂ ඉන්නවා. ජනී අපි තමයි අද තමයි Facebook live එකට ආවේ කියලා තියෙනවා. ඊට පස්සේ අපේ සයුරි නංගි එයාට ඉතින් ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ මේ ටිකක් අමාරුයිනේ රේඩියෝ එක අහන්න ඉස්කෝලේ වෙලාවටනේ මේ දේදුරුමාවත මේ අන්තිම දවස් ටික ඉස්කෝලේ මේ වාරේ පටන් ගන්න කලින් අහන්න කියලා පොඩ්ඩක් දුකෙන් ඉන්නේ සයුරි නංගි මං එකතු කරගන්නම් එන්න නේද Facebook fan page එක අපි අවිල්ල දින live එකට game එකට join වෙන්න නම් live එකට comment කරන්න

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: ඉතුරු ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LK Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: වේලාව 11 විනාඩි 26යි.
4: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
5: ඔබේ විශ්වසනීය ජාලය සමඟ 5G අත්දැකීම විඳගන්න. SLT Mobitel 5G. අදම www.slt-mobitel.lk වෙත පිවිසෙන්න.
6: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
7: චිත්‍ර ඇඳලා ලොකු ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
8: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳපොලේ.
9: පෘථිවියෙන් ළඟහරට රේල් පාර ඔන්න ඔහොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකෙ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩි දරුවන්ට උදව් වෙන Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
10: බෙල්ලේ කොන්ද වේදනාද, ආතරයිටිස් සන්ධි වේදනා හෝ මාංශපේශී වේදනාද? ලෝක බෞද්ධ චිකිත්සක දිනය වෙනුවෙන් ඇක්ටිව් ප්ලස් වෙතින් සැප්තැම්බර් 8, 9 සහ 10 තෙදින නොමිලේ රෝග පරීක්ෂාවක් අදම මතන්න 0-34-22-17-870 හෝ 0-77-511-39-18 ඇක්ටිව් ප්ලස් ඔබේ සූය වෙනුවෙන්.
11: ඉතනම පාස් මතව කිදුර් ජාන මුෂ්කිල් හෝ ඔච්චරක් ලං වෙන්න එපා. හිතක උපන් කාන්දම් හැඟීම වෙනුවෙන් සතියේ දින පහේම මන්දාරම් රැහතට නෙත් අහන්න.
12: මේ හස්බන්ඩ්
13: මොකද වයිෆ්,
12: ඔයාට අතීතයට යන චාන්ස් එකක් හම්බුනදී ඔයාමව මැරි කරනවා දාපෝ?
13: නැතුව
12: අනේ හිතේ ඇති තමුන් හිතන් ඉන්නේ එක පාරක් කරපු මෝඩ වැඩි මං ආපහු සරයක් කරයි කියලාද?
14: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
15: මේ සින්දුවෙන් පස්සේ මම ලෑස්ති අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්නවාට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරංග වටය ක්‍රියාත්මක කරන්න. ඉතින් මෙතෙන්දි මං ගේම් එකට කෙනෙක්ව තෝරගන්නේ මුලින්ම අපේ Facebook Live එක පැත්ත බලලා. මොකද Facebook Live එකේ මේ වෙනකොටත් සෑහෙන දෙනෙක් කමෙන්ට් කරගෙන යනවා. ඉතින් ඒ අය අතරින් කෙනෙකුට තමයි chance එක දෙන්නේ. එන්නනේ FM Facebook fan page එකට ඇවිල්ලා දැන් වැඩියෙන් ඔයාගේ නමයි ගමයි contact number එකයි comment කරන්න. මම දකින පළවෙනි කෙනාව මේ සින්දුව අතරේදී ගන්නවා ගේම් එකට. ඒක හන්ද වැඩියෙන් කමෙන්ට් කරන්න කියලා මතක් කරනවා. දිනෝෂි උදාරා, ජනි අයියේ මම නාවින්න ඉඳන් අයියව අහගෙන ඉන්නේ. අපි වැඩ කරන ගමන් Facebook Live එක බලාගෙන ඉන්නවා. ඊළඟ සින්දුවට අපිවත් එකතු කරගන්න කියලා තමයි දිනෝෂි උදාරා Facebook Live එකේ අපිට කරලා මේ කමෙන්ට් එකක් දාලා තියෙන්නේ. දුලංජලි දුලා ඉන්නවා. අයියේ මගේ මල්ලි ශිෂ්‍යත්වේ පාස්. එයාට විශ්ක කරන්න. එහෙම කියලා කියන්නේ දියතලාවේ සයුරිනංගි බොහොම ආදරෙන් සුබ පතනවා අපේ සයුරිනංගිගේ මල්ලිට සුබ පැතුම් එකතු කරනවා. ඉස්සරහට ඕ ලෙවල්ස් තියෙනවා, ඒ ලෙවල්ස් තියෙනවා ඔය වගේම ඉහළින්ම සමත් වෙන්න චාන්ස් එක ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. කට්ටිය කමෙන්ට් කරනවා කන්ටැක්ට් නම්බර්ස් එහෙම ඇවිල්ලා තියෙන. දැන් ඉතින් ඒගොල්ලන්ව කොහොම හරි ගේම් එකට එකතු කරගන්න එක තමයි මගේ ඊළඟ බලාපොරොත්තුව. හැබැයි ඊට කලින් ඕගොල්ලන්ට මතක් කරන්න අත්‍යවශ්‍ය දෙයක් තියෙනවා. ඒ තමයි ජාතික ඉතිරි කිරීමේ බැංකුව සංවිධානය කරලා තියෙන පාට පාට හපන්කම් චිත්‍ර තරංගය ගැන. දැන් අපේ ඉස්කෝලේ යන පුංචි නංගිලා මල්ලිලා හැමෝටම එක වසරින් ඉඳන් 13 වසර වෙනකන් ඉන්න හැම කෙනෙකුටම chance එක තියෙනවා මේ NSB බැංකුව සංවිධානය කරන පාට පාට හපන්කම් චිත්‍ර තරංගයත් එකතු වෙන්න. වැඩේ යන්නේ මෙන්න මෙහෙමයි. ඔයාලට කරන්න තියෙන්නේ පුංචි ඉතිරියෙන් ලොකු හීන කියන මාතෘකාව යටතේ චිත්‍ර ඇඳලා යවන්න. කාණ්ඩ හතරක් යටතේ මේ තරංගය සිද්ධ වෙනවා. තරංගයෙන් ජයග්‍රහණය කරන අයට මුදලින් ටෑගි ලබා දෙන්න සූදානම් ඉන්නවා. සැප්තැම්බර් මාසේ 10 වෙනිදාට කලින් චිත්‍ර බාර දෙන්න ඕනි. එක හන්ද මේ ඉස්කෝල නිවාඩු කාලේ අන්තිම දවස් කිහිපය ඵලදායි ආකාරයෙන් ගත කරන්න ඔයාට චිත්‍ර ඇඳලා ජාතික ඉතිරි කිරීමේ බැංකුවට බාර දෙන්න අවස්ථාව තියෙනවා. ළඟම තියෙන ජාතික ඉතිරි කිරීමේ බැංකු ශාඛාවකට ගිහිල්ලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. වගේම ඔයාලට අවස්ථාව තියෙනවා www.nsb.lk විබඩවියට ගිහිල්ලා වැඩි විස්තර දැනගන්න. ඒ වගේම තමයි රටම එකට ජාතික මෙහෙයුම පිළිබඳව ඔයාට මතක් කරන්න ඕනි. හානිකර මත්ද්‍රව්‍යයන්ගෙන් වැළකීම වෙනුවෙන් තමයි රටම එකට ජාතික මෙහෙයුම ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ වැඩ කටයුත්ත ගැන මතක් කරනකොට අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනි රටම එකට ජාතික මෙහෙයුමේදී දැන් ගොඩාක් වෙලාවට හානිකර මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම හන්ද අපේ සමාජ ආරක්ෂාව බිඳ වැටෙනවානේ. අපරාධ වැඩි වෙනවා. ප්‍රවෘත්ති අහනකොට දැනගන්න හම්බ වෙනවානේ. නැත්තම් ඊට පස්සේ ওই කල්ලි කල්ලි හැදිලා ඒගොල්ලන්ගේ එක එක වැඩ සිද්ධ වෙනවා. ඊට පස්සේ අනාරක්ෂිත ප්‍රදේශ බිහි වෙනවා, සොරකම් සිදු වෙනවා, ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වෙනවා. මේ වගේ දේවල් එක තමයි අපේ සමාජ ආරක්ෂාව බිඳ වැටෙන්නේ. ඉතින් මේ දේවල් වලට ඍජුවම බලපාන්නේ හානිකර මත්ද්‍රව්‍ය සහ ඒ දේවල් වලට පෙළඹිලා ඉන්න කට්ටිය. ඒක හන්ද තමයි අපි නිරන්තරයෙන් මතක් කරන්නේ හානිකර මත්ද්‍රව්‍යයන්ගෙන් වැළකෙන්න කියලා. අපි ආදරණීය තරුණ පරම්පරාව තමයි මේ දේවල් වල ඉලක්කය වෙලා තියෙන්නේ. ඒගොල්ලන්ට මතක් කරනවා කිසිම වෙලාවක අර ප්‍රශ්නයක් අමතක කරන්නවත් මේ හානිකර මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා කියලා. ඔය නම් වශයෙන් තියෙනවනේ සෑහෙන තොගයක් ඔය හානිකර මත්ද්‍රව්‍යයන්ගේ. ඉතින් මේ දේවල් වලට එකපාරක් හරි පාවිච්චි කරන්න ගියා කියලා කියන්නේ ඇබ්බැහි වෙන එක නිසැකයෙන්ම සිද්ධ වෙනවා. ඇබ්බැහි වුණාට පස්සේ එවෙන් ගැලවෙන එක සෑහෙන අමාරුයි. ඇබ්බැහි වෙනවාට වඩා මේ දේවල් පාවිච්චි කරලා ඇබ්බැහි වීමෙන් නතර වෙනවාට වඩා පාවිච්චි නොකර ඉන්න එක සෑහෙන්න ලේසි. ඒ හින්දා තමයි අපි ඔයාලට නිතරම මතක් කරන්නේ හානිකර මත්ද්‍රව්‍යයන්ගෙන් වැළකෙන්න කියලා. අපි ලෑස්ති වෙන්න මේ සින්දුවෙන් පස්සේ අකුරෙන් අකුර තරංග වටය ක්‍රියාත්මක කරන්න. අපේ තරංගයට සම්බන්ධ වෙන කෙනාව අමාරුවේ දාලා අකුරක් කමෙන්ට් කරන්න. තරංගය වෙන්නේ කොහොමද කියලා බලාගන්න. තරංගයට එකතු වෙන්න NetFM Facebook fan page එකට එන්න. මම ඇවිල්ලා දින live එකෙන් මම දැන් සූදානම් කෙනෙක්ව තෝරගන්න වැඩි වැඩියෙන් ඔයාගේ නම, ගම, contact number එක comment කරන්න.

අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාව 11 විනාඩි 37යි. මේ වෙලාවේ net fm අකුරෙන් අකුර තරංග වටේට තමයි අපි අවිල්ලා ඉන්නේ. සතිය ගානේ ඔයාට අකුරු එක වචන ගලපලා මුදලින් තෑගි දිනා ගන්න අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරංග වටේ තමයි මේ වෙනකොට ක්‍රියාත්මක කරන්න සූදානම් වෙන්නේ. අකුරෙන් අකුර තරංග වටේ මේ සතිය වෙනුවෙන් අපි සූදානම් කරලා තියෙන රුපියල් 5000 මුදල් තෑග්ග අතේ තියාගෙන හෙන උජාරුවෙන් ඉන්නේ අපේ කිරිබත් ගොඩ ඉන්න සත්මානි. සත්මානිගේ අභියෝගයට අභියෝගයක් වෙන්න මේ වෙලාවේ Facebook Live එකේ කමෙන්ට් කරලා අපිත් එක්ක ජොයින් වෙලා ඉන්නවා අපේ ගංගා. ගංගඩන් ගොඩක් දුරකින් නෙමෙයි අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. ගංගා ඉන්නේ මේ ළඟ. එයා ඉන්නේ නෝගේ ගොඩ. ආයුබෝවන් ගංගා. සුබ උදෑසනක් වේවා. ඉතින් මොකද මේ වෙලාවේ කරන්නේ?
1: මම ගෙදර ඉන්නම් පොඩි මේ මහාන නැටුම් තමයි කරන්නේ.
0: ආ වැඩේ යන අතරේ දේදුණු මාව දහගෙන ගේම් එකට ජොයින් වෙන්න බලාගෙන ඉන්නවා. හරි රයිට්. මම ඔයාට ගේම් එක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. මම ඔයාට අකුරක් දෙනවා. මේ අකුර ඇත්තට මම නෙවෙයි දෙන්නේ. අපේ Facebook Live එක බලාගෙන ඉන්න කට්ටිය තමයි ඔයාව අමාරුවේ දාන්නේ මේ අකුර කමෙන්ට් කරන්නේ. මම ඒගොල්ලෝ දෙන අකුරක් තමයි අරගෙන ඔයාලට කියන්නේ. ඒ අකුරෙන් ඔයාට වචනයක් පටන් ගන්න තියෙන්නේ. ඒ වචනය පටන් ගත්තට පස්සේ ඊළඟ වචනේ පටන් ගන්න ඕනේ. ඒවා කියන වචනේ ඊළඟ අග අකුරේ. පැහැදිලිද? රයිට්. හැම වචනයකම අග අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදිහට කියාගෙන කියාගෙන කියාගෙන කියාගෙන කියාගෙන කියාගෙන කියාගෙන කියාගෙන යන්න තියෙන්නේ. කියන්නේ මේක හිමින් කියලා නම් මදි. මොකද තප්පර 30කින් වචන 63ක් තමයි දැනට කියලා තියෙන වැඩිම අභියෝගය. ඒක හන්දේ අභියෝගයට අභියෝගයක් වෙන්න ඔයාලට පුළුවන් වෙයි කියලා මම හිතනවා. හැබැයි ගංගා, එකම වචනේ දෙපාරක් කියන්න බෑ. අකුරු දෙකේ වචන කියන්නත් බෑ. වචන දෙක ගන්න එකට එකතු කරලා කියන වචන තියෙන්නේ. මල්, වත්ත, පාට, පැන්සල, ඒ වගේ වචන කියන්නත් බෑ. පැහැදිලිද? තනි වචන වෙන්න ඕනේ. හරි, අපි ආයේ තරඟයට යන්න තමයි හදන්නේ. මං ඔයාට දෙන අකුර හොයාගන්නම්කො. කවුද බලමු ඔයාට දෙන අකුර කියන්නේ. රයිට්. හරි, ඔයාට දෙන අකුර කමෙන්ට් කරලා තියෙන්නේ Facebook Live එකේ අපිව බලාගෙන ඉන්න දුලංජලි දුලා කියලා නම තියෙන කෙනෙක් තමයි වාගේ ඔයාට මේ අභියෝගාත්මක අකුර දෙන්නේ. ඔයාට දෙන අකුර තමයි ගහ කියන වචනේ පළවෙනි අකුර මොකද්ද?
1: ගයන්නේ.
0: ඒක තමයි ඔයාට හම්බ වෙන අකුර. අපි යමුද තරංගයට?
1: හරි.
0: හරි, අපි යනවා තරංගයට. මේ අකුරෙන් අකුර.
2: Your time starts now.
0: කාලය ආරම්භ වෙලා තියෙන්නේ.
1: කියනවා මම.
0: ඔව්, පටන් ගන්න.
1: ගංගාවක කඩියා, යතුර, හන්වන්, නැන්දා, දනහිස, සමනලයා, යානය.
0: කාලය අවසන්, කාලය අවසන්. වචන මං හිතන්නේ 8ක් විතර කෙව්වද ඊයේනේ කියලා. ඒකනේ මෙහෙමයි ගංගා. හරිද? තරඟයකට සහභාගී වීම තමයි ඉතින් වැදගත්. හරි, කවුද මේ සින්දුවට එකතු කරගන්න කියලා කියන්නකෝ.
1: මගේ පුතා ඉන්නවා, ලොකු පුතා කවිෂ්ක නිර්මල්,
0: පොඩි
1: පුතා ඉන්නවා සෙනල් නිවන්.
0: අහහ,
1: ඒ දෙන්නා එකතු කරගෙන සින්දුවක් අහමු.
0: ඇයි Facebook Live එකේ යාළුවෝ කස්තිය?
1: යාළුවෝ ඔක්කොම එකතු කරගන්න.
0: ඔයාව අමාරුවේ දාපු දුලංජලි.
1: දුලංජලි වල්ල ගන්නම්
0: කොහොමද? බොහොම ස්තුතියි, දිගටම net අහන්න.
1: ස්තුතියි, අනිවාර්යෙන් අහනවා.

0: Anu Paha FM Anu Hatarai Tashumata Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ඇඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රී රෝද රථය. දිවයින පුරා පිහිටි 1500කට අධික අල්ල විස් සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
3: වේලාව දැන් 11යි විනාඩි 45යි.
4: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773 3336.

0: Jutteke innojage Future ekata plus point ekak. RDB Youth Plus. Vishesha pratilabha rasak samagin youth ekatama set wena banking partner. RDB Youth Plus kinuma. Oba wenuenma.
1: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: සුවපහසුව කල්පැවැත්ම වගේම නිමාවතිනුත් ඉතා ඉහළ ඔෆිස් චෙයර්ස් නම් දම්රොම තමයි. ඔෆිස් එකේ තීම් එකට ගැලපෙන නවීනතම මාදිලි වලින් වගේම වර්ණ රසකින් වගකීමක් සහිතව දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්.
4: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන්ඩ් කොස්සට කළුපොල් රස සෝයා මීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
5: ජයග්‍රහණය එකම අරමුණක් කරගනිමින් දිස්ත්‍රික්ක දෙකක් අතර අතිශය තරඟකාරී සංග්‍රාමයක පළමු අදියරේ අවසන් සිකුරාදාව නැත FM DJ Night Face to Face Attack Show. ත්‍රිකුණාමලය සහ වවුනියා දිස්ත්‍රික්ක අතර ජයග්‍රාහකයන් විජයග්‍රාහකයන් බවට පත් කරන දෙවන තරඟ වටය සඳහා සුදුසුකම් ලබන්නේ කවුද? කවුද? හෙට රෑනවයට නැත FM DJ Night Face to Face Attack Show. Attack Show.
6: Brought to you by
7: ජපන් භාෂා සහ කුසලතා පුහුණුව සමගින් පූර්ණ කාලීන දින 40ක පාඨමාලාව සහ රැකියා සඳහා මඟ පෙන්වීම SS ලංකා ජපනිස් සෙන්ටර් පුද්ගලික සමාගම මාතර දැන් මම තන්න 0711834387
8: මේ හස්බන්ඩ්
9: මොකද වයිෆ්
8: මගේ යාළුවෝ කතා කරනවා මට ට්‍රිප් එකක් යන්න. එතකොට ඔයාගේ යාළුවෝ කතා කරනවා ඔයාට ට්‍රිප් එකක් යන්න.
9: ආහා
8: මොකද කරන්නේ ඔයා?
9: ආව් ඉතින් හොඳයිනේ අපි දෙන්නම ට්‍රිප් එකේ.
8: අපි දෙන්නම ට්‍රිප් එකක් ගියොත් ගෙදර ළමයි බලාගන්නේ කවුද? මම යන්නම් මගේ යාළුවොත් එක්ක. ඔයා ගෙදර ඉඳලා ළමයි බලාගන්න. කාඩ් එකක් දෙන්න. මට ෂොපින් කරන්න තියෙනවා.
10: පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
9: වෙලාව 11:48. හැමදාම පරණ විදිහට පරණ දේවල් එක ඉන්න එක හරියන්නේ නැහැ නේ. අපි අලුත් වෙන්න ඕනි ලෝකේ අලුත් වෙනවත් එක. ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක වුණත් දැන් ඔයා පාවිච්චි කරන්නේ පරණ 4G රවුටර් එකක් නම් දැන් ඒකෙන් හොඳ ෆයිබර් කනෙක්ෂන් එකකට මාරු වෙන්න කාලේ හරි. ලංකාවේ රියල්ම ෆයිබර් අත්දැකීම ඔයාට හම්බ වෙන්නේ SLT ෆයිබර් කනෙක්ෂන් එකත් එක්ක. ස්පීඩ් එක ගත්තොත් එහෙම තප්පරයට මෙගාබයිට් 1000ක් වෙනකන්, ඒ කියන්නේ GB එකක් වෙනකන් ස්පීඩ් එකක් හම්බ වෙනවා කියලා කියන්නේ. නිකන් හිතා ගන්නවත් බෑනේ ඇමරිකාවේ ගියා වගේ. ඉතින් එහෙම අත්දැකීමක් හම්බ වෙන SLT ෆයිබර් කනෙක්ෂන් එක ගැන කියන Net FM අපේ ටීම් එක රට වටේම යන වෙලාවේ අද දවසේදී ඉන්නේ කොලියාපිටිය නගරයට ගිහිල්ලා. කොලියාපිටියට ගියාට පස්සේ දැන් අපේ පරණ කනෙක්ෂන් එක තමයි ඉෂාන්. ඉෂාන් අයින් කළ කනෙක්ෂන් එකෙන් අපි ගත්ත අපේ තෂී නංගිව. තෂී නංගි තමයි අද ඇවිල්ලා ඉන්නේ. ආයි බෝවන් තෂී.
11: ආයි බෝවන් ආයි බෝවන් ජනියයි. ඉතින් ඔන්න අද අපි හාහා පුරා කියලා ඇවිල්ලා ඉන්නවා කුලියාපිටිය අපේ ආදරණීය පුරවරයට. ඉතින් මුළු කුලියාපිටියටම ලොකුම ලොකු වාසි රාශියක් වගේම ඒ වගේම තෑගි රාශියකුත් අරගෙන STT මොබිටෙල් ෆයිබර් සමගින් හොඳම හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ගැන ඔයාලට කියන්න තමයි අද අපි කුලියාපිටිය නගර සභාවේ ඉදිරිපිටට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මතක් කරන්න ඕනේ තත්පරයකට MBCA සිට MB 1000 දක්වා ලොකුම ලොකු ස්පීඩ් එකත් එක්ක අලුත් තාක්ෂණය එකතු කරගෙන නිර්මාණය කරලා තියෙන මේ SLT ෆයිබර් ගැන අපේ ජනි එක දේදුණු මාවත අහන් ඉන්න හැමෝටම කියන්නේ එන්න මේ පැත්තට ලොකුම ලොකු වාසිය ඔයාලගේ කරගන්න. ඉතින් මතක් කරන්න ඕනේ SLT මොබිටල් ෆයිබර් එක්ක ඔයාලගේ අන්තර්ජාල ලෝකය තවත් වේගවත් කරගන්න විදිහ ගැන කතා කරන්න අපිත් එක්ක අද සම්බන්ධ වෙලා ඉන්නවා SLT මොබිටල් ආයතනයේ කුලියාපිටිය ප්‍රාදේශීය කාර්යාලයේ අලෙවි කළමනාකාරතුමිය වන චංගිකා බණ්ඩාර මහත්මිය.
9: ආයුබෝවන් සුබ උදෑසනක් ඔබතුමියට. මොකද වෙන්නේ අද දවසේ කුලියාපිටියේ?
11: අයිබෝවන් ජනි, ඇත්තටම ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් අපි නෙට්ෙන් සමග එකතු වෙලා කුණියාපිටිය නගර සභා පරිසරයේ ඔල්ලොස් කණුව අතර අද මෙම අලෙවි ප්‍රවර්ධන වැඩසටහන පවත්වාගෙන යනවා. ඒ සඳහා කුලියාපිටිය අප හිතවත් ප්‍රදේශවාසී සෑම දෙනාටම ඉතා ආදරයෙන් ආරාධනා කර සිටිනවා. මේ ස්ථානයට පැමිණෙන අපේ ප්‍රදේශවාසීන්ට ෆයිබර් සබත්තාවය හරහා අධිවේගී අන්තර්ජාල සබඳතාවය, POTV සබඳතාවය, දුරකථන පහසුකම සමග රියල් ෆයිබර් තාක්ෂණය සම්බන්ධ තොරතුරු ලබා ගන්න, ෆයිබර් සබඳතාවයේ මිලදී ගන්න අවස්ථාව අපි ලබා දීලා තියෙනවා. ඒ වගේම කියන්න කැමති ඇත්තම SLT මොබිටෙල් ආයතනය තමයි මේ වන විට රියල් ෆයිබර් තාක්ෂණය ශ්‍රී ලංකාව තුළ ලබා දෙන එකම ආයතනය. රියල් ෆයිබර් තාක්ෂණය යටතේ සිදුවන්නේ කේබල් එකක් හරහාම ඔබගේ නිවසට, ව්‍යාපාරික ස්ථානයට ෆයිබර් පහසුකම ලබා ගන්න පුළුවන්. ඒ තුළින් HD quality POTV අත්දැකීම්, high speed අන්තර්ජාල පහසුකම් අත්දැකීම් අත්හදා බලන්න හැකියාව තියෙනවා. ඉතින් ඔබගේ අවශ්‍යතාවයට සරිලන පරිදි ආකර්ෂණීය පැකේජයන් යටතේ අවශ්‍ය පහසුකම් තෝරාගෙන අවශ්‍ය පරිදි මිලදී ගැනීමට තොරතුරු ලබා ගැනීමට අද මෙම ස්ථානයට පැමිණෙන අපේ ප්‍රදේශවාසී සෑම දෙනාටම අපි අවස්ථාව සලසලා දීලා තියෙනවා. ඒ වගේම ජනි කියන්න කැමති මෙම ස්ථානයට පැමිණෙන අපේ ප්‍රදේශවාසී ආදරණීය ජනතාවට අපි විනෝද ක්‍රීඩා සංවිධානය කරලා තියෙනවා, වටිනා ත්‍යාග දිනා ගන්න පුළුවන්, ඒකත් මතක් කරනවා. ඒ වගේම SLT මොබිටෙල් අපි අද දවස පුරාම මෙම ස්ථානයේ රැඳී සිටිනවා. ඉතින් නැවතත් කියන්නේ කුලියාපිටි අප හිදවත් ප්‍රදේශවාසී සියලු දෙනාටම ඉතා ආදරෙන් ආරාධනා කරන්නේ මේ සමග අපි සමග එකතු වෙලා මේ වැඩ කටයුතු සාර්ථක කරගන්න එන්න කියලා.
9: බොහොම ස්තුතියි අවිත් එක සම්බන්ධ වුණාට විස්තර කියන්න. ඉතින් කුලියා පිටියාවට ඉන්න ඔබ සැමට ආරාධනා කරනවා ලංකාවේ රියල්ම ෆයිබර් අත්දැකීම වන SLT ෆයිබර් කනෙක්ෂන් එක ගැන වැඩි විස්තර දැනගන්න තෑග්ගි දිනා ගන්න නිතිපෙම අපේ ටීම් එකත් එක්ක එකතු වෙන්න කියලා.

0: FM 95 94.8 Net FM Divaina Pura Thedunumavata
1: Brought to you by
2: Akunulake Namahubavana Ratapuram Rasaganayana Aulesavama Rasakarakana Mather Freela Noodles Taste Ke Trustaka
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773 273 540.
4: මට උන වගේ සේන
5: ලින්ක් පස් පංගුව බමු
6: ගත්තා තැඹුව සුටුස් ගාලා බිව්වා මහත්යට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ
4: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි
3: රස තුන් හතක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපණ ඇති තයාගේ ඔබට හිමි වේ මේනක සහල් අපේ උරුමය අපේ රස

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳපොලේ.
2: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.
3: කොල්ල කෙල්ල කොට යන

0: கண்ண என்ன தம் ப்ரோ?
1: அக்மாவி தெல் ஃபேட்டி லிவர் பயவென்னப்பா சிவனகல லிவர் பூஸ்டின் கேப்சூல் அரகான் அப்பே வெதகம அப்பே உருமய 40 வசரக அபிமானய சிவனகல ஆயுர்வேத 0.47 31 340
2: 1947 දී මෙක්සිකෝ වලදී තමයි මචං ওই සිද්ධිය වෙන්නේ.
3: ඔතනින් පස්සේ උන දේවල් හරි පුදුමයි.
4: මෑන්හට්න් ප්‍රොජෙක්ට් එකත් සාර්ථක වෙනවා.
2: 1958 දී ඔත්තු බලන චන්ද්‍රිකා කක්ෂගත කරා.
3: 60 දී ඉන්ටර්නෙට් හොයාගත්තා.
4: 69 දී හඳටත් යනවා.
3: 2000 වෙනකොට මුන් ලෝකෙම අල්ලලා.
2: දැන් හිතන්නේ මේ ඔක්කොම කරේ මිනිස්සු කියලාද?
5: මිස් කරගන්න බැරි රහස් දැනගන්න. කොයි සක්වලත් අහන මෝනින් ෂෝ එක. සතියේ දිනවල උදේ 7ට
6: Net FM Algo Town
7: brought to you by
8: හෝමාගම බෙරුකෙටේ තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් purchase එකක් රුපියල් 685000 සිට මුලින් 140යි ඉතිරිය මාස 24න් පොලී රහිතව ගෙවන්න කොට්ටාවට විනාඩි 15යි අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13.22
9: ලෝම දන්න Samsung ගන්න හොඳම තැනයි
10: Samsung ගන්න හොඳම තැනයි දම්රු
11: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117388 අමතන්න
12: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්න Fortune Oil ම තමයි
13: ඕව ඉතින්
12: Fortune Oil අවුරුදු ගාණක් තිස්සෙම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ
14: රකවරණය ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
15: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි
16: විජයකුරක්කන්
17: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
6: Net FM Algo Town
18: මම කැප්ටන් රත්නායක කොරියර් ත්‍රස්තවාදීන්ගෙන් මේ රට මුදවාගෙන යුද්ධ දිනන්න අපි අපේ උපරිම ශක්තිය යොදවල සටන් කළා ඒ මගේ රට වෙනුවෙන් මම හැමදාම හිතුවේ මගේ රට වෙනුවෙන් මම මොනවම හරි කරන්න ඕනි කියලායි. මම හෙට ඉඳලා විශ්‍රාම යනවා. මං හිතුවා ඒ කාලේ නිකම්ම ඉන්නේ නැතුව මට ලැබෙන පෙන්ෂන් එකකින් පොඩි ව්‍යාපාරයක් කරන්න. එතකොට මට පුළුවන් මගේ රටේ ආර්ථිකයට දායකත්වයක් දෙන්න. ඔයත් ඔයාගේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගන්න.
19: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් 120,000ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළ වේ DFCC බැංකුව ඔබේ වර්ධනයට
1: FM 95 FM 94.8 Net FM Divine Pura
2: වෙලාව දවල් 12:00

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඕම් බ්ලාස්ටර් මම කතා නවතිමු.

0: ඩිවේට් කරගන්න.
1: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අතම මාරු වෙන්න. ලෙහෙසි පහසුයි මාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි. Anchorpedia Pro MFGM අත ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
2: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 7672.
3: යුත් එකෙන් ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.

0: සත්‍ය
1: ආයුබෝවන්. අද 2026 සැප්තැම්බර් 3 බ්‍රහස්පතින්දා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍යානාවරණය net news 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය net news සජීව මැදිරියේ සිට මම කසුනි නානායක්කාර ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා. සිරස්තල දූෂණ විරෝධී සංශෝධන පනත්කෙටුම් පතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි. 22 අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති පෙත්සම්වලට අදාළ ලිඛිත දේශන ගොනු කිරීමට පස්වරු 3 දක්වා අවස්ථාව. ශිරන් බාසි ගැන විමර්ශනයකට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන් දිකගෙනුත් පොලිසිය ප්‍රශ්න කරයි. අන නොතකා දහවනය කළ ත්‍රීරෝධ රථයකට පොලිසියෙන් වෙඩි, කඩු 3ක් සමග 5ක් අත්අඩංගුවට. සිරකරුවෙකුට දිනකට වියදම් කරන මුදල ගැන අනාවරණයක්. ශිරන් බාසික් ගැන සිදුකරන විමර්ශනයකට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගෙන්ද ප්‍රකාශ සටහන් කර ගැනීම අද උදේ ආරම්භ වුණා. ඒ පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේදී මේ අතර දෙමටකොඩ වේළුවන ප්‍රදේශයේදී අන නොතකා පලා ගිය ත්‍රීරෝද රථයකට අද පොලිසියෙන් වෙඩි තිබ්බා. ඒ ඇතුළු දවස උණුසුම් කළ කතා පෙළෙහි සත්‍ය අනාවරණය මෙතැන් සිට. රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත්කෙටුම් පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් විභාග කිරීම ශ්‍රේෂ්ඨ අධිකරණයේ විසින් ආරම්භ කර තිබෙනවා. මෙම පෙත්සම් ශිරාන් ගුණරත්න, මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාග වනවා. අදාළ පනත් කෙටුම් පත අභියෝගයට ලක් කරමින් හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ඇතුළු පාර්ශ්ව විසින් පෙත්සම් 14ක් ඉදිරිපත් කර තිබෙනවා. පෙත්සම්කරුවන් කියා සිටින්නේ යෝජිත පනත් කෙටුම් පතේ අන්තර්ගත විධිවිධානවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන ජනතා පරමාධිපති ඇතුළු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවයි. ඒට අමතරව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමද මෙම පනත්කෙටුම් පත හරහා කප්පාදු වන බවත් පෙත්සම්වල සඳහන් වනවා. ඒ අනුව අදාළ පනත්කෙටුම් පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ 3/2 බහුතර ඡන්දයකින් එය අනුමත වී ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධන පනත් කැටුම් පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම්වලට අදාළ ලිඛිත දේශන ගොනු කිරීම සඳහා අද දිනේ අවස්ථාව ලබා දී තිබෙනවා. ඒ අනුව අද පස්වරු 3ට පෙර එම ලිඛිත දේශන ගොනු කිරීමට පියවර ගන්නා ලෙසයි අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කර ඇත්තේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධන පනත්කෙටුම් පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් පිළිබඳ විභාගය ඊයේ දිනේ අවසන් කෙරුණා. පෙත්සම් විභාගය අවසන් කරමින් විනිසුරු මඩුල්ල පෙත්සම්කරුවන්ට නියෝග කර ඇත්තේ ඒ සඳහා වන ලිඛිත දේශන ඇත්නම් අද දිනය තුළ ඒවා ඉදිරිපත් කරන ලෙසයි. අදාළ පනත්කෙටුම් පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බවද අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල එහිදී සඳහන් කර තිබෙනවා. 22 ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දේශපාලඥයින් තවදුරටත් විවිධ අදහස් පළ කරනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ 22 ව්‍යවස්ථා සංශෝධනය කුමන්ත්‍රණයක් බවයි.
2: ව්‍යවස්ථාමය ප්‍රතිපාදන සංශෝධනය කරමින් කුමන්ත්‍රණකාරී ආකාරයට අපේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමේ දැවැන්ත දේශපාලන ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයක් හැටියට. මේ කුමන්ත්‍රණයට ජනාධිපතිවරයා ප්‍රමුඛ, ජනතා විමුක්ති පෙරමුණේ රජය වග කියන්නට ඕන. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කුමන්ත්‍රණයක් හැටියට අපි හඳුන්වන්නේ එය හිතාමතාම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය නිර්මාණය කරලා සකස් කරලා තමන්ට ලැබුණු ජනවර්මත් පාගා දමලා පැත්තකට වීසි කර දමලා ජන මතයක් උල්ලංඝනය කරමින් ඒ තුළින් ජනතා අයිතියක් පැහැදිලිවම පැහැර හරිමින් ඒ අය මේ දරන උත්සාහය තුළ සත්‍ය වශයෙන්ම අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන වැදගත්ම කුරුණක් වන අධිකරණයට එරෙහිව විධායකය කරන මහා කුමන්ත්‍රණයක් හැටියට මම දකිමි.
1: හෙටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
0: ඇත්තටම මිනිස්කාරවරු ඔය අධිකාරමැතිතුමා කියන ඒවා පිළිගන්නේ නැතුව ඇති. හැබැයි මිනිස්කාරවරු දෙන තීන්දුව සම්බන්ධයෙන් අධිකාරමැතිතුමා මේ වගේ ප්‍රකාශ දීම තුළ යම් ආකාරයේ බලපෑමක් වුණා කියලා මහජනතාවට පේන්න පුළුවන්. ඒක විශාල අර්බුදයක්. අධිකරණයේ ස්වාධීනත්වයේ ප්‍රකට වෙන්න ඕනේ. මේ මිනිසුන්ට දැනෙන ප්‍රශ්න ගණනාවක් තියදී අධිකරණයේ සම්බන්ධනුත් විශාල විශ්වාසයේ කඩකිරීමේ ක්‍රියාවලියකට අද ආණ්ඩුව අතගහලා තියෙනවා.
1: මේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මානපෙරම මහතා
3: ජනාධිපතිතුමාටත් ඕනි මාලිම ආණ්ඩුවටත් ඕනි ප්‍රජාතන්ත්‍රවාදී රටේ නැතිකරන්න නම් ඔය යන ගමන යන්න. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී රටේ නැති කරනකොට ඔයිට වැඩි ජනතා කැළඹීමක් එනවා කියන එක ජනාධිපතිතුමා තේරුම් ගන්න ඕනි. මොකද අපි දන්නවා රටක් ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ විධායකය, ව්‍යවස්ථාදායක, අධිකරණය කියන ඒ කුළුණු තුන ස්වාධීනව පවතින ඕනි කියන එක. ස්වාධීනව පැතිරෙල කෙසේ වෙතත් දැන් මේ කුළුණු තුනම මාලිමාව අත්පත් කරගෙන තියෙනවා.
1: විපක්ෂය එල්ල කරන චෝදනාවන්ට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.
4: සිදුවෙන සංශෝධනයෙන් එන්නේ අධිකරණ ක්‍රියාවලිය ශක්තිමත් කරලා ඒක කාර්යක්ෂම. ඒකේ තියෙනවා අලුතෙන් අධිකරණ ඇති වෙන. මිනිස්කාරවරුන්ගේ ප්‍රමාණය වැඩි වෙන. කට්ටිය දකින්න නම් ඒකේම තියෙනවා අර මේ මිනිස්කාරවරුන්ගේ වයස වැඩි වෙනවා. ඕකට වය වෙන්නේ අර වැරදි කරපුවා. සැක පිට දාම පිට ඉන්න සුන්බුන් විපක්ෂ මොන කතා කිව්වත් ජනතාව සූදානම් වෙන්නේ නැහැ මේ ආණ්ඩුව බෙර.
1: හිටපු රාජ අමාත්‍යවරයෙකු වන අරුන්දික ප්‍රනාන්දු මහතා අද පෙරවරුවේ පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ වෙත පැමිණියා. ඒම කාර්යාංශය කළ දැනුම් දීමකට අනුව ප්‍රකාශයක් ලබා දීම සඳහායි. මහා පරිමාණ මත්ද්‍රව්‍ය චාවාරම්කරුවෙකු බව කියන පසුගියදා ඩුබායි සිට දිවයිනට රැගෙන ආ ශිරන් බාසික් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු රාජ අමාත්‍යවරයාගෙන් එලෙස ප්‍රකාශ සටහන් කරගන්නා බවයි වාර්තා වුණේ. මේ අතර දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ හිටපු නගරාධිපති ධනසිර අමරතුංග මහතාගෙන්ද පොලිසිය පසුගියදා පැය 4කට වැඩි කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත්තා. ඒ ශිරන් බාසික් නැමැත්තා සමග පැවැත්වූ බව කියන සම්බන්ධතා පිළිබඳවයි. ශිරන් බාසික් නැමැත්තා ඩුබාහිදී අත්අඩංගුවට ගැනුණු අතර ඉක්ුද්දා මෙරටට රැගෙන ආවා. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු සමග සම්බන්ධතාව පැවැත්වූ කිහිප දෙනෙකු පිළිබඳව පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා. බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වූ හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා මේ වන විට වැලිකඩ

0: යොමු කිරීමටයි නියමිත ඇත්තේ. ඒ අනුව ඔහුද උදෑසන 6:45 සිට පස්සරු 4:15 දක්වා වැඩ අංශයක සේවය සඳහා යොමු කෙරෙන බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. මේ අතර බන්ධනාගාරගත කෙරෙන සිරකරුවෙකුට රජය විසින් දිනකට රුපියල් 1461 වැනි මුදලක් වැය කරනු ලබනවා. ඒ අනුව හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාටද දෛනිකව වැලිකඩ බන්ධනාගාරය විසින් එම මුදල වැය කරන බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. සාමාන්‍යයෙන් සිරකරුවන්ට බන්ධනාගාරය මගින් උදෑසන ආහාරය සඳහා ලබා දෙන්නේ පාන් සමග පොල් සම්බෝල වනවා. ඒ අනුව ග්‍රෑම් 135ක බරකින් යුත් පාන් සහ පොල් සම්බල් මේස හැදි දෙකක ප්‍රමාණයක් එක් සිරකරුවෙකුට ලබා දෙන බවයි බන්ධනාගාර ආරංචි පැවසුයි. එමෙන්ම සීනි ග්‍රෑම් 28ක්ද ලබා දෙනවා. ඒ උදෑසන සහ පස්සරුවේ තේ පානය කිරීම සඳහායි. සිරකරුවෙකුගේ දහවල් ආහාර වේලට බත් සමග මාළු එළවලු වර්ගයක් සහ කොළ මැල්ලු මග්දා අයත් වනවා. ඒ අනුව බැත් ග්‍රෑම් 225ක්, මාළු ග්‍රෑම් 56ක්, එළවලු හෝ මස් ග්‍රෑම් 56ක් සහ කොළ මැල්ලුම් ග්‍රෑම් 28ක් හිමිවන බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. රාත්‍රී ආහාරය සඳහා සිරකරුවන්ට හිමිවන්නේද බත් සමග ආහාර වේලක්. රාත්‍රී ආහාර වේලට හිමිවන බත් ප්‍රමාණය ග්‍රෑම් 170ක් පමණ බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. ඊට අමතරව මස් හෝ මාළු ග්‍රෑම් 56ක්, ග්‍රෑම් 85කට සරිලන අල වර්ගයක් සහ ග්‍රෑම් 56කට සරිලන එක් එළවලු වර්ගයක් ලබා දෙන බවයි බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් පැවසුවේ. දෙමටකොට පොලිස් වසමේ වේලුවන ප්‍රදේශයේදී අන නොතකා දහවනය කළ ත්‍රිරෝද රථයකට පොලිසිල දහරින් විසින් වෙඩි තබා තිබෙනවා. එම ත්‍රිරෝද රථයේ සිටි පුද්ගලයන් 5 දෙනෙකුද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. ඔවුන් සතුව තිබූ කඩු 3ක්ද සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් පුද්ගලයන් කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා. ඔවුන් කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ සිට ත්‍රිරෝද රථයෙන් පැමිණ ඇති බවටයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකා පොලිස් සේවයේ 160 වැනි සංවත්සරයේ අදට යෙදී තිබෙනවා. 1866 සැප්තැම්බර් මස 3 වන දින බ්‍රිතාන්‍ය පාලන සමයේදී ව්‍යවස්ථාපිතව පිහිටුවන ලද ශ්‍රී ලංකා පොලිසිය 160 වැනි අභිමානවත් සංවත්සරය මෙවර සමරනු ලබන්නේ මහජනතාව සහ පොලිසිය අතර සන්නිවේදනය සහ විශ්වාසය තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් බවයි නෙට් නිවුස් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වූට්ල මහතා පැවසුවේ.
1: මොකක්ද ඇත්තටම සිදුවෙන්නේ පොලිසිය විදියට 160 වන පොලිස් දිනය සමරනකොට ඔබතුමාලා මොකක්ද පොලිස් සේවය තුළ පසුගිය කාල සීමාව තුළ ඉටු වුණේ?
2: සූති පොලිසිය හා සමග සම්බන්ධ වීම සම්බන්ධයෙන් අදට වසර 160ක් ශ්‍රී ලංකා පොලිසිය 1866 සැප්තැම්බර් 3 වෙනිදා ව්‍යවස්ථාපිතව ආරම්භ කළා. අද 160 වන වසරක් සමරනවා. ඉතාම චාම් උත්සවයක් අද අතිගරු ජනතුමාගේ ප්‍රධානත්වයෙන් හවස 4ට පොලිස් ශ්‍රේෂ්ඨ බලකා මූලස්ථානයේ ඔබ දන්නවා කවුරුත් අපි කියනවා මේකට පොලිස් පාක්ෂික කියලා. මේ පාක්ෂිකයේදී මේ සංවත්සර උත්සවය අපි පතර කරනවා. ඒ අතරතුර හෙට සැප්තැම්බර් 4, 5, 6 මේ දින තුනේන්නේ අපි මහජනතාවට මෙවර ඉතිහාසයේ ප්‍රථම වතාවට මහජනතාවට අපි මේ සියලුම සේවාවන් සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ සම්දර්ශනයක් අපි විවෘත කළා. මේවල තියෙනවා ප්‍රදර්ශන කුටි විශේෂයෙන් 4, 5, 6 මේක අහන් ඉන්න අම්ම කෙනෙකුට තාත්තා කෙනෙකුට දුවදරුවෙකුට අපි ආරාධනා කරනවා. උදෑසන 9 සිට හවස 7 දක්වා ඇවිල්ලා ශ්‍රී ලංකා පොලිසිය විසින් දෙන ලැබෙන සේවාවන් එහින් දැකලා කණෙන් අහලා ශාරීරික එතනින් ඉඳලා ඒවල අත්දැකීම් ලබා ගන්න. උදාහරණයක් හැටියට අපි තියෙනවා පැරෂුට් සම්දර්ශන. ළමයෙකුට කාන්තාවකට සිදුන අපචාර සහ අපයෝජනයන් වෙන්නේ කොහොමද? ඒවයින් වැළක්වෙන්නේ කොහොමද? ඒ වගේම අපරාධ ස්ථානයක් ආරක්ෂා කිරීම අපරාධයක් වළක්වා ගන්න කොහොමද? ඒ වගේම විශේෂයෙන් සයිබර් පරිගණක අපරාධ වලින් ඔබ වැළකෙන්නේ කොහොමද? එහිදී ඔබ විශේෂයෙන් මේ අවස්ථාවේදී අපි දන්නවා මේ සමාජයේ අම්මලා තාත්තලා වයසක වැඩිහිටියෝ සමාජ මාධ්‍ය හරහා මේ වංචා කිරීම වලට රැවටෙනවා. ඒ නිසා අපි මහජනතාවට මතක් කරනවා හෙට අනිද්දා, ඒ කියන්නේ 4, 5, 6 දින තුන අපිත් සමග සම්බන්ධ වෙන්න. විශේෂයෙන් මේ ඉතා අනගි අවස්ථාවක්.
0: යෝජිත ධීවර 50 සම්මත වීම අනතුරුව ධීවරයන්ට කිසිදු ආකාරයක නීති විරෝධී කටයුත්තක නිරත වීමට නොහැකි බව පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා පවසනවා. රුපියල් මිලියන 18ක් වටිනා GPS යන්ත්‍ර 250ක් දීවරීන්ට බෙදා දීම සඳහා හලාවත පිහිටි වයඹ පළාත් දීවර අමාත්‍යාංශ කාර්යාලයේ පැවති උත්සවයකදී මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා.
3: කොටපළවල් විධිමත් නැතු ගියන් පස්සේ වෙන කාරණාව තමයි මොකක්ද? නීති විරෝධීව ඉන්දියාවෙන් වත්තල් වලින් ගෙනල්ලා මහන්ඩිටෙන් පානවා. අපේ හැමතැන කොටපළවල් නැ නියාමනය කරන්න කවුද? නියාමනය කිරීම සඳහා නාවික හමුදාවට බෑ.

0: එකට බෑ. ඇයි? ඔවුන්ට පුළුවන් ද රටවට එහෙම තියෙන මේ බෝට් වර්ණ හැමදේටම කියලා නියාමනය කරලා අල්ලගන්න? මොහොතේ කියලා යන්නට බෑ. සමස්තයෙන් මුහුදේ පොඩි බෝට්ටු කට්ටි එහෙට මෙහෙට යන එක බල බල අල්ලන්න බෑ. එහෙනම් එතන නිශ්චිත තොටුපළක් හදලා අපි ගැසට් කරන තොටුපළ මේකයි කියලා. ඒක ගැසට් කරලා තියෙනවා. හැමතැනම බෝට්ටු වරින්න බෑ. ඒතකොට බෝට්ටු තියෙන ප්‍රමාණය දැන් බෝට්ටු සංගණනය කරා පහුගිය කාලේ. ඒතකොට අපි නිශ්චිත තොටුපළක් හඳුන්වා දෙනවා. දැන් පහුගිය දවස්වලත් අපි ඒව දිගටම හඳුනාගෙන ගැසට් කිරීම සඳහා වැඩ පිළිල යනවා. හැබැයි එක පැත්තෙන් මුහුස්පත් සම්පත අඩු වෙලා තියෙනවා. අපේ රටේ ජනතාවට මේ සම්පත මේ ආහාරය ගැනීම සඳහා මදි වෙලා තියෙනවා. මේ දරුවන්ට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය සුද්ධ ප්‍රෝටීන් ප්‍රමාණය ලබා දෙන්න පුළුවන්. මත්ස්‍ය සම්පත ධීවර රැකියාව නිර්ද වෙන ලයිසන් එකක් තියෙන බෝට්ටුව රෙජිස්ටර් කරලා තියෙන ධීවර අපේ සහෝදරතුමා මේවට සම්බන්ධ වෙන්නේ. මහ විනාශයක්. ඒතකොට මේව විධිමත් කරන්න ඕනි.
1: ඒ අනුව නීති විරෝධී කටයුතු වල නිරත වන ධීවරයන්ට එරෙහිව නීතිය කඩිනමින් ක්‍රියාත්මක කරන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ.
0: පොටුකොල වලට විධිමත් කරන්න අපි නායක සමුදාය කතා කරා. එයාලා කිව්වේ අපිට දැන් අමාරුවේ මේ තියෙන හැමතැනම බෝට්ටු වරින් මේක විධිමත් කරලා තොටුපළ නියමනය කරලා දෙන්න. මෙන්න මේවත් විධිමත් කරලා ඊට පස්සේ නීති විරෝධී පන්න, තහනම් පන්න, අල්ලන්න, අත්අඩංගුවට ගන්න අපි වෙනම වැඩ පිළිලක් හදනවා. ඒක අපි කියන්න අපි නායක හමුදා, කෝස්ට් ගාඩ් එක, පොලිසිය සහ අනිකුත් ආයතන එකතු කරලා ඉවරලා දිස්ත්‍රික්කර හදනවා. අපි යම් කිසි සැලස්මක් ඒකෙන් අපි මෙහෙයුම් කරනවා. මෙහෙයුම් කණ්ඩායමක් වෙනම හදනවා. හදලා ඉවරලා අත්අඩංගුවට ගැනීම දිවර පනත ඉතාම කිට්ටුව එනවා. අනුම සම්මත වෙනවා. ඒ පනත සම්මත වුණායින් පස්සේ මේ නීති විරෝධී පන්න කරන්න බෑ. අපි මම යෝජනාවක් කරලා තියෙන ඇත්තටම නීති විරෝධී දේවල් කරලා අහු වුණොත් එහෙම අපි ඒක නීතියට ඇතුළත් කරනවා. සාකච්ඡා මාර්ග තියෙන්නේ. තමුන්ගේ ආම් පන ටික රාජසන්තක වෙනවා. ලක්ෂ 10ක දඩයකට යන්න පුළුවන්. අවුරුදු දෙකක් පෙරේ දාන්නත් පන දානුව පුළුවන්. නීති විරෝධී වැඩ කරන්න නැත්තම් රැකියාව කරමු. ඒවට අවශ්‍ය සහයෝගය අපි ලබා දෙන්න සූදානම්.
1: කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව සංවිධානය කෙරෙන රජත පුස්තක සම්මාන උළෙල අද පැවැත්වෙනවා. 2025 වසරේ ප්‍රකාශිත කෘති ඇසුරින් ප්‍රශස්තතම කෘති කතා, කාව්‍ය සහ යෝන් සාහිත්‍ය කෘති වෙනුවෙන් මෙහිදී සම්මාන පිරිනැමීමට නියමිතයි. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ රජත පුස්තක සංවිධායක කමිටුවේ සභාපති මොනිකා පුෂ්පකුමාරි මහත්මිය ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වුවා.
2: ප්‍රකාශකයින්ගේ සංගමය යටතේ සංවිධානය වන නවකතාවට සහ කෙටිකතාවට කාව්‍යයට මුල් තැන දෙන රජිත පුස්තක සම්මාන උළෙල කොළඹ ජාත්‍යන්තර බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේදී හවස 5ට පැවැත්වෙනවා. මේකෙදි අපේ රටේ සාහිත්‍ය කලාව නගා සිටුවීම සඳහා මේ රටේ කෙටිකතාවට, කාව්‍යයට සහ යෝන් සාහිත්‍යයට ප්‍රශස්තම කෘතිය තෝරා අප විසින් සම්මානයක් පිරිනමනවා. ඊට අමතරව ක්ෂේත්‍රයේ තවත් සම්මාන ලැබිය යුතු ඇගීමට ලක්වන කෘති කීපයක්ම මෙතනදී නිර්දේශ වෙනවා.
1: කොළඹ සහ යවට ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී 8 සිට හෙට රාත්‍රී 8 දක්වා පැය 24ක කාලයක් ජල සැපයීම සම්පූර්ණයෙන් මත් හිටවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව නුගේගොඩ, කොහුවල, දෙහිවල, ගල්කිස්ස සහ රත්මලාන, මොරටුව, රාවතාවත්ත, සොයිසාපුර, අඟුලාන සහ ඉඳිබැද්ද, කටුබැද්ද, කල්දිමුල්ල, මෝදර, කොරලවැල්ල, එගොඩ උයන සහ කටුකුරුන්ද යන ප්‍රදේශවලට මෙලෙස ජලසැපය මත් හිටුවීමට නියමිතයි. ඊට අමතරව සෙත්සිරිපාය, හිඹුටාන, උඩුමුල්ල පාර, මාලිකා ගොඩැල්ල, බැංකුහන්දිය පාර, WA සිල්වා බාවත, හැව්ලොක් පාර, කල්යාණි පාර, කොළඹ 6, රෝහල් වටරවුම් පාර, ජයන්ති මාවත සහ ශාන්ති මාවත යන ප්‍රදේශවලටද මෙම ජල කපාදුව ඍජුවම බලපාන බව ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කරනවා. අඹතලයේ ජල පවිත්‍රාගාරයේ සිදු කිරීමට නියමිත අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කපාදුව සිදු කෙරෙන බවයි එම මණ්ඩලය සඳහන් කළේ. ජල සැපයුම අත් හිටුවීම හේතුවෙන් ජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳ කනගාටුව පළ කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය අදාළ කාල සීමාව තුළ ජලයේ තර පිරිමැස්සෙන් භාවිත කරන ලෙසත්, අවශ්‍ය තරම් ජලය පූර්වයෙන් රැස්කර තබා ගන්නා ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. නෙත් නිවුස් නිමාව. නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට. එතෙක් පැයෙන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: නෙත් නිවුස් රාව ප්‍රතිරාව.
4: ජනතාව විශ්වාස කරන සත්‍ය net news පිළිබඳව බහුජන බලයේ සංවිධානයේ සභාපති මිලින්ද රාජපක්ෂ මහතාද මෙලෙස අදහස් පළ කළා.
5: මම net news කාලාන්තරයක් තිස්සේ නොබියව අපක්ෂපාතීත්වය වේගයෙන් අපි අතරට ආපු හින්දා net news අහපු කෙනෙක් දැන් මට net news බලන්න පුළුවන් වෙලා තියෙනවා මේ digital අවකාශයේ. ඉතාම වේගයෙන් දක්ෂ ලෙස අලුත් විදිහට news වාර්තා කරන්න එළඹිලා තියෙන නිසා ලස්සන වැඩක් අත්‍යවශ්‍ය වැඩක් විශේෂයෙන්ම ගොඩක් දුස්තරතුරු බොරු සමාජගත වෙන වේලාවක වේගයෙන් අද ඩිජිටල් අවකාශයේ හරිතරතුරු විශ්වාසනීය කෙනෙකුගේ වේගයෙන් ලැබෙන එක අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් net news කණ්ඩායම ඒ වැඩේ කරන්න පටන් අරන් තියෙනවා. මම ඒකට සුබ පතනවා. මගේ මොබයිල් ෆෝන් එකේ මම නිරතුරුව හමු වෙන ගැවසෙන කෙනෙක් තමයි net news YouTube channel එක.
3: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
3: FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura
6: මහා දාතත් ඔච්චර කල්පනා කරන්නේ. දැන් විශ්‍රාම ගියේගේ නිදහසේ සතුටින් ඉන්නනේ තියෙන්නේ.
7: මම විශ්‍රාම ගියේ මගේ රස්සාවෙන් පුතේ. ඒත් මගේ හීන වලින් මට විශ්‍රාම ගන්න බෑ. මගේ හීන හැබෑ කරගන්න දැන් තමයි හොඳම කාලේ. මම පොඩි බිස්නස් එකක් පටන් ගන්නවා. එතකොට මට පුළුවන් රටේ ආර්ථිකයට දායකත්වයක් ලබා දෙන්න. ඒක අපේ යුතුයකමක්. විශ්‍රාම යනවා කියන්නේ ජීවිතේ තවත් අධිරක ආරම්භයක්. ඔබේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගමු.
4: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ₹120,000 දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළ වේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
8: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773-273-540.
9: මොකද රංගාමේ අතපය වකුටු කරගෙන
10: මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා.
9: ගන්න ලින්ක් පස් පංගුව. හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහයෙක් වගේ.
11: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
8: රස තුන් හදක පාරම්පරික අපේ රසය. මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපන් ඇති තෑගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
3: ජනි එක දේ දුනු මාවත.

0: පිටුවන රෙඩියගෙති
1: මූඩ් එක චිල් කරන හැපි පිල් එක ජනි එක දේ දුනුමා.

വിളവ് ദുലഹായ് വിനാടി വിസി അഠായ് പ്രവൃത്തി വിരാമയം പസ് അപ്പി നെറ്റ് എഫ് എം ദേതുനുമാവത്തെ കവിക്കത്തുവിലായി മേ വിളവ് എവില്ലതിയെ നെറ്റ് എഫ് എം ദേതുനുമാവത്തെ അവസാന പേ വരടിക പടങ്കന്ന് ඒක හන්දා ඉතින් මට වැඩි වෙලාවක් නැති හන්දා බොහොම වේගයෙන් තියෙන වැඩටික ඉවර කරන්න තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒක හන්දා නම් ටික කියන්න වෙනවා. ආයේ ඉතින් හුසේන් බෝල්ට් මීටර් 100 දුවනවටත් වඩා වේගෙන්. හරිද? මං යන්න හදන්නේ මාකොළ ගල්පොත්ත හන්දී ඉන්න අපේ ප්‍රියන්ත සමරවීර අයව හොයාගෙන ගොඩක් ආදරෙන් ආව එකතු කරගන්න. සුජානි චන්දිමා මොරටු ඉඳන් අහගෙන ඉන්නවා. ඒ වගේම තමයි අපේ කවුද මේ අපිට මැසේජ් එක දාලා තියෙන්නේ? අපිව අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. හැමදාම අපි වහන අපේ රිකිල්ල ගස් කඩයි මයිලපිටියේ තියෙන සැලොන් දිනේෂ් ප්‍රී එකේ සෙට් එක. සංදීපනී නංගි, නුවන්තිකා නංගි, ශාමා විජේසිංහ අක්කා කට්ටියම එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට. ඒ වගේම තමයි කිතුල් ගල ඉඳන් නෙතුමි අපි වහගෙන ඉන්නවා. අම්ම රේණු කාව අයියල දෙන්න මලින්ද සහ කසුන්ව, අක්ක මදුෂානිව, නංගි නෙතුලිව, අක්කගේ පුතා කල්හාරව, යාළුවා චතුමිව, නැන්ද චන්ද්‍රානිව, පුංචි ඇතුළු සියලුම දෙනාව එකතු කරගන්න කියලා කියලා තියෙනවා. මං එකතු කරගන්නම්. ගලේ කඩේ රයිගම අපේ සරච්චන්ද්‍ර ඩයස් අයියා ඉන්නවා. ඒ වගේම තමයි එකතු කරගන්න ඕනේ අපේ කහපොළ හේලිත ෆැෂන් එකේ අපේ චතු නංගිගේ කාන්තා බලෑනිය, සමන්ති, මානෙල් කුමාරි, අනුපමා, ප්‍රියදර්ශිනී, රූපා, ජයශානි, අජාන්ති, නිශාන්ති, සුනීතා, දෙව්මි, නිලූකා. සෙට් එකම එකතු කරගන්නවා ගොඩක් ආදරෙන්. සඳලංකාවේ ඉන්න පූර්ණිමාසේ උවන්දිනංගී සද්දෙනම අපි වහගෙන ඉන්නවලු. ඊට පස්සේ අම්පාර පරණ ගාමන්ට් හන්දියේ හෙල්මට් ජැකට් කඩේ ඉන්න අතු කෝරලායියා ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. හොරණ සත්හෙල ගාමන්ට් එකේ මගේ මිතුරු කැල එකතු කරගන්න ඕනි කට්ටිය. අශෝක මිස්, රමණී, ඊට පස්සේ නන්ද අක්කා, පොඩි අක්කා, නිලු, යසන්ති, නදී, ඉනෝකා, දේවි, කුමාරි, අනුරාධා, හර්ෂි, ශ්‍රියා, මැනිකේ, සේපාලි, චමිලා ඇතුළු කෙල්ලෝ සෙට් එක ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. බරුදල් පොලිස් සෙල් ප්‍රනාන්දු අයියා ඉන්නවා. ඒ වගේම තමයි ජනි, මම රුවන්, පති රණ, මාවයි, මගේ නෝනවයි, දුවල තුන්දෙනාවයි එකතු කරගන්න කියලා අපි රුවන් අයියා මැසේජ් එකක් දාලා තිනවා. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊළඟට අපිට මැසේජ් එකක් දාලා තිනවා උපන් දිනයක් ගැන කියන්න කියලා. අනිවාර්යයෙන්ම මේ මැසේජ් එක දාලා තියෙන්නේ කවුද කියලා හොයාගන්න පුළුවන්. ඒ තමයි අම්පාරේ සඳලි. අද එයාගේ අප්පච්චි ඉන්නවනේ නිහාල් අංකල්. එයාගේ උපන් දිනේ සුබ උපන් දිනයක් වෙන්න කියලා net fm team එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. පවුලේ හැමෝමත් ඔයාට සුබ වතන්න එකතු වෙනවා කියලා තමයි අපේ සඳලි නංගි මැසේජ් එකේ දාලා ඉවල තියෙන්නේ. කළුතර පනාපිටියේ චාමර ස්ටෝස් එකේ ඉන්න චාමර සහ තනූජ එකතු කරගන්න ඕනි. යටියන්තොට හොරන්දල නිතු ගරාජ් එකේ ඉඳන් මා වහගෙන ඉන්න අපේ ලක්ෂාන්, රුක්ෂාන්, ජයම්පති, සෙල්වම්, කුමාර ඇතුළු සෙට් එකත් එකතු කරගන්නවා. ඒ වගේම තමයි පැලෑඳ ඉස්කෝලේ ගාව ඉඳන් අපි වහගෙන ඉන්න අපේ ලහිරු, ගුණරත්න, මයිලි. ඊට පස්සේ හම්බන්තොට කළු දොදොල් කඩේ මගේ යාළුව කට්ටිය ශානක තමයි මැසේජ් එක දාන්නේ. ආනන්ද අයියාගේ උපන් දිනේ අද. ආනන්ද අයියට සුබ උපන් දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පවුලේ කෙනෙක්ගේ උපන් දිනයක් වගේ තමයි ඉතින් ආනන්ද අයියාගේ උපන් දිනේ කියලා කියන්නේ. බලන්න ඉතින් දොදොල් කෑල්ලක් වෙනුවෙන් මේ අපි මෙහෙම කියන්නේ නේද? නිලන්ත, මහීමා, සසීමා, රන්දිමා මේ සෙට් එකම අපේ ආනන්ද අයියට සුබ පතන් එකතු වෙනවා කියලා තමයි අපේ ශානක කොල්ලා මැසේජ් එකේ දාලා තියෙන්නේ. පානදුරේ ඉඳන් අපේ ධනුෂ්ක මල්ලි මැසේජ් එකක් දාලා තිනවා. ඊට පස්සේ ඉතාලියේ මෙසීනාවල ඉඳන් අපේ අනුර ලක්ෂ්මන් අයියා මැසේජ් එකක් දාලා තිනවා. පවුලේ සෙට් එකම එකතු කරගන්නම්. කඩවත ලක්මාලි, එයා ඉතින් කියලා තිනවා කුමාරිමිස්, දුල්මි, ගයන්, දිනිඳු, හර්ෂණ, දුව, තිනොලි මේ කට්ටියම එකතු කරගන්න කියලා. ලා ඊට පස්සේ යන්න හදන්නේ අප්සරාව හොයාගෙන. අප්සරා, ඔයා ඉල්ලපු සින්දුව මට මතකයි, අනිවාර්යෙන් දෙනවා. අප්සරාව එකතු කරගන්නවා. තංගල් ඉඳන් අපි වහගෙන ඉන්නේ. ඒ වගේම තමයි මීගමුයි ඔර්ලෝස් කණුව ගාව තියෙන ජයසිරි බතික් ෂොප් එකේ ස්ටාෆ් එකේ මගේ යාළුව කට්ටිය හැමෝම එකතු කරගන්න ඕනි. ශෂිකා, ශෂිකා, මං ඔයාව එකතු කරගන්නම් මේ සින්දුවට. ටිෂානිව ඉන්නවා අක්කා. ඒ වගේම තමයි අම්මයි රෝෂා, මල්ලි, රේෂාන් මේ කට්ටියම එකතු කරගන්න කියලා ගොඩක වෙලින්දන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ආදරණීය තරුවක් ෆිල්ම් එකේ සින්දුවක් දෙන්නක පුළුවන් නම් කියලා තියෙනවා. අද බෑනි, ඉතින් හෙට අනිවාර්යෙන් දෙන්න. කොහොමද ජනී අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා ගාල්ලේ චීන කොරටු ඉඳන් අපේ යමුනා ලසන්ති අක්කා මැසේජ් එකක් දාලා දිනවා. හස්බන්ඩ් ප්‍රේමරත්න, පුතා පුබුදු ලක්ෂාන්, ඒ වගේම තමයි නෑදෑ හිත මිතුරන් සියලුම දෙනාවත් එකතු කරගන්න කියනවා. ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට. අශ්වයා ගෝන් ටික් ටික් ටික් කියලා මං යන්න හදන්නේ කඩේට. කඩේට ගිහිල්ලා යන්නේ කෙලින්ම හාල් ගන්න. මොකටද මේ හාල් ගන්නේ? ගෙදර රසබත් එකක් හදාගන්නනේ. එහෙනම් ඒකට හරියනම සහල් වර්ගය තමයි මේනක සහල් කියලා කියන්නේ. මේනක සහල් කියලා කියන්නේ අපේ රටේ ගොවි මහත්තුරුන්ගේ හොඳම අස්වැන්න එකම තැනකින් ගන්න තියෙන අවස්ථාව. මේනක නාඩු සහල්, මේනක සම්බ සහල්, මේනක කීරි සම්බ සහල්, මේනක සුදු කැකුළු, මේනක මල් නාඩු, තවත් වර්ග රසකින් මේනක සහල් සන්නාමය යටතේ ක්වොලිටි සහල් ඔයාට අරගන්න පුළුවන්. හොඳින්ම පිරිසිදු කරලා තියෙන හන්ද කිසිම ප්‍රශ්නයක් නැතුව කෑමට ගන්න පුළුවන්. අර බත් කනකොට වැලි හැපෙන්නේ, ගල් හැපෙන්නේ ප්‍රශ්නමකුත් නැහැ. ඔයා අරගන්නේ මේනක සහල්.
නිකන් කල්පනා කරලා බලන්නකෝ බත් එක ඉදිනකොට අර හොඳ සුවඳක් එනවනේ. අන්නේ හොඳ සුවඳ මේනක සහල් වලින් එනවා. අත්දැකීමෙන් කියන්නේ. දැන් මේනක සහල් buy and win වෙතින් ඔයාට පාරිභෝගිකයන්ට හැමෝටම smart TV, rice cookers, blenders දිනා ගන්න chance එක හම්බ වෙලා තියෙනවා. කරන්න තියෙන්නේ මේනක සහල් bag එක ඇතුලේ තියෙන coupon එකේ තියෙන number එකට call එකක් ගන්න එක හරි WhatsApp message එකක් දාන එක හරි. ඒගොල්ලන්ගේ නියෝජිතයෙක් ඔයාව හොයාගෙන ඇවිල්ලා ඔයාව surprise කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. මේ tag වලින් එකක් ඔයාට දීලා. අදම මේනක සහල් අරගන්න.

දැමන් කලින් ඔයාට කිව්වනේ කඩේට ගියාට පස්සේ හොඳ සහල් එකක් තෝරගන්නව නම් එන බ්‍රෑන්ඩ් එක මේනක සහල් කියලා. මේනක සහල් වලින් හොඳ බත් එකක් හදාගත්තට පස්සේ හැදෙන බත් එක රසවත් වෙන අනිවාර්යෙන් එකතු කරගන්න එළවලු ටික ව්‍යංජන ටික හදාගන්න මාළු මස් ටික රසට තියෙන්න ඕනි. එනං ඉතින් ෆ්‍රීලන් කුළුබඩු අනිවාර්යයෙන්ම එකතු කරගන්න සිද්ධ වෙනවා කෑම එකට. දැන් ෆ්‍රීලන් කුළුබඩු ටික අතරට නිෂ්පාදන ටික අතරට අලුත් ටින් එකතු වෙලා තියෙන දේ තමයි ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර්. දැන් ඉතින් අලුත්මත් නෑ, අපි ඉතින් පාවිච්චි කරනවා නිතර දෙවේලේ ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර්. ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර් එක ඔයාට පුළුවන් අර ඉන්දියාවේ මසාලා රහට ඔයාගේ ගෙදර කෑම වේලා හදාගන්න. එළවලු ජාතිවලට ග්‍රීන් කරි මසාලා පවුඩර්, මාළු ජාතිවලට රෙඩ් කරි මසාලා පවුඩර්, මස් ජාතිවලට නම් බ්ලැක් කරි මසාලා පවුඩර්. පාට මාරු කරගන්නවා හැම නෙවෙයි, ලංකාවේ අපේම දේශීය අමුද්‍රව්‍ය වලින් විතරයි පිටරටක රසක් අරගෙන ආවත් ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර් හදන්නේ. එහිඳ බය නැතුව ගෙදර කෑම වේල රසවත් කරගන්න ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර් එකතු කරගන්න. සඳ ලංකාවේ තරුණී නංගී, අයිය මමත් ඔයාව අහගෙන ඉන්නවා කියලා WhatsApp message එකක් දාලා තියෙනවා. කෝල් කරමු කට්ටිය. හොරණ මිල්ලේ වෙසරත් වීරකෝන් අයියා, වයිෆ් රාණී, දුවයි පුතයි යාළුව කට්ටිය එකතු කරගන්න කිව්වා. කෑගල්ලේ නිදහස් මාවතේ අපේ ශාන්ත ටේලර්ස් එකේ ශාන්ත අයියා. පහුගිය ටිකේ මොකද කෝල් කරේ නැත්තේ කියලා ඇහුවම එයාගේ ලොකු පුතා ආමාරෝග වැටිලා කොල්ල කසාද බැඳලා ඒ ටිකත් එක බිසි වෙලා හිටියා කියලා කිව්වා. කිතුල්කොටේ ප්‍රේමසිරි අයියා, අසංක මල්ලී, හම්ම ගුණවති, දිනෝෂා, ගණේෂා, චමිලානි, කිරණිදු, බිම්සර කට්ටියම එකතු කරගන්නවා. ඊට පස්සේ අපේ පොළොන්නරුවේ රමණි, සූර්යවල්ලියනාරච්චි අයියා, අපේ දියතලාවේ සයුරිට විහිළු කරනවා ලියනාරච්චි අයියා, අපේ තෝණිකල ප්‍රසන්නව එකතු කරගන්න ඕනි. ගොඩක් වෙලා මේගොල්ලෝ කතා කරලා හරිද, ශාන්ත, රංජුල, දිනේෂ්, දිලීප, සමීර, ජානක සෙට් එකම එකතු කරගන්නවා. අනුරාධපුරයේ චලක්ෂව එකතු කරගන්න ඕනි. ඒ වගේම තමයි වල්පිටමුල්ලේ අපේ උපාලි අයියා, තුෂාන්, මිහිරංග පුතාල දෙන්නාත්, වයිෆ් දම්මි, මේ කට්ටියම එකතු කරගන්නවා. කැගල්ලේ රාම්මයියා මෙසේජ් එකක් දාලා තියෙනවා, අපිටත් සින්දුවක් ඕනි කියලා මඩම් පැල්ල ඉඳන් නිම්මි මෙසේජ් එකක් දාලා තියෙනවා. මොනරාගල චාමර ෆැෂන් එකේ සෙට් එක සුරේෂ් තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන, සෙට් එකම අහගෙන ඉන්නවා කියලා මම එකතු කරගන්න. අපිටත් ලස්සන හින්දි සින්දුවක් දෙන්න කියලා අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. රත්නපුරේ ඉඳන් අපි වහගෙන ඉන්න කල්හාරි, එයා කියනවා එකතු කරගන්න කියලා පුත්තලම යාෆෝස් කැම්ප් එකේ ඉන්න මහත්තයා ඉෂාරවයි, දුව සයුනිවයි, පුතා හිරුන්වයි, ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ජපානයේ ඉන්න නිශාන්ත කුමාරයි අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා, යාළුවෝ දින නිශාන් සහ ගාමිණී එකතු කරගන්න කියලා. වාදු එන්ඩි අපරල් එකේ සෙට් එක එකතු කරගන්න කියලා වාදු නිශාන්ත අයියා මෙසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ හයි ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා SMT අපරල් එකේ සෙට් එක හුන්නස්ගිරි ඉඳන් මෙසේජ් එකක් දාලා තියෙනවා. යලු ඔක්කොම එකතු කරගන්නවා. ඒ වගේම තමයි යලු බෝමොල් ඉඳන් අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. සචින්, ඕෂදී, ලක්ෂාන් අයියා, දිනක්ෂි අක්කා කට්ටියම එකතු කරගන්න කියලා, ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. මාපලගම පියල් ජේ අයියා එකතු කරගන්න ඕනි සින්දුවට. ඒ වගේම තමයි බුලත් සිංහල ඉඳන් අපි වහගෙන ඉන්නවා ඩිශාන්ති, විජේ, රත්න, ලස්සනට වැඩේ කරනවා අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මොරන්තොඩුවේ රොෂාන්, ශාමා, සෙනුක, රුචිකායක, ලක්ෂ්මන් මෙසේජ් එකක් දාලා තියෙනවා. වැලිමඩ අයිකේ රස ෆ්‍රූට් ප්‍රොඩක්ට්ස් එකේ මගේ යාළුව කට්ටිය ඉන්දික උදේ කුමාර තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. කට්ටියම එකතු කරගන්නම්. ඉංගිරියාවතේ ඉතලිගමයි තියෙන සන්සෙලා ෆැෂන් එකේ සෙට් එක එකතු කරගන්න ඕනි. රංජිත්, නිසන්සලා, රන්දි, තවින්ස, යසිස්මා කට්ටියම එකතු කරගන්නවා. නුවර වටපුළුවේ ඉඳන් අපි වහගෙන ඉන්නවා අපේ ප්‍රසන්න, වයිෆ් සුභා, දුව අශිනී කට්ටියම එකතු කරගන්නම්. ඊට පස්සේ සුභ දවසක් වේවා ජනී අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා ඩුබායි ඉඳන් අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. ආ නේ නේ නේ නේ නේ නේ නේ ගම්පහ ජයන්ත ගෝල්ඩ් ක්‍රියේෂන්ස් එකේ සෙට් එක තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ඩුබායි ඉන්න සුරංග මල්ලිගේ උපන්දිනය තියෙනවා කියලා තමයි පණිවිඩය වල තියෙන්නේ. සුරංග මල්ලී සුභ උපන්දිනයක් වේවා. ලංකාව පැත්තේ එහෙම එනකොට මොනා හරි අපිට අරන් එන්න ඕනේ ඉතින් උපන්දිනේ සමරන්න. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කිය මකුල්ලොලුවේ රංජිත් දිසානායක අයියා මෙසේජ් එකක් දාලා තියෙනවා. දේදුණු මාවතේ සින්දු ගොඩකට අපිවත් එකතු කරගන්න කියලා හැලිගොඩ චමින්ද මෝටර්ස් එකේ යාළුවෝ කට්ටිය, බොස් චමින්ද, ඒ වගේම තමයි සනා, අදන, නිවාඩු, කඹුරාවේ බින්ති නගා, මාලින්ද, තනුෂ්‍ය, ශාක්‍ය, විහාරා, කුට්ටපිටියේ නිලු, සමන්ත, මන්දාර ඇතුළු සෙට් එකම එකතු කරගන්නවා. ඉජි අනුරයියා පුස්සල්ලාවේ BF ජනපදයේ ඉඳන් අපි වහගෙන ඉන්නවා. ඌරු බොක්කේ සිතුමින හෝටලේ ඉඳන් අපි වහගෙන ඉන්න හිච්චි අයියා මෙසේජ් එකක් දාලා තියෙනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ මැදවච්චියේ කැබිතිගොල්ලෑව පාරේ ඉන්න මනුදී, ලක්ෂිකා, ලක්මාලිව එකතු කරගන්න කියලා අපේ අනුරාධපුරයේ පුල්ලේ අරහන්දිය රංජිත් ප්‍රියංකර අයියා මෙසේජ් එකක් දාලා තියෙනවා. සැලොන් මායකේ ඉන්න මායා ගුණසේකරයි, නිපුන් දිවයි, සේනාරත්න සුපර් එකේ සේනාරත්න, සන්දීප, ඉනෝකා, හර්ෂිකා, කෞෂිකා, ඊෂා ඇතුළු සෙට් එකයි එකතු කරගන්න කියලා කියනවා. ඊට පස්සේ අපේ කහවත්තේ ප්‍රසාද් මෝටර්ස් එකේ යාළුවෝ කට්ටිය ඉඳුනිල් අපිට මෙසේජ් එකක් දාලා තිනවා. කඩවත පොලිසිය ගාව ඉඳන් තුෂාර ඇලුමිනියම් එකේ කොල්ල සෙට් එකම එකතු කරගන්න කියලා කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊළඟට බෝකුන්දර 10 කණුව පාරේ මංගලී ෆැෂන් ගාමන්ට් එකේ යාළුවෝ
කට්ටිය. සාලිය මංගලිකා ශිරාන්ති සංජීව මහේෂ් ලක්මුතු මදුවන්ත සෙට් එකම එකතු කරගන්නම්. ඊට පස්සේ වරකාගොඩ හන්දිය චමින්දු සැලන් එකේ මේ වෙලාවේ සද්දෙරම දේදුණු මාවත අහගෙන ඉන්නවා කියලා පණිවිඩයක් ඇවිල්ලා තියෙනවා. මේ වගේ ගොඩ දිනක අහගෙන ඉන්නවා. තව නම් ටිකක් ඉතුරුත් වෙලා තියෙනවා. ඉස්සරහදි කියන්නම්. දැන් ඇති කතා කරා කටත්‍රි දෙනවා.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Shuma Ata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
3: වේලාව 12 විනාඩි 45යි.
4: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
5: ඉතින් ෆෙම්ස් ඇයක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සමපොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-388-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
7: ලංකා ටයිල්ස් වසර මැද වාසි. තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉතිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
8: ඔබ තවමත් මේ වරද්ද කරනවද? නිවසේ ඉවතලන පොල් කටු පොල් එලි අපතේ දමනවද? මේවා විදේශ විනිමය උපයන පොල් ආශ්‍රිත ප්‍රධාන අමුද්‍රව්‍ය වේ. එබැවින් නිවසේ ඉවතලන පොල් කටු පොල් එලි නිවසට පැමිණ පොල් කටු එකතු කරන ජංගම රථවලට හෝ ඒ ආශ්‍රිත කර්මාන්ත ශාලාවලට ලබා දී මුදල් උපයන්න. රටටත් වාසි පරිසරයත් සුරකී. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
9: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. සැප්තැම්බර් 3 වනදා කුලියාපිටිය නගර සභාව ඉදිරිපිට SLT Mobitel Fiber Real Fiber Real Performance.
10: NSB පාට පාට හපංකම් මෙවරත් පුංචි ඉතිරියෙන් ලොකු හීන. මුදල් විතරක් නෙමෙයි හොඳම දේ ඉතිරි කරමු. ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් පවත්වන විවෘත ළමා චිත්‍ර තරඟය 1 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල්වල සිසු දරු දැරියන්ටද අයදුම් කළ හැක. ජයග්‍රාහකයන්ට වටිනා මුදල් ත්‍යාග සහ සහතිකපත්. නිර්මාණ බාර ගන්න අවසාන දිනය සැප්තැම්බර් 10.
11: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
12: ඔයාගේ මූඩ් එක කොහොම වුණත් සින්දු එක්ක හිතට දැනෙන වයිබ් එකට ඔයාටම වෙන්නුණු ගින්දරම ගින්දර රේඩියෝ එක්ස්පීරියන්ස් එක.
13: හිත නටන තාලෙට තාලෙට දවස ගෙවෙන රිද්මෙට රිද්මෙට දවල් එකේ ඉඳන් හවස 4 වෙනකල් ගින්දර හැන්දෑව විජානු.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
14: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ?
15: එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
14: ඕනේනම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
16: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
17: මේ හස්බන්ඩ්
18: මොකද වයිෆ්?
17: දවා දන්නවද මම කන්න ආසම කෑම මොකද්ද කියලා?
18: දන්නව.
17: මොකද්ද?
18: මගේ ඔළුව.
17: තමුන් හිතාගෙන ඉන්න එතකොට තමුන්ට ඔළුවක් තියනවා කියලාද මට කන්න?
19: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
18: ඔන්න ගැටිය ජෝතිපාල මහත්මයාගේ සින්දුව කිල්ලුව එකට උත්තරේ දෙන්න හදන්නේ. ජෝතිපාල මහත්මයාගේ සින්දුව ඉල්ලුපු හැමෝම මේ සින්දුවට මම එකතු කරගන්නවා. ඊට කලින් මතක් කරනවා සෙවණගල කිරිබන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුර ගැන. කමල් බන්දුල වීරපිනෝ වෙද මහත්තයා ඔය සුව කරන්න බෑ කියලා කියන ඕනිම ලෙඩ කරණිට්ටාවටම සුව වෙන ප්‍රතිකාරය එතුමා ගාව තියෙනවා. ස්නායු රෝග වෙන්න පුළුවන්, ගෑස්ට්‍රයිටිස් වෙන්න පුළුවන්, ඩයබටියාව වෙන්න පුළුවන්, වකුගඩු රෝග, පිළිකා, ඔය කියන නම කිව ගමන් බය හිතෙන ඕනිම ලෙඩකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර ලබා ගන්න කමල් බන්දුල වීරපිනෝ වෙද මහත්තයාව හම්බ වෙන්න යන්න කලින් කෝල් එකක් දෙන්න කියලා කියන්නේ ලංකාව වටෙන්ම කට්ටිය කමල් බන්දුල වීරප්පිරුම වෙද මහත්තයව හොයාගෙන ඉන්න හන්ද. ඉතින් ඔයාලට පොලිමේ ඉන්න හැම අවශ්‍ය වෙන්නේ නැහැ. වෙලාවක් වෙන් කරගෙන ගියාම සඳුදා අඟහරුවාද පොය දවස් සැරුණම ඉතිරි හැම දවසකම ඔයා වෙනුවෙන් විවෘතයි. 0777 300 940ට හරි 0773 273 540ට හරි කතා කරලා වැඩි විස්තර දැනගන්න. ජනියයේ අපිවත් සින්දුවකට එකතු කරගන්න එහෙම කියලා මෙසේජ් එකක් දාලා තියෙනේ රංජීව මෝටර්ස් එකේ සෙට් එක. රංජීව සහස් භාග්‍ය තලනි නලනි ඇතුළු සෙට් එකම එකතු කරගන්න කියලා කියනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. මිනුවන්ගොඩ නිලු මම ඔයාවත් එකතු කරගන්නවා මේ සින්දුවට. ඒ වගේම තමයි දෙයියන්දරින්නම් අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා සුනේත්‍රා කුමාර. ඒ වගේම තමයි පුතා විහඟ දුල්මින මේ කට්ටියම එකතු කරගන්නම් මේ අහන්න යන සින්දුවට. ඇල්පිටිය පුන්සරා නංගි ඔයාවත් එකතු කරගන්නවා ගොඩක් ආදරෙන් මේ අහන්න යන සින්දුවට. ජනිමල්ලි අපි ගම්පොළ ඇත්ගාල ඉඳන් අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා කපිල අයියා මෙසේජ් එක දාලා තියෙන්නේ. බෝධි බබාවත් එකතු කරගන්න කියනවා. ශානි රුවන්දි මිහිරංග මේ කට්ටියවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා කියනවා. මේ සින්දුවට එකතු කරගන්නම්.

ඇවිල්ල රෝස ඇඳලා. රෝස ඇඳලා රෝස ඇවිල්ලා. නෑ මොකද්දේ කිව්වේ මම? රෝස ඇවිල්ලා රෝස ඇඳගෙන. හරි, වෙලාව 12:54 යන්න තමයි හදන්නේ. යන්න කලින් අවසාන වශයෙන් එකතු කරගන්නවා පත්තාරේ ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙන කාංචනා. යාගේ හස්බන්ඩ් වයි දුවලා 3 දෙනාවයි එකතු කරගන්න කියනවා. මේ පත්තාරේ කියන්නේ කොහෙද නැහැ ගම තියෙන්නේ. මම තදමයි නම ඇහුවේ ගමේ. කොහොම හරි ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට ජනියයි අම්පිටියේ මුල්ල පිහිල්ල ඉඳන් අපිත් ඔයාව අහගෙන ඉන්නේ කියලා නිෂා හිමනාය අපිට මැසේජ් එකක් දාලා තිනවා. කොඩිතුවක් වූ යශෝදා හසීතා ස්වර්ණ බිම්මල් ප්‍රොඩක්ට්ස් එකේ යාළුවෝ කට්ටියම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. දෙවිවල නැදිමාල ඇන්ඩර්සන් පාර චන්දන ස්ට්‍රෝස් එකේ යාළුවෝ කට්ටිය හැමෝම එකතු කරගන්නවා ගොඩක් ආදරෙන් මේ සින්දුවට. එහෙනම් ඉතින් ගිහිල්ලා එන්න අපි ආයෙත් හම්බ වෙන්නේ දේදුරු මාවතෙන් හෙට උදේ 10ට. ඊට කලින් අද අපි හවස 4ට 4 වටේ යන්න හම්බ වෙමු. පරිස්සමෙන් ඉන්න, ගිහින් එන්න. මම ජනී.

0: FM 95 94.8 Net FM Divaina Pura Dedunu Mavata Dedunu Mavata
1: Brought to you by
2: Atunula ke namo bavana ratapuram rasagena yana Aule savama rasakara kana Mather free la noodles taste ke trust ka
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: මට උන වගේ සේන
5: ලින් පස් පංගුව බමු
6: ගත්තා තැඹුව සුටුස් ගාලා බිව්වා මහත්යට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ
4: නැගිට ගන්න නම් ලින් පස් පංගුව විතරමයි
3: රස තුන් හතක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපන යති තයාගේ ඔබට හිමි වේ මේනක සහල් අපේ උරුමය අපේ රස
7: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ
8: මෙල්ඩෝල් හිසරතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
3: ඇංකපීඩියා ප්‍රෝ එම්එෆ් GM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
9: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G අදම www.slt-mobitel.lk වෙත පිවිසෙන්න.
10: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමිට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමිට් ඔබත් අදම රස බලන්න.
11: දඹදිව වන්දනාවේදී චේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් එක පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-366-716-3672
3: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-21-33-540
12: අරංගි කොහෙද අවසර යන්නේ මේ පද්දපද්ද
13: කවුදානේ මේ කළුවට කළුවේ
12: මං තමයි නංගි කළු කුමාරයා මේ සෝන් පිට්ටනිය ගාවින් යන ගෑනු ළමයින් ඔබය කරන එක තමයි මගේ ඩියුටි එක
13: අයියෝ අයියා මේ කරන එකක් ඉක්මනට කරන්න මං හතරට කලින් ගෙදර යන්න ඕනේ ඒක නෙවෙයි අයියා දැන් ඔය රැට නෙවෙයිද ඩියුටි
12: දැන් අපි හවසට ඩියුටි නෑනේ අපි දැන් හවස හතරට net fm හතර වටේ යනවා
13: මොනවා දැන් ඒ ලෝකෙත් තහන්නේ හතර වටේ දානේ මෙහෙත් එහෙමයි
14: ඒ ලෝකේ මේ ලෝකේ හැම ලෝකෙම අහන බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක
15: net fm හතර වටේ හතර වටේ
16: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
17: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ
18: එහෙම ගණන් නැහැ අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්
17: ඕනේ නම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ
18: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
19: සුබ දහම ලක්දවල් එකයි

0: අතේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ.
3: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
4: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
1: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම ඇත් නිවුස්.
5: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් සමග මම කේසර. වැල්ලවාය මීදනිය ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී ජීව අත්බෝම්බ දෙකක් සොයාගෙන තිබෙනවා. ඒ අනුව වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබාගත් අධිකරණ නියෝගයක් මත බුත්තල පොලිස් විශේෂකාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් එම බෝම්බ දෙක නිෂ්ක්‍රිය කළ බවයි පොලිසිය පැවසුවේ. එම අත්බෝම්බ දෙක අදාළ පාළු ඉඩමේ තැබූ සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මක බවයි වැල්ලවාය පොලිසිය පැවසුවේ. මට්ටක්කුලිය සමිත්පුර ප්‍රදේශයේදී මත්පෙති තොගයක් සමග සැකකාරියක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ කොළඹ දිසා අපරාධ කොට්ටාසේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී එහිදී සැකකාරිය සන්තකයේ තිබී මත්පෙති දහසක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: Net News, the truth people we trust.
2: ඔබ වෙත ගෙන ආවේ
4: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
6: FM 95, FM 94.8, Net FM.
7: ගින්දර හැන්දෑව
8: brought to you by
7: youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB youth plus. youth එකටම set වෙන banking partner RDB youth plus ගිනුමා.
9: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
10: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
11: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
12: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0734 226 7046.
13: FM 95 94.8.

0: Yeah.
1: Kinder Händeva. Kinder Händeva.
2: හරියට හරි ඉතින් කාලේ නම් හයි හයි දවල් එකයි විනාඩි 10යි වෙලාව ගින්දර හැන්දෑව එහෙනම් කොල්ලෝ අපි ගියා කියලා යනකොට දවල් එක වෙනකොට මං එනවා එහෙනම් කොල්ලෝ අපි ආවා එහෙනම් ඉතින් දැන් මං ඉන්නවා හවස 4 වෙනකම් මේ පැත්තේ කෝල් කරන්න

ගහන්න කියලා මන් දන්නවා. කොල්ලෝ කියනවා. ඒත් ඉතින් මට ගොඩාක් ආදරේ කට්ටිය කියනවා. මන් නම් කැමති චානු ඔයාම කතා කර කර ඉන්නවට. ආසයිද? හරි, එහෙනම් ඉතින් අදත් ඔයාගේ මගේ ගින්දර හැන්දෑව සුපුරුදු විදිහට අපි දැන් පටන් ගන්න හදන්නේ. කාල් කරන්න, මෙසේජ් කරන්න හට්ලයින් නම් 1-2-5-5-3-63. WhatsApp chat එකේ දැන් ඉතින් මම ඉන්නවා 2-7-11-95-95-95 අතරේ. යන්න නැත FM අපේ ඔෆිෂල් Facebook fan page එක පැත්තට. අපේ fan page එක like කරලා follow කරලා නැත්නම් තාමත් fan page එක මුලින්ම like කරන්න follow කරන්න. ඊට පස්සේ යන්න wall post එකට comment එකක් දාන්න. අද මම ඔයාට chance එක දීලා තිනවා ඔයාගේ partner හොයාගන්න. අද අපි birthday එක්ක couple වෙන්න හදන්නේ. අපි බලමු ඔයාගේ birthday එක තියෙන දවසට කාගේ බර්ත් එක තියෙන්නේ කියලා. තව අන්න එයා ගිහිල්ලා ඒ කමෙන්ට් එකට යටින් කමෙන්ට් එකක් දාන්න ඕනේ. හරි, එතකොට මම ගාන්ට ඒ මගුල් කපුකම කරලා දෙනවා. මමත් ඇවිල්ලා කමෙන්ට් එකක් දානවා. මගේ ඒ සුදු මහත්තයා කොයි හරි ඉඳලා මට ඇවිල්ලා කමෙන්ට් එකක් දායි කියලා බලන්න. හරි, එහෙනම් ඉතින් ඒ වැඩ ටික හිමීට කරන්න ඒ අතරේ අපේ Net FM official YouTube channel එක තියෙනවා. තාම YouTube channel එක subscribe කරලා නැත්නම් හරියනවද මං අහන්න ඔය වැඩ? tag ගාලා අපේ YouTube channel එකත් හිමීට subscribe කරන්න. ඒ වගේම TikTok account එක තියෙනවා. like කරන්න, follow කරන්න. ඔය දේවල් ටිකත් හිමීට කරගෙන යන්න තියෙන්නේ. එහෙනම් ඉතින් ඔය කොහොම දේවල් ටික මතක් කරගෙන ඔයගේ මගේ ගින්දර හැන්දෑව පටංගම මේ විදිහට මං ඔයාගේ ජනූ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඉතුරු ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: දවලේකයි විනාඩි 21යි.
3: චිත්‍ර ඇඳලා ලොකු ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
4: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
5: මෙල්ටෝල් හිස රතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
6: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයමීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
7: ජයග්‍රහණය එකම අරමුණක් කරගනිමින් දිස්ත්‍රික්ක දෙකක් අතර අතිශය තරඟකාරී සංග්‍රාමයක පළමු අදියරේ අවසන් සිකුරාදාව NetFM DJ Night Face to Face Attack Show ත්‍රිකුණාමලය සහ වවුනියා දිස්ත්‍රික්ක අතර ජයග්‍රාහකයන් විජයග්‍රාහකයන් බවට පත් කරන දෙවන තරඟ වටය සඳහා සුදුසුකම් ලබන්නේ කවුද? කවුද? හෙට රෑ 9ට NetFM DJ Night Face to Face Attack Show. Attack Show.
8: Brought to you by
9: ජපන් භාෂා සහ කුසලතා පුහුණුව සමගින් පූර්ණ කාලීන දින 40ක පාඨමාලාව සහ රැකියා සඳහා මඟ පෙන්වීම SS ලංකා ජපනිස් සෙන්ටර් පුද්ගලික සමාගම මාතර. දැන් මම තන්න 0711 834 387.
10: Hello.
11: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කින්දර හැන්දෑව විජානු.

Dawali kami minang di bisu itu nai. Ahan din lah si kerga tu mela sen sendurika. Ahan noni nang mesej juga tau na. E sinduk dot adwe noni nang. Mesej juga damu kohi mita. Pahadili memang noni harida. Madar kiyawa ganda beri me noni wala wakita. Akuru amat aku nama, macam nama aku nama. Macam lagi mana mata? Mummy kena deh handa. Oh ya, tetapi mana meroga tiada nama dikelap produk balan. Beli konde bedana, amat rumone am hari snai roga yak. Arthritis, sandi roga, masuk pesi bedana, dah roga tak kesim. Krida handa turu hinda, tiwe cahaba deh tiada kenegda. Wajas kata bim hinda tiwe lati handa durwala thani sa duk hinda kenegda. Anshabagi mana pulau am, bahkin sam mana pulau susumna we abad, paralyzed roga. එවගේම තමයි උපතින්ම වෙන්න පුළුවන් උපතින් පසුව වෙන්න පුළුවන් දරුවන්ට යම් යම් ආබාධ ඇති වෙනවා මේවා දිහා හැමදාමත් බලාගෙන දුකින් ඉන්න අම්මෙක් තාත්තෙක් නම් මං ඔයාලට කියනවා ආගේ දරුවවත් මේ දවස්වල අරගෙන යන්න ඕනි අනිවාර්යෙන් ඒ වගේම කල්පවතින සුසන ආබාධ වගේ රෝග තියෙනවා නම් මේ දවස් ටික ඔයා මග අරගන්න හොඳම නැහැ මේ දවස් ටික කියලා කිව්වේ 8 9 10 8 9 10 කියන දවස් තුන කියලා කියන්නේ ඔයා වෙන වැඩ දාගෙන ඒ දවස් තුන මිස් කරගත්තොත් ලොකුම ලොකු පාඩුවක් තමයි වෙන්නේ වෙන වැඩ තියනවද ආ වෙන වැඩ තියනවා නම් 8 වෙනිදාට 9 වෙනිදාට 10 වෙනිදාට කලින් ඒ ඔක්කොම වැඩ ටික කරගන්න එහෙම නැත්නම් ඒ දවස් තුනේ පස්සේ කරගන්න මොකද මේක තමයි වැදගත්ම දේ ලෝක බෞද්ධ චිකිත්සක දිනයේ යෙදෙනවා සැප්තැම්බර් 8 වෙනිදාට ඉතින් ඒ වෙනුවෙන් ඊට සමගාමීව ලංකාවේ තියෙන බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර මධ්‍යස්ථාන අතරින් ප්‍රමුඛතම ස්ථානයේ ඉන්න ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය මගින් සැප්තැම්බර් 8, 9, 10 කියන දවස් තුන පුරාවට ඇක්ටිව් ප්ලස් සියලුම ආයතනවල ඔයා වෙනුවෙන් නොමිලේ රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් සූදානම් කරලා තියෙනවා. එහෙනම් ඉතින් මේ වැඩේට ආ යන්න ඕනේ. අර මං කලින් කිව්ව ලෙඩ දුක් නිසා දුක් විඳින කෙනෙක් නම් 8, 9, 10 කියන දවස් තුන මිස් කරගන්නවා කියන්නේ ආයමට ඒ ගැන වෙන කියන්න දෙයක් නැහැ. ඔයා කරන ලොකු වැරද්දක් තමයි ඒක. ඉතින් මේ අනගි අවස්ථාව මිස් කරගන්නේ නැතුව ඔයත් අනිවාර්යයෙන්ම 8 9 10 කියන දවස් තුනේදී ඇක්ටිව් ප්ලස් බ්‍රාන්චස් තියනවා මෙන්න මේ කියන තැන්වල හොරණ කොට්ටාව බණ්ඩාරගම මේ කියන ශාඛා තුනේම මේ වැඩේ සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම යන්න දන්න කියන කෙනෙක් වෙන්න පුළුවන්, ඔයාගේ පවුලේ කෙනෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මේ අහගෙන ඉන්න ඔයා වෙන්න පුළුවන් මේ ප්‍රශ්න වලින් පීඩාවට පත් වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම යන්න ඇක්ටිව් ප්ලස් එකට. අටනවයේ දහය කියන දවස් තුනේදී මෙතනදී ඔයාගේ සියලුම රෝගී තත්ත්වයන් ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කරලා ඔබට සුදුසුම ප්‍රතිකාර ක්‍රම සහ වටිනා සෞඛ්‍ය උපදෙස් ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි මේ දවස් තුන පුරාවට ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා විශේෂ වට්ටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් ඔයා වෙනුවෙන් සූදානම් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔයා අනිවාර්යයෙන්ම 8 9 10 කියන දවස් තුනේදී යන්න ඕනි ඇක්ටිව් ප්ලස් හොරණ කොට්ටාව බණ්ඩාරගම තියෙන ශාඛාවලට. යන්න කලින් කෝල් එකක් දීලා ඔයා එන දිනය වෙලාව ඔක්කොම ටික වෙන් කරගෙන යන්න. මෙන්න මේ නම්බර්ස් ලියාගෙන ටග්ගලා පොකොලයක් පැනක් ළඟ තියෙනවා නම් ටග්ගලා හොම්ම ලියාගෙන ෆෝන් එක අතේ තියෙනවා නම් හොම් ඩයල් කරගන්න. දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මේ පණිවිඩය කියලා යාටත් ඔය ෆෝන් නම්බර්ස් දෙන්න කතා කරලා දිනේ වෙලාව වෙන් කරගන්න කියලා. 0134 22 17 870 0134 22 17 870 එහෙම නැත්නම් 0775 11 39 18 0775 11 39 18 NSB පාටි පාට හපංකම් චිත්‍ර තරංගයේ 2026 ඔයාගේ පුංචි දුවට පුතාට පුංචි කාලේ ඉඳලම ඉතිරිකරණිකේ වැදගත්කම කියලා දෙන ගමන් ඒගොල්ලන්ගේ නිර්මාණශීලී හැකියාව වර්ධනය කරන්න තමයි ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් මේ වැඩේ සංවිධානය කරලා තියෙන්නේ. ඉතින් NSB පාටි පාට හපංකම් චිත්‍ර තරංගය ලංකාව පුරාම ඉන්න රජයේ පාසල්වල සහ පෞද්ගලික පාසල්වල දුව දරුවන්ට ආරාධනා කරනවා මේ චිත්‍ර තරංගයත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් පුංචිතරියන් ලොකුහීන කියන මාතෘකාවට තමයි ඔයා චිත්‍රාන් ඉන්න ඕනි. මේක කාණ්ඩ හතරක් යටතේ සිද්ධ වෙනවා. පළවෙනි කාණ්ඩය 1-3 ශ්‍රේණී, දෙවෙනි කාණ්ඩය 4-5-6 ශ්‍රේණී, තුන්වෙනි කාණ්ඩය 7-8-9 ශ්‍රේණී, වගේම හතරවෙනි කාණ්ඩය 10-11-12-13 කියන ශ්‍රේණි වලට තමයි කාණ්ඩ කරලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔයත් පුංචි ඉතිරියෙන් ලොකුහීන කියන මාතෘකාවට මේ කිව්ව කාණ්ඩ වලට අයත් වෙන පුංචි දුවෙක් පුතෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාගේ චිත්‍රය සැප්තැම්බර් 10 වෙනිදාට කලින් ඔන්න මේ මාසේ දවස් තුනක් ඉවරයි. එහෙනම් 10 වෙනිදාට කලින් අනිවාර්යයෙන්ම ඇඳලා ඊමේල් කරන්න, එහෙම නැත්නම් WhatsApp කරන්න. ඔයාට මුදලින් ටැග් දිනා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයා අඳින මේ චිත්‍රවලින් එක එක කාණ්ඩවලින් හොඳම නිර්මාණ 15 බැගින් තෝරගෙන ඔක්තෝබර් 1 වෙනිදායි 2 වෙනිදායි NSB ප්‍රධාන කාර්යාලයේ මේ චිත්‍ර තරඟය පැවැත්වෙනවා.
ඉතින් මේ චිත්‍ර ප්‍රදර්ශනය ඔක්තෝබර් 1-2 පැවැත්වෙනකොට ඒ වෙනුවෙන් ජයග්‍රහකයන්ට ත්‍යාග ප්‍රධානෝත්සවය තියෙනවා ඔක්තෝබර් 3. ඉතින් ඔයත් ජයග්‍රහකෙක් ජයග්‍රහිකාවක් වුණොත් වටිනා මුදල් තෑගි දිනා ගන්න පුළුවන් වගේම අවසන් වටේට ඔයා තේරිලා තියෙනවා නම් ඔයාට අනිවාර්යම සැනසිලි ත්‍යාග සහ සහතික පත්‍ර හිමි වෙනවා. ඉතින් ඔයාට වැඩි විස්තර දැනගන්න ආයුධුම් පත්‍රය ලබා ගන්න www.nsb.lk වෙබ්සයිට් එකෙන් අරගන්න පුළුවන්කම තියෙනවා. උපදෙස් බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි වැඩි විස්තර දැනගන්න ඇප්ලිකේෂන් එක අරගන්න ඔයාට තව ක්‍රමයක් තියෙනවා. ඒ තමයි NSB ශාඛාවට යන්න. ඔයාට ළඟම තියෙන ජාතික ඉදිරි කිරීමේ බැංකු ශාඛාවට ගිහිල්ලත් ඔයාට ආයුධ පත්‍රය සහ වැඩි විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ තමයි ඔයා සැප්තැම්බර් 10 කලින් වාගේ නිර්මාණය කරලා WhatsApp කරන්න ඕනි වාගේ නිර්මාණය, එහෙම නැත්නම් ඊමේල් කරන්න ඕනි. අපි අමුතු අගල WhatsApp messages පැත්තට. අනේ ජානු බබෝ, බෝධි බබාගේ නම කියනවා, එයාට ඇහුනේ නැහැ කියලා මාත් එක්ක රණ්ඩු කරනවා. කෝතාම කිව්වේ නැහැ නේද? කොහමද එච්චරයිනේ මැසේජ් කියවලා තියෙන්නේ? බෝධි පැටියෝ, ඔයාව එකතු කරගන්නම් හරිද? මේ ඇහෙන සින්දුවට ඔයාගේ අම්මි තාත්ති කට්ටි ඔක්කොම එක. ඊට පස්සේ කරන්න බෑනේ මේ වැඩේ. ලස්සන ලස්සන චෝරි බබාලගේ ෆොටෝස් එවනවනේ. හායි මගේ වස්තුවේ, ගුඩ් ආෆ්ටර්නූන් ඔයාට. ඊයේ සොෆියාට උඹ එකක් දුන්නට එයා ඔයාට ෆ්ලයින් කිස් එකක් කියවලා තියෙනවා. අනේ මං අල්ලගත්ත කියන්නේ එක. මම මේ ෆොටෝ එකත් එවන්නම් කියලා තියෙනවා. අද අපිට උම්ම ඕනි තමිල් හරි හින්දි හරි සොන් එකක් එක්ක. හින්දි සොන් එකක් දුන්න හොඳේ. උම්ම එකක් දෙන්න මට ආජ්. ආදරේ අපි කළුතර ශශි දෙවලි බාදී එක තුසිත් කල්හාර පුංචි එවින්. අපි රොමනි සමේ දක්ක මැසේජ් කියවලා තියෙන කැනඩාවේ චන්දන්ජි මිෂල් ඒජ්ලේ ජෙනිකා පුංචි සොෆියා. අනේ පුංචි සොෆියා වගේම අපේ එවින් පැටියත් හරිම ලස්සනයි. ආගෙත් ලස්සන ෆොටෝ එකක් මඩේ වෙලා තියෙනවා. එවින් පැටියටයි රමණියක් ඔයාටයි දෙන්නටම

එහෙම ඉතින් හිමි වෙන්න කියලා පතන පැතිල්ලට හිමි වුණා නම් මේ ලෝකෙ මොනවා කරන්න බැරිද? මං අහ කියන්නේ බොරුද? මොකද ඉතින් අපි එහෙම හිත එක තැනක නතර වෙලා තියෙන්නේ නැහැනේ දෙයියනේ කියලා නේද? ඒ හින්දා ඔය කවුරුත් හිමි වෙන්න ඕනේ මේ ඉන්න ටිකේ හොඳට කලබීලා ඉමුවනේ සින්දුවක් එහෙම අහගෙන. ගොඩක් ගැන ළමයින්ට තියෙන ලොකුම ප්‍රශ්න ගැන මං කියන්නද? අහගෙන ඉන්නේ දැන් ගැනු ළමයි විතරක් අහගෙන ඉඳලා බෑ, මේව පිරිමි ළමයිනුත් අහගන්න ඕනේ. ඒගොල්ලන්ට මේව හෙනකොට හරිම අපහසුයි. මේ වහන්න පොඩ්ඩක්වත් කැමති නෑ මං දන්නවා. හැබැයි ඉතින් ඔය අම්මාගේ පාටන වුණා නම් ඔයාට මෙව දවසම හරි අහගෙන ඉන්න වෙනවා. හරි, ගොඩක් ගැනු ළමයින්ට තියෙන ලොකුම ප්‍රශ්න තමයි පීරියඩ්ස් කාලය අපහසු කාලයක් කරගෙන තියෙන එක. ඒකනේ ආසාවෙන් කරපු වැඩපවා අතහැරගෙන තියන්නේ. ඉතින් මංගුවාට කියනවා, එහෙම ඔයා ආසාවෙන් කරපු වැඩ අම්මේ අමතක කරලා අමාරුවෙන් ඔයාගේ දවස ගෙවන්න ඕනේ පීරියඩ්ස් කාලේ කියලා. හිතන්න ට්‍රිප් එකක් යන ප්ලෑන් කරගෙන ඉන්නවා. ඔන්න පීරියඩ්ස් නම් ඕක කල් දානවා. ඉස්කෝලේ යන්න තු ඉන්න බලනවා. එක්සෑම් එකක් තියෙනවා නම් අර යන්න ඕනි හින්දා අමාරුවෙන් යනවා. ඒත් ඉතින් ගිහිල්ලා හරියට එක්සෑම් එක කරගන්නත් හිතට නිදහසක් නෑ නේද? එතකොට ජොබ් එකට යන කෙනෙක් නම් නිවාඩුවක් දානවම තමයි. මං ඔයාට කියන්නේ ඔච්චර ප්‍රශ්න වලට මූණ දෙන්න ඕනේ නැහැ. ඔයා හරිම පෑඩ් එක පාවිච්චි කරනවා නම්. එතකොට හරිම පෑඩ් එක කියලා කියන්නේ මොකක්ද? හරිම පෑඩ් එක කියලා කියන්නේ මම ඒක ඇඳගෙන ඉන්න පහසු වෙන්න ඕනි, ලීක් වෙන්නේ නැති වෙන්න ඕනි, ගෙවන මිලට උසස්ම තත්ත්වයේ සහ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් වෙන්න ඕනි. එහෙනම් ඔය ඔක්කොම දේවල් හරිම විදිහට ඔය හිතන විදිහටම තියෙන දැන් ඔයාට දරන්න පුළුවන් පහසු මිලකට ඔයාගේ අතරපත් වෙන SLS සහ ISO සහතිකද සහිතව ඔයාගේ අතරපත් වෙන FEMS අයාර ගන්න පුළුවන් මාකට් එකේ තියෙනවා. යන්න දිවෙන පුරා තියෙන ඔන්නෑම සුපිරි වෙළඳසැලකින් ෆාමසි වලින් FEMS අය දැන් ඔයාගේ අතරපත් වෙනවා. අර ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඇඳගෙන ඉන්න පහසු, ලීක් වෙන්නේ නැති, ගෙවන මිලට උසස්ම තත්ත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එක තමයි දැන් ගෑනු ළමයි ළඟ තියෙන්න මොනි. ඒ තමයි FEMS අය. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම ගැනත් මතක් කරන්න ඕනේ. ආයුර්වේද ඖෂධ ගැන කතා කරන හැම වෙලාවකම හැමෝටම මුලින්ම මතක් වෙන්නේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. ඒක වෙනස් වෙන්න බෑ. මොකද මං ඔයාට එහෙම කියන්නේ මෙව තාවකාලික විසඳුම් නෙමෙයි, 100%ක් වාට හරියම ප්‍රතිඵල අරගෙන එනවා. ඉතින් එහෙම එකක් දැන් තියෙනවා කියලා කියන්නේ කොච්චර දෙයක්ද නේද? ඉතින් එහෙනම් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙන ඒ ඖෂධ ඔයත් මිලදී ගන්න. දිය වැඩියාව තමයි දැන් ලොකුම ප්‍රශ්නේ. හරියට කෑමක් බීමක්වත් කටට රහට කන්න පුළුවන්ද කියන්න කොයි ප්‍රශ්නේ හින්දා. එහෙනම් අපි දිය වැඩියාවට හිත තියමු ඒ සෙවනගල මධුමේහාරණි කැප්සියුල් එක පාවිච්චි කරලා. ඒ වගේම තමයි මං අර හැම වෙලේම ඔයාලට කියන්නේ ආ බලන්න අද හවසට එනකොට ඔය ගෙදරින් උදේට හොඳට ගිය මහත්තයා කැසක් හෙම්බිරිසාවක් ගුණක් හදාගෙන එන්නේ නැද්ද? එනවනේ නේද? ඇවිල්ලා තනියෙන් විඳවනව නම් අනේ කමකුත් නැහැ. මේ ඔක්කොම වටේටම දැවැද්ද දෙනවා. ඊට විශ්වාසයෙන් ඉතින් අපි දුක් විඳින්න ඕනේ. ඒ හින්දා ගෙදර ගෙනල්ලා තියාගන්න ඔය කරදරෙන් බේරෙන්න සෙවනගල මදුකා කැස්සට පැනිය. පැටිලිම වලට බය වෙච්ච ඔයාට මං කියනවා සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙන ලිවර් බූස්ටින් කැප්සියුල් එක අරගෙන පාවිච්චි කරන්න. එතකොට ඉතින් පැටිලිම වලටත් ඔයාට තිතා. ඒ අතරම සෙවනගල ආයුර්වේද නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙන සෙවනගල අසමෝදකම් දැන් ගෙදරක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි. අසමෝදකම් බෝතලේ තමයි සෙවනගල අසමෝදකම් කියලා කියන්නේ. මේක 100%ක් ස්වභාවිකයි. ඉතින් කැමෝප්‍රියනම් බඩ පිපෙනෝනම් බඩ කැක්කුමනම් බඩ ඇජින්නේ නම් 100%ක් ස්වභාවික සෙවනගල අසමෝදකම් අරගෙන පාවිච්චි කරන්න. ඒ අතරම මේ නිෂ්පාදන අතර තියෙනවා සෙවනගල ශ්‍රියා දේවිහා ආයිල් එක, සෙවනගල ජීව ශක්ති රසායනය, සෙවනගල ජීව බල ආම්ල පිත සෝය, සෙවනගල හන්දි රාජ තෛලය. මේ විදිහට එකී මෙකී නොකී නිෂ්පාදන ගණනාවක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙනවා. ඒ කමල් බන්දුල වීරපෙරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ. මේක පොඩි කාලයක් නෙමෙයි, වසර 40ක් අපේ වෙදකම අපේ උරුමය එක්ක ගොඩනැගිච්ච ආයතනයක්. කතා කරන්න සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට 0847 30 37 500 40 0847 30 37 500. අනාගතය වෙනුවෙන් හොඳ මිතිරි කිරීම කරන්න නම් ඔයාගේ මුදල්ලට හොඳ ආරක්ෂාවක් තියෙන, ඔයාට හොඳ ප්‍රතිලාභත් විඳින්න පුළුවන් හරියටම හරියන තැනක් තියෙන්න ඕනි. ඕන තරම් බැංකු තියෙනවා. හැබැයි ඉතින් සමහර වෙලාවට ඔයාගේ මුදලට ආරක්ෂාවක් තියේද කියලා හිතන්න වෙනවා. ඔයාට හොඳ ප්‍රතිලාභ ලැබෙනවද කියලා හිතන්න වෙනවා.
හැබැයි දැන් ඔයාට පුළුවන් දිවෙන ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව RDB බැංකුවේ RDB Youth Plus ගිණුමක් ආරම්භ කරන්න. ඉතින් වර්තමාන තරුණ පරම්පරාවේ අනාගතය ගැන හිතලා ඒගොල්ලන්ගේ මුදල් ස්ථාවරත්වය ගැන මූල්‍යමය ස්ථාවරත්වය ශක්තිමත් කරන කරමුණු කරගෙන තමයි RDB බැංකුව RDB Youth Plus ගිණුම ආරම්භ කරන්නේ. ඉතින් මේක ගිණුමකට එහා ගිය දෙයක් ළමයි. ඔයාටත් අනාගතය වෙනුවෙන් හොඳම ඉතිරි කිරීම කරන්න දැන් RDB බැංකුවේ Youth Plus ගිණුමක් ආරම්භ කරන්න පුළුවන්. මොකද RDB බැංකුව කියලා කියන්නේම දිවයිනේ ප්‍රමුඛතම සහ දවන්තම රාජ්‍ය සංවර්ධන බැංකුව. වසර 41ක් කොච්චර ලොකු කාලයක්ද වසර 41ක් කියලා කියන්නේ. ඉතින් ඒ වසර 41ක කාලය පුරාවට ශාඛා 272ක් පුරා විහිදුණු දැවැන්ත ශාඛා ජාලයක් තියෙනවා. ඒ වගේම තමයි මිලියන 6කට අධික ගනුදෙනුකාර ප්‍රජාවක් ඉන්නවා. ඉතින් මෙච්චර විශ්වාසයක් දිනාගෙන තියෙන RDB බැංකුවේ RDB Youth Plus ගිණුමක් අදම ආරම්භ කරන්න. ඔයාට උසස් අධ්‍යාපනයට වෘත්තීය පාඨමාලා සඳහා වගේ ව්‍යවසායකත්වයේ සඳහා පහසු පොලියට වඩ ණය ගැනීමේ හැකියාව තියෙනවා. ඒ විතරක්ද විශේෂ ඩෙබිට් කාඩ් ඔෆර්ස් තියෙනවා. අපකරුවන් රහිත වඩ ණය ගැනීමේ හැකියාව තියෙනවා. මේ කියන සියලුම පහසුකම් එක දැන් ඔයාට වාගේ අනාගතය වෙනුවෙන් කරන්න තියෙන හොඳම ඉතිරි කිරීම කරන්න නම් RDB බැංකුවේ RDB Youth Plus ගිණුමක් ආරම්භ කරන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. ඉතිරිය වැඩි කරන, ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝතරත්‍ය. දැන් මාසික වාරික රුපියල් 26,000 සිට ඩේවිඩ් පිරිස් e-mobility වෙතින්.
1: දවල් එකයි විනාඩි 44යි.
2: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLV තනරිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා තිබින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනරිතහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
3: කවුද කැමති එක වෙන්න? බිස්නස් කරන අපි එකම බලාපොරොත්තුව මේ රේස් එකෙන් දිනන්න. ඒකට ඉතින් බිස්නස් එකට ගන්න වාහනේ සුපර් එකක් වෙන්න ඕනේ. ඒකනේ ගොඩක් අය ටාටා සුපර් එස් එකක්ම ගන්නෙ. නඩත්තු අඩුයි, තෙල් කරනවා ඉහළයි, සුව පහසුව උපරිමයි. පහසු ගෙවීමේ ක්‍රම, ආකර්ෂණීය ලීසින් පහසුකම් සහ තවත් වාසි රසක් දෙන ටාටා සුපර් එස් එකක් අදම බිස්නස් එකට ගන්න. 13.88 අමතන්න. බිස්නස් එකේ රේස් එකට ටාටා සුපර් එස් එක.
4: ඔබේ විශ්වසනීය ජාලය සමඟ 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.slt-mobitel.lk වෙත පිවිසෙන්න.
5: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල්බන්දුල වෙද පහතා හමුවන්න. ආයුම ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0773 273 540.

දේවල් එකේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩීස් එක අහන්න net fm

එකයි විනාඩි 47යි. දැන් ඉතින් චංගාලා මේ සින්දුවට කටි එකතු කරගන්න හදනේ. අයබෝන්. නීරෝගිමත් වාසනාවන්ත සුබ දහවලක්, සුබ දවසක්. නූඩල්ස් කෙහෙරලි ගර්ල් ජානු ඔබට. අපිටත් ගෙන ගින්දර හැඳවහගෙන ඉන්නේ ලස්සන සින්දුවකට එකතු කරගන්න. අනුරාධපුර පුල්ලෑ හන්දි රංජිත් ප්‍රියංක රායා සලොන් මායාකේ මායා ගුණ සේකර නිපුන්දි අතුළු හැමෝම සේනාරත්න සුප එකේ සේනාරත්න අයියා සඳීප ඉනෝ කහර්ෂිකා කෞෂිකා ඊෂා මද වචය කැමති කොල්ලය පාරි ලක්ෂිකා ලක්මාලි ජයවේවා. අපි හැමදාම ජනුනන්ගේ වගේ පැයතුන අහනවා. හරිම සුන්දරයි. මං වගේ නේද බද්‍රලි උගසත රේණුකාකා. අපිට අදස්සට සිද්ධක් දෙන්න අජිත් සුභසිංහ ලොකද ඕමේ ශ්‍රීසත් සරණී පොඩිදුව දිලු මිනුවන් සාතුළු සුභසිංහ ෆැමිලික හැමෝම එකතු කරගන්න. නංගියට සුබම සුබ දවසා කුම්මා. ඔයාට අත්තා හයි ජානු පැටියා උම්ම කැටිය රෝස මල අපි වගේ කැන්ඩි බෝයිස් ප්‍රියන්ත යුකේ කුමාර. මේ කුමාරල දෙන්නෙක් ඉන්නවද? කුමාරට උම්ම දෙකක් ඕනි. ඇයි කුමාරට විතරක් උම්ම දෙකක්? ඒක කුමාරට තනියෙන් තියාගන්න. එතකොට අනිත් කොල්ලෝ දෙන්නට, කොල්ලෝ දෙතුන් දෙනාට රණ්ඩු වෙනතෝ බෙදාගන්න. හරිද? ගිනි ගින්දර උම්ම කැටේ ආවද පැටියෝ? උම්මා අජිත් අයියා යටියන්තර පරුසල්ල ලැහැර පාරේ හොඳ සින්දුවක් එක්ක උම්ම එකක් ඕනි. දෙන්නම් පොඩක් ඉන්න. මාපලගම් පියල්ජ අයියා මැසේජ් කළා තියෙනවා මට ලස්සන සින්දුවක් දෙන්න කියලා. එකතු කරගන්න මේ හෙන සින්දුවට. එතකොට මේ උම්ම එක අපේ අජිත් අයියට. සුදුමැණික මගේ ගිනි කිකිලි ආදරේ සත්තරං ගොඩක් උම්මා. සුද්ධියාගේ මුණ බෝලයක් වගේ ලස්සනයි. ඔඩේ අපේ බෝකුන්දර නිවන් තිටිය දේවින්දම් ෆැෂන් එකේ දීප්ති අක්කා ඉනෝෂ, ඊට පස්සේ ලලිත අක්කා අනුෂා, මානෙල අක්කා, අමන්දිනංගි, නදීෂා මිස්, ක්‍රිෂාන්ත අයියා, චන්ද්‍රිකා අක්කා, දහයක නෝමංගලී ෆැෂන් එකේ යාළු ඔක්කොම. සුද්ධි ඔයාට ගොඩාක් ආදරෙයි මං. මත් ගඩම ගඩාරියා කාදරෙයි. හරිද?

0: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 070313636.
1: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජ් එක අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. සැප්තැම්බර් 3 වනදා කුලියාපිටිය නගර සභාව ඉදිරිපිට SLT Mobitel Fiber, Real Fiber, Real Performance.
2: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයාකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
3: ඇයි ෂුගර් කියන මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද. 0547 31 33 540.
4: ජයග්‍රහණය එකම අරමුණක් කරගනිමින් දිස්ත්‍රික්ක දෙකක් අතර අතිශය තරඟකාරී සංග්‍රාමයක පළමු අදියරේ අවසන් සිකුරාදාව Net FM DJ Night Face to Face Attack Show ත්‍රිකුණාමලය සහ වවුනියා දිස්ත්‍රික්ක අතර ජයග්‍රාහකයන් විජයග්‍රාහකයන් බවට පත්කරන දෙවන තරඟ වටය සඳහා සුදුසුකම් ලබන්නේ කවුද? කවුද? හෙට රෑනවයට Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
5: Brought to you by
6: ජපන් භාෂා සහ කුසලතා පුහුණුව සමගින් පූර්ණ කාලීන දින 40ක පාඨමාලාව සහ රැකියා සඳහා මඟ පෙන්වීම SS ලංකා ජපනිස් සෙන්ටර් පුද්ගලික සමාගම මාතර දැන් මම තන්න 0711 834 387.
7: කින්දර හැන්දෑව
5: Brought to you by
8: youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB youth plus youth එකටම set වෙන banking partner RDB youth plus කිනුමා
9: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
10: ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
6: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණි කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
11: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046.
12: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
13: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ?
14: එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
13: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියද වෙන්නේ නැහැ.
14: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
15: සුබ දහවලක් දවල් දෙකයි.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ.
3: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
4: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම
5: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නිත් නිවුස් සමග මම තරංග. ඇහැලියගොඩ රත්නපුරේ මාර්ගයේ උඩමත්ත ප්‍රදේශයේ සිදු වූ රියනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ රත්නපුරේ දෙසට ධාවනය වූ ලොර රථයක් මාර්ගය හරහා ගමන්ගත් පදිකෙකුගේ කැටි එම අනතුර සිදුව ඇති බවයි. අනතුරින් බරපතල තුවාල ලැබුවෙන් පුද්ගලයා ඇහැලියගොඩ රෝහලට තුලත් කරන විටත් මියගොස් සිට තිබෙනවා. සිද්ධි සම්බන්ධයෙන් ලොර රථය දුරාතනඟුඩගත් බවයි ඇහැලියගොඩ පොලිසිය පැවසුවේ. මෙතර වවුනියාව මන්නාරම් මාර්ගයේ සාලම්බකුලම් ප්‍රදේශයේ සිදු වූ රියනතුරකින්ද පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ මාර්ගයේ ධාවනයේ වූ ටිපරතයක් විලන්සල ගැටේ සිදු වූ අනතුරකින් එම් විලන්සලේ සිටි පුද්ගලයෙකු එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. විලන්සලේ සිටි තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් ටිපරතරයේ දුරාතනඟුඩගත් බවයි පොලිසිය පැවසුවේ. මිලගණිත නිවුස් පසර තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news tutorial කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news the truth people we trust.
2: ඔබ වෙත ගෙන ආවේ
4: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනේ ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
1: FM 95, FM 94.8, Net FM.
6: ගින්දර හැන්දෑව.
7: Brought to you by
8: youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB youth plus. youth එකටම set වෙන banking partner RDB youth plus කිනුමා.
9: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
10: Fems අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
11: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
12: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0134 226 7046.
13: FM 95 94.8.

0: ZFM Kinder Hände war Vigiano.
1: Sobadahulak, damal dekhai vinadi hai aai. Asana sinduwa gahanne me pay patang gannakotama. Mang hitanne me pay patang gannakotama WhatsApp messages patra gihin aawoth hondai wage. අපේ සුදු කොමඩු ගෙඩිය සුදු කොමඩු ගෙඩිය එනකන් පාළුවෙන් හිටියේ බෝකුන්දර 10:90 පාරේ මංගලි ෆැෂන් ගාමටිකේ සාලිය මංගලිකා ශ්‍රයන්දී සංජීව මහේෂ් ලක්මුතු මදුවන්ත දැන් කවුද උතරින් වැඩියෙන්ම මට මං නැතුව පාළුවෙන් හිටිය කෙනා කියන්න බලන්න ඉක්මනට එවන්න මැසේජ් එකක් මට බලන්න කවුද එච්චරටම මං නැතුව පාළුවෙන් හිටියේ කියලා දැනගන්න මං කැමතියි සංජීවද මහේෂ්ද ලක්මුතුද මදුවන්තද සාලියද කවුද නිවන් සිටිය දෙවින්ද ෆැෂන් ගාමටිකේ ඔක්කොම සෙට් එකත් එකතු කරගෙන හමු ලස්සන සින්දු ගඩක් උමාදරේ දෙකක් මංගාදරේ ගොඩම ගොඩාරියක් අක්කා කපිලයියට ඇයි මෙහෙම කට්ටිය එක එක දේවල් කියන්නේ මං අහන්නේ කපිලයියා මං ආදරෙයි ඔයාට ඔය කවුරු මොනවා කිව්වත් ඔයච්චර ගණන් ගන්න එපා කුරුදුවත් රාක්ෂක ලි මැසේජ් කළා තියෙන කපිලයියට උම් එකක් දෙනවද කියලා හල් තියනවා දෙන්නම් කපිලයියේ ඔයාට උන දීන්නවද මම උම්මා හයි සුදනංගී ලස්සට වැඩසටහන කරනවා තැන්ක් යූ දම්මිකාක්කා බිබිලෙන් පුතානි දෙව් වාශි පුතා තාත්තා දිසා ඇතුළු ෆැමිලි එකේ හැමෝම එකතු කරගෙන නෙතන හැමෝමත් එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තියෙනවා මේ ඇහෙන සින්දුවට එකතු කරගන්න මගේ සුදු මණික අපිටත් ලස්සන සින්දු ගොඩාක් ඕනේ එන්ඩි අප්‍රිල් වාදුව නිශාන්ත ආදරේ හොඳේ උම්මා ආදරේ හොඳේ

දෙකයි විනාඩි 12යි. මතක් කරන්න ඕනේ ෆේම් සෑය ගැන. ෆේම් සෑය මතක් කරන්න ඕනි පණිවිඩේ. මේක ගෑනු ළමයි දැනගන්න ඕනි පණිවිඩේ. පීරියඩ්ස් කාලය කියලා. අමුතුවෙන් ඒ කාලේ අපහසු කාලයක් කරගන්නේ මොකටද මං අහන්නේ? එහෙම වෙලා තියෙන ඉතින් ජානු අපි පාවිච්චි කරන පෑඩ් එකේ හින්දනේ කියලා දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒ හින්ද තමයි මං ඔයාලට ෆේම් සෑය ගැන මේ මතක් කරන්නේ. ඔය ආසාවෙන් කරපු දේවලුත් කොච්චරනම් මෙච්චර කාලෙකට අතහැරගත්තද? ප්ලෑන් කරගෙන හිටපු හොඳම දේවල් වෙනස් කරගන්න උනේ නැද්ද මේ පීරියඩ්ස් කියන දේ ප්‍රශ්නයක් කරගෙන තියෙන හින්දම? හිතන්නකෝ, වැදගත්ම දෙයකට කොහෙට හරි ගිහිල්ලා ඉඳගෙන ඉඳලා නැකින්නකොට කොච්චර බයකින්ද කී දෙනෙක් ඉස්සරහ අපහසුතාවයට පත් වෙන්න වෙයි කියන බයෙන්ද නැකිටේ? හේතුව ලීක් වෙයි කියන ප්‍රශ්නය. ලීක් වෙයි කියන බය හිතේ තිබ්බ නිසානේ ඇඳගෙන ඉන්න අපහසු පෑඩ් එකක් මෙච්චර දවසක් පාවිච්චි කරපු හින්දා ලීක් වෙන ප්‍රශ්න තියෙන පෑඩ් එකක් මෙච්චර දවසක් පාවිච්චි කරපු හින්දා ගෙවන මිලට උස්සස්ම තත්වේ නොවන සෞඛ්‍යාරක්ෂිත නැති පෑඩ් එකක් පාවිච්චි කරපු නිසා තමයි ඔය ප්‍රශ්න ඔක්කොම යාදාගත්තේ. හැබැයි දැන් ෆේම් සෑය පාවිච්චි කරනවා නම් ඇඳගෙන ඉන්න පහසුයි. ලීක් වෙන්නේ නැහැ. ගෙවන මිලට උස්සස්ම තත්වේ පෑඩ් එකක්. සෞඛ්‍යාරක්ෂිත පෑඩ් එකක් SLS ISO සහතිකද සහිතව සාධාරණ මිලකට ඔයාගේ අතට පතනවා ෆේම් සෑය. අදම මිලදී ගන්න දිවෙන පුරා තියෙන ඕනෑම සුපිරිවැල් සලකින් ෆාමසි වලින් ඔයාට දැන් ෆේම් සෑය මිලදී ගන්න පුළුවන්. මේ ප්‍රශ්න හින්දා කොච්චරනම් දුක් වින්දාද? ඒ කියන්නේ මේ රෝග හින්දා කොච්චරනම් කාලයක් ඔයා ඔහොම ඉන්න හිතාගෙන හිටියද? බෙල්ලේ කොන්දේ වේදනාව දැන් නැති කෙනෙක් නැහෙනේ කොන්දේ කැක්කුම් මෙහෙම නේද? මොනම හරි ස්නායු රෝගයක් තියෙනවා. ආතරයිටිස් වෙන්න පුළුවන් සඳි රෝග. කාලයක් තිස්සේ බෙහෙත් බොනවා හැබැයි කිසිම ප්‍රතිඵලයක් නැහෙනේ. මාංශපේශි වේදනා, නහර ගැට ගැසීම්, ක්‍රීඩානතුරු නිසා ඇතිවෙච්ච ආබාධ, වයස්ගත වීම හින්දා ඇති වෙලා තියෙන දුර්වලතා, අංශභාගයේ පාකින්සන්, සුසුම්නාවේ ආබාධ ඇතුළු වෙනත් පැරලයිස් රෝග, උපතින්ම හරි උපතින් පසුව හරි ළමුන්ට ඇතිවෙන ආබාධ, කල්පවතින ශ්වසන ආබාධ වගේ රෝග තියෙනවා නම් ඔයා මේ මාසේ 8-9-10 දවස් තුන සැප්තැම්බර් 8-9-10 කියන දවස් තුන මිස් කරගන්න නම් එපා. මොකද සැප්තැම්බර් 8 වෙනිදාට ලෝක බෞද්ධ චිකිත්සක දිනය යෙදිලා තියෙනවා. ඉතින් ලෝක බෞද්ධ චිකිත්සක දිනය වෙනුවෙන් ලංකාවේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර මධ්‍යස්ථාන අතරින් ප්‍රමුඛතම ස්ථානයේ අංක 1 තැනට ඇවිල්ලා තියෙනවා. ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය මගින් ඔන්න 8-9-10 කියන දවස් තුන පුරාවට ඇක්ටිව් ප්ලස් සියලුම ආයතනවල ඔයා වෙනුවෙන් නොමිලේ රෝග පරීක්ෂාවන් සහ විශේ෷ සෞඛ්‍ය වැඩමුළුවක් පැවැත්වෙනවා. ඉතින් 8-9-10 දවස් තුනේදී වැඩ නම් දාගන්න එපා දෙයියෝ. යන්න ඔයා ඇක්ටිව් ප්ලස් කොරණ කොට්ටාව බණ්ඩාරගම තියෙන ඕනම ශාඛාවකට. ඔයාට එතනදී ඔයාගේ තියෙන සියලුම රෝගී තත්ත්වයන් ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායම් විසින් නොමිලේ පරීක්ෂා කරලා ඔයාට සුදුසුම ප්‍රතිකාර ක්‍රම සහ වටින සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න සූදානමින් ඉන්නවා. විතරක් නෙමෙයි මේ දවස් තුන පුරාවට ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා විශේෂ වටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් ඔයා වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ හැම දෙයක්ම ඔයාට ලබා ගන්න පුළුවන් 8-9-10 කියන දවස් තුනේදී හොරණ කොට්ටාව බණ්ඩාරගම තියෙන ඇක්ටිව් ප්ලස් ජාලයේ මේ ශාඛාවලට ගියොත්. ඉතින් යන්න කලින් දින වේලාව වෙන් කරගන්න ලකක් දෙන්න 0-34-22-7-8-770 කියන නම්බෙකට කාලෙකක් දෙන්න. ඔයාට දින වේලාව වෙන් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒකමම ඔයාට මෙන්න මේ ගැනත් කියන්න ඕනේ. තමයි RDB බැංකුවේ යූත් ප්ලස් ගිණුම. ඔයාගේ අනාගතය වෙනුවෙන් හොඳම ඉදිරි කිරීම කරන්න, ඔයාගේ මුදලට හොඳ වටිනාකමක් දෙන ගමන්, ඔයාගේ මුදලට හොඳ ආරක්ෂාවක් දෙන ගමන්, හොඳම ප්‍රතිලාභات විඳින්න නම් දැන් ඉතින් දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව RDB බැංකුවේ RDB යූත් ප්ලස් ගිණුමක් ඔයාත් ආරම්භ කරන්න. මොකද දිවයිනේ ප්‍රමුඛතම සහ දවන්ත රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB බැංකුව කියලා කියන්නේ. පොඩි කාලයක් නෙමෙයි, වසර 41ක් පුරාවට ශාඛා 272ක් පුරා විහිදුණු දැවැන්ත ශාඛා ජාලයක් තියෙනවා මේ RDB බැංකුව තුළ. ඉතින් දැන් ඔයාගේ අනාගතය වෙනුවෙන් හොඳම ඉදිරි කිරීමට RDB බැංකුවේ යූත් ප්ලස් ගිණුමක් ඔයාත් ආරම්භ කරන්න. මේක ගිණුමකට එහා ගිය දෙයක්. වර්තමාන තරුණ පරම්පරාව වෙනුවෙන් ඒගොල්ලන්ගේ මූල ස්ථාවරත්වයේ ශක්තිමත් කරණේ කරමුණු කරගෙන තමයි මේ විදිහට RDB බැංකුවේ යූත් ප්ලස් ගිණුම ආරම්භ කරන්නේ. ඉතින් ඔයාට මේ හරහා උසස් අධ්‍යාපනයට වෘත්තීය පාඨමාලා සඳහා, ඒ විතරක් නෙවෙයි ව්‍යවසායකත්වයේ සඳහාත් පහසු පොලි අනුපාතයට

ණය ගැනීමේ හැකියාව තියෙනවා. ඒ විතරක්ද? අපකරුවන් රහිතව ඔයාට ණය ගැනීමේ හැකියාව තියෙනවා සහ විශේෂ ඩෙබිට් කාඩ් ඔෆර්ස් ඇතුළු තවත් පහසුකම් රැසක්වත් විඳින්න පුළුවන්. ඉතින් ඒ නිසා යන්න ඔයාට ඔයාට ළඟම තියෙන ADB බැංකු ශාඛාවට ගිහිල්ලා ඔයාත් අදම ADB Youth Plus ගිණුමක් ආරම්භ කරන්න. සින්දු ලස්සනයි නංගි. නිදර්ශනා මැසේජ් කෙවලා තියෙන ලස්සන නමක් ඔයාට තියෙන්නේ. ඔයාව එකතු කරගන්න thank you comment එකට වුණිම සෙවන් දිනව සඳ ලංකාවෙන් සින්දු අහන එකතු කරගන්න කියලා තියෙනවා. ජානුවක් කී මමට ෂාන් කරුණාගලින් උමක් හැටේ. ජෝතිපාල මහත්මයාගේ නන් ස්ටොප් එකක් කියලා තියෙන ජෝතිපාල මහත්මයාගේ සින්දු සෙට් එකක්ම මම දුන්න අහන්න කලින් පැයේදී. එකතු කරගන්න කියලා තියෙනවා අම්මා නංගි නිඛිල් මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් නිපුණිකා අයියා උදාර අක්කා නිපුණි ශශිකලා අක්කා මාමා උපොල් නැන්ද ශාන්ති අපේ බාස් මාමලා ශාන්ත මාමා චුට මාමා අමිල අයියා පැලැන්දෙනියේ ත්‍රිවිල් පාගිකේ කොල්ල සෙටගයි අසංක මාමා ඇතුළු අපේ අඩුකඩේ ශාන්ත මාමා ශාන්ත මාමගේ නැන්දවත් එකතු කරගන්න කියලා තියෙනවා. එකතු කරගන්නම් එකතු කරගන්නම් මාමලා නැන්දලා පුංචි අමල බාපලා ඔක්කොම. හයි ජානු ගුඩ් ඉවනිං. ලස්සට සින්දුවගෙන මාමත් එකතු කරගන්න කියලා අපේ බෙන්තරාය මැසේජ් කළා තියෙනවා. බෙන්තරාය අද නැන්ද මොකොත් කොහොමද වල නැන්නේ අද කණ්ඩ බනිස් ගැඩියක්වත් මාළු පාන් එකක් කිඹුල බනිසක්. ජානුවක් කිසුම දහවලක් වේවා. අහලිය ගුඩින් කවිඩු අපිටත් ලස්සට සින්දුවක් දෙන්න තව ඔයාගේ දිග්ගම දිගුම්ම එකක් ඕනි කියලා තියෙනවා. දෙන්නම් අනේ

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
2: දවල් දෙකයි වෙනාඩි 25යි.
3: රසතුන් හතක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපණයේ ඇති තෑගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
4: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයිර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳපොලේ.
5: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT මොබිටෙල් ෆයිබර් වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT මොබිටෙල් ෆයිබර් පැකේජ් අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න.
6: සැප්තැම්බර් 3 වනදා කුලියාපිටිය නගර සභාව ඉදිරිපිට SLT මොබිටෙල් ෆයිබර් රියල් ෆයිබර් රියල් පර්ෆෝමන්ස්.
7: වසට සිට රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකෙ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකෙම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
8: යහගුණ වඩන අපේ රස විජේ.
7: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
9: බෙල්ලේ කොන්දේ වේදනාද, ආතරයිටිස් සන්ධි වේදනා හෝ මාංශපේශී වේදනාද, ලෝක බෞද්ධ චිකිත්සක දිනය වෙනුවෙන් ඇක්ටිව් ප්ලස් වෙතින් සැප්තැම්බර් 8, 9 සහ 10 තෙදින නොමිලේ රෝග පරීක්ෂාවක් අදමම තණ්ඩා 0-34-22-17-870 හෝ 0-77-511-39-18 ඇක්ටිව් ප්ලස් ඔබේ සුවය වෙනුවෙන්.
10: ආරංගි කොහෙද අවසරේ යන්නේ මේ පද්ද පද්ද?
11: කවුදානේ මේ කළුවට කළුවේ?
10: මං තමයි නංගි කළු කුමාරයා. මේ සෝන් පිට්ටනිය ගාවින් යන ගෑනු ළමයින් ඔබය කරන එක තමයි මගේ ඩියුටි එක.
11: අයියෝ අයියා මේ කරන එකක් ඉක්මනට කරන්න. මං හතරට කලින් ගෙදර යන්න ඕනේ. ඒක නෙවෙයි අයියා. දැන් ඔය රැට නෙවෙයිද ඩියුටි?
10: දැන් අපි හවසට ඩියුටි නෑනේ. අපි දැන් හවස 4ට net fm 4 වටේ යනවා.
11: මොනවා? දැන් ඒ ලෝකෙත් තහන්නේ 4 වටේ දානේ? මෙහෙත් එහෙමයි.
12: ඒ ලෝකෙ මේ ලෝකෙ හැම ලෝකෙම අහන බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක
13: net fm 4 වටේ 4 වටේ.
14: ලේකේ මූඩ් බූස්ට් එක net fm කින්දර හැන්දෑව විචානු

දවල් දෙකයි විනාඩි 28යි. අහන්න දෙන්න ලෑසි කරගෙන තියෙන මේ සින්දුවට කාටි එකතු කරගන්න ඕනි. ඊට කලින් මතක් කරනවා සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම ගැන. දැන් ඉතින් දියවැඩියාව වගේ ලෙඩක් අසනීප තත්ත්වයක් 100% සුව කරගන්න පුළුවන් හොඳ ඖෂධයක් තියෙනවා කියලා කියන්නේම ලොකු දෙයක් නේද? ඒ වගේම පැටිලිව වගේ දෙයක් ඉච්ඡාවටම සුව කරගන්න පුළුවන් ඖෂධයක් තියෙනවා කියලා කියන්නේ ඒකත් ලොකුම ලොකු දෙයක්. ඉතින් මේ විදිහට අද කාලේ ගත්තහම ආයුර්වේද ඖෂධවල ආයුර්වේද ඖෂධ ගැන කතා කරන හැම වෙලාවකම ඕන කෙනෙක්ට ටග්ගාල මතක් වෙන හරිම තැනට ගියොත් ඔයාට මේ කිව්ව විසඳුම් ටික අනිවාර්යෙන්ම ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔයා හිතන්නකෝ ඔයාට දියවැඩියාව තියෙනවා කියලා හරියට කෑමක් බීමක් ගන්නවත් නැහැනේ ඔය දියවැඩියාව හින්දා නේද? හැබැයි තැන් තැන් වලට යනවා අච්චරයි මෙච්චරයි කියලා වියදම් කරලා බෙහෙත් ගන්නවා, ගෙදර ගෙනල්ලා ඔය බෙහෙත් ටික පුරව ගන්නවා, හැමදාම උදේට කනකොට මෙච්චරයි, දවල්ට කාල මෙච්චරයි, රැට කාල මෙච්චරයි, ඔහොම ඔහොම බෙහෙත් බොනවා. හැබැයි ඉතින් තාමත් ඔයාට කිසිම ගුණයක් නැහැ. හැබැයි ඔයාට දැන් ෂුගර් වලට හොඳම විසඳුම හම්බ වෙනවා සෙවනගල මධුමේහාරණි කැප්සියුල් එකෙන්. ඉතින් ඒ නිසා ඔයත් සෙවනගල මධුමේහාරණි කැප්සියුල් එක අරගෙන පාවිච්චි කරන්න තාමත් ඔයා මේ ගැන හරියට දැනගෙන හිටියේ නැත්නම් ඔන්න ඔයාට දැනගන්න තමයි මම මේ මතක් කරන්නේ. දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් එයාටත් කියන්න. සෙවනගල මධුමේහාරණි කැප්සියුල් එක අරගෙන පාවිච්චි කරන්න කියලා. ඒ වගේම තමයි ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධයක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙනවා. තමයි සෙවනගල මධුකා කැස්සට පැනියා. ඒ වගේම අර මං කිව්වා වගේ පැටිලිව වගේ දෙයකට හොඳ විසඳුමක් තියෙනවා කියලා කියන්නේ ලොකුම ලොකු දෙයක්. එහිඳ තමයි සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ කමල්බන්දුල වීරප්පිටම වෛද්‍යතුමාගේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය වෙන්නේ සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක. ඔයත් අරගෙන පාවිච්චි කරන්න හරීම විසඳුම ඔයාට එතකොට තේරෙයි. කැමප්‍රිය නම්බර පිපෙනව නම්බර කැක්කුම නම්බර ජීන්නේ නම් ගෙදරක දැන් තියෙන මොනිසියට සියක් ස්වභාවික සෙවනගල අසමෝදකම් මේ විදිහට එකීමකී නොකී නිෂ්පාදන ගණනාවක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ කමල්බන්දුල වීරප්පිටම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය වෙනවා. ඉතින් අපේ වෙදකම අපේ උරුම මෙහත ලිස් වසරක අභිමානය සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම කතා කරන්න 047 31 33 540 ජානු අක්කිට මගෙන් ගිෆ්ට් එකක්. ටෙෂාන් ලස්සනම ලස්සන රෝසමල් පොකුරක් එවලා තියෙනවා. අන්න ඒකට නම් මං හරිම කැමතියි. හරිද? Thank you. ජානු අපිතාව අලසට සිඳුවකට එකතු කරගන්න අම්බලන්තට බැමිනියම් විල දමිකක්කා. අනේ ඉතින් ඔය උම්මා නෑනේ අපිට. කවුද දැන් එහෙම කිව්වේ? අම්මා තාත්තා හස්බන්ඩ් වසන්ත දරුවා මිනිදු මෙත්සරණේ තහන හැමෝම යෝව එකතු කරගෙන ලස්සන සිඳුවක් අහමු. අද නම් අම්මෝ තියෙන මෙනු එක දැක්කහම ඉන්දියාප කන්න තියෙනවලමයි අද මාළු කිරට හදලා පොල් සම්බල් එක්ක. ඇයි අප්පා මෙහෙම කරන්නේ මට? ඊට පස්සේ ගුරු දාලා ප්ලේන් ටියකුත් දෙනව නේද? එන්න හැමෝම කන්ද මුද්‍ර හන්දියට ඉදියාප්ප ටිකක් කන්න. තව රස වැඩි වෙන්නේ උම්ම එක දුන්නේ. හරිද? කතාන කොංගස් හන්දි අරෝෂ් ටේලර්ස් එකේ ප්‍රසන්න දම්මිකා ශෙවෝන් තාරුක බෙවෝන රෝෂ්. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. මේ හැන සින්දුවට එකතු කරගන්න යටි අන්තර නිතෝ ගරාජ් හොරන්දල යටි අන්තොට අපිටත් ලස්සන සින්දුවක් දෙන්න ලක්ෂන් රුක්ෂන් ජයම්පති සෙල්වම් කුමාර. අපි ඔක්කොටම උම්මා ඕනි හොඳේ. බෙදා ගන්නවද එහෙනම්? Good afternoon channel. Hello movido. ලස්සන සින්දුවක් ඕනි අම්මා නිමාලි තාතා රුක්මන් අලව කරුවකවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් හමු කියලා තමයි කියන්නේ. ඕකේ එකතු කරගම්ම ඊළඟ සින්දුවට. හයි කොහොමද අපි චාමර ස්ටෝස් කළුතර පණ අපිටිය චාමරයා තනුජක්කා මේ සින්දුවට එකතු කරගන්නම්. ජය වේවා. එන්න බලන්න එහෙනම් හිමීට අපේ Facebook live එක පැත්තට හැම කට්ටිය. මම මේ වෙලාවේ Net FM official Facebook fan page එකේ Facebook live එකක ඉන්න. ටග්ගාල Facebook live එකට එන්න මම එකතු කරගන්නවා කට්ටිය. එතකොට මේ ඇහෙන සින්දු ටිකට

0: NetFM Kinderhändeva Pijanu.
1: දවල් 2:40 2යි වෙලාව හන්න දුන්න ලෑසි කරගත මේ සින්දුවට ඉක්මනට කටි එකතු කරගන්න ඕනේ. අපි අමුද Facebook live එක පැත්තට. කවුද Facebook live එක පැත්තේ මේ වෙලාවේ අපිව අහගෙන බලාගෙන ඉන්නේ කියලා බලන්න. කවුද ඉන්නේ කොබලන් live එකට ගිහම මෙන්න මේ කටිනෝ දිල්ලි ගමගිනෝ ලක්මාලි ප්‍රදර්ශනී ඉන්නවා. ඊට පස්සේ රංශා මදුෂානි ඉන්නවා. WK චතුරංග ඉන්නවා. ඊට පස්සේ පුලින්ද ශාලුක කවිදු චාමික කේච් රණවීර ඊට පස්සේ සිරි කුමාර අයත් ඉන්නවා. යාවත් සින්දුවකට එකතු කරගන්න කියලා දරා මාත් අහගෙන ඉන්න කියලා අනිවාර්යෙන් එකතු කරගන්න අංශර රාජපක්ෂ හයියක්ගේ. හයි කොහොමද ඔයාවත් එකතු කරගන්න මේ සින්දුවටම. එතනින් පස්සේ මම යනවා බෝලේ ඔයාව බල්ලයන් ආවෙ කියලා දරා බෑ බෑ බෑ බෑ බෑ චුට්ටක් කොහොම ඉන්න ලයිව් එකේ තව. හරිද කවුරුත් යන්න බෑ ලයිව් එකෙන්. ලයිව් එක මං ඉවර වෙනකන් ඉන්න කට්ටිය ඉල්ලන සින්දු ටික දෙනවා. තමත් ලයිව් එකට ජොයින් වුනේ නැත්නම් ටක් ගාලා NetFM official Facebook fan page එකට එන්න. fan page එක like කරලා follow කරලා ලයිව් එකට ජොයින් වෙන්න. හයි අකි මං නෙත් මේ ලස්සන song එකකට ජානුවක් කිය ඔයාවයි අම්මවයි තාත්තවයි මල්ලිවයි ආච්චි අම්මවයි අත්තම්මවයි සීයවයි අයියවයි එකතු කරගන්න අක්කියෝ ආදරේ ගොඩාරිය අක්කියෝ මකකොණි ඔන්න කිව්වා මැසේජ් එක කියන්නකො කියලා තියෙන්නේ කිව්වා හයි චනු ගින්දර මැණිකේ හොරණ සතල ගාමන්ට කිය අපිටත් ලස්සන සින්දුවක් දෙන්න ඊ අපේ එක කිව්වේ නැහැ මං කිව්වේ නැද්ද තරහයි මං දන්නවා මාතක තරහ වෙන කටියාලු කරගන්න අශෝක මිස් අනුරාධ දේවි යසන්ති නදී සුජී හර්ෂ මැණිකේ සේපාලි මුදිතා ශමිලා රමණී දයා ශ්‍රයා ශ්‍රංගී රෙනු ඇතුළු කෙල්ල සෙට් එකම එකතු කරගෙන ලස්සන සින්දුවක් ඕනි උම්ම දෙකක් ඕනි සුදු මැණිකේ දැන් තරහයි නම් උම්ම මොකටද තරහයි නම් උම්ම ඉල්ලන්න බෑනේ මං ඒකනේ කිව්වේ මං දන්නවා යාළු කරගන්න කියලා දෙකක් ඉල්ලා තියෙනවානේ තරහ හින්දම දෙකක් දෙනවා එතකොට ගොඩක් යාළු වෙනවා

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්.
2: දවල් 2 විනාඩි 51යි.
3: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න. ලෙහෙසි පහසුයි වාසි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
4: 1. සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා. 2. අවුරුදු 3ක් හෝ කිලෝමීටර් 102ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්.
5: අතිනවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. 13.88 අමතන්න.
6: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
7: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.slt-mobitel.lk වෙත පිවිසෙන්න.
8: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: එන්න ෂා, පාරට මේනවා කෑමවල සුවඳ.
9: රසත් එහෙම තමයි.
2: ඔව් ඉතින් ඔයාගේ කෑම හැමදාම රසයිනේ. මොකක්දනේ ඔයාගේ රහස?
9: මම හැමදාම ගන්නෙ ෆෝර්චුන් ඔයිල්නේ.
2: ඉතින් මොකද්ද වෙනස?
9: ක්වොලිටි එකම තමයි.
2: අවුරුදු ගාණක් තිස්සේම අංක එකේ ඉන්නෙත් ෆෝර්චුන් ඔයිල්නේ.
9: ඇත්තම තමයි.
10: ජයග්‍රහණය එකම අරමුණක් කරගනිමින් දිස්ත්‍රික්ක දෙකක් අතර අතිශය තරඟකාරී සංග්‍රාමයක පළමු අදියරේ අවසන් සිකුරාදාව නැතෆෙම් DJ Night Face to Face Attack Show ත්‍රිකුණාමලය සහ වවුනියා දිස්ත්‍රික්ක අතර ජයග්‍රාහකයන් විජයග්‍රාහකයන් බවට පත් කරන දෙවන තරඟ වටය සඳහා සුදුසුකම් ලබන්නේ කවුද? කවුද? හෙට රෑනවයට නැතෆෙම් DJ Night Face to Face Attack Show. Attack Show.
11: Brought to you by
12: ජපන් භාෂා සහ කුසලතා පුහුණුව සමගින් පූර්ණ කාලීන දින 40ක පාඨමාලාව සහ රැකියා සඳහා මඟ පෙන්වීම SS ලංකා ජපනිස් සෙන්ටර් පුද්ගලික සමාගම මාතර දැන් මම තන්න 0711 834 387

0: ගෑනු ළමයින්ට එයාලව මිස් වෙන දවස් තියෙනවා.
1: ඒයි
0: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
1: ඒ කියන්නේ එයාලට යාලුව මගහැරෙනවා.
0: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටට පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
2: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
3: NSB පාට පාට හපංකම් මෙවරත් පුංචි ඉතිරියෙන් ලොකු හීන මුදල් විතරක් නෙමෙයි හොඳම දේ ඉතිරි කරමු. ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් පවත්වන විවෘත ළමා චිත්‍ර තරඟය 1 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල්වල සිසු දරු දෙරියන්ටද අයදුම් කළ හැක. ජයග්‍රාහකයන්ට වටිනා මුදල් ත්‍යාග සහ සහතික පත්. නිර්මාණ බාර ගන්න අවසාන දිනය සැප්තැම්බර් 10.
4: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න.
5: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
6: මෙල්වා එක ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
7: අක්මාවේ තෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0.47 31 33 540.

0: rähendävä.
1: Brought to you by.
2: Juttekin nojake future plus point tekak. RDB Youth Plus. Juttekin tämä setkön banking partner. RDB Youth Plus kinuma.
3: Sumudu matupiri nisa edan innat pahasui liikvennit ne.
4: Fems äik. Oyaat oyaava magerinne ne.
5: Oyaat sugar nam. Sevenagala madumeha harni capsule largan. 40 vasaraka abimane. Sevenagala ayurveda. 0747 31 3540.
6: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046.
7: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
8: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
9: එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
8: ඕනේ නම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
10: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
11: සුබ සඳ වගවසු තුනයි.

0: සත්‍යා ඔබ වෙතගෙන එන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
3: පැයෙන් පැය අලුත් වන අලුත් පැයේ විමසුම ඇත් නිවුස්.
4: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. අඟුලානට අසන්න මුහුදු තීරයේදී පසුගියදා අනතුරට ලක් වූ නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක මුර යාත්‍රා ගොඩබිම් වෙත රැගෙනීමේ කටයුතු තවදුරටත් සිදුවනවා. කෙසේ වෙතත් පසුගිය දිනවල මෙන් අද දිනේද එම කටයුතුවලට බාධා එළවී ඇති බවයි නාවික හමුදාව පැවසුවේ. ඒ මුහුදේ කාලගුණික තත්ත්වය අයහපත් වීම හේතුවෙන් පසුගිය 15 වනදා එම වේග ප්‍රහාරක මුර යාත්‍රාව අනතුරට ලක් වුණා. අනතුර සිදු වූ අවස්ථාවේ එහි නාවික හමුදා නිලධාරීන් 12 දෙනෙකු රැඳී සිටියා. අනතුර ගැන සැලවීමත් සමග වහ ක්‍රියාත්මක වූ අඟුලාන පොලිස් නිලධාරීන් සහ ධීවර ජනතාවෙක්ව නාවික හමුදා නිලධාරීන් 11 දෙනෙකුගේ දිවි බේරා ගත්තා. එහි සිට තවත් එක් නිලධාරියෙකු අතුරුදන් වුණා. මිලඟ නෙත් නිවුස් පසරු 4ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙත් නිවුස් ටියුටෝරියල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්, පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
5: FM 95 FM 94.8 net FM
6: ඉන්දර හැන්දෑව
7: brought to you by
8: youth again ඔයාගේ future එකට plus point එකක් RDB youth plus youth එකටම set වෙන banking partner RDB youth plus කිනුමා
9: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
10: ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
11: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
12: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0734 226 7046.
13: FM 95 94.8.

0: Hette FM, kinder händeva, vi tjano!
1: සුබ සැන්දවාක් හවසතුන විනාඩි හයයි. අපි ලයිව කිවර කරලා ඔන්නාව මේ පැත්තට. මාව අහගෙන ඉන්න කට්ටියගෙන මතක් කරන්න ඕනිනේ පොළොන්නරුව අපේ රමණියක මාව අහගෙන ඉන්නවා. ඔයාව එකතු කරගන්නම් මේ හෙන සින්දුවට. එතනින් පස්සේ මා බිම කාන්ති අම්මා, ඔයාවයි යනුක පැටියවයි සංගීත් පුතාවයි, එතනින් පස්සේ අපේ සූරියව ප්‍රේම කුරුල්ල ලියනාරච්චි අයියා, ඔයාවයි ඔයාගේ ෆැමිලි එකේ හැමෝම එකතු කරගන්න මේ හැන සින්දුවට. ඊට පස්සේ කිතුල් කොටේ ප්‍රේමසිරිය අය ඉන්නවා, අම ගුණවති, විනෝෂා, ගණේෂ්, ෂෝෂා, මිලානි, කිරණිදු, බිම්සර, අසංක සෙට් එකම එකතු කරගන්න මේ හැන සින්දුවට. බලංගඩ හෙළපැන්දනියේ ජය බලාතනායක අය ඉන්නවා, වෙනද වගේම ෆැමිලි එකේ හැමෝම එකතු කරගන්න මේ සින්දුවට එකතු කරගන්නද, හරිද? හයි අදරණීය ජනමණික, නැතන හැමෝමයි කන්නතුරු බේකරි රසික මල්ලිවයි, රාජායි ඇතුළු බේකරිය වරකන හැමෝමයි, මොල්දිය සලින් සංගීත් මල්ලිවයි, පැලම්පිටිය හිරාණි අක්කවයි එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් අහමු කියලා කැලිබරින් රේණුකා කමසේජ් කළා තියෙනවා. මේ හැන සින්දුවට එකතු කරගන්න ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න වෙන්ද වගේ මකුලල රංජිත් දිසානායක අයියා. හයි ජනු, අදත් අවහගෙන ඉන්නේ. අහමු ලස්සන සින්දු ටිකක් ෆ්‍රන්ට් ලංකාවේ මනෝජ් තුෂාර කොහොදනි කටිය කටියම එකතු කරගන්නම්. ඊට පස්සේ දිල්හරා කල්ලු බෝ විටි යන කල්ලු බෝ විටි යන කොහෙද තියන්නේ? මට ලස්සන සින්දුවක් දෙන්න එකතු කරගන්නවා ෆැමිලි එකේ හැමෝම, ඔයාවත් එකතු කරගන්නවා කියලා දෙනවා. ඉචි අනුරපුසල ඔබීෆ් ජනපදේ මැසේජ් කළා තියෙනවා. අනුරයා එකතු කරගන්නම් මේ සින්දුවට. එතනින් පස්සේ හෙලෝ හෙලෝ, අපි නුවර ඩේවි පාරේ අපිවත් සින්දුවකට එකතු කරේ ගන්න ප්‍රසන්න වයිෆ් සුභා දුවශ්විනී, ලස්සන සින්දුවක් දෙන්න දෙන්නම් අනේ. හයි ගින්දරි, සුබ දහවලක් ඔයාට. හම්බන්තොට කළු දොදොල් කඩේ ශානක අයියාද අපේ ආනන්ද අයියාගේ උපන්දිනය. එයාට විශ් කරන්න නිලන්ත, මහිමා, ශිෂිමා, රන්දිමා උම එකක් ඕනිමයි. Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you. Ananda aye jaya veva. Happy birthday කියලා වට ගොඩක් ආදරෙන් net team එක වෙනුවෙන් මම ඔයාලට wish කරනවා. ඔයගෙම ආගේ ඔයවට මේ මිනිස්සුන්ට කතාවට happy birthday කියලා wish කරන්න කියලා තමයි ඔන්න මට කිව්වේ.

0: Netefem Kinder Händeva Vidjanu.
1: හවසටනයි විනාඩි 14යි. මෙන්න මේ ටික මතක් කරගෙන මතක් කරගෙන මතක් කරගෙන නම් ගෙහෙල්ලා කටිනාගත කරගන්න. ෆිල්ම්ස් අයෝ. SLS ISO සහතික සහිතව සාධාරණ මිලකට වාගේ අතර පත් වෙන ෆිල්ම්ස් අය අරගන්නවා කියලා කියන්නේ ගෑනු ළමයින්ට පීරියඩ්ස් දවස් අමුතුවෙන් අමාරු දවස් කරගන්න ඕන නැහැ. මොකද කිසිම අපහසුාවක් නැතුව ඒ දවස්වල හරිම සාමාන්‍ය විදිහට ගෙවන්න පුළුවන් ගන්න. එතකොට ඇඳගෙන ඉන්න පහසු ලීකෙන්නේ නැති ගෙවන මිලට උස්සස්ම තත්වයේ පැය ටිකක් ගන්නව නම් ඉතින් ඒ ෆිල්ම්ස් අයම තමයි. ගොඩාක් වෙලාවට ඔයා බයෙන් ඉන්නවනේ පීරියඩ්ස් දවස්වලට. කට්ටිය වැඩිපුර ඉන්න තැනකට උනත් ගිහිලා ඉඳගෙන ඉඳලා නැකින්නකොට කොච්චරනම් බයකින්ද නැකිට ඉන්නේ ලීක් වෙලාද දන්න? කී දෙනෙක් ඉස්සරහා පසුතාවයට පත් වෙන්න වෙයිද? අද ඇත්තටම මේ වැඩේට යන්න ඕනිමද? ඔය වගේ දේවල් වලට හිතනවා. ගෙදරට වෙලා ඇඳ බදාගෙන ඉන්න තියනවා නම් ඒ දවස්වලට වෙන මොකුත් ඕනේ නැහැ කියලා නෝ හිතාගෙන ඉන්නේ. ඇයි එහෙම ඔයාගේ හොඳම දේවල් මගේ අරගන්න හදන්නේ? පීරියඩ්ස් කියලා ඒ දවස අමුතු දවසක් කරගන්න නැතුව පහසුවෙන් ඉන්න. ඇඳගෙන ඉන්න පහසු ලීක් වෙන්නේ නැති ගෙවන මිලට උසස්ම තත්වයේ පෑඩ් එක. ෆෙම්ස් ඇය අරගන්න දිවෙනපුරා තිරොන්නෑම සුපිරිවෙල් සලකින් ෆාමසි වලින් SLS ISO සහතික සහිතව සාධාරණ මිලකට වාගේ අතර පත් වෙන ෆෙම්ස් ඇය දැන් ඔයාට මිල දී ගන්න පුළුවන්. ඇක්ටිව් ප්ලස් යන්න 8-9-10 දවස් තුනේදී ඇක්ටිව් ප්ලස් එකට. ඔයාටත් මෙන්න මේ ප්‍රශ්න තියෙනවා නම් බෙල්ලේ කොන්ද වේදනාව ඇතුළු මොනියම් හරි ස්නායු රෝගයක් තියෙනවා නම් ආතරයිටිස් සන්ධි රෝග මාංශපේශි වේදනා නහර ගැටගැසීම් ක්‍රීඩා අනතුරු නිසා ඇති වෙච්ච ආබාධ වයස්ගත වීම නිසා ඇති වෙලා තියෙන දුර්වලතා අංශභාගයේ පාකින්සම් සුසුම්නාවේ වේදනා සුසුම්නාවේ ආබාධ වෙනත් පැරලයිස් රෝග එක්ක දරුවන්ට උපතින් හරි උපතින් පසු හරි යම් යම් ආබාධ ඇති වෙලා තියෙනවා නම් කල්පවතින සුසන ආබාධ ඒ වගේ රෝග තියෙනවා නම් 8-9-10 දවස් තුන අනිවාර්යෙන් ඔයා ඇක්ටිව් ප්ලස් එකේ ඉන්න ඕනේ. මොකද ලෝක බෞද්ධ චිකිත්සක දිනය එනවා ඉස්සරහට. ඒ කියන්නේ සැප්තැම්බර් 8 වෙනිදා. ඉතින් ඒ වෙනුවෙන් ඊට සමගාමීව ලංකාවේ අංක 1 බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථානයේ වෙන ඇක්ටිව් ප්ලස් ඔන්න මේ වැඩේ ආරම්භ කළා තියෙනවා. 8-9-10 කියන දවස් තුනේදී ඇක්ටිව් ප්ලස් සියලුම ආයතනවල ඔයාට නොමිලේ රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් සූදානම්. ඉතින් එතනදී ඔයාගේ රෝගී තත්ත්වයන් ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කරනවා. ඔයාට සුදුසු ප්‍රතිකාර ක්‍රම සහ වටිනා සෞඛ්‍ය උපදෙස් ලබා දෙනවා. ඒ විතරක්ද ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා විශේෂ වටමක් සහ විශේෂ ප්‍රතිලාභ රසක් වමනුවෙන් සූදානම් කළා තියෙන්නේ. ඉතින් ඔයාට ඔයාගේ පවුලේ සමාජිකයන් ඉන්නවා නම් එයාලවත් අටගහගෙන 8-9-10 කියන දවස් තුනේදී

ඇක්ටිව්ප්ලස් හොරණ කොට්ටාව බණ්ඩාරගම තියෙන ශාකාවලට යන්න පුළුවන්. ඒ ශාකා තුනේම මේ වැඩේ සිද්ධ වෙනවා. යන්න කලින් කෝල් එකක් දෙන්න. දැම්මම කෝල් එකක් දීලා දිනයයි වෙලාවයි වෙන් කරගන්න. නම්බර්ස් ලියාගන්න 0347 22 1770 0347 22 1770. එහෙම නැත්නම් 0777 511 39 18 0777 511 39 18. ඔයාගේ අනාගතය වෙනුවෙන් ඔයාගේ අනාගතය හොඳම ඉතිරි කිරීම කරන්න නම් ඔයාට තියෙන්න ඕනි හොඳ බැංක් account එකක්. ඒක පටන් ගන්න ඕනි හොඳම තැනකින්. ඉතින් එහෙනම් ඔයාගේ හොඳම ඉතිරි කිරීම වෙනුවෙන් ADB Bank Youth Plus කිනුමක් අදම පටන් ගන්නකෝ. ඔයාට මං කියනවා ඔයාගේ අනාගතයට හොඳම ඉතිරි කිරීම එතන කරන්න පුළුවන් ඔයාට. මේක ගිනුමකටත් එහා ගිය දෙයක්. දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුවනේ ආඩීබී බැංකුව කියලා කියන්නේ. ඉතින් ආඩීබී බැංකුවේ මේ වෙනකොටත් ශාකා 272ක් පුරා විදුණු ශාකා ජාලයක් තියෙනවා. සහ මිලියන 6කට අධික ගනුදෙනුකාර ප්‍රජාවක් ඉන්නවා. පොඩි කාලයක් නෙමෙයි මේ ආඩීබී බැංකුව ආරම්භ කළ වසර 41ක්. හොඳ විශ්වාසයක් හොඳ නමක් දිනාගෙන තියෙන දිවයිනේ ප්‍රමුඛතම සහ දැවැන්තම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි ආඩීබී බැංකුව කියලා කියන්නේ. ඉතින් ආඩීබී බැංකුවේ මේ අලුතින්ම පටන් ගත්ත ආඩීබී යූත් ප්ලස් ගිනුම තරුණ ඔයා වෙනුවෙන් ඔයා ගැන හිතලා වගේ මූල ස්ථාවරත්වය ශක්තිමත් කරන්න තමයි ආරම්භ කළේ. ඉතින් සල්ලි ටිකක් ඉතුරු කරගන්න හරිම තැනක. පඩි අතට ගත්තාම ගෙදරින් කියන්නේ නැද්ද? කීයක් හරි පොතේ දාගන්න කියලා. එහෙනම් ADB බැංකුවේ account එකක් open කරන්න. ADB Youth Plus ගිනුමක්. ඒ විතරක්ද ඔයාට තව සුවිශේෂී පහසුකම් රැසක් අත්විඳින්න පුළුවන්. ඒ තමයි උසස් අධ්‍යාපනය වෙනුවෙන් වෘත්තීය පාඨමාලා වෙනුවෙන් ඔයාගේ ව්‍යවසායකත්වය වෙනුවෙන් පහසු පොලි අනුපාතය යටතේ ඔයාට ණය ගැනීමේ හැකියාව දෙනවා. අඩු පොලියට ඔයාට ණය ගන්න පුළුවන්. ඒ විතරක්ද අපකරුවන් හොය හොය ඉන්න ඕනේ දැන් ණයක් ගන්න ගියාම. ඔයාට ADB බැංකුවේ Youth Plus ගිණුමක් තියෙනවා නම් අපකරුවන් රහිතව ඔයාට ණය ගන්න පුළුවන්. ඒ වගේම විශේෂ ඩෙබිට් කාඩ් ඔෆර්ස් ඇතුළු තවත් පහසුකම් රැසක් අත්විඳින්න පුළුවන්කම තියෙනවා. දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව ADB බැංකුවේ ADB Youth Plus ගිණුමක් ආරම්භ කළොත්. ඉතින් යන්න අදම ඔයාට ළඟම තියෙන ADB බැංකු ශාඛාවට ADB බැංකුවේ Youth Plus ගිණුමක් ආරම්භ කරන්න. කවුද මේ? Good evening චූරි මණික. අනේ මගේ මම යාගේ චූරි මණික දැක්කනේ. එහෙම හරි කවුරු හරි මට චූටි කිව්වොත් තමයි ඉතින්. චූටි මණිකේ ඔයාගේ කටහඬින් කියන වචන කනට මී පැණිවක් කරනවා වගේ. ආඩේ මමත් මාවත් ඔයාගේ යාළුවෙක් කරගන්නකො චූටි මණික. දැන් ඔයා මගේ මේ යාළුවෙක් තමයි මගේ මණික. හරිද? ඉතින් මේ හොරණින් සමාදි මගේ අම්මවයි තාත්තවයි සුදු මහත්තයා පැතුම්වයි රවිඳු අයියවයි බවන්ත අයියවයි පෙනිදු මල්ලිවයි චැනල් බබාවයි සසඳුලා බබාවයි ඊට පස්සේ ශිහාන බබාවයි තමාලි අක්කවයි අශ්විනිවයි හංසිකවයි එකතු කරගෙන ලස්සන සඳක් අහමු අක්කියෝ. අක්කියෝ මට උම්මකුත් තෝනි. එයාත් මට උම්ම ගොඩ්ඩා කියලා තියෙන ඔය මැසේජ සස්සේ. ඔයා මගේ යාළුවෙක් හරිද? අර හොඳම යාළුවෝ කියන ලිස්ට් එකේත් ඔයා ඉන්නවා. ඊට පස්සේ අපේ ලසා අයියා මැසේජ් කරලා තියෙනවා. කෝ බලන්න මම ලසා දිනුෂ බබා සංජීව අපිට ලස්සන සින්දුවක් දෙන්න චානු නංගි අටියන්තර පීපල්ස් බැංක් එක ළඟ ත්‍රිවිල් පාක් එකේ කොල්ල සෙට් එක. තව අපේ මහවිල පාරේ වෙල්ඩින් ෂොප් එකේ චමත්කරවත් එකතු කරගන්නකෝ. අනිවාර්යෙන් එකතු කරගන්නම්. ජය වේවා ලසා අයියා. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා මැසේජ් එකක් කිව්ල දෙනවා. මේ මැසේජ් එකේ වගේ නම නෑ. හයි ජනුවක් කී මම රුක්ෂාන් යටියන්තට ගණේපල. මට හොඳ උම එකක් එවන්නකෝ සින්දුවක් එක්ක. සින්දුව දෙන්නම් තව චුට්ටකින්. හෙට තියෙන බර්ත්ඩේ එකක් ගැන අදේවලා තියෙනවා. අපි හෙට කියමුකෝ. අදම කියන්න ඕනිද? හෙට කියනවා හරිද? එහෙනම් හෙට මම මේ මැසේජ් එක අනිවාර්යෙන් එවන්න ඕනි. හෙට නේදකොට යව සර්ප්‍රයිස් කරන්න පුළුවන්. සුබ දහවල ගින්දරමණිකේ මම යටියන්දට පරිසල්ල සේපාලි හෝටලගේ සේපාලිකා අර්ලි ස්ටෝස් එකේ හරේන්ද්‍ර මලිවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි කියන්නේ. අහමු මේ සින්දු සෙට් එකම.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: හවස 3 වෙනාඩි 27යි.
3: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
4: හිරු සහල් කුඹුරේ සිට ඔබේ පවුලේ කෑම මේසේ දක්වා සෑම පියවරකටම වටිනාකමක් එක් කරමින් විශ්වාසයෙන් තෝරාගත හැකි අඛණ්ඩ ගුණාත්මක භාවය පවත්වාගෙන යන එකම සහල් වෙළඳ නාමය හිරු සහල්. පවුලේ සියලුම දෙනාට ගැළපෙන රසම රසවත් වේලක් පිළියෙල කර ගැනීමට සාධාරණ මිලකට ලබාගත හැකි හිරු සහල් නාඩු, කීරි සම්බා, සම්බා, කැකුළු සහල් ඇතුළු විවිධ සහල් වර්ග රැසක් ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන තේරීමක් සමග හිරු සහල් හිරු පායනෝමින් විශ්වාස හිරු සහල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න. සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. සැප්තැම්බර් 3 වනදා කුලියාපිටිය නගර සභාව ඉදිරිපිට SLT Mobitel Fiber Real Fiber Real Performance.
5: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, උප ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
6: චිත්‍ර ඇඳලා ලොකු ලොකු ටෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
7: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
8: ජයග්‍රහණය එකම අරමුණක් කරගනිමින් දිස්ත්‍රික්ක දෙකක් අතර අතිශය තරඟකාරී සංග්‍රාමයක පළමු අදියරේ අවසන් සිකුරාදාව Net FM DJ Night Face to Face Attack Show. ත්‍රිකුණාමලය සහ වවුනියා දිස්ත්‍රික්ක අතර ජයග්‍රාහකයන් විජයග්‍රාහකයන් බවට පත් කරන දෙවන තරඟ වටය සඳහා සුදුසුකම් ලබන්නේ කවුද? කවුද? හෙට රෑ 9ට Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
9: Brought to you by
10: ජපන් භාෂා සහ කුසලතා පුහුණුව සමගින් පූර්ණ කාලීන දින 40ක පාඨමාලාව සහ රැකියා සඳහා මඟ පෙන්වීම SS ලංකා ජපනිස් සෙන්ටර් පුද්ගලික සමාගම මාතර දැන් මම තන්න 0711 834 387.
11: ලේකේ මූඩ් බූස්ට් එක Net FM කින්දර හැන්දෑවා විචානු.

Habis itu lah Ivy Nanditis. Eh hai. మా దగ్గర అన్నది ఎవరు తీయనమా సింధు అయినా కూడా సింధు అన్నదిల ఇన్నీ తనమా హరిమే గారికి ఇలా ఇన్నాం గాడిదా ఎన్ఎస్బి పాట పాట పంగం చిత్రతరంగి హాయవాగి హాపనాచ కొంచె కాలి ఇందులో మా పికి ఎలా దేమో తిరిగి రీమే వెదగత్కమా యాత్రయాగి నిర్మాణ శైలిత్వత్ వర్ధనే కరాన్న ඔන්න ජාතික ඉදිරිකිරීමේ බැංකුව විසින් සංවිධානය කරන NSB පාට පදහපංකම් චිත්‍ර තරගයද 1026 ලංකාව පුරාම ඉන්න රජයේ පාසල්වල සහ පෞද්ගලික පාසල්වල දරුවන්ට ආරාධනා කරන ජාතික ඉදිරිකිරීමේ බැංකුව මේ පාට පදහපංකම් චිත්‍ර තරගයක එකතු වෙන්න කියලා පුංචි ඉතිරියෙන් ලොකු හීන කියන මාතෘකාවට තමයි මේ අවුරුද්දේ චිත්‍ර අඳින්න ඕනි. ඉතින් ඔයාට මේ වෙනුවෙන් නිර්මාණශීලී අර්ථවත් නිර්මාණයක් කරන්න පුළුවන්කම තියෙනවා. ඒකට පැස්ටල් දියසායම් තෙල් සායම් අතර ඕන මාධ්‍යයක් පාවිච්චි කරන්න පුළුවන්. කාණ්ඩ හතරක් යටතේ තරගය සිද්ධ වෙනවා. පළවෙනි කාණ්ඩය 1-2-3 ශ්‍රේණි, දෙවෙනි කාණ්ඩය 4-5-6 ශ්‍රේණි, තුන්වෙනි කාණ්ඩය 7-8-9 ශ්‍රේණි. එතකොට හතරවෙනි කාණ්ඩය 10-11-12-13 කියන ශ්‍රේණි. ඉතින් මේ හැම කාණ්ඩයකින්ම හොඳම නිර්මාණ 15 බැගින් තෝරගෙන තමයි NSB ප්‍රධාන කාර්යාලය ඔක්තෝබර් 1 2 චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ. ඉතින් එතනින් තෝරගන්න ජයග්‍රහකීන්ට වටිනා මුදල් තෑගි හම්බ වෙනවා සහ අවසාන වටියට සුදුසුකම් ලැබෙන සියලුම තරගකරුවන්ට සැනසිලි ත්‍යාග සහ සාතික පත්‍ර හම්බ වෙනවා. ඒ වගේම ඔක්තෝබර් 3 තමයි තෑගි ප්‍රදාන උත්සවය පවත්වන්නේ. එතකොට ඔය චිත්‍ර එවන්න ඕනි සැප්තැම්බර් 10 කලින්. දැන් දවස් 3 මේ මාසෙ ඉවරයි. ඒ හින්දා තව දවස් 7 ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් 10 කලින් ඉක්මනටම ඔයාගේ නිර්මාණය හරි ලස්සනට කරලා නිර්මාණශීලී අර්ථවත් නිර්මාණයක් කරලා ඔයා මේක බාර දෙන්න ඕනි. වැඩි විස්තර දැනගන්න අයදුම් පත්‍රය සඳහා www.nsb.lk වෙබ්සයිට් එකට යන්න. එතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඔයාට ඇප්ලිකේෂන් එක. එහෙම නැත්නම් ළඟම තියෙන NSB ශාඛාවට යන්න. ඔයාට එතනිනුත් වැඩි විස්තර දැනගන්න ඇප්ලිකේෂන් එක අරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා නිර්මාණය කරලා සැප්තැම්බර් 10 කලින් ඊමේල් කරන්න, වට්ස්ඇප් කරන්න. සෙවනගල ආයුර්වේද ඖෂධ පුද්ගලික සමාගම. ඒ තමයි ඉතින් දැන් ආයුර්වේද ඖෂධ පාවිච්චි කරන ඕන කෙනෙක්ට මුලින්ම මතක් වෙන තැන. ඉතින් ඔයත් ආයුර්වේද ඖෂධ පාවිච්චි කරන කෙනෙක් නම් බය නැතුව පාවිච්චි කරන්න සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙන ආයුර්වේද ඖෂධ. මොකද ඔයාට 100% හරිම ප්‍රතිඵල ගන්න පුළුවන්. ඔයාට දැන් ෂුගර් තියෙන කෙනෙක් නම් සෙවනගල මధుමේහාරණි කැප්සියුල් එක නිෂ්පාදනය කරන්නේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ. ඔයාට 100% හරිම ප්‍රතිඵල ලබා ගන්න නිට්ටාවටම සුව කරගන්න සෙවනගල මధుමේහාරණි කැප්සියුල් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ප්‍රතික්ෂාව කැස්ස උන අඟපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය. ගත්තේ නෑ තාම. ගෙදරක තියෙන්න ඕනි හොඳද මේක. සෙවනගල මధుකා කැස්සට පැනිය. ඒ වගේම ෆැටි ලිවර් වලට බය වෙන්න දෙයක් නැහැ. සෙවනගල ලිව බූස්ටිං කැප්සියුල් එක තියෙනවා. ඒ වගේම කැමාප්‍රිය බඩ පිපෙන ඔබර කැක්කුම් බඩ ජීර්ණය නම් 100% ස්වභාවික සෙවනගල අසමෝදකම් අද්දම අරගෙන පාවිච්චි කරන්න. ඔයාගේ ගෙදර තියාගන්න අසමෝදකම් බෝතලයක් තියෙනවා නම් ඒ තියෙන්න ඕනි 100% ස්වභාවික සෙවනගල අසමෝදකම්. ඒ වගේම කොණ්ඩේ වෙනුවෙන් එක එක දේවල් කරලා තියෙන කොණ්ඩෙත් යවා ගන්නේ නැතුව සෙවනගල ශ්‍රියාදේවි ආයිල් එක පාවිච්චි කරන්න. ආයිතින් ලස්සන කොණ්ඩයක් නම් ෂුවර්. ඒ විදිහට නිෂ්පාදන ගණනාවක් කමල්බන්දුල වීරපිරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය වෙනවා සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ. මොකද පොඩි කාලයක් නෙමෙයි, අවුරුදු 40ක විශ්වාසයක් දිනා ගන්නවා කියන්නේ ළමයි. ඒක මාර දෙයක්. ඒ තරමට ප්‍රතිඵල අරගෙනවිලා තියෙන නිසා තමයි අවුරුදු 40ක් පුරාවට මෙහෙම විශ්වාසයක් දිනාගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔයත් කතා කරන්න අදම සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට 047 31 540 047 31 540. ජානු බෝලේ කොණ්ඩෙ බොකුටු කෙල්ලේ සුබ දහවලක් වේවා. මට ඔනි ලස්සන සිඳුවක්. අපේ අම්මයි රෝෂා, අක්කා ටිෂානි, මල්ලි රේෂාන්, මම ශෂිකා. ගොඩක වලින් නර්තනී ජානු නංගි අපිව අමතකුණාද? කවුද කියන්නේ එහෙම අමතක වෙනවා කියලා? මට කිසිම දෙයක් අමතක නැහැ. ඩුබයි වලින් සුරංග චාමින්ද මල්ලීව එකතු කරගන්න. යාගේ අද උපන්දිනයට විශ් කරන්න කියලා ජාන්ත ගෝල්ඩ් ක්‍රියේෂන් ගම්පහ පිජන්තය මැසේජ් කරලා තියෙනවා. Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you. සුරංග අයියා ඇහුණද ඩුබයි වලට මාව? Happy birthday. ජය වෙන්නෝනි, සුබ වෙන්නෝනි.
එකයි මෙයාගේ ගම වවුනියාව. මෙයාට උම එකක් දෙන්න. එයාගේ නම ගයාන් දිල්රුක්ෂ. හා හා මං එයාට උම එකක් දීලා එයාව මේ සින්දුවටත් එකතු කරගන්නම් ගයාන්. ගින්දරි සුදු බෝලේ ලස්සන සින්දුවක් දෙන්න සිටි නිමල ඉලෙක්ට්‍රොනික්ස්. යටි අන්තට උම එකකු තෝනි හැමදාම වට ආදරේ කියල් තියෙනවා. ගින්දරියේ අද එකතු කරගන්න අපි වාත හැලිගුඩ චමිද මෝඩසගේ බොස් චමින්ද තුළු කොල්ලො සෙටකම කොල සෙටකටයි අපේ බොස් චමින්දටයි ජය වේවා. වැලිමඩයි කේ රොස්ස ෆුඩ් ප්‍රඩක්ට් එකේ කොල්ලො ටික සද්දටම වහගෙන ඉන්නේ එකතු කරගන්න ලස්සන සින්දුවකට. ඔයා තමයි මොකද අහගෙන ඉන්නේ, ඔයා තමයි හොඳේ. මං හිතුවේ මේ මට හොඳයි කියලා තියනවා කියලා. මොකක්දානේ එහෙම හරි කියන්නකෝ. මේ සින්දුවට එකතු කරගන්නම්.

එහෙ හරිලා මෙහෙ බලනකොට මෙන්න මේ මැසේජ් ගොඩාක් මඩාවා. ජනු සිදුව කෝනී සුජානි චන්දිමා මැසේජ් කළ තින මොරටුවෙන් එකතු කරගන්න අක්කා මේ හැන සිදුවට සුබ දවසක්. කොහොමද මම සුජීවක්ක සයිප්‍රසලි හොඳින් ඉන්න සුජීවක්ක ඔයත් හොඳින් ඇති කියලා මං හිතනවා. පරිසමට ඉන්න ඕනි. තැන්කියෝ මම අහගෙන ඉන්නාට. ඊට පස්සේ ජය වේවා සරච්චන්ද දැසය ගලේ කඩේ රයිගමී මැසේජ් කළා තිනවා මේ සිඳුර එකතු කරගන්න කෑගල්ලේ අලබලාවලින් සනල් අවසද්දට මහගෙන ඉන්නවා. මගේ අම්මවයි අක්කලා දෙනවයි තාතවයි අකියෝ ආවයි ඉන්නේ තන හැමෝම එකතු කරගෙන ලස්සන සිඳුවක් එකතු කරගන්න. අපි ඔයාට ගොඩාක් ආදරෙයි. උම්ම එකක් නම් ඕනි හාද? මන්දාකිණි යශෝදා නිෂා කඩි තුවක්කෝ මාතාදරේ හරිද? හයි හයි සුබ දවසක් වේවා ජනුවක් යාට. කොහොමද අදත් සද්දෙනම වහගෙන ඉන්නේ පිළියඳුර කහබල හැලිත ෆැෂන්ගේ සමදිමා නිල් කුමාරි අනුපම ප්‍රදර්ශනී රූපජයශානි අජන්ති නිශාන්ති සුනේත්‍රා දෙවුමි නිලුකා කිමට උම්මත් දෙකක් ඕනි සුදු මැණික. ජය වේවා ජය වේවා මගේ කෙල්ල ටිකට. අතව එකක් ඕනි නේද? ඊට පස්සේ පිටකොන්ටි අපේ ජීවන්ත මැසේජ් කරලා තියෙනවා. සින්දුවකට එකතු කරගන්න කියලා සෙට් එකම එකතු කරගන්න මේ හැන සින්දුවද ජීවන්ත අයියා. කෙනඩි අම්පිටිය ආරිය ටේලර්ස්ගේ සමදිල කයවත් එකතු කරගන්න කියලා තියෙනවා මේ හැන සින්දුවට එකතු කරගන්න. හයි ජානු අපි තිනවා කඩවත පොලිසිය ළඟ තුෂාර ඇලුමිනියම් එකේ කොල්ල සෙට් එක එකතු කරගන්න. කොල්ල ටිකට මේ සින්දුව දෙන්නම් හරිද? හයි ජානු මණිකේ ගොඩ දවසකින් මැසේජ් කළේ එකනේ නම් කොහෙද ගිහින් හිටියේ? බටහමදාම වහනවා ලස්සන සින්දු ගොඩාක් ඕනි. අපි ජනනි ග්ලාස් හවුස් රාමුක්කන මම ඩිලාන් එකතු කරගන්නම් මේ සින්දුවට.

දැන් ඉතින් ඔය කොයි ලතාටත් ලස්සන වෙන්න නම් යන්න තියෙන්නේ අපේ රිකිල්ල ගස්කඩ මයිල පිටිය තියෙන සලෝන් දිනේශ්‍රියගෙන තමයි යන්නේ. මම නම් යන්න ඉන්නේ අපේ සලෝනිගේ සෙට් එකම ඉන්නවා මේ වෙලාවේ. මාව සද්දට මහගෙන සඳිපණියක් කානුවන්තිකා කශ්‍යාම විජේසිංහ අක්කා ජය වේවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ඇලි දියුණු කළ brand new bajaj 3 road රථය දිවයින පුරා පිහිටි 1500 කට අධික අල්ලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත david pirs motor company private limited within
2: හවස 3 විනාඩි 47යි
3: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න රසත් වැඩි සාක්කුවටත් වාසියි පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකයි
4: ඩේලි ඩ්‍රයිව් එකකට ස්මාර්ට් චොයිස් එකක් BYD C-Line 5 සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න BYD C-Line 5 ස්මාර්ට් ඩ්‍රයිව් ස්මාර්ට් සේවිංස් 0112125125ට අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න
5: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
6: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ
7: එහෙම ගණන් නැහැ අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්
6: ඕනේ නම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ
8: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
9: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
10: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය වෙජි නම් වෙජිම තමයි
11: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
12: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
13: අරංගි කොහෙද අවසර යන්නේ මේ පද්දපද්ද
14: කවුදානේ මේ කලුවට කලුවේ
13: මන් තමයි නංගි කලු කුමාරයා මේ සෝන් පිට්ටනිය ගාවින් යන ගෑනු ළමයින් ඔබය කරන එක තමයි මගේ ඩියුටි එක
14: අයියෝ අයියා මේ කරන එකක් ඉක්මනට කරන්න මං හතරට කලින් ගෙදර යන්න ඕනේ ඒක නෙවෙයි අයියා දැන් ඔය රැට නෙවෙයිද ඩියුටි
13: දැන් අපි හවසට ඩියුටි නෑනේ අපි දැන් හවස හතරට net fm හතර වටේ ආනෝ
14: මොනවා දැන් ඒ ලෝකෙත් තහන්නේ හතර වටේ දානේ මෙහෙත් එහෙමයි
15: ඒ ලෝකේ මේ ලෝකේ හැම ලෝකෙම අහන බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක
16: net fm හතර වටේ හතර වටේ
17: දබලෙකේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩි සෙක අහන්න net fm ගින්දර හැන්දෑව ගින්දර හැන්දෑව
2: හවස තුනයි විනාඩි 50යි යන්නයි හදන්නේ අපි හොරන බැල පිටිය අපිට අද ලස්සන සින්දුවක් දෙන්න මම සන්ධ්‍යා අද අයිරංගනියක්ගේ උපන්දිනයට සින්දුවක් දෙන්න කියලා තමයි

ਪਾਇਰਾਂਗਨੀਆਂ ਖਾਂ ਹੁਣਾ ਦਮਾਂਗੇ ਸਾਦੇ ਹੈਪੀ ਬਰਥਡੇ ਗੱਡਾ ਖਾਦਰੇ ਗਾਡ ਵਿਸ਼ ਕਰਨਵਾ ਨੇ ਠੀ ਮੇਗਾ ਮੈਨੂੰ ਮਮ ਮੈਂ ਸਿੰਧੂ ਅਟ ਮੈਂ ਕਤੂ ਕਰੇ ਗਾਨਾ ਗਾ ਹਾਈ ਸੁਧ ਮੈਨਿਕ ਆਪੀ ਵਾਤ ਲਸਨ ਸਿੰਧੂ ਕੜੇ ਕਤੂ ਕਰੇ ਗਾਨ ਕੋ ਅਮਾ ਲਕਸ਼ਮੀ ඊට පස්සේ මාලි දිල්ෂාන් ඊට පස්සේ මදුසංක ඔයාවත් ගින්දර හැන්දෑව අහගෙන ඉන්න හැමෝම එකතු කරගන්නවා කියලා ගිහන් මදුසංක මැසේජ් කරලා තිනවා මේ හැන සින්දුවරේ මේකතු කරගන්නම් ඊට පස්සේ වෙන්ද වගේම මඩපත ලක්ෂ්මන් තමර නිශානි චේතන පුංචි පුතා තේජ අවෝරෙක භාග්‍ය අවිෂ්ක සේරුවවිල කෙරික සම්වර සිංහා එකතු කරගන්නම් මේ සින්දුවට ඊට පස්සේ ටින්කු පහේ කනුවේ පොච්චි බඩයියා ගුණසීලිය රන්දිකා මදුෂා සස්සන්නා සුපුන් දිලංක මේ සින්දුවරේ මේකතු කරගන්නම් තැන්ක්‍යු මාව අහගෙන ඉන්නවට කවුද මේ තරහ වෙලා තියන්නේ අපිවත් එකතු කරගන්න ජානු අපි ගින්දර හැන්දෑව අහගෙන ඉන්නේ ආදරේ ජානු කෙල්ලේ කාංචනා හස්බන්ඩ් රුවන් දුල තුන් දිනක විශාම නිෂා තෙසරි ලස්සන සින්දුවක් දෙන්න මෙහෙන සින්දුවර එකතු කරගන්නම් එතනින් පස්සේ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් කෙවල් දෙනවා මැසේජ් එකේ ඔයාගේ නම නම් නැහැ හරි එහෙනම් ඉතින් ඒ ඔක්කොම ටික එකතු කරගෙන මම යනවා ඇවිල්ලා ඇවිල්ලා ඔයා ඇවිල්ලා ඉන්නේ අර හැම වෙලේම මට එක එක ඒවා කියලා උදේට යන්නේ අපේ ජනි ඇවිල්ලා බෝලයක් වගේ පෙරලි පෙරලි එහෙනම් කොල්ලෝ අපි ගියා හෙට හම්බ වෙමු හරියටම දවල් එකට මගේ ගින්දර හැන්දෑවෙන් ගින් එන්න මං ඔයාගේ ජනු

0: கிண்டர ஹண்டேவா
1: brought to you by
2: youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB youth plus youth එකටම set වෙන banking partner RDB youth plus කිනුමා
3: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි leak වෙන්නෙත් නැහැ
4: Fems ඇයක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ
5: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
6: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන Active Plus භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046
7: පෘථිවියෙන් ළඟහරට රේල් පාර ඔන්න ඔහම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකෙ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩි දරුවන්ට උදව් වෙන. Encopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
8: Meltdol හිසරතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltdol පැරසිටමෝල් විශේෂයකි
9: ලංකා ටයිල්ස් වසර මැද වාසී තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක් අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
10: මේක තමයි විස්තරේ දන්න ඕන පත්තරේ
11: කොල්ල කෙල්ල

0: සත්‍ය. ඔබ වෙතගෙන එන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත්වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
3: බයෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සම
4: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. ප්‍රකාශයක් ලබා දීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණි හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන රුන්දික ප්‍රනාන්දු එම ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුව පිටව ගොස් තිබෙනවා. මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු බව කියන ශිරාන් බාසික් නැමැත්තා සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණයකට දාලව ප්‍රකාශයක් ලබා දීම සඳහායි ඔහු අද දිනේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණියේ. මිලගනිත් නිවුස් පසර පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නිත් නිවුස් YouTube නාලිකාවට සහ නිත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නිත් නිවුස් ටෙල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්, පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
5: FM 95, FM 94.8, Net FM.
6: දිනන ලොකුම සුපිරි තෑගිදන එක මලොතරයිය එල්බී මෙගාපව ඔබත් අදම මිලදී ගන්න.
7: හිරු පායනෝමින් විශ්වාස හිරු සහල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න.

වෙලාව හවස 4යි විනාඩි 17යි. මේ වෙලාවේ මම ඔයාලට මතක් කරන්න හදන්නේ හිරු සහල් ගැන. හිරු සහල් කියලා කියන්නේ අපේ විශ්වාසවන්ත රසයනේ. සහල් විදිහට වෙළඳ පොළට එන්න කලින් මේ සහල් එක හැදෙන තැන පිටිපස්සේ තියෙන කතන්දරය තමයි අපි කෑමට ගන්න සහල් එකේ ගුණාත්මකභාවය වෙනුවෙන් වැදගත් වෙන්නේ. ඉතින් හොඳ සහල් කියලා කියන්නේ රස විතරක්ම නෙවෙයි. අපි හොයන්නේ අපේ පවුලට හොඳම දේ. ඉතින් ඒ තීරණේ ආරම්භ වෙන්නේ හොඳම සහල් තෝරණයකින්ද. මොකද අපේ ගෙදරට අපි කෑමට කාට හරි ආරාධනා කරාට පස්සේ නැත්තම් අපි ගෙදර කෑම අරගන්නකොට වැඩි ප්‍රමාණයක් තියෙන්නේ බත්වලටනේ මුල් තැන දීලා තියෙන්නේ. ඉතින් හොඳ සහල් එකක් ගෙදර අනිවාර්යයෙන්ම තෝරගන්න ඕනි. වෙළඳ පොළට ගියාට පස්සේ සහල් වර්ගවල නම් ඕනි තරම් අපිට බලා ගන්න පුළුවන්.

කල්ප ගණනාවක් තියෙනවා. හැබැයි ඔය අතරින් විශ්වාසයෙන් අපිට තෝරගන්න පුළුවන් සන්නාම තියෙන්නේ බොහොම කිහිපයයි. ඉතින් ඒ අතරින් ඉහළින්ම තියෙන දෙයක් තමයි හිරු සහල් කියලා කියන්නේ. හිරු සහල් සන්නාමයේ යටතේ ඔයාට අවශ්‍ය කරන අර සහල් තියෙන්නේ සම්බද, කීරි සම්බද, නාඩුද, කැකුළුද, ඔය කියන ඕනිම සහල් ජාතියක් හැම පවුලකටම ගැලපෙන විදිහට හිරු සහල් සන්නාමයේ යටතේ එනවා. ඉතින් කඩේට ගියාට පස්සේ සහල් වල බ්‍රෑන්ඩ් එක බලලා මතක ඇතුව හිරු සහල් අරගන්න කියලා ඔයාට මතක් වල්පිට මුල්ල ඉඳන් අපේ දිනෝෂ කතා කරා. යා කතා කරලා කිව්වා උදේත් ඉන්නවා හවසත් ඉන්නවා නේද කියලා. එහෙම තමයි, දුම්මල ගැහුවත් යන්නේ නෑ. අපේ ජයන්තව එකතු කරගන්න කිව්වා, උඳුලව එකතු කරගන්න කිව්වා, අනුදිව එකතු කරගන්න කිව්වා, නදිතව එකතු කරගන්න කිව්වා, ලසන්තිව එකතු කරගන්න කියලා කිව්වා. ගාල් ඉඳන් රමණි අම්මා කතා කරා. පුතාලා කැම්පස් ගිහිල්ලා ඉතින් ඉගෙන ගන්න හන්ද තනියම ගෙදරට වෙලා නෙතෙෆෙම් අහගෙන ඉන්නවා කියලා තමයි කිව්වේ පාළුවයන්. ගොඩක් ආදරෙන් මම ඔයාව එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට. ඊට පස්සේ අපේ මාබිම කාන්ති අම්මා කතා කරා. යෙනුක පුතාවයි අපේ ලියනාරච්චි අයියා, ඔය සූර්යාව ලියනාරච්චි අයියා, එයාවත් එකතු කරගන්න කියලා කිව්වා. නාලන්දි සඳුණංගිත් කතා කරා. ඔයාවත් ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නම්. ඊට පස්සේ ජනි ඔයාටත් හොයනවා කියලා ආරංචියක් ආවා මංගල්ලේකට කෙනෙක්. කවුද එහෙම කිව්වේ? අපි නම් ඔය මේ පත්‍රවල මනාලයන් මනාලියන් හොයන දැන්වීම් තියෙන ඒවා මේ සිවුට තියාගෙන හිටියේ නෑ. අසාගේ මේ සිවුට තමා දිවුනේ. අසාවම යෝ බේරගන්න. අපි යමු සින්දුව අහන්න.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: දැන් හිතන පරක්කුවට LB Finance එකේ නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම housing loan එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
3: වේලාව 4:24.
4: හිරුසාල් පෞලේ සියලු දෙනාට ගැළපෙන රසම රසවත් වේලක් පිළියෙල කර ගැනීමට සාධාරණ මිලකට ගුණාත්මකව ලබා ගත හැකි හිරුසාල් නාඩු කීරි සම්බා සම්බා කැකුළු සහල් ඇතුළු විවිධ සහල් වර්ග රසක් රසම රසවත් වේලක් පිළියෙල කර ගැනීමට හිරුසාල් හිරු පායනෝමින් විශ්වාස හිරුසාල් ඔබගේ ළඟම විලඳ සැලින් අදම මිලදී ගන්න
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
4: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජ් එක අදම වෙන් කරවා ගන්න නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න September 4 වෙනිදා කුරුණෑගල පේශකර්මාන්ත රතගාල SLT Mobitel Fiber Real Fiber Real Performance
6: නතරයේ පෙරලි කරන NLB Mega Power දෙවන්ත Mega Super Tag අමතරව රුපියල් කෝටියක Power Super Tag සහ Grand Super Tag Super Remote රතයක් දිනන ලොකුම Super Tag දෙන එකම නතරය NLB Mega Power ඔබ අදම මිලදී ගන්න
7: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
8: මොකක් හරි ත්‍රිවිල් එකක් ගන්න ඕනි
9: මොකක් හරි නෙවෙයි ත්‍රිවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි අලවියෙන් පසු සේවයත් සුපිරි නඩත්තුවත් අඩුයි
10: වැඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය ත්‍රිරෝද රථ මහගෙදර වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්
11: ජයග්‍රහණය එකම අරමුණක් කරගනිමින් දිස්ත්‍රික්ක දෙකක් අතර අතිශය තරඟකාරී සංග්‍රාමයක පළමු අදියරේ අවසන් සිකුරාදාව Net FM DJ Night Face to Face Attack Show ත්‍රිකුණාමලය සහ වවුනියා දිස්ත්‍රික්ක අතර ජයග්‍රාහකයන් විජයග්‍රාහකයන් බවට පත් කරන දෙවන තරඟ වටය සඳහා සුදුසුකම් ලබන්නේ කවුද? කවුද? හෙට රෑ 9ට Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
12: ජපන් භාෂා සහ කුසලතා පුහුණුව සමගින් පූර්ණ කාලීන දින 40ක පාඨමාලාව සහ රැකියා සඳහා මඟ පෙන්වීම SS ලංකා ජපනිස් සෙන්ටර් පුද්ගලික සමාගම මාතර දැන් මම තන්න 0711834387
13: හතර අතෙන් සින්දු ඇහෙන Net FM හතර වටේ
14: සිංදු වලට එකතු කරගන්න කියලා කට්ටිය WhatsApp messages ගොඩාක් දාලා තිනවා ඒ කට්ටිය ගැන මතක් කරන්න ඕනි. හැබැයි ඊට කලින් කියන්න ඕනි දැන් අවුරුදු ගාණක් පුරාම අපි අපේ වාසනාව ගැන විශ්වාස කරමින් ටිකට් මිලදී ගන්නවානේ. ඉතින් අවුරුදු ගාණක් පුරාම හැම මහ ජනතාවගේම විශ්වාසය දිනා ගන්න මේ රටේ සංවර්ධනයට ඒ වගේම තමයි රටේ සුබසාධනය වෙනුවෙන් අපේ ජීවිත සවි බල ගන්වන්න ලොකුම දායකත්වයක් ලබා දුන්නේ ලංකාවේ ලොතරැයි ලොවේ ප්‍රමුඛයා වුණු ජාතික ලොතරැයි මණ්ඩලය. ඉතින් ලොතරැයි කලාවේ පෙරළියක් කරමින් තමයි රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරි තෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් දිනා දුන්නු ලංකාවේ එකම ලොතරැයිය බවට NLB මෙගා පවර් ලොතරැයිය පත් වෙන්නේ. දැන් ඔයාටත් මේ වාර්තාව අලුත් කරමින් ලංකාවේ ලොතරැයියකින් දිනා ගන්න පුළුවන් දැවැන්තම මෙගා සුපිරි තෑග්ගකට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ගක් ඒ වගේම තමයි ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගකට සුපිරි මෝටර් රථයක් ඒ වගේම මේ දේවල් ඔයාට ජයග්‍රහණය කරන්න අවස්ථාව තියෙනවා. ඔයාගේ අපි හැමෝම කැමතිනේ අතේ සල්ලි ටිකක් වැඩිපුර තියනවා නම් ඒ වගේම තමයි හොඳ වාහනයක නැගලා එළියට බහැලා යන්න පුළුවන් නම් එන්නේ හැම හීනයක්ම සැබෑ කරගන්න ඔයාට පුංචි රුපියල් 40කින් පුළුවන් සුපිරි තෑගි තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැයිය වුණු NLB මෙගා පවර් ලොතරැයිය ඔබත් අදම මිලදී ගන්න. දැන් ඔෆිස් ඉවර වෙලා වැඩපොලේ වැඩට ඉවර වෙලා ත්‍රී වීලර් පාකේ ත්‍රී වීල් එකේ වැඩට ඉවර වෙලා ගෙදර යන ගමන් තමයි මේ වැඩේ කරන්න ඕනි. වාසනාව කොයි වෙලාවෙ ඔයාගේ ළඟට කැරකෙයිද කියලා අපිට කියන්න බෑ. හරියටම වෙලාව. ඒක හින්දා ඉතින් හැමදාම ට්‍රයි කරන රුපියල් 40යි නේ දවසට. ඊට වඩා කොච්චර අපි වියදම් කරනවද බොරු දේවල් වලට. නම මතක තියාගන්න NLB Mega Power. WhatsApp කරපු කට්ටියක් එකතු කරගන්න තමයි හදන්නේ. අනේ ජනි අයියේ, ඔයා හවසත් ඉන්නවද? මට අද උදේ ඔයාව අහන්න බැරි වුණා. කවුද මේ මෙහෙම මැසේජ් එකක් දාලා දීලා? නාරම්මල ඉඳන් අපි වහගෙන ඉන්න ඊෂදි. එයා ක්ලාස් ගිහිල්ලා උදේ. කවුද මේ අපිට මැසේජ් එක දාලා තියෙන්නේ? අම්මා දම්මිකාවයි තාත්තා ගාමිණීවයි අයියා තමිරුවයි එකතු කරගන්න කියලා තමයි ඊෂදි මැසේජ් එකේ දාලා තියෙන්නේ. ඊෂදි මං ඔයාව එකතු කරගන්නම් ගොඩක් ආදරෙන්. අනේ ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්නකෝ. එහෙම කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා කාංචනා පත්තාරින්ද. මං අර කලිනුත් ඇහුවා මේ පත්තාර කියන ගමේ නම මං බලෙන්නේ පාරට ඇහුවා. ඒක කොහෙද දන්නේ නැහැ තියෙන්නේ. හස්බන්ඩ් රුවන්ව එකතු කරගන්න කියනවා. එයාගේ බබාල තුන් දෙනාව එකතු කරගන්න කියනවා. අයියෝ ඔයාවයි නෙතහන සියලුම දෙනාවයි එකතු කරගන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් මේ සින්දුවට. දැරණියගල දෙමැඳි ඉඳන් අපේ මයුමි පබසරා මැසේජ් එකක් දාලා තියෙනවා. ජනි අයියා අපිත් ඉන්නවා, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. අම්මා ස්වර්ණමාලි, තාත්තා කපිල, අයියා තරිඳු, ජනි අයියා ඔයාවත් එකතු කරගන්නවා කියලා කියලා තියෙනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. අදත් සින්දුවක් කෝණී හතර වටෙන්. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ මොරටුවේ ඉන්න සුජානි චන්දිමා. මම එකතු කරගන්නම්. ඊට පස්සේ යන්න හදන්නේ නක්කල ත්‍රී වීලර් ගරාජ් එකට ගිහිල්ලා ඉන්න. හරිද මං ගමේ නම කිව්වා? අහන් ඉන්නවලු අමිල, කල්පණී අක්කා, පෙතුන්, ඔයාගේ නම කිව්වා හරිද පෙතුන්? ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. මේ පැතරෙන්න ඉතින් කෝල් කරලා WhatsApp messages එකක් දාලා මේ TikTok එක පැතරෙන්න, net fm TikTok අපේ account එක පැතරෙන්න. මන් තාම පුංචි වෙලාවකින් TikTok live එකක් එනවා. දැන් වැඩේ set කරගන්න ගමන් ඉන්නේ.

හරි මේ සින්දුවට යන්න කලින් සවුත් කොරියා වල ඉඳන් අපි වහගෙන ඉන්න අපි ජනුව එකතු කරගන්න ඕනි. ජනීගේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්න ජනුව. මොකද මේ වෙලාවේ ලංකාවෙන් එළියේ ඉඳන් සෑහෙන දෙනෙක් අපිව බලාගෙන ඉන්නවා. අපිව TikTok live එකක් ඇවිල්ලා තියෙන හන්ද TikTok live එකේ ඉන්න ගොඩ දෙනෙක් මේ වෙලාවේ අපි බලාගෙන ඉන්නවා. එහෙම ඉන්න කට්ටියක් තමයි අපි අංජුනි. අංජුනි අපිව බලාගෙන ඉන්නේ නිව්සීලන්ඩ් වල ඉඳන්. ඊට පස්සේ Singapore වල ඉඳන් අපිව බලාගෙන ඉන්නවා දිල්. ඒ වගේම තමයි ඊශ්‍රායල් වල ඉඳන් දර්ශි. මේ කට්ටියම TikTok එකේ අපිව බලාගෙන ඉන්නවා. ඉතින් ඒ කට්ටියම එකතු කරගන්න ඕනි. සඳු අපිව බලාගෙන ඉන්නවා. හායි කියලා කමෙන්ට් එකක් දාලා තිනවා. දැන් ඔයාලට පුළුවන් එන්න අපේ NetFM TikTok account එකට. එන්න TikTok එක පැත්තට ඇවිල්ලා ටග් ගාලා අපේ NetFM TikTok account එක හොයාගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් හරිම ලේසියෙන් අපේ account එකේ ඇවිල්ලා තින අපි ඇවිල්ලා තින live එක බලන්න. අපි කියන්නේ මම තනියම ඇවිල්ලා තින Facebook live මේ TikTok live එක. TikTok live එක බලන්න join වෙන්න පුළුවන්. ඒ අතරේ වාට මතක් කරන්න හදන්නේ NSB බැංකුව අපේ පුංචි දරු දැරියන් වෙනුවෙන් සංවිධානය කරලා තියෙන NSB පාට පාට හපන්කම් චිත්ත තරඟය ගැන. දැන් මේකත් එක්ක ඕගොල්ලන්ගේ පුංචි දුව දරුවන්ට අවස්ථාව තියෙනවා තෑගි දිනා ගන්න එළඹෙන ලෝක ළමාදිනය වෙනුවෙන්. දැන් ලෝක ළමාදිනය ළඟ ළඟටම ඇවිල්ලා තියෙන්නේ. ඒක හන්දා ඒ වෙනුවෙන් තියෙන තරඟයක් තමයි මේ අපේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව සංවිධානය කරලා තියෙන පුංචි ඉතිරියෙන් ලොකු හීන කියන මාතෘකාව යටතේ අපේ පුංචි දුවල පුතාලට චිත්‍රාන්දින්න අවස්ථාව ලබා දීලා තියෙන මේ තරඟය. දැන් මේකත් එක්ක පුංචි ඉතිරියෙන් ලොකු හීන කියලා කිව්ව ගමන් කට්ටියට මතක් වෙන්නේ පොඩි කැටයකට පොඩි සල්ලි දාන මොකක් හරි එහෙම එකක් වෙන්න පුළුවන්. හැබැයි සල්ලි විතරක් නෙමෙයි අපි එකතු කරන්නේ. අපි ඉතිරි කරන්නේ සල්ලි විතරක් නෙවෙයි. හොඳ දේවල්, හොඳ පුරුදු, හොඳ යාළුවෝ මේ හැම දෙයක්ම අපිට ඉතුරු කරගන්න පුළුවන්. ඒක හන්දා ඕගොල්ලන්ට ඒ අයිඩියා එකත් එක්ක තමයි චිත්‍රාන්දින්න තියෙන. දැන් ස්කෝලේ නිවාඩු අන්තිම දවස තමයි හෙට. ඊට පස්සේ ස්කෝලේ පටන් ගන්නවා සඳුදා ඉඳන්. කොමාරි ස්කෝලේ පටන් ගන්න කලින් දැන් මේ වෙන වීකෙන්ඩ් එකත් අල්ලලා චිත්‍රාන්දින්න තමයි තියෙන්නේ. සැප්තැම්බර් මාසේ 10 වෙනිදා වෙනකොට චිත්‍ර බාර දෙන්න ඕනි. ළඟම තියෙන ජාතික ඉතිරි කිරීමේ බැංකු ශාඛාවකට ගිහිල්ලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. එහෙමත් නැත්නම් www.nsb.lk අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ වෙබ්සයිට් එකට ගිහිල්ලා වැඩි විස්තර දැනගන්න වගේම අයදුම් පත්‍රය ඩවුන්ලෝඩ් කරගන්න chance එක තියෙනවා. මේ වෙලාවේ ගොඩ දෙනෙක් අපේ TikTok live එක බලාගෙන ඉන්නවා. තව පුංචි වෙලාවකින් මම කතා කරනකොට TikTok live එක බලාගෙන ඉන්න හැමෝගෙම නම් ටික හරියටම කියන්නම්. හරි

0: FM Anu Paha, FM Anu Hatarai Dashumata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය දැන් මාසික වාරික රුපියල් 26,000 සිට ඩේවිඩ් පිරිස් ඊ-මොබිලිටි වෙතින්
2: වේලාව හවස 4 විනාඩි 47
3: හිරු පායනෝමින් විශ්වාස හිරු සාල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න
4: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
5: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.slt-mobitel.lk වෙත පිවිසෙන්න.
6: රිය පෙදවීමේ අලුත් පරපුර BYD. නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න. BYD Plug-in Hybrid හෝ ඉලෙක්ට්‍රික් වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112-125-125 අමතන්න.
7: සුවපහසුව කල්පැවැත්ම වගේම නිමාවත්ිනුත් ඉතා ඉහළ ඔෆිස් චෙයර්ස් නම් දම්රෝම තමයි. ඔෆිස් එකේ තීම් එකට ගැලපෙන නවීනතම මාදිලි වලින් වගේම වර්ණ රසකින් වගකීමක් සහිතව දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්.
8: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
9: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
10: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777-300-940.
11: ඔයාගේ මූඩ් එක කොහොම වුණත් සින්දු එක්ක හිතට දැනෙන වයිබ් එකට ඔයාටම වෙන්නුනු ගින්දරම ගින්දර රේඩියෝ එක්ස්පීරියන්ස් එක.
12: හිත නටන තාලෙට තාලෙට දවස ගෙවෙන රිද්මෙට රිද්මෙට දවල් එකේ ඉඳන් හවස 4 වෙනකල්
13: කින්දර හැන්දෑව විජානු
14: කවදත් අලුත් කාගෙත් නෙත්
15: හතර අතෙන් සින්දු ඇහෙන Net FM හතර වටේ
2: වෙලාව 4:49. අපි TikTok live එකේ ඉන්න හන්ද වෙලාව යනවා දැනෙන්නෙත් නැති වෙලා තියෙන්නේ. මේ වෙලාවේ සෑහෙන දිනක් TikTok එකේ බලාගෙන ඉන්නවා. ඉතින් ඒ කට්ටියව join කරගන්න ඕනි අනිවාර්යයෙන්ම. හැබැයි ඊට කලින් අපිට මේ සින්දු දෙක අහලා අලුත් පැයට යන්න වෙනවා. අපි ආයෙත් අලුත් පැයේදී හම්බ වෙන්නේ. එතකන් ඕගොල්ලන්ට පුළුවන් මේ පැත්තට එන්න. අපි TikTok live එක තියෙනවා. TikTok account එක පැත්තට ඇවිල්ලා TikTok live එකට join වෙන්න, සින්දු ඉල්ලන්න, යාළුවෙකුතු කරගන්න හැමදේම පුළුවන්. හවස 5න් පස්සේ හම්බ වෙලා හිමීට කතා කරමු. හරි?

මේ සිින්දුවෙන් පස්සේ කතා කරන්න කියලා හිතාගෙන හිටිය වැඩේ හරියන්නේ අපේ TikTok live එකේ ඉන්න මගේ යාළුවෝ කට්ටිය සෑහෙන දෙනෙක් කමෙන්ට් කරනවා ඒගොල්ලෝ ගැන කියන්න කියලා. සචිය තමයි මුලින්ම කමෙන්ට් එක දැම්මේ ජපානේ ඉන්න ඒගොල්ලන්ගේ යාළුවෝ හැමෝම එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා. ඉතින් අපි ඊළඟට අහන්න යන මේ සින්දුවට ජපානේ ඉන්න හැම යාළුවෙක්ම අපි එකතු කරගන්නවා මේ වෙලාවේ net fm අහගෙන ඉන්න. ඒ වගේම තමයි අයර්ලන්ඩ් වල ඉඳන් අපි වහගෙන ඉන්නවා අමාවි. මං අමාවි ඔයාවත් එකතු කරගන්නවා. ඊට පස්සේ අපේ ප්‍රසාද් රන්දික අපිට මෙසේජ් එකක් දාලා දෙනවා, කමෙන්ට් එකක් දාලා තිනවා. රන්දික රුචිර ඊළඟ සින්දුවට එකතු කරගන්න කියලා වට්ටාරම ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්.

0: Caravati.
1: Brought to you by
2: Dinana Lokuma Supreme Tag Dana Kamalotraya NLB Mega Power Obat Adama Miladi Ganna.
3: Hiru Payanomin Vishwas Hiru Sal Obage Langama Vilanda Salin Adama Miladi Ganna.
4: රසතුන් හතක පාරම්පරික අපේ රසය මේනක සහල් බයන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපණ ඇති තෑගේ ඔබට හිමි වේ මේනක සහල් අපේ උරුමය අපේ රස
5: ඔබ කළ සේවය අගයමින් ඔබේ අනාගතය සමිමත් කරමින් ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායී පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. වැඩි විස්තර 0112352 අමතා හෝ ළඟම පිහිටි DFCC බැංකු ශාඛාවෙන් කොන්දේසි අදාළ වේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
6: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
8: බෙල්ලි කොන්දේ වේදනාද ආතරයිටි සන්ධි වේදනා හෝ මාංශපේශි වේදනාද ලෝක බෞද්ධ චිකිත්සක දිනය වෙනුවෙන් ඇක්ටිව් ප්ලස් වෙතින් සැප්තැම්බර් 8, 9 සහ 10 තෙදින නොමිලේ රෝග පරීක්ෂාවක් අද මම තන්න 0142217870 හෝ 0777511398 ඇක්ටිව් ප්ලස් ඔබේ සූය වෙනුවෙන්
9: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත චිල්ඩ්‍රන්ස් වර්ල්ඩ් කර්ණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773136
10: Dahe

0: ഫാൻസി ബ്രാൻഡ്സ് ഗാർണ എന്ന തമ്രോ
1: ഐ ഷുഗർ കേല മൂണെന്നകല സെവനകല മധുമേഹ ഹരണി കാപ്സൂൾ അരകന സതുടിൻ എന്ന അപ്പേ വെതകമ അപ്പേ ഉറുമയ 40 വസരക അഭിമാനയ സെവനകല ആയുർവേദ പിന്തോയ 47 31 39 540
2: ජයග්‍රහණය එකම අරමුණක් කරගනිමින් දිස්ත්‍රික්ක දෙකක් අතර අතිශය තරඟකාරී සංග්‍රාමයක පළමු අදියරේ අවසන් සිකුරාදාව නැත FM DJ Night Face to Face Attack Show ත්‍රිකුණාමලය සහ වවුනියා දිස්ත්‍රික්ක අතර ජයග්‍රාහකයන් විජයග්‍රාහකයන් බවට පත් කරන දෙවන තරඟ වටය සඳහා සුදුසුකම් ලබන්නේ කවුද? කවුද? හෙට රෑ 9ට Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
3: ජපන් භාෂා සහ කුසලතා පුහුණුව සමගින් පූර්ණ කාලීන දින 40ක පාඨමාලාව සහ රැකියා සඳහා මඟ පෙන්වීම SS ලංකා ජපනීස් සෙන්ටර් පුද්ගලික සමාගම මාතර දැන් මම තන්න 0711 834 387
4: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
5: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ
6: එහෙම ගණන් නැහැ අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ් ඕනේ නම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තියාද වෙන්නේ නැහැ
7: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
8: හවස 5යි විනාඩියකයි

0: සත්‍ය. ඔබ වෙත ගෙනෙන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
3: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම ඇත් නිවුස්.
4: අයිබෝවන්, ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. සංවිධානාත්මක අපරාධ පිළිබඳ චෝදනා ලැබූ විදේශගතව සැඟවී සිටි තවත් සැකකරුවන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපළේදී අද අත්අඩංගුවට ගැනුණා. මෙම සැකකරුවන් දෙදෙනා මද්‍රව්‍ය සහ නීති විරෝධී ගිනියවි සම්බන්ධ චෝදනා ලැබූ අයයි. ශ්‍රී ලංකාවෙන් බැහැරව ගොස් ඔවුන් අබුඩාබිහි සැඟව සිටි තිබෙනවා. ඔවුන් රටෙන් පිටුවහල් කිරීමෙන් පසුව අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරුවන් දෙදෙනාගෙන් අයකු අශෝකපුර දුග්ගන්නාව ප්‍රදේශයේ පදිංචි දිසානායක මුදියන්සේලාගේ බන්දුල දිසානායක නමැතෙක්. ඔහු 37 විදී පසුවනවා. අනෙක් පුද්ගලයා කොළඹ වරළ ප්‍රදේශයේ පදිංචි 36 වර්ධවියේ පසුවන සියබලා දුව පතිරන්නහලාගේ හර්ෂ කුමාර නමැතෙක්. ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස කුප්‍රකට පරවිසුදා නමැත්තාගේ ආධාරකරුවෙකු බව හඳුනාගෙන තිබෙනවා. නෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සව 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙත් නිවුස් .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්, පොල් වගා කරුවෙනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
5: FM 95, FM 94.8, Net FM.
6: දිනන ලොකුම සුපිරි ටෑගිදන එකමලුත් රයිය එල්බී මෙගාපව ඔබත් අදම මිලදී ගන්න.
7: හිරු පායනෝමින් විශ්වාස හිරු සහල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න.

0: πάρου μπαν!
1: Boring Netty, Evening Drive Car, Net FM, Hatteravati. Hatteravati.
2: වෙලාව හවස 5 විනාඩි 9යි අපි හතර වටේ මැහුණු සින්දු එක දිගට අහන හතර වටේ අවසාන පැයට ඇවිල්ලා තියෙන අද දවසේදී මේ පැය පටන් ගන්නකොටම ඉතින් කට්ටිය ගැන මතක් කරන්න ඕනි WhatsApp messages ඇවිල්ලා තියෙනවා ඊට පස්සේ call ගත්ත කට්ටියගේ නම් කියන්න තියෙනවා ඒ ඔක්කොම අතර ඉතින් මුලින්ම යන්නේ රිකිල්ල ගස්කඩ පැත්තට ගිහිල්ලා ඉන්න රිකිල්ල ගස්කඩයි මයිල්ලා පිටියේ තියෙන සැලෝන් දිනේෂ් ශ්‍රී එක කියලා කියන්නේ දැන් නිකන් ගෙදර වගේ තැනක් එතෙන්ට ගියාට අපේ කොල්ලන්ගේ කොණ්ඩේ කපන්නේ ඉතින් කරන්න දෙයක් නැහැ ගෑල් ළමයින්ගේ විතරයි ලු කොණ්ඩේ කපන්නේ කොල්ලන්ට අඩු සැලකිලි සඳීපණී නංගි නුවන්තිකා නංගි ඊට පස්සේ ශාමා විජේසිංහ අක්කයි ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට ඊළඟට සඳලංකාවේ පූර්ණිමා සෙව්වන්දි එකතු කරගන්න ඕනි ඔයාලව හගෙන ඉන්නේ අපිවත් එකතු කරගන්න කියලා සරච්චන්ද්‍රඩ එස්අයියා ගලේ කඩේ රයිගමින්දා මැසේජ් එකක් දාලා එල්බිඩියේ පුන්සරා නංගි ගාව එකතු කරගන්නවා මේ සින්දුවට ඊට පස්සේ මට බෝලේ කියලා දෙන්නේ කවුද මේ පොඩ්ඩක් ඉන්න කවුද බෝලේ මේ කියලා බලන්න මේ 10 කණුවේ මංගලි ෆැෂන් ගාමන්ට් එකේ සෙට් එක සාලිය මංගලිකා ශිරාන්ති සංචීව මහේෂ් ලක්මුතු මදුවන්ත සෙට් එක මේකතු කරගන්නවා මේ සින්දුවට හයි ජනි අපිටත් සින්දුවක් දෙන්න මම චතු අපේ චතු කහපොළ හේලිත ෆැෂන් එකේ යාගේ කාන්තා බල ඇනිය එකතු කරගන්න කියලා කියනවා සමන්තේ මානෙල් කුමාරී අනුපමා ප්‍රියදර්ශනී රූපා ජයශානි අජන්ති නිශාන්ති සුනේත ඊට පස්සේ දෙවුමි නිලූකාකි මේ සෙට් එකම එකතු කරගන්නම් ගොඩාක් ආදරෙන් මේ අහන්න යන සින්දුවට ඊට පස්සේ රත්නපුරේ පැත්තට යන්න හදන්නේ රත්නපුරේ ඉඳන් මාව අහගෙන ඉන්නවා කියලා උදාරි මැසේජ් එකක් දාලා දෙනවා එයාගේ අම්මවයි තාත්තවයි මල්ලිවයි තමයි එකතු කරගන්න කියන්නේ ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම් ඊට පස්සේ බුලත් කොහොපිටියේ ලෑවල ඉඳන් අපේ ජයම්පති අයියා මැසේජ් එකක් දාලා දෙනවා පවුලේ සියලුම දෙනාව එකතු කරගන්න කියලා හයි අයියේ මාවත් සින්දුවකට එකතු කරගන්න එහෙම කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ අපේ නෙත්මි නෙත්මි කොහෙදන්ද කියලා නම් කියලා නෑ කොහොම හරි නෙත්මි අහගෙන ඉන්නවා කියලා මන් දන්නවා ටයිප් කරනවා මං හිතන්නේ ඉන්නේ කොහෙද කියලා කියන්න වෙන්නේ නැති නෙත්මි කොහෙද ඉන්නේ කියලා කියන්න හදන්නේ කොස්ගමින් දන් තමයි නොත්මි නෙත්මි අහගෙන ඉන්නේ මං නෙත්මි ඔයාව ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා ඒ අතරේ ඔයාලට මතක් කරන්න ඕනි දෙයක් තමයි හිරු සහල් පිළිබඳ පණිවිඩය මං අර හැම වෙලෙම මතක් කරනවා අපේ ගෙදරට සහල් ටික අරගන්නකොට අනිවාර්යයෙන්ම ඔය සහල් වල තියෙන පසුපස කතාව දිහා අනිවාර්යයෙන්ම බලන්න ඕන මොකද අපි ගෙදරට ගෙනාවට පස්සේ වැඩි හරියක් කන්නේ බට්ටිකනේ එතකොට බට්ටික වැඩිපුර කනවා කියලා කියන්නේ බත් එක අනිවාර්යයෙන්ම හොඳ සහල් එකකින් හැදෙන බත් එකක් වෙන්න ඕනේ. ඒ හින්දා තමයි හැමෝම පවුලට හොඳම දේ අරගන්න අතරේ හිරු සහල් ගැන අපි ඔයාලට මතක් කරන්නේ පවුලට දෙන්න පුළුවන් හොඳම සහල් ටික තමයි හිරු සහල් විදිහට අරගෙන එන්න. අඩේට ගියාට පස්සේ ඕනි තරම් අර බ්‍රෑන්ඩ්ස් තියෙනවා සහල් වල නම් තියෙන. හැබැයි ඔය අතරේ ඔයාට විශ්වාසයෙන් තෝරගන්න පුළුවන් සන්නාම තියෙන බොහොම අතලොස්සක්නේ. ඒ අතර ඉදිරියෙම තියෙන දෙයක් තමයි හිරු සහල් කියලා කියන්නේ. කීරි සම්බා ඊට පස්සේ සම්බා කැකොළු ඔය ඕනි කියන සහල් జాතියක්. ඔයාට හොඳම ක්වොලිටියෙන් අරගන්න පුළුවන් හිරු සහල් සන්නාමය යටතේ. රයිට් මේ පැය වැඩ ටික පටන් ගන්න හදන්නේ මේ පැත්තට කෝල් කරන්න 0112553263 ට WhatsApp message එකක් දාන්න 0711695 95 95ට

0: අනුපහ 94.8 net fm divaina pura
1: දැන් ඇල්ල බලා පිටත් වෙයි.

වෙලාව පහයි විනාඩි 20ක් වෙලා තියෙනවා. මේ වෙලාවෙදී ඔයාලට මතක් කරන්න තියෙන කාරණාට අතර ඉහළින්ම තියෙන කාරණාව තමයි ඔයාගේ වාසනාවට අවස්ථාව ලබා දීලා කොහොමද මුදලින් තෑගි වගේම මෝටර් රථයක් නවතම මෝටර් රථයක් ජයග්‍රහණය කරන්න කියලා. එහෙම ඉතින් ජයග්‍රහණය කරනවා නම් අනිවාර්යයෙන්ම ඒ අවස්ථාව ඔයාට ලබා දෙන්නේ ලංකාවේ ලොතරැයි ලොවේ ප්‍රමුඛයා වුණු ජාතික ලොතරැයි මණ්ඩලය කියලා දැන් ඔයා දන්නවා. ඔයාට මේ අවස්ථාව හම්බ වෙන්නේ NLB මෙගා පවර් ලොතරැයියත් එක්ක. දැන් දන්නවනේ ඉතින් පහුගිය කාලේ වෙච්ච සිද්ධිත් එක්ක රුපියල් කෝටි 47ක වගේම රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දුන්න දැවැන්තම සුපිරිම තෑගි දෙකම ලබා දුන්නේ NLB මෙගා පවර් ලොතරැයිය. ඉතින් ඒකත් එක්ක දැන් ඔයාටත් ඒ විදිහම සුපිරි තෑග්ගක් ලබා දෙන්න සූදානමින් ඉන්නවා. රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ගට අමතරව ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ග විදිහට සුපිරි මෝටර් රථයක් ඔයාගෙම කරගන්න අවස්ථාව තියෙනවා. අපි හැමෝටම හීනයක් තියෙනවා, සල්ලි ටිකක් අතේ තියෙනවා නම් හොඳයි. ඒ වගේම තමයි අලුත් කාර් එකක නැගලා ගමනක් බිමනක් යන්න තියෙනවා නම් හොඳයි. ඒ හැම හීනයක්ම පුංචි රුපියල් 40කින් සැබෑව කරගන්න ඔයාට හම්බ වෙන අවස්ථාව තමයි NLB මෙගා පවර් කියලා කියන්නේ. අදම ගෙදර යන ගමන් ලොදරයි කෝඩුවෙන් මෙගා පවර් ලොදරයිය අතට අරගන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි NSB බැංකුව සංවිධානය කරලා තියෙන පාට පාට හපන්කම් චිත්‍ර තරඟය ගැනත් ඔයාට මතක් කරන්න ඕනි. දැන් ජාතික තිරකිරීමේ බැංකුව සංවිධානය කරලා තියෙන මේ වැඩේ සංවිධානය කරලම තියෙන්නේ අපේ පුංචි දුවා දරුවන් වෙනුවෙන් ඉස්කෝලේ නිවාඩු කාලේ අන්තිම දවස් කිහිපය ගත වෙන්නේ. ඉතින් මේකත් එක්ක අපේ පුංචි දුවල පුතාලට මේ දවස් කිහිපය වැදගත් වැඩකට යොමු කරන්න අවස්ථාව තියෙනවා. පුංචි ඉතිරියෙන් ලොකු හීන කියන මාතෘකාව යටතේ කැමති මාධ්‍යයක් පාවිච්චි කළේ. කියන්නේ පැස්ටල් වෙන්න පුළුවන්, වෝටර් කලර්ස් වෙන්න පුළුවන්, ඊට පස්සේ තෙල් සායම් වෙන්න පුළුවන්. ඔය තියෙන ඕනිම මාධ්‍යයක් පාවිච්චි කරලා ඔයාලට චිත්‍ර ඇඳින්න පුළුවන්. චිත්‍ර ඇඳින්න අවස්ථාව හම්බ වෙනවා ලංකාව පුරාම තියෙන රජයේ සහ පුද්ගලික පාසල් වල 1 වසරින් ඉඳන් 13 වසර වෙනකන් ඉන්න සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට. හැබැයි පුතේ සැප්තැම්බර් මාසේ 10 වෙනිදාට කලින් චිත්‍ර බාර දෙන්න වෙනවා. ඔක්තෝබර් මාසේ පළවෙනිදට යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන් තමයි ජාතික ඉතිරි කිරීමේ බැංකුව මේ වැඩ කටයුත්ත සංවිධානය කරන්නේ. ඔයාලට මීට වඩා වැඩි විස්තර දැනගන්න වගේම අයදුම් පත්‍රය ලබා ගන්න ළඟම තියෙන ජාතික ඉතිරි කිරීමේ බැංකු සාක්ෂාකාවකට යන්න පුළුවන්. ඒ වගේම තමයි www.nsb.lk වෙබ් අඩවිය හරහා ඔයාලට වැඩි විස්තර දැනගන්න අවස්ථාව තියෙනවා. අරි කටි ඉතින් එක එක දේවල් කියනවා අපේ අසා ආපු නැති එකට. එහෙම අරහෙ මෙහෙ එක එක දේවල් කියනවා. ඒ දේවල් දැක්කම මට හිනාත් යනවා. ඊට පස්සේ ජනි ඔයා කවදත් මම කැමති සින්දුව දෙනවනේ, ඒක හන්ද මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා. අපේ බද්දේගම ඉන්දිගස් කැටියේ රන්වන් බිම්මල් එකේ රුවන් කුමාර තමයි මැසේජ් එක දාලා කියන්නේ. මම ඔයාව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම් මේ සින්දුවට. ඊට පස්සේ මම සෙව්වන්දි යටියන් තොටේ ඉඳන් පොඩිදුව ජෙනුදි ලොකුදුව යොහානි මහතයා අරුණ ඇතුළු සියලුම දෙනාව එකතු කරගන්න කියන සින්දුවකට. ඊට පස්සේ අම්මල දෙන්නා, ඒ කියන්නේ හස්බන්ඩ්ගේ වයිෆ්ගේ අම්මල දෙන්න. ඊට පස්සේ සිරියාවති සහ සීතා තමයි අම්මල දෙන්න. තාත්තල දෙන්න ආනන්ද සහ මහින්ද, නංගි නිසංසලා, මල්ලි පබසර මේ සෙට් එකම එකතු කරගන්නම් ගොඩක් ආදරෙන්. මොරොන්තුඩුවේ රොෂාන්, ශාමා, සෙනුක, රුෂිකා එක ලක්ෂ්මන් ඉන්නවා අපි වහගෙන. මං ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ මතුගම ඕවිටිකල ඉඳන් විමලා විතාන කතා කරා. මහත්තයා අශෝකවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා කිව්වා. හෝකන්දර ඉඳන් මල්ලිකා අක්කා කතා කරා. අයේෂිකා සහ නුවන්ව එකතු කරගන්න කිව්වා. වල්පිට මුල්ලේ ඉඳන් උපාලි අයියා කතා කරා. වයිෆ් දම්මි, තුෂාන් සහ මිහිරංග පුතාල දෙන්න සින්දුවට එකතු කරගන්න කිව්වා. යටියන්තොට නිතූ ගරාජ් එකේ සෙට් එක අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ලක්ෂාන්, රුක්ෂාන්, ජයම්පති, සෙල්වම්, කුමාර මල්ලි මේ සෙට් එකම එකතු කරගන්නම් ගොඩක් ආදරෙන්. ඊට පස්සේ අපේ කුමුදු රුවන්වැල් ඉඳන් මැසේජ් එකක් දාලා තියෙනවා. පුතාල දෙන්න තුෂාන් සහ විසල් එකතු කරගන්න කියනවා. මම එකතු කරගන්නම් මේ සින්දුවට.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: වේලාව 5:27.
4: හිරුසාල් කුඹුරේ සිට ඔබේ පවුලේ කෑම මේසය දක්වා සෑම පියවරකටම වටිනාකමක් එක් කරමින් විශ්වාසයෙන් තෝරාගත හැකි අඛණ්ඩ ගුණාත්මක භාවය පවත්වාගෙන යන එකම සහල් වෙළඳ නාමය හිරුසාල් පවුලේ සියලුම දෙනාට ගැළපෙන රසම රසවත් වේලක් පිළියෙල කර ගැනීමට සාධාරණ මිලකට ලබාගත හැකි හිරුසාල් නාඩු කීරි සම්බා සම්බා කැකුළු සහල් ඇතුළු විවිධ සහල් වර්ග රැසක් ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන තේරීමක් සමග හිරුසාල් හිරු පායනෝමින් විශ්වාස හිරුසාල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න.
5: NSB පාට පාට හපංකම් මෙවරත් පුංචි ඉතිරියෙන් ලොකු හීන. මුදල් විතරක් නෙමෙයි හොඳම දේ ඉතිරි කරමු. ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් පවත්වන විවෘත ළමා චිත්‍ර තරඟය 1 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල්වල සිසු දරු දැරියන්ටද අයදුම් කළ හැක. ජයග්‍රාහකයන්ට වටිනා මුදල් ත්‍යාග සහ සහතික පත්. නිර්මාණ බාර ගන්න අවසාන දිනය සැප්තැම්බර් 10.
6: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ශීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
7: හෝමාගම බෙරුකැටිය තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චසර් රුපියල් 685,000 සිට මුලින් 140යි ඉතිරිය මාස 24න් පොලී රහිතව ගෙවන්න කොටාවට විනාඩි 15යි NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි වටරැක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි මේගොඩ ආර්ථික මධ්‍යස්ථානයට සමීප දොරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22
8: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0112 187 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
9: Daily drive එකකට smart choice එකක් BYD C-Line 5 සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න BYD C-Line 5 smart drive smart savings 0112 125 125 අදම කෝල් කර ඔබේ BYD එක වෙන්
10: පෘථිවියෙන් ළඟහරට රේල් පාර ඔන්නඔහුම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි ඒකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන Anchor Pedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.

0: සැම්සුන්ගන්න හොඳම තැනයි දම්රු.
1: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට්. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට්. ඔබත් අදම රස බලන්න.

0: hatera aten sindu ehena net fm hatera wate
1: වෙලාව 5 විනාඩි 31යි මේ වෙලාවේ WhatsApp එකේ ඉන්න කට්ටිය එකතු කරගන්න තමයි හදන්නේ. හයි ජනිමල්ලි මම යටියන්තොට මහවිල ඉඳන් සුදර්ශනී දුවල දෙන්න සඳසි ගිහංගා සඳසි සහ ගිහංගා ඊට පස්සේ මහත්තයා මිලින්ද එකතු කරගන්න කියලා කියනවා. අද මේ අපේ මිලින්ද අයියාගේ උපන්දිනය කියලා තමයි අපිට පණිවිඩය එවලා තියෙන්නේ. ඉතින් මිලින්ද අයියාට සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා net fm team එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. ඒ විතරක් නෙමෙයි පවුලේ සියලුම දෙනාව නිදුක් නිරෝගී උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා කියලා තමයි message එකේ දාලා එවලා තියෙන්නේ. මං ගොඩාක් ආදරෙන් මතක් කරන්නම්. ඊට පස්සේ අපේ දෙයන්දර ඉඳන් අපි වහගෙන ඉන්න කුමාරි සුනේත්‍රා කුමාරි මැසේජ් එකක් දාලා තියෙනවා. එයාගේ පුතා විහංග දුල්මිනවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි එකතු කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ ඇහැලියගොඩ චමින්ද මෝටර්ස් එකේ යාළුවෝ කට්ටිය බොස් චමින්ද ඇතුළු කොල්ලොස් සෙට් එකම එකතු කරගන්න කියලා කියනවා. මං එකතු කරගන්නම්. ඊට පස්සේ යටියත්තොට පරුස්සැල්ලේ සේපාලි හෝටලයට යන්න හදන්නේ සේපාලිකාව හොයාගෙන. අරලිය ස්ටෝස් එකේ ඉන්න හරෙන්ද මල්ලිවත් එකතු කරගන්න කියලා කියනවා. මං එකතු කරගන්නම්. කිරිබත්ගොඩ සඳුනි, එයාගේ හස්බන්ඩ් නිරංජන්ව, අම්මා ඉන්ද්‍රාණිව, තාත්තා නිමල්ව එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. වරකාගොඩ අනුරගාමන්ටගේ කෙල්ලොස් සෙට් එකත් එකතු කරගන්න කියලා තියෙනවා. මං එකතු කරගන්නම්. ඒ වගේම තමයි මේ වරකාගොඩ හන්දියේ තියෙන චමින්දු සැලුන් එකෙත් මේ වෙලාවේ යන්නේ දේදුනුමාවත නෙවෙයි, දැන් යන්නේ හතරවටේ යනවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ බොකුන්දර නිවන්තිදී දේවින්‍යා ෆැෂන් එකේ මගේ යාළුව කටියේ ඉන්නවා මැසේජ් එකක් දාලා. දීප්ති අක්කා තමයි මැසේජ් එක දාන්නේ. ඉනෝෂ් සර්, අනුෂා, ලලිත අක්කා, මානෙල් අක්කා, මල්ලියෝ වෙන ඕනි දෙයක් වෙච්චාවේ සින්දුව දෙන්න පුළුවන් දහලා තියෙනවා. අද නම් ප්ලේලිස්ට් එකට දාගෙන ආවේ නැහැ. හෙට පොඩි ගේම් මේ ට්‍රයි එකක් දෙන්නම් දාගෙන ඉන්න හොඳද? සින්දුවට යන්න කලින් මං ඔයාලට මතක් කරන්න හදන්නේ ආයෙත් පාරක් හිරු සහල් පිළිබඳ පණිවිඩය. හැම ගෙදරකටම රසවත් බත් වේලක ආරම්භය තමයි හිරු සහල් කියලා කියන්නේ. අපි ඉතින් ඕනි තරම් සහල් වර්ග කඩේ දකින්නවනේ. ඔය සහල් වර්ග අතරින් මම අර හැම වෙලේම කියනවා වගේ මේ සහල් ටික හැදෙන ප්‍රොසෙස් එකේදී විශ්වාසය තියන්න පුළුවන් සහල් සන්නාම තියෙන්නේ බොහොම කිහිපයයි. ඒ අතරේ ඉහළින්ම තියෙන සන්නාමයක් තමයි හිරු සහල් කියලා කියන්නේ. දැන් ඉතින් ඔයාට ගෙදරට ගිනාවට පස්සේ සමහරු කැමති එක එක ජාතියේ සහල් එක එක දවස් වලට කෑමට ගන්න. හැබැයි සමහරු එකම ජාතියක හාල් ජාතියක් තමයි හැමදාම ගෙදරට අරගෙන ඉන්නේ. ඉතින් නාඩු ඕනි අයට නාඩු, කීරු සම්බා ඕනි අයට කීරු සම්බා, සම්බා ඕනි අයට සම්බා, කැකුළු හාල් ඕනියට කැකුළු හාල්, ඕනිම සහල් ජාතියක වාට හිරු සහල් එක් අරගන්න පුළුවන්කම තියෙනවා. ඒක හන්දා ගොවියාගෙන් ලැබෙන හොඳම අස්වැන්නෙන් නිෂ්පාදනය වෙන හිරු සහල් ඔයාගේ ගෙදර බත් වේල කෑම හදන්න, කෑම එක හදන්න, බත් එක විදිහට එකතු කරගන්න කියලා මම ඔයාට මතක් කරනවා. තව කට්ටිය ඉන්නවා සින්දු වලට එකතු කරගන්න. තව පොඩි වෙලාවක් තියෙනවනේ අපිට ඉන්න. මම එකතු කරගන්නම් කට්ටිය විශ්සරහදී.

දැන් අපේ අසාගේ ටයිම් එක යන්නේ වාර්යේ මතක් කරන්න ඕනි ස්පෙෂල්ම දෙයක් තියෙනවා. මොකද හෙට සිකුරාදා හන්දා. හෙට සිකුරාදා කියන්නේ net fm dj night එක තියෙන දවස. කොල්ල හැමදාම බ්‍රහස්පතින්දාට නිවාඩු ගන්නවා වගේ එකක් මට නිකන් නෝට් වෙලා තියෙනවා. මං හිතන්නේ සිකුරාදාට dj night එකේ ලස්සනට ඉන්න හන්දා කොල්ල කොණ්ඩේ කපන්න නාන්න එහෙම වෙලාවක් වෙන් කරගන්නේ මං හිතන්නේ බ්‍රහස්පතින්දාට වෙන්න ඕන. මම මේ වගේ ඌවා කියලා සායක කියනවා එහෙම නෙවෙයි හොඳේ. කොහොම හරි දැන් net fm dj night එක ගැන අනිවාර්යෙන් වාට මතක් කරන්න ඕනේ. net fm dj night එකේ පළවෙනි අදියරේ අවසාන දවස තමයි හෙට දවස. දැන් හෙටින් පස්සේ හැම සිකුරාදාවකම ඔයාලට අහන්න හම්බ වෙන්නේ දෙවෙනි වටේ තරඟයේ ඉදිරි කටයුතු. දැන් ඉතින් කූට අප්‍රාප්තියට ළඟයි net fm dj night එක. මේ බැටල් රවුන්ඩ් එකේ සුපිරි අත්දැකීම විඳ ගන්න net fm dj night හෙට රෑ 9 ඉඳන් අහන්න කියලා අනිවාර්යෙන් මතක් කරනවා. හෙට උතුරු කරේට තමයි අවස්ථාව ලබා දීලා තියෙන්නේ. වවුනියාව දිස්ත්‍රික්කයේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තමයි මේ හෙට දවසේදී බැටල් එකට අපේ කොල්ලෝ ටික සෙට් වෙලා ඇවිල්ලා තියෙන්නේ. හරියටම කවුද එන්නේ කියලා කිව්වොතින් එහෙම හෙට දවසේදී DJ නයිට් එකට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් DJ ඩිලා, ඒ වගේම තමයි වවුනියාව දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් DJ චාමි එන්න සූදානම් ඉන්නවා. ඉතින් රෑ 9 ඉඳන් net fm රේඩියෝ එකෙන් වා DJ නයිට් එක ගැන අහනවා වගේම රෑ 9 ඉඳන් රෑ 12 වෙනකන් net fm TikTok account එකෙන් net fm Facebook fan page එකෙන් live මේ දේවල් බලන්නත් අවස්ථාව හම්බ වෙනවා. එක හන්ද net fm DJ night එක මග හැරගන්නේ නැතුව අනිවාර්යයෙන්ම අහන්න Facebook එකෙන් TikTok එකෙන් බලන්න කියලා ඔයාට මතක් කරනවා. හයි, සුබ සන්ධ්‍යාවක් වේවා ජනී පැටියෝ. අපිවත් සින්දුවකට එකතු කරගන්න. කවුද මේ මාව මුරුංගත්තේ කියන්නේ? මේ හෙන්දිම හරිඳන් ජයනි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මහත්තයා ඉන්දිකවයි පුතා ආක්ෂණවයි යාගේ බබාවයි අලුත් බබාවයි එකතු කරගන්න කියලා තියෙනවා. මං එකතු කරගන්නම්. අවිසාවේල්ලේ අයවන් අයියා ඉන්නවා. මං ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. ජනී මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. සමාධි කොහේ ඉඳන්ද කියලා නෑ සමාධි. මං ඔයාව එකතු කරගන්න. එයාගේ අම්මවත් එකතු කරගන්න කියලා තියෙනවා. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ කිතුල්කොඩේ ප්‍රේමසිරි අයියා කතා කරලා කිව්වා එයාගේ පවුලේ කට්ටිය විශේෂයෙන්ම අසංකව. ඊට පස්සේ අසංක කියන්නේ මේ අසා නෙවෙයි, ඒගොල්ලන්ගේ අසංකව. ඊට පස්සේ අම්මා ගුණවතීව, දිනුෂා, ගණේෂා, චමිලානි, කිරණිදු, බිම්සර මේ කට්ටියව එකතු කරගන්න කියලා. වලස් මුල්ලේ වීරය අයියා කතා කරා. මොකද මේ හවසත් කියලා ඇහුවා. මං ඉතින් කිව්වා විස්තරේ අසා කොහේ හරි ගිහිල්ලා කියලා. ඊට පස්සේ බණ්ඩාර අයියා, ධර්මය අයියා මේ කට්ටියවත් එකතු කරගන්නම්. ගොඩක් ආදරෙන් මේ සින්දුවට

0: Anu Paha FM Anu Hatarai Dashma Ata Net FM
1: සින්දුවේ සමු දෙන්නෙකු වට දැම්ම සමු ගන්නේ නැහැ. වෙලාව 5 විනාඩි 43යි.
2: හෝමාගම බෙරු කැටිය තවත් ප්‍රයිම් ලොකේෂන් එකක්. පර්චස් රුපියල් 685,000 සිට මුලින් 140යි. ඉදිරිය මාස 24න් පොලි රහිතව ගෙවන්න. කොටාවට විනාඩි 15යි. NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි. වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි. යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි. මේකට ආර්ථික මධ්‍යස්ථානයට සමීප දුරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117788388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
4: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළා. රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයිල් ශීල්ඩ් පර්පල් වය දැන් විලඳ පොලේ.
5: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
6: රිය පෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න. BYD plug-in hybrid හෝ ඉලෙක්ට්‍රික් වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
7: ඔයා ගත්තෙත් Fortune Oil-ද?
8: ක්වොලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නෙ Fortune Oil-ම තමයි.
7: ඔයා හරි.
8: විශ්වාසය ගැනත් හිතනවා නම් ඒත් Fortune Oil-ම තමයි.
7: පොල් තෙල් විතරක්කේ
8: Corn Oil, Sunflower Oil,
7: ඔව් ඉතින්
8: Fortune Oil අවුරුදු ගාණක් තිස්සෙම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
9: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
4: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළා. ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයිල් ශීල්ඩ් පර්පල් වය දැන් විලඳ පොලේ.
10: ඉතනම පාස් මතව කිත් දුර ජාන මුෂ්කිල් හෝ ඔච්චරක් ලං වෙන්න එපා. I am the rasin berry way. හිතක උපන් කාන්දම් හැංගීම වෙනුවෙන් සතියේ දින පහේම මන්දාරම් රැහතට net අහන්න අහන්න. වීතරාගී මුනි ගුණ ගැයෙන ලෝ සත සිත් නිවාසනහන පින්සාර සද්ධර්ම සන්ධ්‍යාව
11: නෙත්තෙෆෙම් බුදුගුණ හැන්දෑව.

0: ආභෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
0: සෑම දිනකම සවස 6ට මල් පහන් පුදා net අද්දර රැඳෙන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
2: හතර අතෙන් සින්දු ඇහෙන නැතෆම් හතර වටේ
3: යන්න වෙලාව කෙටු ඒ ගහන්ට අක්ගාල කටියක් එකතු කරගන්න තමයි හදන්නේ ජනි ඔය අයියාව නේද මාවත් එකතු කරගන්න සින්දුවකට බොල්ලට ඉඳන් නිරූපා මෙසේජ් එකක් දාලා තිනවා මට තේරෙන්නේ නැහැ නිරූපාද නිරූපද කියලා කොහොම හරි මං එකතු කරගන්න ඕයාව ඊට පස්සේ හතර වටෙන් අපිටත් ලස්සන සින්දුවක් දෙන්න ජනි එහෙම කියලා අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ නුවර ඉඳන් අපිට මෙසේජ් එකක් දාලා තියෙන නුවර වටපුළුවේ ඉඳන් අපි වහගෙන ඉන්න ප්‍රසන්න වයිෆ් සුභා දුව අශිනි එකතු කරගන්න කියලා කියනවා ඒ වගේම තමයි මාවනැල්ල ඉඳන් අයෝධ්‍ය අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා එයාගේ අම්මවයි අප්පච්චිවයි දුවවයි පුතාවයි සින්දුවකට එකතු කරගන්න කියලා ඔස්සෙල්ලායි BF ජනපදයේ නයිජි අනුරයියා එකතු කරගන්නවා චාමර ස්ටෝස් එකේ සෙට් එක තනූජා සහ චාමර කළුතර පනාපිටින් ඉඳන් අපි වහගෙන ඉන්නවා ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා ආ නාලන්දේ සඳු එයවයි අම්මවයි තාත්තවයි කට්ටියම එකතු කරගන්නම්

වෙලාව හරි හවස පහයි විනාඩි 51යි වෙලාව. යන්න කලින් එකතු කරගන්න ඕනි අයේෂා අධිකාරිව. දැන් තමයි ජනී ආවේ ඔෆිස් ගිහින් ඔෆ් වෙලා. ඒ හින්දා ඔයාව අහගෙන ඉන්නවා කියලා තමයි මැසේජ් එකේ දාලා තියෙන්නේ. ආයිෂා මම ඔයාව ගොඩාක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්න. එහෙනම් ඉතින් අදට හතර වටෙන් සමුගෙන යන්න තමයි හදන්නේ. අද හතර වටේක මමාවට හෙට අනිවාර්යෙන් හතර වටේක අසා එනවා. ඒක හන්දා බය වෙන්න එපා. අසා හෙට එනවා. හරි, අපි ආයෙත් සුපුරුදු විදියට හෙට උදේ 10ට net fm දේදුණු මාවතෙන් හම්බ වෙමු. මේ වැතර කෝල් කරපු WhatsApp messages එවපු හැමෝටම ස්තුතියි. ගිහින් එන්න කියලා හැදුවේ. ගින්නම් පරිස්සමෙන් ඉන්න මම ජනී.

0: FM 94.8 Net FM Divainapura Hadaravate Hadaravate
1: Brought to you by
2: Dinana Lokuma Super Tag Dane Kamalotraya NLB Mega Power Obat Adama Miladi Ganna
3: Hiru Payanomin Vishwasa Hiru Sahal Obage Langama Vilanda Salin Adama Miladi Ganna
4: හෝමාගම බෙරුකෙටි තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චසර් රුපියල් 685000 සිට මුලින් 140යි ඉතිරිය මාස 24 න් පොලි රහිතව ගෙවන්න කොටාවට විනාඩි 15යි NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි මේගොඩ ආර්ථික මධ්‍යස්ථානෙට සමීප දුරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22
5: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meldol Parasitamol Visheshayaki
6: Parampara Gananawak Api Upawa Balagenbowa Eha Meha Nopenena Pittiyak Athule Thibunu Ape Namaya Usas Tattwaya Upa Ope Jeevithaya Taram Vishwasa Kala Dinen Dina Thakshanaya Arakshawa Ihala Nanwamin Pramithiya Sahathika Kala Gini Rakawarane Jathika Surakshita Karanaya Galani Fire Shield Purple Wire Then Vilandapole
4: Master Guide Prakashana 2025 Samaga Usas Pela Pasuge Vibhaga Prashnottara Den Nikut Viyata Children's World Kelniya Master Guide බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0770313036
7: මාරාන්තික ඩෙංගු වතුරුවන්ගෙන් ආරක්ෂාවට පෙඟිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ වතුරුවන් පළවාහරණ විශේෂඥයා
8: SMS එකක් නෙවෙයි මේක 20 වසරක සාක්ෂියක් දිරියෙන් දිනන ශ්‍රී ලාංකීය ව්‍යාපාරිකයන්ගේ දියුණුවට 20 වසරක් තිස්සේ සාක්ෂි වුණු ඩිමෝ බට්ටා ඔබේ ව්‍යාපාරයටත් අදම එකතු කරගන්න. පැය 24ක් පුරා ක්‍රියාත්මක මාර්ගස්ත උපකාරක සේවය, දිවයිනු පුරා පිහිටි අලවින් පසු සේවා මධ්‍යස්ථාන ජාලය, පහසු ගෙවීමේ ක්‍රම, ආකර්ෂණීය ලීසින් පහසුකම් සහ තවත් වාසි රැසක් සමග ඩිමෝ බට්ටා අදම මිලදී ගන්න. 13.88 අමතන්න.

0: ජාතිකල තරයි මණ්ඩලය.
1: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
2: IMNC දිශානායක වාරියතුල ECG එකක් ගන්නකොට ECG එකේ පොඩි ප්‍රශ්නයක් තිබුණා. චෙක් කරා. බයිපාස් එකක් තමයි කරන්න වෛද්‍යවරුන්ගේ අනුමැතිය ලැබුණේ. මහර තුනක් ඩොක්ටර්ලා දෙද්දී ඊට පස්සේ මොරතුරක් හම්බ වුණා. අමල්බන්දු කියලා වෙද මහත්තයෙක් ප්‍රතිකාර කරනවා කියලා. ඊට පස්සේ මම එතුමා හම්බෙන්න ගියා. චෙක් ගන්න 6 පාරක් විතර තමයි ගියේ. මම වෙනදකට වඩා හොඳින් ඉන්නවා. පොඩිම සුවයක් තමයි තියෙන්නේ. තුමර දීර්ඝාත පාසනා කරන අතර එතුමාට බොහොම පිම්මේ.
1: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777 300 940.
3: ජයග්‍රහණය එකම අරමුණක් කරගනිමින් දිස්ත්‍රික්ක දෙකක් අතර අතිශය තරඟකාරී සංග්‍රාමයක පළමු අදියරේ අවසන් සිකුරාදාව නැතෆෙම් DJ Night Face to Face Attack Show ත්‍රිකුණාමලය සහ වවුනියා දිස්ත්‍රික්ක අතර ජයග්‍රාහකයන් විජයග්‍රාහකයන් බවට පත් කරන දෙවන තරඟ වටය සඳහා සුදුසුකම් ලබන්නේ කවුද? කවුද? හෙට රෑනවයට නැතෆෙම් DJ Night Face to Face Attack Show.
4: Brought to you by
5: ජපන් භාෂා සහ කුසලතා පුහුණුව සමගින් පූර්ණ කාලීන දින 40ක පාඨමාලාව සහ රැකියා සඳහා මඟ පෙන්වීම SS ලංකා ජපනිස් සෙන්ටර් පුද්ගලික සමාගම මාතර දැන් මම තන්න 0711 834 387.
6: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
7: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
8: එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
7: ඕනේනම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තියාද වෙන්නේ නැහැ.
9: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
10: වේලාව හවස 6යි.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසා ගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත් FM බුදුගුණ හැන්දෑව.

0: SMS එකක් නෙවෙයි මේක 20 වසරක සාක්ෂියක්.
1: දිරියෙන් දිනන ශ්‍රී ලාංකේය ව්‍යාපාරිකයන්ගේ දියුණුවට 20 වසරක් තිස්සේ සාක්ෂි වුණු ඩිමෝ බට්ටා. ඔබේ ව්‍යාපාරයටත් අදම එකතු කරගන්න 13.88 අමතන්න.
2: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, උප ඔබේ ජීවිතයේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
3: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න SLT Mobitel 5G අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-378-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
5: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමේ නැති කළම දාන්න පුළුවන්.
6: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
7: මාරයිනේ
8: මුදලාලි
6: අලෝනා
8: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අක්ලි ඉස්කුඩු ග්‍රෑම් 200ක් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න මුදලාලි
9: ඔයා කාටද මේ බොරු කරන්නේ අයි නෙවත උදාමට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස්කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
10: විජේ දාන්න ඔක්කොටම
9: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදලා විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
11: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්තම් අපි තහුවෙමු
12: මිරිස් නම් මිරිස් විජේ මිරිස්
13: නම් පාස් මත આવ කිંતુ ඉර් جانا මුෂ්කිල් හො ඔච්චර ක්ලැන් වෙන්න එපා I'm the rasin berry way හිතක උපන් කාන්දම් හැංගීම වෙනුවෙන් සත්‍යයේ දින පහේම මන්දාරම් රහතට net අහන්න
14: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම housing loan එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.

0: FM Anupaha. FM Anu Hatarai Dasama Ata. Net FM. Divina Pura. Divina Pura.
1: මම කැප්ටන් රත්නායක කොරියර් ත්‍රස්තවාදීන්ගෙන් මේ රට මුදවාගෙන යුද්ධ දිනන්න අපි අපේ උපරිම ශක්තිය යොදවල සටන් කළා. ඒමගේ රට වෙනුවෙන් මම හැමදාම හිතුවේ මගේ රට වෙනුවෙන් මම මොනවම හරි කරන්න ඕනි කියලායි. මම හෙට ඉඳලා විශ්‍රාම යනවා. මම හිතුවා ඒ කාලේ නිකම්ම ඉන්නේ නැතුව මට ලැබෙන පෙන්ෂන් එකකින් පොඩි ව්‍යාපාරයක් කරන්න. එතකොට මට පුළුවන් මගේ රටේ ආර්ථිකයට දායකත්වයක් දෙන්න. ඔයත් ඔයාගේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගන්න.
2: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළ වේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
3: විලබ සවස 6:30යි.

0: Net News. ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ. Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඕම් බ්ලාස්ටර් දැම්ම බං

0: ඩුවට් කරගන්න.
1: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අතම මාරු වෙන්න. ලෙහෙසි පහසුයි වාසි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි. Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
2: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න 0112-863-362-76-716-3672.
3: යුත් එකෙන් ඔයාගේ ෆියුචයකට ප්ලස් පොයින්් එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම.
4: විශ්වාස කරන සත්‍ය
5: අයිබෝවන් අද 2026 සැප්තැම්බර් 3 බ්‍රහස්පතින්දා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. නෙට් නිවුස් සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහඹුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. නෙට් නිවුස් සජීව මැදිරියේ සිට මම තරංග රුක්ෂාන් ජයසේකර. ප්‍රවෘත්ති සංස්කරණය දිල්ෂාන් තුෂාර රත්නායක.
4: නෙට් නිවුස් ජනතාව විශ්වාස කරන සත්‍ය.
5: සිරස්තල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශිරාන් වාසිග්ගේ පරීක්ෂණවලට අදාළව අරුන්දික ප්‍රනාන්දුගෙන් පැය කිහිපයක ප්‍රකාශයක්. කතරගම බුත්තල පාරේදී වන අලියකු බස් රථයකට පහර දෙයි. වන්දනා වේගයේ 24ක් රෝහලේ. පැසිෆික් සාගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 4කින් ඉහළට. දරුණු නියඟ සහ ගම් වතුර අවධානමක්. SMS හරහා දඩ ගෙවන්න කියන ව්‍යාජ පණිවිඩවලට හසුවන්න එපා. පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්. නීතිය හා සාමය රැකීමට කැපවන බවට 160 වන පොලිස් දිනයේදී පොලිස්පතිගෙන් යළි ප්‍රතිඥාවක්.
4: Net News, the truth people trust.
5: කතරගම බුත්තල මාර්ගයේදී වනාලියකු පෞද්ගලික බස් රථයකට පහර දීම හේතුවෙන් බස් රථයේ පෙරළී සිදු වූ අනතුරකින් පුද්ගලයන් 24 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළා. අද දවසේ 11:00 පමණ කතරගම පොලිස් වසමේ කතරගම බුත්තල මාර්ගයේදී තමයි මෙම පහර දීම සිදුවන්නේ. ඒ අලිවැට පොලිස් මුරපොළ ආසන්නයේදී. ඒ ඇතුළු දවසේ උණුසුම් ප්‍රවෘත්තිවල සත්‍ය අනාවරණය මෙතෙන් සිට. ප්‍රකාශයක් ලබා දීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණි හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන අරුන්දික ප්‍රනාන්දු මහතා එම ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුව ඉන් පිටව ගියා. මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ශිරාන් බාසික් නැමැත්තා සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණයකට දාලව ප්‍රකාශයක් ලබා දීම සඳහායි ඔහු අද දිනේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණියේ. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු රාජ්‍ය අමාත්‍ය හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසුවේ ශිරාන් බාසික් නැමැත්තා සම්බන්ධයෙන් කිසිදු ප්‍රශ්න කිරීමක් සිදු නොකළ බවයි.
6: මේ කියන්නේ මගෙන් ඇහුවා ඔබතුමා විසින් අනුමැතියක් දුන්නද කියලා. ඒතොර මම අනුමැතියක් දීලා නැහැ. මම දීලා තියෙන්නේ මේ සම්බන්ධයෙන් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත යොමු කරලා තියෙනවා මම ලිපියක්. හැබැයි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා එයා ඊට පස්සේ කියනවා ඒ ලිපිය සම්බන්ධයෙන් එයාට කියන්න තියෙන්නේ මොකද අවසානයේදී බලපත්‍රයක් නිකුත් කරලා තියෙනවා. ඒ බලපත්‍රය ව්‍යාජයක් බවට අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියනවා. ලේකම්වරයා කියනවා නෑ ඒක ව්‍යාජයක් නෙමෙයි. ඒක හරියාකාරව දුන්නා කියලා මේ සම්බන්ධයෙන් නඩුවක් තියෙනවා කියලා කිව්වා. මේක කඩපු නිලධාරින්ගේ ඉඳලා අමාත්‍යාංශයේ කැබිනට් අමතිවරු අපි සියලු දෙනාම සම්බන්ධ කරලා වෙනම නඩුවක් දාලා දිනවා. අපිට මගෙන් කිසිම ලාභයක් ඇහුවේ නැහැ. මේ ඉරාන් බාසික් කියන කෙනාගේ නමවත් ඇහුවේ නැහැ මගේ. අපි කිසිම මේකක් නැහැ. ඉතින් මම අදාළ අමාත්‍යවරයා හැටියට මට ලබා දුන්න ඉල්ලීමට මේ අනවසර ඉදිකිරීම සම්බන්ධයෙන් ඉල්ලීම මම ඉදිරිපත් කළ දිනවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා.
5: අමාත්‍යවරක වශයෙන් කටයුතු කරමින් සිටියේදී සේ නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 75කට අධික වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම් විසින් ගොනු කර තිබෙන නඩුව වැඩිදුර විභාගය සඳහා ලබන 22 වෙනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරුණා. එහිදි ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව යළි විභාගය සඳහා ලබන 22 වෙනිදා කැඳවන ලෙස නියෝග කළා.
0: එදිනට සාක්ෂිකරුවන්ට අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසිනි කුත්කරන ලෙසත් විනිසුරුවරයා විසින් නියෝග කර තිබෙනවා. 2010 වසරේ සිට 2014 වසර දක්වා කාල සීමාව තුළ සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75කට අධික වත්කම් අයිතාලෙස අත්පත් කර ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු මාත්‍ය විමල් වීරවංශ මහතාට විරුද්ධව ඉකුත් යහපාලන සමයේ අල්ලස් කොමිසම් විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා. සංවිධානාත්මක අපරාධ පිළිබඳ චෝදනා ලැබූ විදේශගතව සැඟවී සිටි තවත් සැකකරුවන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපලේදී අද අත්අඩංගුවට ගැනුණා. මෙම සැකකරුවන් දෙදෙනා මත්ද්‍රව්‍ය සහ නීති විරෝධී ගිනි අවි සම්බන්ධයෙන් චෝදනා ලැබූ අයයි. ශ්‍රී ලංකාවෙන් බැහැරට ගොස් ඔවුන් අබුඩාබිහි සැඟවී සිට තිබෙනවා. ඔවුන් රටෙන් පිටුවහල් කිරීමෙන් පසු අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේයි කටුනායක ගුවන්තොටුපලේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. මෙම සැකරුවන් දෙදෙනා අබුඩාබිහිදී එරට ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටියා. ඔවුන් ලෙස අත්අඩංගුවට ගනුනේ ඉරානයේ විසින් එක්සත් අරබි මිල් රාජ්‍ය වෙත පහර දීමට යොදාගත් ඩ්‍රෝන යාන, මිසයිල් සහ ඒවා ඉලක්ක කර වැදි පුපුරන ආකාරය පිළිබඳ දර්ශන ඔවුන්ගේ ජංගම දුරකථනවල තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන ඔවුන් බන්ධනාගාරගත කර සිට පසුව ඔවුන් පිටුවහල් කර තිබෙනවා. ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපලේදී ඔවුන් අත්අඩංගුවට ගත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. මෙම සැකකරුවන් දෙදෙනාගෙන් අයකු අශෝකපුර දුක්ගන්නාව ප්‍රදේශයේ පදිංචි දිසානායක මුදියන්සේලාගේ බන්දුල දිසානායක නමැතෙක්, ඔවුන් 37 වියේ පසුවනායක, අනෙක් පුද්ගලයා කොළඹ බුරැල් ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි වියේ පසුවන්නේක්. ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස කුප්‍රකට පරවිසුදාන මෙත්තාගේ ආධාරකරුවෙකු බව හඳුනාගෙන තිබෙනවා. මෙම සැකරු සියඹලා දුව පතිරණාලාගේ හර්ෂ කුමාර නැමැත්තෙක්. බූස බන්ධනාගාරය තුළ කලහකාරී වැහැසිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්ද ඔහු චෝදනා ලැබුවෙකු බවයි වැඩිදුරටත් කියවෙන්නේ. මෙම සැකරුවන් දෙදෙනා අද උදෑසන 10:15 අබුඩාබි සිට මෙරට පැමිණි ගුවන් යානයකින් කටුනායකට පැමිණියා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු බන්දුල දිසානායක නැමැත්තා කොළඹ ත්‍රස්ත විමර්ශන ඒකකයේ වෙතත්, හර්ෂ කුමාර නැමැත්තා කොළඹ දකුණ අපරාධ විමර්ශන ඒකකයේ වෙතත් වැඩිදුර විමර්ශන සඳහා භාර දී තිබෙනවා. මාර්ග නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අන්තර්ජාලය ඔස්සේ දඩමුදල් ගෙවන ලෙස දඬුවමින් සිදු කරන විවිධ චාවාරම් සහ ව්‍යාජ පණිවිඩවලට නොරැවටෙන ලෙස රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂා භාර නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධීර මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එවැනි අසත්‍ය තොරතුරුවලට රැවටී අගතියට පත්ව පොත්ගලෙන් සිටී නම් වහාම අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා හමු වී පැමිණිලි ඉදිරිපත් කරන ලෙස හෝ විශේෂ විමර්ශන ඒකකයේ වෙත ඒ පිළිබඳ දැනුම් දෙන ලෙසද ඒ මහතා ඉල්ලීමක් කළා.
7: මෙම දිනවල බොහෝ පුද්ගලයින්ට වට්ස්ඇප් දුරකථන හරහා පණිවිඩයක් සංසරණය වෙනවා. කොළඹ රථවාහන පොලිසියෙන් යොමු කරන විදිහට ඩිජිටල් පේමන්ට් එක, ඔන්ලයින් පේමන්ට් එකක් කරන්න කියලා, රථවාහන වැරදි කිරීම සම්බන්ධයෙන් සහාය නඩු අංකයක් සඳහන් කරලා පේමන්ට් එකක් කරන්න කියලා ව්‍යාජ දුරකථන පණිවිඩයක් සංසරණය වෙනවා. ස්කෑම් මෙසේජ් එකක්. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් අපි අවස්ථා කීපයකදී මාධ්‍ය මගින් දැනුවත් කරා. අපිට දැනගන්න දෙන ආකාරය තව බොහෝ පිරිසක් මේ සම්බන්ධයෙන් විධිමත් දැනුවත් වීමක් වෙලා නැහැ. සමහර අය ඒකේ පැහැදිලිව එන පණිවිඩය කියනවා දවස් දෙකක් ඇතුළත මේ පේමන්ට් එක කරන්න ඕනේ. එහෙම කරේ නැත්නම් ඊට පස්සේ ඒකට අමතර ගාණක් දවසින් දවස ඇඩ් වෙනවා. එහෙමත් නැති වුණොත් දවස් 30න් පස්සේ මේක අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා කියලා. තව පල්ලෙහාට යනකොට වෙබ් ලින්ක් එකක් වෙන්නනවා. වෙබ් ලින්ක් එකට ඇතුල් වෙලා ඊළඟට ඒ ගිහිලා තමන්ගේ තියෙන සියලු විස්තර ලබා දෙන්න ඕනේ. බැංකු කාඩ්පත් අංක සහ තමන්ගේ තියෙන සියලු පුද්ගලික විස්තර සියලු දේවල් ලබා දෙන්න ඕනේ. එහෙම ගිහිල්ලා මේ ආකාරයට මේ දඩේ ගෙවලා පහුවෙන් දබලෙන්දි බැංකු ගිණුම තියෙන සියලුම මුදල් ඉවත් කරගෙන තියෙන විවිධිය. මේ ආකාරයට
0: මාර්ග රථවාහන වැරදි සඳහා මාර්ගගතව ඔන්ලයින් දඩමුදල් ගෙවීමට ඇති එකම නිල සහ ඍජු ක්‍රමවේදය ගෞපේ හරහා පමණක් බව අවධාරණය කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා ශ්‍රී ලංකා පොලිසිය විසින් වෙනත් කිසිදු වෙබ් අඩවියක් හෝ කෙටි පණිවිඩ මාර්ගයෙන් දඩගෙවන ලෙස දන්වා නොයවන බවද පෙන්වා දුන්නා.
7: විශේෂයෙන් අපි දැනුවත් කරා එවැනි අවස්ථාවලදී එවැනි රැවටීමකට ලක් කළා ඉන්න අයට අදාළ ස්ථානාධිපතිවරයා හම් වෙලා, ඒතකොට පොලිස් ස්ථානාධිපතිවරයා ඒ අදාළ විශේෂ ඒ සම්බන්ධ විමර්ශනය කරන ඒකකයට යොමු කරයි. එහෙම කරලා තියෙනවා නම් ඒ පැමිණිලි ඉදිරිපත් කරන්න ටීම් කියන්නේ ඔන්ලයින් පේමන්ට් කරන්න තියෙන එකම ප්‍රමවේදය ගෞපේ හරහා පමණයි. ඒක නැවත නැවතත් අපි කියනවා ගෞපේ හරහා පේමන්ට් එකක් කරනවා නම් අපේ පොලිස් දාන්න විශේෂයෙන් ගෞපේ හරහා කරන පේමන්ට් කරන්න අවශ්‍ය දුරකථන ලබා දීලා තියෙනවා. රතුහන වැරදි 33ක් ස්පොට් ෆයින්ඩ් එකේ තියෙන. එම අවස්ථාවේදී ගෙවන්න අවස්ථාව ලැබෙනවා. එතකොට තමන්ට ෆින්ටෙක් ඇප් එකක් හරි බැංක් ඇප් එකක් හරි දෙනවා ඒ හරහා ගිහිල්ලා පොලිස්දාරි මහත්තයා දෙන්න ගේ කෞපේ මගින් ලබා දෙන දුරකථන අංකය මගින් සහ ස්පොට් ෆයින් අංකය ඇතුළත් කරලා කරන වැඩ සම්බන්ධයෙන් ඒ තොරතුරු ඇතුළත් කරාට පස්සේ පොලිස්දාරි මහත්තයාගේ දුරකථනයට එනවා මැසේජ් එකක් මේ පේමන්ට් කරා කියලා ඊට පස්සේ මේ අවස්ථාවේදීම ඒව ලයිසන් එක ලබා දීලා ඒ ආදිවාසීන් කටයුතු කරනවා පසු ගේම් කරනවා නම් පොලිස්දාරි මහත්මයා විසින් අන්තර් දුරකථන අංකය ලබා දෙනවා ස්පොට් ෆයින් අංකය ලබා දෙනවා කරපු වැරදි ලබා දෙනවා ඉන් අනතුරු පොලිසියට ඕනේ දාරි මහත්මයා හම්බෙලා ලබා ගන්න පුළුවන් එතකොට කෞපේ වලින් ගෙවන්න වෙනම වෙබ්සයිට් එකක් නැහැ ශ්‍රී ලංකා පොලිසිය රතවහන පොලිසියෙන් කියලා කිසිම මැසේජස් එවන්නේ නැහැ ඒ වගේ ඔන්ලයින් පේමන්ට් කරන්න කොහොම විදිය තමයි ගෞපේ හරහා කරන පේමන්ට් එක පමණයි ඒක නිසා මෙවැනි ව්‍යාජ පණිවිඩ රැවටෙන්න එපා කියන කාරණාව දැනුවත් කරනවා
0: කතරගම බුත්තල මාර්ගයේදී වනාලියකු පෞද්ගලික බස් රථයකට පහර දෙම හේතුවෙන් බස් රථයේ පෙරළී සිදු වූ අනතුරකින් පුද්ගලයන් 24 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා අද දවසේ 11 පමණ කතරගම පොලිස් වසමේ කතරගම බුත්තල මාර්ගයේ විදුලි වැට මුරපල ආසන්නයේදී මේ අනතුර සිදු ඇති බවයි පොලිසිය පැවසුවේ. හලාවත් සිට කතරගම වන්දනාවේ පැමිණි පිරිසක් රැගත් පෞද්ගලික බස් රථය බුත්තල කතරගම මාර්ගය ඔස්සේ ගමන් කරමින් සිටියේදී මාර්ගයේ සිටි වනාලියකු මේ බස් රථයට පහර දී තිබෙනවා. වනාලි ප්‍රහාරය හේතුවෙන් බස් රථයේ මාර්ගයේ නිවතට පැන පෙරළී ගොස් ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ පුද්ගලයන් 40 දෙනෙකු පමණ සිට ඇති බවයි වාර්තා වන්නේ. අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයන් 24 දෙනෙකු ප්‍රතිකාර සඳහා කතරගම රෝහලට තුලත් කර තිබෙනවා. ඉන් 11 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට තුලත් කළ බවයි පොලිසිය පැවසුවේ. ගෝලීය වශයෙන් ඇතිවෙමින් පවතින එලිනෝ කාලගුණික සංසිද්ධියේ බලපෑමත් සමග සමස්ත ලෝකයේම අතිශය උග්‍ර දේශ කාලගුණික ආපදා අවදානම් කලාපයකට පිවිස ඇති බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටේරස් අනතුරු අඟවා තිබෙනවා. ලෝක කාලගුණ විද්‍යා සංවිධානය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව මෙවර ඇතිවෙමින් පවතින්නේ පසුගිය වසර 70කට වඩා වැඩි කාලය තුළ වාර්තා වන ප්‍රබලතම එලිනෝ තත්ත්වය විය හැකි බවටයි අනාවැකි පළවන්නේ. මෙම තත්ත්වය ආමාශයෙන් එළඹෙන 2027 වසරේ පෙබරවාරි දක්වා පැවතීමට ඉඩ ඇති බවද කාලගුණ විශේෂඥයින් පෙන්වා දෙනවා. පැසිෆික් සාගරයේ මුහුදු පෘෂ්ඨයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2 සිට අංශක 4 දක්වා ඉහළ යාම හේතුවෙන් හටගන්නා මෙම තත්ත්වය මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවන ගෝලීය උණුසුම ඉහළ යාම සමග එකතු වීමෙන් දරුණු නියග චණ්ඩමාරුත අධික ගංවතුර සහ ලැබුගිනි ඇතිවීමේ අවදානමක් පවතිනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක කාලගුණ විද්‍යා සංවිධානය මේ වන විටත් ලෝපුරා රටවලට මුලින්ම අනතුරු ඇඟවීම් පද්ධති සක්‍රිය කිරීමටත් සිදුවිය හැකි ජීවිත සහ දේපල හානි අවම කර ගැනීමටත් අවශ්‍ය පූර්ව සූදානම් වීම් සිදුකරන ලෙසත් උපදෙස් දී තිබෙනවා. ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ මහලේකම් වරයා කියා සිටියේ එලිනෝ යනු ලෝපුරා ප්‍රජාවන්ට සහ ආර්ථිකයන්ට දැවැන්ත පහරක් එල්ල කිරීමේ හැකියාව ඇති සංසිද්ධියක් බවයි. එලිනෝ යනු පැසිෆික් සාගරයේ හටගන්නා ස්වභාවික කාලගුණික සංසිද්ධියක් වන අතර එය සුළං රටාවල සිදුවන වෙනස්වීම් සමග සම්බන්ධ වෙයි. එමගින් උණුසුම් ජලය නැගෙනහිර දෙසට පැතිරීමට ඉඩ සලසන අතර වායුගෝලයට තාපය මුදාහැරුම් ලබනවා. මධ්‍යම සහ නැගෙනහිර නිවර්තන පැසිෆික් සාගරයේ මුහුදු උෂ්ණත්වය පසුගිය මාස කිහිපය තුළ වේගෙන් ඉහළ ගොස් ඇති අතර එය එලිනෝ තත්ත්වය ප්‍රබල වන බවට පැහැදිලි සලකුණක්. පැසිෆික් සාගරයේ ප්‍රධාන නිරීක්ෂණ කලාපයේ පෘෂ්ඨික උෂ්ණත්වය පසුගිය සති කිහිපය තුළ සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 2කටත් වඩා ඉහළ ගොස් ඇති අතර එය ඉතා ප්‍රබල තත්වයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ආසන්න වී තිබෙනවා. නමුත් එය එම මායිම පවා පසුවනු ඇතැයි අපේක්ෂා කරනවා. මාසික මුහුදු පෘෂ්ඨයේ උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් 4කට ආසන්න විය හැකි බවටද පුරෝකථනය කර තිබෙනවා. මේ ආම වශයෙන් වසර 1950න් පසු වාර්තා වන විශාල පරතරයකින් යුත් ප්‍රබලතම එලිනෝ තත්ත්වය බවට පත්වනු ඇති බවටයි කාලගුණ විද්‍යාඥයින් අනාවැකි පළ කර ඇතේ. මහජනතාවගේ විශ්වාසය දිනාගත හැකි පොලිස් සේවයක් ස්ථාපිත කිරීම සඳහා ඉදිරියේදී අවශ්‍ය සියලු පියවර ගන්නා බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා. මහජනතාවගෙන් ලැබෙන සුළු පැමිණිල්ලේ සිට ඉහළ මට්ටම දක්වා කාර්යක්ෂමව කටයුතු කිරීමට නිලධාරීන් මෙහෙවන බවයි පොලිස්පතිවරයා සඳහන් කළේ.
8: මේ දක්වා කරපු ක්‍රියාමාර්ග තියෙනවානේ 159 ඉඳන් 160 දක්වා. අපි ඉදිරියටත් ඒටත් වැඩිය තද බල විෂයට ඊට වැඩිය සංවිධානාත්මක විදියට ඉදිරි කටයුතු සිදු කරනවා. මත්ද්‍රව්‍ය ව්‍යසනය, මත්ද්‍රව්‍ය මෙහෙයුම, ඒත් එක්කම සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන්. ඒ වගේම පමණක් නෙවෙයි මහජනයාගේ ලැබෙන සුළු පැමිණිල්ලේ සිට ඉහළ ධාරිතාවකින් වැඩ කරන්න, කාර්යසාධකින් වැඩ කරන්න නිලධාරීන්ව මෙහෙවනවා කියන පණ්ඩිය තමයි මට දෙන්න තියෙන්නේ. මහජනයා විශ්වාස කරන පොලිසියක් අපි ඇති කර යුතුයි. මේ සම්බන්ධ වර්ධනය අවශ්‍ය සියලු පියවර ගනිමින් තිනවා.
0: මද්‍රව්‍ය ව්‍යාපාර සහ සංවිධානාත්මක අපරාධ මර්ධනය සඳහා ඉදිරියේදී තවදුරටත් ප්‍රබලව ක්‍රියාමාර්ග ගන්නා බවයි පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
8: මං හිතන්නේ අපි මෙහෙයුම් වැඩි කරා. ඒක ප්‍රතිඵල විදියට මේ මහජනතාව අපිට තොරතුරු නිරන්තරයෙන්ම ලබා දෙනවා. මහජනතාවට විශ්වාසවන්ත භාවයකින් යුතුව තොරතුරු ලබා දීමේ මතත් ඒත් එක්කම පොලිසියේ ඉන්න දක්ෂ නිලධාරීන් ඒ තැන්වලට යොදවලා ඒ වැටලීම් කරන්න කටයුතු කළා තියෙනවා. ඉතින් ඒකේ ප්‍රතිඵල තමයි මං හිතන්නේ ඔය තියෙන්නේ. නැතුව වැඩිවීමකට වැඩිය ප්‍රමාණය වැඩිවීම තමයි තියෙන්නේ. කොහොම නමුත් සෑහෙන මද්ද්‍රව්‍ය ප්‍රමාණය සමාජගත වෙනවා කියන එක අපිට එකෙන් නිරීක්ෂණය කරන්න පුළුවන්. සිද්ධිය සාකච්ඡා නොකළ යුතුයි කියලා විශ්වාස කරනවා.
0: ඉන්දුනීසියාවේ වනාන්තර සහ භූමි ප්‍රදේශයන්හි සති ගණනාවක් පුරා පැතිර යන ලැබුගිනි හේතුවෙන් හටගත් අධික විෂ සහිත ඝන දුමාරය මේ වන විට දකුණු නැගෙනහිර ආසියාතික රටවල් රසකට දැඩි බලපෑම එල්ල කරමින් පවතිනවා. ඉන්දුනීසියාවේ ප්‍රධාන දූපත් ආවරණය කරමින් පැතිර යන මෙම විෂ දුමාරය අසල්වැසි මැලේසියාව, සිංගප්පූරුව සහ පිලිපීනය දක්වා ව්‍යාප්තමින් පවතින බවයි වාර්තා වන්නේ. අධික දුමාරය හේතුවෙන් ඉන්දුනීසියාවේ බංජාර් බාරු නගරයේ පාසල් වසා දැමීමට පියවරගෙන ඇති අතර එහි පවතින තත්වය කෙතරම් දරුණු දෙයත් තමන්ගේ පාද පවා පෙරෙන මට්ටමට දුමාරය පැතිර ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. පසුගේ ජූලි සහ අගෝස්තු මාසයන් තුළ පමණක් මෙම දුමාරය නිසා ඇති වූ ස්වසනාබාධ හේතුවෙන් පුද්ගලයන් 50,000කට වැඩි පිරිසක් ප්‍රතිකාර ලබාගෙන ඇති අතර දහස් ගණනක් රෝහල්ගත කර තිබෙනවා. මෙම තත්ත්වය හමුවේ මැලේසියාව, පිලිපීනය සහ සිංගප්පූරුවන් රටවලද වාතය ගුණාත්මකභාවය සීග්‍රයෙන් පහළ බැස ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. සිංගප්පූරුවද වායු දූෂණ මට්ටම සම්බන්ධයෙන් දැඩි විමසිල්ලකින් බලා සිටින අතර රජයේ සහ සිල්ලර වෙළඳුන් N95 මුඛ ආවරණ තොග රැස් කරමින් සිටින බවත්, පාසල්වල එලිමහන් කටයුතු අවම කිරීමට සැලසුම් කරමින් සිටින බවත් විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන්. නෙට් නිවුස් නිමාව. නෙට් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙට් නිවුස් ටුටෙල්ක අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
9: නෙට් නිවුස් රාව ප්‍රතිරාව.
10: ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් පිළිබඳව බහුජන බලයේ සංවිධානයේ සභාපති මිලින්ද රාජපක්ෂ මහතාද මෙලෙස අදහස් පළ කළා.
11: මම නෙට් නිවුස් කාලාන්තරයක් තිස්සේ නොබියව අපක්ෂපාතීත්වය වේගයෙන් අපි අතරට ආපු හින්දා නෙට් නිවුස් අහපු කෙනෙක් දැන් මට නෙට් නිවුස් බලන්න පුළුවන් වෙලා තියෙනවා. මේ ඩිජිටල් අවකාශයේ ඉතාම වේගයෙන් දක්ෂ ලෙස අලුත් විදිහට නිවුස් වාර්තා කරන්න එළඹිලා තියෙන නිසා ලස්සන වැඩක්, අත්‍යවශ්‍ය වැඩක්. විශේෂයෙන්ම ගොඩක් දුස්තරතුරු බොරු සමාජගත වෙන වෙලාවක වේගයෙන් අද ඩිජිටල් අවකාශයේ හරිතොරතුරු විශ්වාසනීය කෙනෙකුගේ වේගයෙන් ලැබෙන එක අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් නෙට් නිවුස් කණ්ඩායම ඒ වැඩේ කරන්න පටන් අරන් තියෙනවා. මම ඒකට සුබ පතනවා. මගේ මොබයිල් ෆෝන් එකේ මම නිරතුරුව හමු වෙන ගැවසෙන කෙනෙක් තමයි නෙට් නිවුස් YouTube channel එක.
12: ඔබ වෙත ගෙන ආවේ
13: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
14: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි, සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
15: FM 95 FM 94.8 Net FM Divine Pura
16: මහාද තාත් ඔච්චර කල්පනා කරන්නේ. දැන් විශ්‍රාම ගියේගේ නිදහසේ සතුටින් ඉන්නනේ තියෙන්නේ.
17: මම විශ්‍රාම ගියේ මගේ රස්සාවෙන් පුතේ. ඒත් මගේ හීන වලින් මට විශ්‍රාම ගන්න බෑ. මගේ හීන හැබෑ කරගන්න දැන් තමයි හොඳම කාලේ. මම පොඩි බිස්නස් එකක් පටන් ගන්නවා. එතකොට මට පුළුවන් රටේ ආර්ථිකයට දායකත්වයක් ලබා දෙන්න. ඒක අපේ යුතුකමක්. විශ්‍රාම යනවා කියන්නේ ජීවිතේ තවත් අධිරක ආරම්භයක්. ඔබේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගමු.
10: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළ වේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
18: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, උප ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
19: ඩේලි ඩ්‍රයිව් එකකට ස්මාර්ට් චොයිස් එකක් BYD C-Line 5. සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න. BYD C-Line 5 ස්මාර්ට් ඩ්‍රයිව් ස්මාර්ට් සේවිංස් බිද්වයි කයි කයි දෙකයි 125 125ට අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න.
20: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
21: එහෙයි
20: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
21: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
20: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටපත් වෙන්නේ. සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
21: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
3: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
18: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, උප ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
22: පොල් ගාල මහන්සිද? පොල් මිරිකලා කෑම හදලා එපා වෙලාද? වෙහෙසකර ජීවිතෙන් අත්මිදී නිවසේ ගෙඩි පොල් වෙනුවට ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිත කර පහසුව වාසිය ත්විදින්න. ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න. ලෙහෙසි පහසුයි වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
23: උත්තම දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. එහෙන්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
12: FM 95 94.8 Net FM Divaina Pura.

සමහර තත්පර සමහර දවස් සමහර හුස්ම සමහර බැල්මවල් ඒකෙ වුණ මොහොතින් පස්සේ ආය ගන්න බෑ. ඒව සුන්දරම් ස්මරණ වෙලා කවිලියනවා හිත ඇතුලේ.

0: වගේ මිනිස්සු අපි. මහා පරිමාණයෙන් හිතාන හිටියට. හැබැයි නික්ම යනකොට තමයි හරියටම අපි තිත් කියලා අපිට තේරෙන්නේ. හැබැයි එතකොට අපිට මුකුත් කියන්න බෑ. මොකද අවසාන තත්පරය ඇතුලේ අපිට කිසිම සටනක් නැහැ ගායකවත්. අපිට අපිව බේරගන්නත් බෑ. එතකොට අපි තිත් වෙනවා ඉබේම. එනිසා මේ ගත වෙන තත්පර සරලව මිහිරිව පොළවේ පය අතුරගෙන ජීවත් වෙන්න පුළුවන් නම් මං හිතනවා එතන නිවන තියනවා කියලා. මන්දාරම් රෑ 7:04 අදත් බ්‍රහස්පතින්දාවක් අපි හමුවන කතා බහ කරන මේ අහස යට ඉන්න සුවිශේෂී ආත්මයක් කැටුව මා ඔබ සමීපයට එන මන්දාරම් රාත්‍රියයි බ්‍රහස්පතින්දාවට උදාවන්නේ. සිහි නැහැට තරම් තටු නැහැ මට නම් පියඹන්න අරන් නුඹ අහසේ. මේ වචන පෙළිය අහලාදනේ. මේ වචන විශිෂ්ට ගේය පද රචිකාවය වන යමුනා මාලනී පෙරේරාගේ. අය ලියපු විශිෂ්ට ගේය පද රචනා සියල්ලටම වඩා වටින කවි දෙකක් ඇය ලිව්වා. මං හිතන්නේ කවි දෙකයි. එක කවියක් දැන් මං ගාව මගේ මම්මද පැත්තේ. ප්‍රතිභා ප්‍රභා පෙරේරා ආයුබෝවන්.
1: ආයුබෝවන් අකි.
0: යමුනා මාලනී පෙරේරා මහත්මියගේ දියණිය වීම ගැන මොකද හිතන්නේ?
1: මං හිතන්නේ ඒක මම කවියකින්ම අම්මට ලිව්වා. බොහොම මේ අම්මත් එක්ක ජීවත් වෙනවා කියන්නේ ඇත්තටම හරිම වෙනස් විදිහ අත්දැකීමක්. මොකද එදිනදා ජීවිතේ හැමෝන්ටම ගෙදර හම්බෙන අම්මලට වඩා වෙනස් චරිතයක්. ඇය රඟපානවා නෙමෙයි, ඇයට තියනවා කරන්න. මොකද ඇය කීවිඳියක්, ගීත රචිකාවියක්, ඒ වගේම ඇය සාහිත්‍යයට පුදුම ආකාරයේ බැඳියාවක් තියෙන කෙනෙක්. ඉතින් ඇගේ ජීවිතේ මං හිතන්නේ දරුවෝ දෙන් කවි දෙකකට අමතරව තව මහා නව කතාවක් තියෙනවා මේ සාහිත්‍යයත් එක්ක. ඉතින් ඒක ලියන ගමන් තමයි අම්මා ඉන්නේ. ඇත්තටම බොහොම දේවල් ඉගෙන ගන්න පුළුවන් කෙනෙක් අම්මා කියලා කියන්නේ. අම්මා ඒව අපිට ළඟට කතා කරලා කියලා දෙන්නේ නැහැ. එයාගේ හැසිරීමෙන් සහ එයා සමාජය සමග කරන ගනුදෙනු තුළින් තමයි අපිට ඒකයා කියාපාන්නේ.
0: මං ඉතින් රසිකාවියක්නේ ඔබේ ඔබේ වෙනස් හඬට, ඒ හඬාරට මං හරි පෙම්බඳිනවා. ඒ නිසා රසිකාවියක් පෞද්ගලිකව හමු වීමේ සතුට මට තියෙනවා. ඒත් මගේ අසන්නන් වෙනුවෙන් ඔවුන්ට නැති වාසනාව මං උදා කරගෙන අර සිහිනයට තරම් තටු නැහැ මට නම් ගීතයක් කොටසක් ගහන්න පුළුවන්.

0: Mati, mati, mati, mati, mati.
1: තෝණි කියලා දුවකියන්නේ.
0: ආව නෙමෙයි ස්පියාගෙන ඉන්නවා නේද?

අම්මා කෙනෙක් තමන්ගේ පෑනෙන් ලියවිච්ච වචන තමන්ගේ දියණියකගේ අතිශය මිහිරි හඬින් අහද්දි මොන තරම් නැලවෙනවාද? ඒ නැලවීමේ ප්‍රභාස්වර හැඟීම යමුනා මාලනී ප්‍රේමහත්මියට පමණක් නොවේ, අපිටත් ඒ විදියමයි.

0: Sayurak vi vetire, numba saralinangana atire, kirisina gagak, miurlo ken aran emi, innavada ahara. Kandulak langatadura, tava duras kale, numbaya, vehi ellak vage, sundurusihilak genamata, jivitae katara. Mangasume vachana valti pratiba. Kandulak langatadura, tava duras kale, ubaya. පන්නේ වචන වල ලස්සන වැහි ඇල්ලක් වගේ සොඳුරු සිහිලක් ගෙනාමට ජීවිතේ කතර මං කාන්තාරයක ඉද්දි වැහි ඇල්ලක් වගේ සිසිලසක් ඔයා අරන් ඇවිල්ලා කඳුලක් ළඟට දුර තව දුරස් කළා කියලා යමුනා මාලිනී පෙරේර මහත්මිය ලියලා තියෙන අපූර්ව. අම්මට මේ ලියමන ලියන්න කියලා දෝනි කියන්නේ ඇයි?
1: මං ඇත්තටම ඒක අම්මට කිව්වේ මෙහෙම. මම කිව්වා අම්මේ මට සින්දුවක් ලියලා ඕනේ. මට ඒක කසුන් අයියත් එක කියන්නත් ඕනේ. මොකද ඇත්තම කියනනම් අපේ ඒ කාලේ කියන්නේ මම දැන් මේ සින්දුව අවුරුදු ඇත්තටම 11ක් 12ක් විතර පරණ සින්දුවක් නේ. ඒනට අදටත් ඒක හැමෝම
0: හරි තරුණයි.
1: ඒක තරුණයි. ඉතින් කොමාරි ඕක කියන්න ඕනි කියලා මට කසුන් අයියත් එක ආසාවක් තිබුණා. ඒක මම අම්මට කිව්වේ අම්මේ මට ඕනේ ආදරේ පිරීලා ඉතිරිලා පිටාර ගලන ගීතයක් මට ඕනේ. ඔච්චරයි මම අම්මට කිව්වේ. ඉතින් අම්මා මං හිතන්නේ මගේ අම්මානේ මං කියන දේ තේරෙනවානේ අනිවාර්යයෙන් මොකද්ද මම ඉල්ලන්නේ කියලා. ඉතින් ඒ හරහා තමයි අම්මා මට ගීතේ ලියලා දුන්නේ. ඒ වගේම ඊළඟට අපි ගීතේ ලියලා ඉවර වෙලා කසුන් අයියා හම්බ වෙන්න ගියා. ඉතින් කසුන් අයියා හම්බ වෙන්න ගියාම එහෙම මේ එහා අපි කියමු එහෙම
0: නෙමෙයි සියකට බෑ නේද එහෙම කියන්න.
1: මේ කසුන් නැහැ. ඉතින් පොඩි ඔඩිෂන් එකක් එහෙම කරලා කොහොමද ස්කේල්ස් කියලා බලලා මේක කියන්න පුළුවන්ද කියලා බලලා තමයි ඇත්තටම කියන්න කැමති වුණේ ඩුවට් එක.
0: ගේයපද රචකාවියකට එච්චර ලස්සනට ගීත ගන්න පුළුවන් දුවෙක් හම්බුනා මොකද හිතෙන්නේ කියලා ඔබේ මම මුණ ගැහුණු දවසක මට අහන්න වෙනවා.
1: අනේ ඇත්තටම මමත් දන්නේ නැහැ කොහෙන්ද ඒක ඒ ජානෙ ආවේ කියලා මට. මොකද තාත්තා හැබැයි පොඩ්ඩක් වේදිකාවේ හිටපු හින්දා තාත්තා ගායනේ යෙදුනා. සමහර විට තාත්තගේ පැත්තෙන් ඉන්නේ. හැබැයි මං හිතන්නේ මං හරි වාසනාවන්තයි. මොකද ගෙදරම ගීපද රචිකාවියක් ඉන්න එක. මගේ ගීත ඔක්කොම ලියලා තියෙන්නේ අම්මා. එකක් ඇර ඒ නොලියපු එක මේ ගිය අවුරුද්දේ මම රිලීස් කරපු එකක්. ඉතින් මං හිතන්නේ මම මේ ලෝකෙ මට විශ්වාස කරන්න පුළුවන් කෙනා මගේ අම්මානේ. ඉතින් උපරිමෙන්ම ඒ විශ්වාසය තිබ්බහම ඒක අනිත් පැත්තට මට ඉටු කළ දෙනවා යා.
0: සමහර ආදර කතන්දර හිත ඇතුලේ තියෙනකොට හරිම ලස්සන ඒවා මහපොළවට කඩා වැටෙනවාට වඩා හිතේ තියෙද්දි ඒ මිහිර කොච්චරද කියලා ඒ අම්මත් ඒ දුවත් හිතේ තියාගෙන සෙනෙහස විඳීති දැනෙන්නේ නැති. හැබැයි අද

0: මන් දරම් රෑ 7යි විනාඩි 17යි.
1: අම්මේ රම්බුටන්
2: ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
1: එහෙම ගණන් නැහැ.
2: අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
1: ඕනේ නම් මේක කලින්ද නම් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
3: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
4: රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපන ඇති තෑගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
5: ඔබේ විස්රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. කොන්දේසි අදාළ වේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
6: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
7: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
8: අක්මාවි තෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0447 31 33 540.

0: කෙනෙක්ට කරන්න කියලා මම උපදෙස් දෙන්න නැහැ. මට මං වෙනුවෙන් කරන්න බැරි දේවල් අනික් අය මට කරලා දෙවි කියලා බලාපොරොත්තුකුත් නැහැ. මගේ පරීක්ෂණය මායක පමණයි. මම අනික් මිනිස්සු පරීක්ෂා කරන්නේ නැහැ. හැමදේම තියෙන සර්ව සම්පූර්ණ අවස්ථාවේ හැමදේම අතාරින්න කෙනෙක්ට පුළුවන්ද? මම බලාගෙන ඉන්න මාවේ පරීක්ෂාවේ දකින්න. මම මොනවා කරාවිද? ඇලේවිද? මිදේවිද? නිවේවිද? තණ්හාව, ආශාව, බලාපොරොත්තු මේ හැමදේම දුහවිල්ලක් වගේ දැනෙන මොහොතක මම බලාගෙන ඉන්නේ මාව පරීක්ෂා කරන මොහොතක් එනතුරු. ප්‍රතිභා ප්‍රභාගේ ලස්සනම ලියවිලි මං ආයෙත් මේ වචන පෙර කියන්න ආසයි. හැමදේම තියෙන සර්ව සම්පූර්ණ අවස්ථාවේ හැමදේම අතාරින්න කෙනෙක්ට පුළුවන්ද? මම බලාගෙන ඉන්නේ මාව ඒ පරීක්ෂාවේ දකින්න. මම මොනව කරාවිද? ඇලේවිද? මිදේවිද? නිවේවිද? මාත් කල්පනා කරනවා මගේ හිත ඔබ ඔබේ ලීවීම් ලියවීම් අතරේ මමම කියව ගන්නවා. ප්‍රතිභාට කොහෙන්ද එච්චර ප්‍රභාවක්?
1: මම හිතන්නේ මං ගොඩක් කල්පනා කරන්න ආස කෙනෙක්. ඉතින් ඒ වගේම සමාජයේ දකින දේවල් තුලින් මම හිතන දේවල් තියෙනවා. ඒ කියන්නේ අපිට පුළුවන්නේ තව කෙනෙක්ගේ දිහා බලලා ගොඩක් දේවල් හිතන්න. හැබැයි අපි දන්නේ නැහැ ඇත්තට මේ කෙනා මොනවද ගෝත්‍රු කරමින් ඉන්නේ. එයා විඳින්නේ මොනවද මේ වෙලාවේ. හැබැයි ඇත්තට මේ කෙනා සමහරක් විට අපි මේ එදිනදා දකින කරන කෙනෙක් වුණත් එයා වෙනමම මානසික තත්ත්වයක ඉන්න පුළුවන්, වෙනමම හැඟීම් සමුදායක ගිලිලා ඉන්න පුළුවන්, ගොඩක් ලොකු ප්‍රශ්න රාශියක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වුණාට මේ හැමදේම අතරේ ඇත්තම කියනවා නම් අපි හැමෝම පුංචි පුංචි හිරගෙවල් හදාගෙන තියෙන්නේ අපේ හිත ඇතුලේ. ඉතින් මේ අපි හිරගෙවල් ඇතුලේ ජීවත් වෙන ගමන් හැමෝම හොයන නිදහසක් තියෙනවා. ඒ නිදහස මම හිතන්නේ ඒක අපිට අතින් අල්ලන්න පුළුවන් නිදහසක් නෙමෙයි. ඒ නිදහස හම්බ වෙන තැන තමයි මම ඔය කියන හැමදේම අත්හරින්න තැන. ඉතින් ඒක අත්හරින්න ඕනේ හැමදේම තියෙන මොහොතක. අපේ අතේ කිසි දෙයක් නැතිව අපිට අතාරින්න දෙයක් නැහැ. අපේ අතේ හැමදේම තියෙන වෙලාවට අපි ඒක අතාරින්නේ කොහොමද? ඒක තමයි මං හිතන්නේ අපිට අපි ගැන ඉගෙන ගන්න අධ්‍යයනය කරන්න හම්බෙන හොඳම අවස්ථාව. කොච්චර මානසිකව ඔබ ශක්තිමත්ද?
0: අහන්නද මගේ සහෝදරවරුනි, සහෝදරියනි, අපි හැමදේම අතාරින්න ඕනේ අපි ළඟ හැමදේම තියෙන වෙලාවක. තව කල්පනා කරන්න, ඊට පස්සේ මේ ගීතය අහන්න.

0: ලියන්නට නුඹ ගැන බොලන ආදර කවියක් ධර්මි වෙර. දින කිහිපයක සිට වරුවක් නොව වරු දෙක තුනක්. නමුත් නොලියවෙන විට කවක් මනින් නෙමි ආදර සංචිතය හද තුළ සපත කරගන්නට මටම තව මත ආදරේ දෝ අපි හුඟක්. ඒ පුදුමයි බොලඳ කවිනන් ලියවෙන්නෑ නුඹ ගැන තවත්. ඉතින් මම හිතනවා කවදද අපි උනේ සීරියස් මේ තරම්?
1: ආදරේ සීරියස් නැද්ද? ආදරේ මම හිතන්නේ සීරියස් වෙනවා කියලා කියන්නේ ආදරේ කොහොමත් හරිම සැහැල්ලු දෙයක් නේ. හරිනම් මිනිස්සුන්ව සැහැල්ලු කරන්න ඕනේ. හැබැයි ඇත්තම කියනවා නම් අද කාලේ අහන්න හම්බෙන ආදර කතා ඔක්කොම හරිම බරයි. හරිම බරයි. මිනිස්සු ඒක නිකන් කර උඩ තියාගත්ත ලොකු වගකීම් සම්භාරයක් එක්ක එන මහා බැඳීම් ගොඩක් ආදරේ කියලා කියන්නේ. ඒ වුණාට ඇත්තම කියනවා නම් ආදරේ තරම් පරිත්‍යාගයක් මේ ලෝකේ වෙන කොහෙවත් නැහැ. ඒක පරිත්‍යාග කරන්න පෙරලා ඔබ කිසිවක් බලාපොරොත්තු විය යුතුත් නැහැ. ඉතින් මං හිතන්නේ මේ අනවබෝධය හරහා ආදරය කියන්නේ නිකන් බොහොම කළු ගල් කන්දක් වගේ හැමෝන්ගෙම හිස මත, උර හිස මත, හදවත මත බොහොම බර වෙලා තියෙනවා.
0: يعني අපි සැහැල්ලු වෙනවා කියලා හිතාගෙන බැඳිලා අපි හිතාගන්න බැරි තරමට ඒ බැඳීමස්ස හිර වෙලා නේ.
1: බැඳීමස්ස හිර වෙලා. ඇත්තටම අපි ආදරයකින් හොයන්න ඕනේ සැනසීම සහ සැහැල්ලුව. මොකද ඒ ආදරයට තමයි පුළුවන් අපිට සීනේට තරම් ගීතේ හිවා වගේ අත්අටු ලබා දෙන්න, මේ පේන අහස ඇති තරම් පියාඹන්න.
0: හටගත් තැනම නවතින්න පුළුවන් නම් ඒක තමයි නේ සැහැල්ලුව.
1: අනිවාර්යයෙන්ම.
0: හුඟක් විට අපි හටගත් තැන් වලින් බැහැරව ඒ තැන අමතක කරගන්න ඕන මග දුරක් යනකොට. හැබැයි ඒ හටගත් තැන ප්‍රේමයේ කොච්චර මිහිරිද.
1: අනිවාර්යයෙන්ම.

0: rõm rã,
1: anh ta rõm rã.
2: විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
3: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩකරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
4: හෝමාගම බෙරුකැටියේ තවත් ප්‍රයිම් ලොකේෂන් එකක්. පර්චස් රුපියල් 685,000 සිට මුලින් 140යි. ඉතිරිය මාස 24න් පොලී රහිතව ගෙවන්න. කොට්ටාවට විනාඩි 15යි. NSBM හරිත සරසවියට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි. වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි. යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි. මේගොඩ ආර්ථික මධ්‍යස්ථානයට සමීප දුරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22.
5: ජයග්‍රහණය එකම අරමුණක් කරගනිමින් දිස්ත්‍රික්ක දෙකක් අතර අතිශය තරඟකාරී සංග්‍රාමයක පළමු අදියරේ අවසන් සිකුරාදාව NetFM DJ Night Face to Face Attack Show ත්‍රිකුණාමලය සහ වවුනියා දිස්ත්‍රික්ක අතර ජයග්‍රාහකයන් විජයග්‍රාහකයන් බවට පත් කරන දෙවන තරඟ වටය සඳහා සුදුසුකම් ලබන්නේ කවුද? කවුද? හෙට රෑනවයට NetFM DJ Night Face to Face Attack Show. Attack Show.
6: ජපන් භාෂා සහ කුසලතා පුහුණුව සමගින් පූර්ණ කාලීන දින 40ක පාඨමාලාව සහ රැකියා සඳහා මඟ පෙන්වීම SS ලංකා ජපනිස් සෙන්ටර් පුද්ගලික සමාගම මාතර දැන් මම තන්න 0711 834 384

0: ආදරණීය තරංග, ඔය දෙන්නටම සුබ මන්දාරම් රැක් වේවා. අද ඔයා අලුත් විදියට හිතන්න අපි පුරුදු කරන්න හදනවද කියලා හිතුණා. ආය ප්‍රතිභාවක් විතරක් නෙමෙයි ප්‍රභාවක් ආදරෙන් අහන් ඉන්නවා කියලා රමී සුමේද කියනවා. ඇත්තටම අලුත් විදියට හිතන්න පුරුදු කරන්නේ මමම නෙමෙයි, ප්‍රතිභා ප්‍රභාගේ ලස්සන ලියවිලි කියලායි මට හිතෙන්නේ. එහෙම ලියවිල්ලක් හදවත ඇතුලේ උත්පාදනය වෙන්න මමගේ ජාන වගේම මං හිතනවා පියාගේ ජානවලත් ලස්සන බලපෑමක් තියෙනවා නේ කියලා දියණියකට විශේෂයෙන්. මොකද දියණිවරුන්ගේ ජානස්ස වැඩිමින් තාත්තලා හුස්ම ගන්නවාගේ ජීව විද්‍යාත්මකව පැහැදිලි කරපු සත්‍යයක්. ප්‍රතිභා ප්‍රභාගෙන්ගේ සුන්දර තාත්තා ගැන හුවේ නැත්තම් ඒක මේ වැඩසටහනට හිස් බවක් එක්කසු කරයි.
1: ඔවකි තාත්තා සීනක පෙරේරා ඇත්තටම ඔහු ගොඩක් ටෙලි නාට්‍යවල වේදිකාවේ රඟපාපු කෙනෙක්. ඉතින් මං හිතන්නේ අර මනුස්සකම ගැන තියෙන ලස්සනම පාඩම මං ඉගෙන ගත්තේ තාත්තගෙන්. තාත්තා බොහොම සුන්දර මනුස්සෙක්. ඉතින් මම ඇත්තටම උසස් පෙළ විභාගෙට දවස් දෙකක් තියේදී තාත්තා නැති වෙනවා. මං හිතන්නේ ඒකත් අර ජීවිතේ අපිට ගෙනත් දෙන පරීක්ෂාවල් තියෙන්නේ මොකද කරන්නේ කියලා කල්පනා කරන්න දුන්න අවස්ථාවක්. ඉතින් මං හිතනවා මං ඒ වෙලාවේ ඇත්තටම කල්පනා කරේ තාත්තට මම මොනවද කරන්න ඕන වෙන්නේ නැත්තේ කියලා. ඉතින් අවුරුදු 19ක පොඩි ළමෙක් වුණාට මම ඇත්තටම සතුටු වෙනවා එතන මට ඒ තීරණය ගන්න තිබ්බ ශක්තියට. මං දන්නවා අද දැන් ගොඩක් තරුණ ළමයින්ගේ ජීවිත කතා අපි අහනවානේ අනේකවත්. ඇත්තටම ඒක අපේ ජෙනරේෂන් එකේ තිබ්බ ස්ට්‍රෙන්ත් එක කියලා මං හිතන්නේ. එහෙම කියන්නත් හොඳ නෑ. මොකද මම හිතනවා ශක්තිය, ආත්ම ශක්තිය කියන එක හැම කෙනෙක් තුළම තියෙනවා. එකම දේ ඒක ඔයා හොයාගන්නේ කොයි වෙලාවේද කියන එක. ඉතින් මං හිතන්නේ මට ඒක පුංචි කාලෙම හොයාගන්න සිද්ධ වුණා අවුරුදු 19දී. ඉතින් එතනින් හොයාගත්ත ආත්ම ශක්තිය මං හිතන්නේ තාත්තගේ අහිමිවීම මට ලබා දුන්නේ ලොකු පන්නරයක්. තාත්තා නැති වුණ වෙලාවේ පොඩි කේන්තියක් තිබුණා. ඇයි තාත්තා මෙච්චර කලින් අපිව දාලා ගියේ? තව ටිකක් ඉන්න තිබුණා. මොනවත් තාම හරියට කියලා දුන්නෙත් නෑ ලෝකෙ ගැන. හැබැයි මම නොදන්න උනාට තාත්තමට ගොඩක් දේවල් කියලා දීලා තිබුණා. ඒක මට තේරුණේ ටික ටික මම වයසින් වැඩිලා සමාජයට යනකොට. ඉතින් මං හිතන්නේ තාත්තා බොහොම ආදරණීය විදියට අද ළඟ නැතත් මට ගොඩක් දේවල් කියා දෙමින් ඉන්නවා.
0: අද ළඟ නැතත් තාත්තා බොහෝ දේවල් කියා දෙමින් ඉන්නවා. ඒක තමයි දියණිවරුන්ට උරුම පරම පිවිතුරු සත්‍යය. තාත්තලා ජීවමානයි. සේනක පෙරේරා කියන්නේ අපේ ලංකාවේ හිටිය විශිෂ්ට රංගවේදියෙක්. එතුමන් සිය දියණිවරුන් දෙදෙනාත් ආදරණීය බිරිඳත් සදහටම හැර යන්නේ ලොකු දියණියනේ. ලොකු දියණියට අවුරුදු 19දී ඊට පස්සේද ඔබ උසස් පෙළ හදාරන්නේ?
1: නෑ, මං ඇත්තටම ඒ වෙලාවේ දවස් දෙකයි තිබුණේ මගේ උසස් පෙළ විභාගෙට. මට ඉතින් තිබුණා මට හිතේ ඇත්තටම දෙගිඩියාව තිබුණා මම විභාග කරනවද නැද්ද කියන එක. හැබැයි මම තාත්තට තිබ්බ උවමනාව මම දැනගෙන හිටියා. මොකද තාත්තා මාව විභාගෙට සූදානම් කරන්නද පන්සල් එක්කන් ගිහිල්ලා බෝධි පූජා කරලා ඒ හැමදේම කරා තාත්තා. ඒ බලාපොරොත්තු තිබුණේ මොකද්ද කියන එක අවබෝධ කරගත්තට පස්සේ මං ඒ හරහා ගියා විතරයි. මං ඒක කල් දෙන්නේ නැහැ. ඉතින් උසස් පෙළ සමත් වුණා මම. විශ්වවිද්‍යාල වරමුත් ලැබුවා. හැබැයි
0: ඔබේ තාත්තා හිමි වෙලා තියෙද්දී ඔබ ගිහිල්ලා
1: විභාගෙ ලිව්වා. ඉතින් ඇත්තටම තාත්තගේ සීතල කකුල් දෙක අල්ලලා තමයි ගියේ විභාගෙ ලියන්න. ඒක මං ඒක තමයි කිව්ව මිනිසුන්ට ජීවිතේ දෙන පරීක්ෂාවන් මට ඒක කියන්න තේරෙන්නේ.
0: ප්‍රතිභා ප්‍රභා ඔබේ තාත්තගේ ජාන පුදුම හයියයි මං බලාගෙන හිටියා. ඔබට තියෙන හරි ලස්සන ලොකු ඇස් දෙකක්. ඒ ඇස් දෙකේ උත්තරන්න කඳුළු හොඳට පේනවා ඇස් ලොකු හින්දා. හැබැයි ඒ කඳුළු ගලද්දි මම හැම මොහොතකම මයික්‍රෝෆෝනේ දිහා බැලුවා. කොයි වෙලාවක හරි මට උදව් කරන්න වෙනවා ඔබට. ඔබ නිශ්ශබ්ද වෙයි කියලා. නෑ, ඔබ නිශ්ශබ්ද වුණේ නෑ. ඇස් වලින් කඳුළු පිටාර ගලද්දි ඔබට ඕනේ වචන ටික කිව්වා. කොතනවත් කඩතළු නැවි. ඒකයි ඔබ කිව්වේ. ඔබ යමක් කිව්වා මට, අපිට මගේ තාත්තා හයියයි කියලා. තාම කොහේ හරි ඉඳන් මගේ තාත්තා මන් දිහා බලන් ඉන්නවා කියලා. ඔව්, ඒක ඇත්ත.

0: මම නිහඬ වෙමි. නුඹටත් නිහඬවන්නට ඉඩ දෙමි. අපේ දෙඩමළු වීම නිමි. කතා කිරීමේ අවසරය විශ්වයට දෙමි. නුඹ මට නොකී දෑමෙතෙක්, මා නුඹට නොකී දෑමෙතෙක්, නිහඬතාවය තුළින් සොයා ගන්නට, සියලුම පරිච්ඡේද නිම කරන්නට, නැවතීමේ ලකුණ පහසු මිතුරෙකි, කතාවක් වෙනස් කළ හැකි කොමාවක්, බල රහිත වී ඇති සැටියකි. මනමුදු විනිශ්චය කිරීමට අවසර නැත. කිසිවෙකුටත් අපේ පෙම්පොත පිටකවරය බැලූ ඇසිල්ලෙන්. අවසරය අපක්ෂපාත දෙවියන්ට පමණි. බොහෝ ගැඹුරු අදහසක් තියෙන්නේ මම මේ කවියේ ආසම තැන තමයි. සියලුම පරිච්ඡේද නිම කරන්නට නැවතීමේ ලකුණ පහසු මිතුරකි. කතාවක් වෙනස් කළ හැකි කොමාවක් බල රහිත වී ඇති සැටියකි. සමහර දේවල් කොමාවක් තිව්වට පස්සේ ඊළඟට කන්ටිනියු වෙලා යනවනේ. හැබැයි මේ කතාව ඇතුලේ කොමාවේ බල රහිත වෙලා විස්තර කරන්න මට කවිය
1: ඇත්තටම සමහර තැන් තියෙනවා අපි ඒ දේවල් වල ගැලිලා ඉන්නකොට වඩා අපි පොඩ්ඩක් ඈත් වෙලා ඒ දේ දිහා බලනකොට අපිට ඒක ලස්සන පේනවා වැඩි. අපි ලස්සන මල් පිරුණු ගහක් අපි යට ඉන්නවට වඩා අපි ඒක දිහා ඈතින් බලනකොට ඒ පේන ලස්සන වැඩි. ඕනම දෙයක් ළඟ ඉඳන් බලනවට වඩා දුර ඉඳන් බලනකොට ගොඩක් ලස්සනයි. සමහරක් වෙලාවට ලං වෙලා බලනකොට අපිට පේනවා විවිධාකාර කඩතොළු, එතන තියෙන හැලහැප්පීම්. එතකොට මේ ලං වෙලා දකින කෙනා සමහරක් වෙලාවට වෙනස් පුද්ගලයෙක් වෙන්න පුළුවන් අපි අර ඈතින් දැකපු කෙනාට වඩා. ඉතින් ඒ වුණාට ඇත්තටම සමහර ආදර කතා මේ ළඟ ඉඳන් දැක්කලා, මේ ඔක්කොම සියලු දේම දැකලා, මේ තියෙන අසම්පූර්ණකම් සියලුම දේවල් දැකලා අර නැවතීම තිත තියන්න නැතුව කොමාවෙන් යනවා කොහොම හරි. ඉතින් ඒක හරිම පරිත්‍යාගශීලීකම, ඉවසීම, මේ වගේ දේවල් එකතු කරගෙන. ඉතින් හැබැයි සමහරක් වෙලාවට සමහර තැනක් එනවා අපිට හිතෙනවා මෙතන දැන් මේක තේරුමක් නෑ, මේක කරගෙන ගිහිල්ලා මේකේ වැඩි බැර තියෙන්නේ මගේ පැත්තට. එතකොට ඒ තීරණයේදී පොඩ්ඩක් ආත්මార్థකාමි වෙනවා අපි. අපි හිතනවා නෑ මේක අපි පොඩ්ඩක් පස්සට වෙන්න ඕනේ, නැවතීම තිත තියන්න ඕනේ. හැබැයි මේක කාටවත් විනිශ්චය කරන්න බෑ මගේ තීරණය. මගේ තීරණය විනිශ්චය කරන්න පුළුවන් අපක්ෂපාති දෙවියන්ට විතරයි. ඔයා දන්නා දන්නේ ඇකේ මේ අනුබිස් කියලා ඉන්න ග්‍රීක මිත්‍යාවක් දෙවියෙක් ඉන්නවා. එයාගේ තියෙනවා මේ කතාවේ මේ ඒ කත පුරාවෘත්තේ තියෙන්නේ අපි මිය ගියාට පස්සේ අපේ හදවත එයා අතට අරගෙන තරහදියක් උඩින් තියනවා. ඒ තරහදිය අනෙත් පස තියෙන්නේ පිහාටුවක්. මේ හදවතේ බර පිහාටුවේ බරට සමාන වුණොතින් තමයි ඔබට පුළුවන් දෙව්ලෝ යන්න. එතකොට මේ හදවත කොහොමද පිහාටුවක බර වෙන්නේ? ඒ හදවත සැහැල්ලු වෙන්න ඕනේ. හදවතේ ඉරිසියාව, කුහකකම, වෛරේ, මේ කිසි දෙයක් තියෙන්න බෑ. ඉතින් මං හිතන්නේ අපි හැමෝටම ඕනේ ඒ පිහාටුවක බර හදවත.
0: කවුද ඒ දෙවියන්ගේ නම?
1: අනුබිස්.
0: අනුබිස් දෙවියන් හදවත තරාදියක තියලා අනිත් පැත්තට පිහාටුව තියලා ඒ බර සමාන නම් අපි දෙවලව යන සුදුසුයි කියලා ඔබ කියනකොට මං කල්පනා කළා ඒ අන්වර්ථ කතාව ඇතුලේ තිබුණේ නිවන නෙවෙයිද කියලා.
1: අනිවාර්යයෙන්ම මම හිතන්නේ දෙව්ලොව සහ අපාය මේ දෙකම තියෙන මේ මිහි මත අපේ ජීවත් වෙන විදිය අනුව තමයි ඒක අපි තීරණය කරගන්නේ.
0: දැන් ඔබ ඔබේ හදවත මොහොතකට තරාදියකට දාලා බලන්න පිහාටුවක බරට ලඟ වෙන්න හරි පුළුවන්ද කියලා මාත් බලන්නම්.

0: மந்தாரம் ரே வித் தரங்கா. பெல்லி கொண்டே வேதனாத, ஆதராய்டி சந்தி வேதனா ஹோ மாஷு பேஷு வேதனாத, லோக பௌத்த சிகிச்சக தினிய வினுவின் ஆக்டிவ் பிளஸ் வித்தின் செப்டம்பர் 8, 9 சக 10 தேதின நொமிலே ரோக பரிக்ஷாவாக் அது மமதான் விந்துவை 34, 22, 17, 800 ஹத்தாவு ஹோ விந்துவை 77, 511, 39, 18 ஆக்டிவ் பிளஸ் ஒபே சூய வினுவின்
1: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: 1947 දී මෙක්සිකෝවලදී තමයි මචං ඔය සිද්ධිය වෙන්නේ.
3: ඔතනින් පස්සේ උන දේවල් හරි පුදුමයි.
4: Manhattan Project එක සාර්ථක වෙනවා.
2: 1958 දී ඔත්තු බලන චන්ද්‍රිකා කක්ෂගත කරා.
3: 60 දී ඉන්ටර්නෙට් හොයාගත්තා.
4: 69 දී හදටත් යනවා.
3: 2000 වෙනකොට මුන් ලෝකෙම අල්ලලා.
2: දැන් හිතන්නේ මේ ඔක්කොම කරේ මිනිස්සු කියලාද?
5: මිස් කරගන්න බැරි රහස් දැනගන්න. කොයි සක්වලත් අහන මෝනින් ෂෝ එක. සතියේ දිනවල උදේ 7ට.
6: Net FM. Algo Town.
7: Brought to you by
8: හෝමාගම බෙරුකෙටේ තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චසක් රුපියල් 685,000 සිට මුලින් 140යි. ඉතිරි මාස 24න් පොලිරෝහිතව ගෙවන්න කොට්ටාවට විනාඩි 15යි. අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13/22.
9: ලෝම දන්න Samsung ගන්න හොඳම තැනයි Damro.
10: Samsung ගන්න හොඳම තැනයි Damro.
11: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117388 අමතන්න.
12: ක්වොලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්න Fortune Oil ම තමයි.
13: ඕ ඉතින්
12: Fortune Oil අවුරුදු ගාණක් තිස්සෙම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
14: රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
15: ප්‍රමිතියෙන් ගුණින් පෝෂිත විජයකුරක්කන් පිටි
16: විජයකුරක්කන්
17: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම
6: FM L

0: ඉන්දු සයුර දිගේ හමාගෙන එන භාරත හුළඟ මහ පුදුමාකාර විදිහට අපිට සමීපයි. ඒ නිසා මමත් ඒට සමීපයි. මටත් වඩා ඒ සුළඟේ සුවඳට සමීප ප්‍රතිභා ප්‍රභාවිය හමුවනම මට හිතන මේ ලස්සනම ලස්සන හින්දි ගීතේ තේරුම ඇගෙන් අහලා දැනගන්න.
1: ඇත්තට මක්කේ මේක මම ගොඩාක් ප්‍රිය කරන ගීතයක් සෝනු නිගම් ගායනා කරන්නේ. අභි මුජුමේ කහි බාකි තෝරි සිහේ ජින්දගේ මා තුළ තවමත් ජීවිතය බොහොම ස්වල්ප වශයෙන් ඉතුරු වෙලා තියෙනවා. ඒ ඉතුරු වෙලා තියෙන ජීවිතේ ෂකි ධඩකන්නයි මට අලුත් හද ගැස්මක් දැනෙනවා කියලා. මට දැනෙනවා මම ජීවත් වෙලා ඉන්නවා කියලා. මේ වගේ ආශාවක් මේ වගේ දෙයක් ඇත්තටම මේ කියන කෙනාට දැනিলা නැහැ බොහෝ කාලෙකින්. එතකොට ඔන්න අර මමත්තර සමහර වෙලාවට හිතන විදියට එයාට හිතනවා මගේ ඉස්සරහා දැන් මේක තියෙනවා, මේ සුන්දර මිහිරි දේ තියෙනවා මගේ ඉස්සරහා. මම මොකද කරන්නේ, මේක අල්ලනවද නැත්තම් මේකෙන් ඈත් වෙනවද, මම අඬනවද නැත්තම් මම හිනා වෙනවද. මං කියන්නේ අර ජීවිතේ මිනිස්සුන්ට සමහර අත්දැකීම් තියෙනවා, ඒවවලදී ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලා හිතාගන්න බෑ. ජීවිතේ කාන්තාරයක් වෙලා තිබ්බ මිනිස්සෙක්ට වැහි බිඳුවක් වැටෙනකොට හිතාගන්න බැරි වෙලා යනවා, මම මොකද්ද මේකට දක්වන්නේ ප්‍රතිචාරේ? දැන් මම සතුටු නොතින් මේ සතුටු මගෙන් හොරකම් කරන් යයිද කවුරු හරි? මම මේකට දුක් නොතින් අර ලැබුණ සතුටක් තේරුමක් නැහැ. ඉතින් මං හිතන්නේ මේ මනුෂ්‍ය ජීවිතේ පුරාවට දෝලණය වෙන්නේ මේ හැඟීම් දෙක අතරේ. මම සතුටු වෙන්නද මම දුක් වෙන්නද? ඉතින් මේකේ අතරේ සමබර තැන හොයාගත්ත පුද්ගලයා තමයි මං හිතන්නේ ජයග්‍රහණය කරපු කෙනා.
0: මම හිනා වෙන්නද නැත්තම් මං අඬන්නද?

0: අකුණු සරයක් සේ පතිත වී හදවත විපිලි සර කළ බෑමක් පත අට එකට සිඳවාගත් කසායක් සේ ගුණ නිසා තිත්තද තිත්ත නිසා ගුණදැයි සිතාගත නොහැකි ප්‍රහලිකාවක් සීතල අයිස්වැනි හදවතක් මෙලෙක් වන්නට මල් වැස්සක් රැගෙන එන්නට හැකි දෙනතක් දැක්කෙ කාලෙකින් ඒක ඇත්තක් ඒක ඇත්තක් ගැනු ළමය ඒක ඇත්තක් ආයි මං අසයි කවිය කියවන්න පත අට එකට සිඳවාගත් කසායක් සේ ගුණ නිසා තිත්තද තිත්ත නිසා ගුණ දැයි සිතාගත නොහැකි ප්‍රහැලිකාවක් සීතල අයිස්වැනි හදවතක් මෙලෙක් වන්නට මල් වැස්සක් රැගෙන එන්නට හැකි දෙනතක් දැක්ක කාලෙකින් ඒක ඇත්තක් ඒ ඇත්ත ගැන තව ටිකක් ඇත්ත කියන්නකෝ
1: මොකද ඒක ගැන කියන්නේ මම
0: ඒකට අන්තිමට කිව්වෙත් ඒ ඇත්ත ගැන ඇත්තක් කියන්න කියලා මම දන්නේ නැහැ
1: ඉතින් ඔව් මෙහෙමයි දැන් ඔය ඇත්තම කියනවා නම් ඇස් කියලා කියන්නේ දැන් ඔයා ඉස්සෙල්ලා මගේ ඇස් දෙක ගැන කිව්වේ ඒ වගේ ඇත්තටම මිනිසුන්ගේ ඇස් කතා කරනවා මේක හරියට බලන් හිටියොත් මේ නිසා මං හරියට ඇස් මග අරිනවා මං බලන්නේ ඇත්තටම ඇස් දිහා මං ගොඩක් බිම බලාගෙන ඇවිදින කෙනෙක් ගොඩක් අය ඒකට හිතනවා මං හරි ආඩම්බරයි කියලා මං ඇස් දිහා බලනව අඩුයි එක හේතුවක් තමයි මම මගේ අවධානය නැති කරගන්න කැමති නෑ මගේ ෆෝකස් එක මට තියාගන්න ඕනේ මට මොකද ලස්සන ඇස් දෙකක් දැකලා ඊට පස්සේ ඔතන මගේ ෆෝකස් එක එහා මෙහා කරගන්න බෑ ඉතින් ඒ වුණාට මේක මම ඇත්තටම ලියුවේ එහෙම ඇස් දෙකක් දැක්ක වෙලාවක තමයි ඉතින් එහෙම එක පාටම අපිව විපිලිසර කරව නැස් තියනවානේ බැල්මවල් දැක්කම මේක කවදා හරි දැකලා තියනවා කියලා හිතෙනවා හැබැයි ඉතින් මෙහෙමයි ඒ බැල්ම සංසාරේ පතාගෙන එන වෛරක්කාරයෙක්ගේ බැල්මක් වෙන්නත් පුළුවන් අපිට ආදරය කරපු කෙනෙක්ගේ බැල්මක් වෙන්නත් පුළුවන් අපිට සමහරලක්කරේ සංසාරික බැඳීම් කියලා දැනෙන දේවල් කවුරු හරි දැක්කම ඒකට දෙපැත්තක් තියෙනවා කියලා අපි හැම වෙලේම
0: සංසාරික බැඳීමටම දෙපැත්තක් තියෙනවනේ
1: අනිවාර්යයෙන්ම නායකාරයෙක් වෙන්නත් පුළුවන් ඒ අහට හොඳක් කරන්නව කෙනෙක් වෙන්නත් පුළුවන් ඉතින් එතකොට ඒ නිසා තමයි බිම බලාගෙන යන්නේ
0: ඔබාද මහ පුදුම දෙයක් මතක් කළා මට ඒ කියන්නේ ඒ කියන්නේ හැම හට ගැනීමක්ම මේ භවය තුළ හටගන්නේ එක බැල්මකින්නේ
1: අනිවාර්යයෙන්ම
0: ඒකින්ද ඇස් දිහා බලන්න ඕනේ හරි පරිස්සමින් තමයි නේද මොකද ඒ බැල්ම තමයි අපිව නතර කරගන්නේ
1: අනිවාර්යයෙන්ම
0: අපේ හදවතේ තීරකවන්නේ ඇස් දෙක
1: අනිවාර්යයෙන්ම ඒ ඇස් කියන එක හරිම හදවතට සම්බන්ධ දෙයක් ඇස් ඉතින් මම ඇස් කෙලින් බලන්නේ එහෙමත් අවස්ථාවක එහෙම නැත්තම් මම බොහෝ වෙලාවට ඇස් බැල්ම මගේ අරලා අහක බලාගෙන ඉන්නවා
0: ඔව් දවසේ කියමන කල්පනා කරලා බලන්න

0: Mandaram Rare with Taranga. Mandaram Rare, Mandaram Rare.
1: ඔබට ආසයිද මේ ලස්සන ලොකු ඇස් ඇති ගෑනු ළමයව දකින්න? එහෙනම් යමුනා මාලිනී පෙරේර මහත්මිය ලියපු මේ අහස පොළව වටපිටාව හරිම හිස් තැනක් කියන ගීතය ඇහෙන අතරතුරේ ඔබ එන්න Net FM Facebook පිටුවට අපි දැන් Facebook Live එකක් යන සූදානමින් ඉන්නේ.

0: තත්පර ගානක තනිකමක් තිබුණා නේද? රේඩියෝ ඇතුලේ තොරතෝංචියක් නැතුව මොනවම හරි ඇහෙද්දි අර තත්පරයක් නිශ්ශබ්ද වෙන එක කප්පරක් දුරට ඇහෙන ප්‍රතිභා. ආදරේ සමහර තැනත් ඒ වගේ. දැන් වසා යන්නකෝ හද දොරසෙමින් කියලා අම්මා ලිව්වේයි.
1: මං හිතන්නේ අම්මා එතෙන්දි කතා කරේ අර නූතන ආදර සම්බන්ධතා, විවාහ සම්බන්ධතා වල තියෙන පුංචි පුංචි ප්‍රකාශන නිසා ඇතිවෙන ගැටලු. මං හිතන්නේ මේ කමියුනිකේෂන් කියන එක හරි බලවත් දෙයක් නේ. ඔයා දන්නවා මොකද ඔයා සංනිවේදිකාවක් නිසා කමියුනිකේෂන් කියන එක ඒ වුණාට මට හිතෙනවා සමහර මිනිස්සුන්ට මේ ප්‍රකාශනය කරගන්න අසීරු අවස්ථාවල් තියෙනවා. සමහර ගොඩක් හිත ඇතුලේ දේවල් තියාගෙන ඉන්න ඒගොල්ලෝ පෙදාගන්නේ නැහැ. එතකොට ඒ වුණාට තව සමහරු ඉන්නවා ඒගොල්ලොන්ගේ ප්‍රකාශනය අති ඉහළයි, ඒගොල්ලොත් ඒක බලාපොරොත්තු වෙනවා අනිත් පැත්තෙන්. ඉතින් මං හිතන්නේ මේ පාර්ශව දෙක අතර සමබර වීමක් හොයාගන්න පොඩ්ඩක් අමාරුයි මේ නිසා ඇතිවෙච්ච යම් අනවබෝධයක් නිසා. ආදරේ නැති තැනක් නෙමෙයි මේ, ආදරේ තියෙනවා, හැබැයි අර පොඩි අනවබෝධයක්, මේ ප්‍රකාශනයේ අනවබෝධ කර ගැනීම
0: සහ ඒ අනවබෝධය ඇතුළේ සමහර බැඳීම් ඇතුළේ අපි කියන්නේ දැන් ඇති අපි මේක නවත්තමු කියලා. ඒ වගේ එකක්ද මේ වසා යන්නකො හදදර සෙමින් මගේ හැඟුම් තව නොරිදමින් කියලා කියන්නේ?
1: දැන් ඇති මේක අපි නවත්තමු කියලා ආයෙම පටන් ගන්න ආදර කතා කොච්චර
0: ඔව් කියන්නේ නේප දෙවල්
1: ලිව්වෙත් ඇත්තට මේ ඔය හා සමාන දෙයක් තමයි. අපි දැන් නවත්තමු කියලා අද නතර කරලා ආයෙම හෙට පටන් ගන්න ආදර කතා හැමෝන්ටම තියෙනවා. හැමෝන්ටම එකක් පාරක් කර ජීවිතේ තිබිලා තියෙනවා. ඉතින් මං හිතන්නේ මෙතනත් මේ අම්මා ලියලා තියෙන්නේ මේ වගේ ආදර කතාවක් තමයි. ඉතින් මං හිතන්නේ මේක අහනකොට ගොඩක් අය තමන්ගේ හදවතින් මේ ගීතයට ගොඩක් බද්ධ වෙනවා. මං දන්න මේ ගීතේ ගොඩක් දෙනෙක් ආදරය කරන ගීතයක් අක්කේ. ඊළඟ වස්සානි කියලා කියන්නේ. ඉතින් තීක්ෂණත් එක්ක මං ගායනා කරේ. බොහොම මේ ආදරණීය මතක සටහනක් මගේ ගායන ජීවිතේත්.
0: අපි තරහ වෙනවා, ඕනේ නෑ කියලා කියනවා. ඊට පස්සේ ආයෙ ටිකකින් එක්කෙනෙක් තරහ වෙන කෙනානේ මේ අනෙක් පාර්ශවය කියනවා කොහේ යන්නද මා, කොහේ යන්නද මිදිලා මං, ඔබගේ පෙමින් බැඳී හුන් ප්‍රේමේ නමින්. එහෙම කියලා ආයෙ ඔන්න නවතිනවා. ඊට පස්සේ ආන්න ආපහු බැඳීම ෆික්ස්ඩ්.

0: ඊට පස්සේ අන්තිමට කියනවා සිත සැනසුම් ගෙනේවි ඊළඟ වස්සානේ. ගැන මේක බලාපොරොත්තුවක් දෙනවා.
1: හැමතිස්සම හැම අපිතුම රණ්ඩුවක් කියලා හැම ගැටීමක් මත ගැටීමකට පස්සේ මං හිතන්නේ ආදරවන්තය හැමතිස්සම මග බලන්නේ බලාපොරොත්තුවකට.
0: ඔව්, අර සදන් අතර කරන්න හදන ප්‍රේම ප්‍රේමණීය බැඳීමක ඊළඟ තත්පරේ නැවත ඇරඹුම තමයි මේ ගීතෙන් යමුන මාලිනි පෙරේර මහත්මිය ලියන්නේ. ඇගේ සුන්දරම දියණිය ප්‍රතිභා ප්‍රභා සමගයි කතා කරන්නේ. ප්‍රතිභා ලියපු කමටහන් නැති වෙම්හටන් කෘතියේ පසුකවරේ පැත්තට මම චුට්ටක් යන්න කල්පනා කළා මේ ගීතය ඊළඟට ප්‍රචාරය කරන්නම්. එහි අය කියනවා හරීම වටින දේවල් ටිකක්. බුද්ධිමත් ගැහණියක් වන්න, නමුත් තමන් තරම් අධ්‍යාපනයක් ලැබීමට වාසනාවක් හිමි නොවූ අයව පහත් කොට නොදකින්න. ස්වාධීන ගැහණියක් වන්න, තමන්ගේ ආර්ථික වශයෙන් ස්වාධීන වීම, තමුන් ආර්ථික වශයෙන් ස්වාධීන වීම ගැන මානයෙන් නොසිතන්න. සුන්දර ඇඳුමින් පැළඳුමින් සැරසෙන්න. නමුත් ඒ සුන්දරත්වය තමන් සතුටු කිරීම සඳහාම මිසක කා සමගවත් තරඟ නොකරන්න. සතුටින් සිනහසී ජීවත් වන්න. නමුත් ඔබේ සිත මිතුරන් යහළු ඉහළියන් සමග එකතු වී ඔබේ හිත මිතුරන් යහළු ඉහළියන් සමග එකතු වී එකට සිනාසෙනවා මිස එක එකිනෙකාගේ අඩුපාඩු දක්වා සිනහසී සතුට නොවන්න. මේ හැම වචන පේලියකටම හරි ආදරේ හිතනවා. ඇත්තටම මෙහෙම කෙනෙක්ට ජීවත් වෙන්න පුළුවන් නම් මුළු ලෝකෙ මුළු සබාධමම ඒ කෙනත් එක්ක ආදරයෙන් ගනුදෙනු කරාවි කියලා මට හිතනවා. කියන්නකෝ ඉතින් මේ ගැන ටිකක් විතර විස්තර.
1: මම හිතන්නේ අපි සමාජයේ දැන් අපි කාන්තාව විදියට මං හිතන්නේ එකිනෙකාව ඉහලින් තියන්න අපි උත්සාහ කරන්නේ. හැබැයි සමහරක් වෙලාවල අපි දකිනවා අධ්‍යාපනය අතින් වුණත් තනතුරු අතින් වුණත් සමහර කෙනෙක් නොදැනුවත්වම ඒගොල්ලන් හිස උදුම්මා ගන්නවා. මම හිතන්නේ මනුෂ්‍ය ජීවිතේ අපිට යමක් ලැබිලා තියෙනවා නම් ඇත්තටම අපි ඒ දේවල් ගැන බොහොම නිහතමානීව සතුටු වෙන්න ඕනේ. එතනට ආඩම්බරේ මාන්නේ කියන ඒ දෙක ආව ගමන් අර ලැබීම ඇත්තටම ඒක නිෂ්ප්‍රභ වෙලා යනවා. ඉතින් මේ කාන්තාව විදිහට මම දකිනවා සමහරක් වෙලාවට මේක මම දැකලා තියෙනවා පිරිමි පාර්ශ්වයක කියන අර සල්ලි තියෙනවා නම් අර සාදීන ගැහණු කියන්නේ පිරිමියගෙන් බලාපොරොත්තු වෙන්නේ මුදල් ඒ දේවල් නෙමේ ආදරේ. එතකොට හැබැයි පිරිමි හැමදාම කියනවා ගැහණු බලාපොරොත්තු වෙන්නේ සල්ලි. ඉතින් ඒක ඇත්තටම මට තේරෙන්නේ කොහෙද ඒ නොදැනුවත්කම ඒ අර ප්‍රකාශනය වැරදුනේ කොතනද කියලා මට තේරෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ දෙයක් තමයි මෙතන කියවෙන්නේ. කාන්තාව කියන කෙනා ඇත්තටම මං හිතන්නේ කියවල ඉවර කරන්න බැරි පොතක් වගේ වෙලාවකට තේරෙන්නේ නැහැ කියන එක ගැන
0: තිබ්බ ඔබට හිතෙන්නේ නැද්ද? දැන් සල්ලි කියන එක ඉස්සරහට එනවා නම් ඒ කාන්තාව ඇතුලේ ප්‍රේමය නැතුව ඇති
1: අනිවාර්යයෙන්ම.
0: හැබැයි සල්ලි නොඉල්ල ආදරේ විතරක් ඉල්ලන ගැහන කොච්චර ඇතිද?
1: එහෙම ඉල්ලන ගැහනුන්ට හැමදාම හම්බෙන්නේ දුක විතරයි මං දන්න තරමින්.
0: ඒකට ගොඩක් අය ඔළුව වනනවා ඇති අපිට පේන්නේ නැති වුණාට. සමහරු ඔළුව වනනවත් අයිතියක් නැතුව ඇති හදවත ඇතුලෙන් ප්‍රශ්නයට ඕ කියන උත්තරය දෙන. ගැහනුන්ට ඕන සල්ලිම නෙමෙයි, ආදරේ ඕන ගැහනුත් ඉන්නවා.

0: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
1: නම දයාපති. ඉකලාන්දුවේ කෑටි කැදලි වල මම අවුරුදු 20ක් විතර සුප්පින්න සිංගල් වේග් ගත්තා. ගන්න පුළුවන් සෑම තැනකම වේග් ගත්තා. බොන්න කිව්ව හැමවම කසායවල බිව්වා. කිසිම දෙයකින් මට අඩුුනේ නෑ. ඊට පස්සේ තමයි මේ මගේ පුතා වෙන කෙනෙක් ඔතෙන්ට ගිහින් ඉවරලා ඇවිල්ලා කිව්වේ නැන්දි එතන හොඳයි ඉතෙන්ට ගිහලා බලන්න කිව්වට පස්සේ මම ගිහින් ගන්නේ. කමල් බඳු වේද මාත්‍යා මම වේග් ගත්තේ දෙසරයයි. එන් හොඳටම හොඳයි.
0: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 3940.

0: ප්‍රතිභා ප්‍රභාවිය බොහොම සෙනෙහසින් ගොඩාක් අය අහගෙන ඉන්නවා 0715 95 95 95ට මැසේජස් දීලා තියෙනවා නික වැරටියන් චම්පිකලාලිත් ඉන්න අය වගේම වලපනේ රූපහ ඉඳලා මහේෂ් වගේම අම්මා තාත්තා නාලන්ද කැලුම් මදුෂා ලක්මිනි මේ හැමෝමත මේ වෙලාවේ මන්දාරම් රාත්‍රිය අහගෙන ඉන්නේ අපි තව මැසේජ් දෙකක් කියවමු මේ යමනමාලනී ප්‍රරමහත් මෙලිපු තවත් අපූරු ගීතයක් අහන්න සූදානම් කරලා තියෙනවා අපි ප්‍රේමය ලොව හැමතැනම ඇති කියන ගීතය ආදරණීය තරංග මමගේ මන්දාරම් රාත්‍රිය හැමදාම අහනවා ඇත්ත අද කතා බහ ඉතාමත් වටින එකක් ආදරය කියන්නේ පරිත්‍යාගයක් නම පරපුරට මේ පරිත්‍යාගය කරන්න පුළුවන් ද කියලා වෙලාවකට හිතෙනවා කියලා තියෙනවා මැසේජ් එක නිර්නාමිකයි තරංග අද වෙනදටත් වඩා ආසාවෙන් මන්දාරම් රාත්‍රිය අහන්නේ ඇත්තටම හදවතට දැනෙන හඬක් ඇය සතුයි ඇගේ පියාගේ අහිමිවීම සමග ඇය ශක්තිමත් දියණියක් වෙලා ඇත්තටම මම මේ වචන ටික අහද්දි මගේ ඇඟ හිතල වෙලා ගියා මොකද මගේ අම්මා නැති වුණු දවසේ මටත් ඒ අත්දැකීමට මූණ දෙන්න උනා දෙමව්පියන්ගෙන් එක්කෙනෙක් හරි වෙන් වෙද්දි දැනෙන හැඟීම වචන වලින් මුදා හරින්න බෑ කවදාවත් ප්‍රතිභාපූර්ණ ප්‍රතිභා ඇය ගැන මට හිතෙන්නම පිහාටුවක බර හදවතක් හිමි සුරගෙනක් බව ඒක නම් හරිම හරි ලස්සනයි මාත් ඒක අනුමත කරනවා ඇත්තට මගේ ළඟ ඇය ඉන්න නිසා ඇය දිහා සජීවීව මට දකින්න පුළුවන් නිසා පිහාටුවක බර හදවතක් හිමි සුරගෙනක ඇය ඔව් ඔබ හරි අලවෙන්නදි බොහොම ස්තුතියි තවත් පණිවිඩ රාශියක් තියෙනවා හැමින් ඒවට යොමු වෙන්න ඉතින් කියන්නකො ප්‍රභාවියේ ඔබේ පියකරු මව විසින් රචිත මේ ප්‍රේමය ලොව හැම තැනම ඇති හැම දෙනටම හමු වෙලා ඇති එනමුදු ප්‍රේමය කිමයි කියා හඳුනාගත් කිසි කෙනෙකු නැති මේක මම හිතනවා මේ මහපලවින් උඩ ඉන්න හැම මිනිස්සෙම අනුමත කරන වචන පෙළිය කොහොම ලිව්වද ඇත්තටම එතුමිය මෙච්චර සරලව
1: අන්න ඒක තමයි ඇත්තටම මම හිතන්නේ මම අම්මගේ ගීපද රචනාවල දකින විශේෂත්වය ඒව ඕනම කෙනෙක්ට තේරෙනවා මම කියන්නේ අපි ලියන දේ කාටවත් තේරෙන්නේ නැත්නම් ඒ ලේඛනයෙන් ඇති වැඩක් නැහැනේ. හැබැයි අධ්‍යාපන මට්ටමද සමාජ මට්ටමද ඒ කිසිම දෙයක් අදාළ වෙන්නේ නැහැ ගීතයක් රස විඳින්න. මම හිතන්නේ අම්මා ගීපද රචිකාවියක් ඉදිරියේ ඒක හොඳින්ම තේරුම් අරගෙන තියෙනවා. බොහොම සරල විදියට කියනවා ප්‍රේමය හැමෝටම හම්බ වුණත් ඇත්තටම හඳුනාගත්ත කෙනෙක් නැහැ. මොකද හමු වීම සහ හඳුනා ගැනීම කියන්නේ දෙකක්. ඉතින් ඒ ගීත ඇත්තටම පද ගලපලා තියෙන විදිය කියාගෙන ගියෝතින් විල් තෙර දියට දියපුන් නගන ප්‍රේමයේ දිය උල්පත නිසලයි සියපත විල මත පිබිදෙන මුත්‍යස උල්පත හැමදාමත් නිසලයි ඉතින් ප්‍රේමය හැමදාමත් නිසලයි ඒ කියන්නේ ඉතින් ප්‍රේමය ഘോഷාකාරී එකක් නෙවෙයි ඒක බොහොම නිහඬ නිසොල්මනේ තියෙන දෙයක් ඒක තියෙන්නේ අපිට කාටවත් නොපෙනෙන ගැඹුරු තැනක. එතකොට ඉතින් අපිට කියන්න බැහැ නේද සමහරක් වෙලාවට උපන්දිනයකට ලැබෙන තෑගි ගොඩකවත් ඊළඟට අපිට හම්බ වෙන සර්ප්‍රයිස් එකකවත් ඒ ආදරේ තියනවා කියලා අපිට ඇත්තටම හිතන්න පුළුවන්ද?
0: ඔව් නේද ආදරේ තියන්නේ කොහෙද කියන එක හරියට අපිට නිර්වචනය වෙන්නේ
1: නැහැ. කියන්න බෑ. ඉතින්

0: Amé.
1: Oh.
2: Ah. Yamuna Balani Perera Mahatmiyata amme kiyala kiyanna mona tarang vasanawak tiyenna onekada diyaniya aathmayakata. Aibowan obathumiyata.
1: Aibowan.
2: Ada mokada me pratibha prabhaviya ahagena gedarata vela innakata oba visishta geya pada rajikavyak ape rata athule ananta e kirula daramin innathi. Durakathare hoa dekata awa. හොඳයි අපි අම්මට කතා කරන අතරේ ප්‍රතිභ ආසාවෙන්ම ලියපු තව කවියක් ගැන කියන්නකෝ මං අම්මට කතා කරන අතරේ
0: කවියක්
2: නැත්තම් මට දුරකථන අංකය දෙන්න මං කතා කරන්නම් අම්මට
0: හරි
2: අපි එහෙම තමයි නේ අම්මලා අම්මා කෑම කන ගමන් හිටියේ මේ වෙලාවේ යමනමාලනී පෙරේරා මහත්මිය මම කියන්නේ ගියේ අම්මට අම්මෙක්ට ඇත්තටම මේ තමන්ගේ සියලු කිරුළු අවසානයේ මාතෘත්වයේ කිරුළ ළඟ මේ අනිත් දේවල් වලට තියෙන වටිනාකම් අඩු වෙලා යනවා එතුමිය විශිෂ්ට ගේය පද රචකාවියක් බව එහෙම නැත්නම් එතුමිය මේ රට ඇතුලේ නම් දරූ කෙනෙක් බව මොහොතකට අමතක වෙනවා මාතෘත්වය කියන කිරුළ ඇය දරාගෙන ඉන්නවා කියලා මතක් වෙනකොට ඉතින් යමනමාලනී පෙරේරා මහත්මිය හොම දුරකතනේ ඉන්න හොඳයි කියන්නක දැන් ඔබතුමියට අපි වහගෙන ඉද්දි මොකද හිතුනේ
1: හිතුණා ඉතින් දෙන්නම තකට තක කියලා හිතුණා මම හිතන්නේ වටා සින්දු කියන්නත් පුළුවන් ඇති කියලා.
2: නේ චුට්ට ගොඩක් නම් බෑ.
1: අපේ දුවටත් ඉතින් මේ නවුසින් වැඩ පුළුවන් වගේ කියන එක
2: හොඳ තේරෙනවා. ඔව් නේ. ඇත්තටම ලස්සන කටහඬක් තියෙනවා. ඇයත් හරිම ලස්සනයි. ඉතින් මට කියන්නකෝ ඇත්තටම දැන් ගෙදර ඉන්නකොට මේ වෙලාවේ ඔබ යමුනා මාලනී පෙරේරා මහත්මිය මේ මහ පොළව උඩ ඔබ හරිම විශිෂ්ට කෙනෙක්. හැබැයි ගෙදර ඉඳගෙන ඔය හාන්සි පුටුවක ඉඳගෙන Tamanගේ දුව වහනකොට ඔබ අම්මනේ. ඔව්. ඔව් අම්මා විදිහට දුව වැහෙද්දි මොකද හිතෙන්නේ මෙහෙම?
1: මං හිතනවා ඉතින් ආඩම්බර හිතනවා. දැන් ඔය මගේ ලොකු දුවනේ. අපේ පොඩි දුවටත් ඒ ආඩම්බරේම ඇති වෙනවා ඇති කියලා හිතනවා. එතනම සේනක හිටියනම් ඔහුට ඉතාම ආඩම්බරයක් ඇති වෙයි කියලා මං දන්නවා ඉතින්.
2: ජීවිතය ගලාගෙන යද්දී ආවහල හැප්පීම් සියල්ලට ඔරොත්තු දෙමින් Tamanගේ තරුණ වයසේ දූලා දෙන්න රැකගෙන ආදරබර සැමියා ඔබට බැටන එක බාර කරලා පීතෘත්වේ බැටන එකත් බාර කරලා ගියාට පස්සේ ඔබ ඒ ජීවිතයේ ඇතුලේ උකහාගත්ත ලස්සනම වත්කම නේද මේ දූ ප්‍රේමය කියලා කියන්නේ?
1: ඔව් ඇත්ත තමයි ඒක විස්තර කරන්න අමාරු දෙයක්. ඇත්තටම සැමියාගේ වියෝව නිසා ඇත්තටම ආදරබර සැමියෙකුගේ වියෝව බිරිඳකට කොහෙත්ම ඉවසන්න අමාරුයි. මොකද සියලුම දේ පවතින්නේ ඔහු මත නිසා. ඒ වුණාට ඔහුගේ ඇවෑමෙන් වුණත් මට ඔහු වෙනුවෙන් ඔහුගේ දියණියන් දෙදෙනා රැකගෙන ජීවත් වෙන එක. ඒ කියන්නේ ආත්මගරුත්වයෙන් යුක්ත ජීවත් වෙන එක තමයි ඔහුට කරන්න පුළුවන් ලොකුම සැලකිල්ල කියලා මං හිතනවා. මට විතරන්නේ මං හිතන්නේ හැම ගැහණියකටම ඒක පොදු දෙයක්. තමන්ගේ සැමියාට කරන්න පුළුවන් විශිෂ්ටතම ආදරය තමයි ඔහු වෙනුවෙන් ඒ දේවල් රැකගෙන ජීවත් වීම කියන එක. ඒ කියන්නේ ලෝකයටත් යමක් කරමින් ඒ ජීවිතය ගත කරන එක.
2: සෞම්‍යවන්තියේ සිත සනසන. එතකොට මට හිතෙනවා ඒ වචන පෙළිය කියන්න. හැබැයි ඒ වචන අයිති මට නෙවෙයි ඔබතුමියටමයි නේ. අපි හමු විය යුතුයි නේද නැවත මේ මැදිරියේ මෙතන?
1: අවසරයි. අපි කවදත් හමු වෙනවා කියන ඉතින් හමු වෙනවනේ අපි නේද?
2: ඔව් ප්‍රේමණීය මිනිසන්.
1: අමතක නොවන මතකයක ඉන්නවා ඔබත් ඉතින් හැමදාම.
2: ප්‍රේමණීය මිනිසුන් හැමදාම හමු වෙමින් ඉන්නවා උන් වෙන වෙන්නේ නැහැ ඔබතුමිය කිව්ව ඇත්ත. විශිෂ්ට ගේය පද රචකාවිය අප රටේ ඉන්න සොඳුරු මිහිරිම ගැහණු හිත් අස්සෙ මුලින්ම ඉන්න සුන්දර සෞම්‍යවන්තිය. බෑ ඉතින් වර්ණනා ගොඩක් ඕනේ මේ තරම් ලස්සන වචන මේ තරම් ලියලා තියෙද්දි කියන්නකො මගේ අසන්නන් වෙනුවෙන් ඒ වර්ණනාව නොදුන්නොත් මොකටද කියලා. ඒ වර්ණනාවේ සම්මාන අරගෙන එහෙනම් නිහඬව ඉතුරු මිනිත්තු 17ක කාලය අසා සිටින්න.
1: ඇත්තටම මම මේ ආශිර්වාද කරනවා මේ වැඩසටහන මේ වගේ දේවල් ඇත්තටම රසිකයන් අතර ප්‍රචලිත වෙමින්, ඒ කියන්නේ තමන්ගේ සිතැඟි ප්‍රකාශ කරන්න අවස්ථාව සලසමින් ඒ වගේ නිර්මාණකරුවන් ගෙන්නගෙන කරන ඔබ කරන සේවය ඇත්තටම මම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒකට අපිට දැන් ඒක තමයි අවශ්‍ය වෙන්නේ, අලුත් පරම්පරාවට ඉඩකඩක් දෙන එක, හදලා දෙන එක නේද? ඒක කොයිතරම් ලොකු වැඩකක් දෙයක්ද? අපි නැති වෙලා යනකොට තව ඉන්නේ පරම්පරාවක්. ඉතින් ඒක තමයි මේ කරන්නේ. ඉතින් ඒකේ වටිනාකම කියලා නෙම කරන්න බෑ. ඇත්තටම ලෝකයේ සදාකාලිකව මිහිරව පවතින මේ වගේ දේවල් හින්දා කියලා මම විශ්වාස කරනවා.
2: බොහොම ස්තුතියි, බොහොම පිං. මේ මැදිරියේ මේ මගේ වම්පස අසුන බලාපොරොත්තුෙන් ඉන්න දවසක ඔබ තුමියව දරා ඉන්න එනවා නේද?
1: හරි හරි.
2: බොහොම ස්තුතියි.
1: බොහොම ස්තුතියි.
2: බොහොම ස්තුතියි.

0: ජයග්‍රහණය එකම අරමුණක් කරගනිමින් දිස්ත්‍රික්ක දෙකක් අතර අතිශය තරඟකාරී සංග්‍රාමයක පළමු අදියරේ අවසන් සිකුරාදාව නැතෆම් DJ Night Face to Face Attack Show ත්‍රිකුණාමලය සහ වවුනියා දිස්ත්‍රික්ක අතර ජයග්‍රාහකයන් විජයග්‍රාහකයන් බවට පත් කරන දෙවන තරඟ වටය සඳහා සුදුසුකම් ලබන්නේ කවුද? කවුද? හෙට රෑනවයට නැතෆම් DJ Night Face to Face Attack Show. Attack Show.
1: Brought to you by
2: ජපන් භාෂා සහ කුසලතා පුහුණුව සමගින් පූර්ණ කාලීන දින 40ක පාඨමාලාව සහ රැකියා සඳහා මඟ පෙන්වීම SS ලංකා ජපනිස් සෙන්ටර් පුද්ගලික සමාගම මාතර දැන් මම තන්න 0711834387
3: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0713133036
4: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය
5: රටකට බණ අහන්න කියා දුන් දවස අවසන ඇසෙන සදහම් සුරය සදහම් සුරය
6: නැතෙම් ධර්ම දක්ෂිනා
7: මතක හිටිනම පින්කමක් ජීවිතේ කරගන්න උන පින්නවා. ඒ පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි කරන කාරණාව.
8: මායя පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාසන.
9: අම්මා රැක්කා වගේ කවුද රකින්නේ? තාත්තා රැක්කා වගේ කවුද රකින්නේ පුතා?
10: Taman tamange sasara gane hitala karana pinkam pinothuni karannu nandu wenna.
5: දිවයිනේ චිරප්‍රකටම යතිවර සරින් බුදුබණ අහන හෝරාව
6: නෙතෙම් ධර්ම දක්ෂිනා ධර්ම
5: දක්ෂිනා හැමදාම රෑ 9ට රේඩියෝව ළඟ රටම බණ අහන වෙලාව

0: මට හිතෙනවා මේ වෙලාවේ ප්‍රශ්නෙත් මමම අහලා උත්තරෙත් මමම දීලා ඔබ පැත්තට හැරෙන්න. මම ඔබෙන් ඇහුවොත් මේ ලෝකේ තිබුණු ලස්සනම ආදර කතාව කාගේද කියලා. ඔබ එකපාරටම කියාවේ මගේ අම්මගේ තාත්තගේ ආදර කතාව කියලා. මං හරිද?
1: ඔව්. ඒ හරියටම හරියක්කේ. මං හිතන්නේ දරුවෝ ගොඩක් වාසනාවන්තයි තමන්ගේ දෙමව්පියෝ ආදරෙන් ඉන්නවා දකින්න. ඉතින් අපේ අම්මයි තාත්තයි හරීම ආදරෙන් හිටපු දෙන්නෙක්. ඇත්තම කිව්වොත් අපේ තාත්තා හරියට අම්මට හමුණු දෙවනි තාත්තා වගේ. අම්මව බලාගත්තේ දරුවෙක් වගේ තාත්තා. ඉතින් ඒ වගේම මං හිතන්නේ අම්මගේ ලේඛන ජීවිතයට තාත්ත ලබා දුන්න ඔය ඉඩ හසර මට තේරෙන්නේ නැහැ. ඔහුට කිසිම එතන ලැබීමක් තිබුණේ නැහැ. හැබැයි ඔහු ඒක පුදුමාකාර විදිහේ තෘප්තියක් වින්දා අම්මා පියවරෙන් පියවර සාහිත්‍ය ලෝකේ අරහිනි පෙත්ත නගිනකොට මං හිතන්නේ අර පිරිමියෙක් කොහොමද ආදරේ ගැඹුරෙන් කරන්නේ කියලා මං හොඳින්ම දැක්කේ අපේ තාත්තගෙන්. ඉතින් ඇත්තටම අදටත් කල්පනා කරලා බලද්දී එහෙම කැපකිරීමක් කරපු පිරිමියෙක් ඇස් දෙකෙන් දකින්න හම්බෙච්චේ එච්චර පුංචි කාලේ ඇත්තටම අපි හරි වාසනාවන්තයි.
0: ඒ වගේම එහෙව් දූවරුන්ව රකින්න තව පිරිමින් ධාරිය අමාරුයි. මොකද ඔබ ප්‍රේමය ජීවිතය මේ සියල්ල එක්තරා පිරිමි පරාණයකින් උපරිමයටම දැකලා ඒක විඳලා ඉවරයි.
1: ඒකයි අර ස්ටෑන්ඩඩ් බා එක ගොඩක්
0: හයි. ඉතින් එතකොට එහෙම දියණියකට නම් ඔබේ පිරිමි හිත ලං වෙන්නේ මහ පුදුමාදරයක් ඔබට තියෙන්න ඕනේ.

0: පස්ස පොළවද වටපිටාවද හිස් තැනකි ඔහු නොමැති කලළඟ. නමුදු පිසලූ කඳුළු අතරින් දිරියගත් මගේ මහේ කත ඇය. ජීවිතේ දුක සතුට ඇයවිඳි සිහිල් පැන්සේගෙන නිවාසිත් සනාතන සෙනෙ හසක ඔහු හා යළිත් සෙනෙහෙන් වෙලෙන යුරු ඇය. සෙනෙ හසින් ඔහු වෙත බැඳුනො හිත සිහිනකින්වත් නොම බිඳී නුඹ කියා දෙන සුඳුරු පාඩම කොහේවත් කියවා නැති. ළඟ රැඳුනුදා බැඳුනු පෙම හැරගියත් මිය දෙනු නොදී රකින හැටි ආදරේ පන්සිල් ඉගෙන ගත්තේ නුමගෙනි. ප්‍රතිභා ප්‍රභා, මේ වචන කාටද ලිව්වේ?
1: අම්මට ලිව්වේ.
0: ළඟ රැඳුනුදා බැඳුනු පෙම හැරගියත් මිය දෙනු නොදී රකින හැටි ආදරේ පන්සිල් ඉගෙන ගත්තේ නුඹගෙනි. රකින හැටි ආදරේ පන්සිල් කොහමද ඔබ ඉගෙන ගත්තේ?
1: මං කිව්වේ, මං හිතන්නේ වැඩසටහන ආරම්භයේදීත් මං කිව්වා අම්මා දේවල් කියා දෙන්නේ නැහැ, අපි ඒ දිහා බලාගෙන ඉගෙන ගන්නවා කියලා ගොඩක් දේවල්. මං හිතන්නේ මේ අම්මගේ ආදරේ තාත්තට තියෙන මේක නිකන් හරි පාරමිතාවක් වගේ එකක්. ඇත්තටම ඒ දිහා බලලා ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. කවුරු හරි කියන්න පුළුවන්නේ අර හිත වෙනස් වෙනවා, ගැහැණු චපලයි. ගැහැණු කියන්නේ එක අදහසක ඉන්න පුළුවන් අය නෙවෙයි. හැබැයි මේ හැම දෙයක්ම බොරු කරපු එක්කෙනෙක් ඉන්නවා මට පෙන්නන්න. එහි මගේ අම්මා. ඉතින් සිහිනකින්වත් බිඳුණු නැති හිතක් තියෙන ආදරේ. ඉතින් ඇත්තටම ඒ වගේ කෙනෙක් කියලා දෙන ඒ ආදරේ පන්සිල් මං ඇත්තටම වෙන කොහෙන්වත් දැකලා නැහැ.
0: මං කල්පනා කළේ එහෙම සිල් රකින්න එතුමන් වෙනුවෙන් ඔබේ සුන්දර මව තාත්තා කොහොම කෙනෙක් වෙන්න ඇතිද කියලා.
1: ඔව්, කොහොම ආදරයක් ලැබෙන්නේ නැද්ද?
0: කොහොම ආදරයක් ලැබෙන්නේ නැද්ද එහෙම සිල්වත් වෙන්න එතුමන්ගේ වියෝගයෙන් පස්සෙත් තාමත් සුදු අඳින්නේ නේද?
1: ඔව්, තාමත් සුදු අඳින්නේ. ඒක වෙනස් කරන්න කැමති නෑ. අපිත් එක්ක රණ්ඩු වෙනවා. දැන් උපන්දිනෙත් ළඟයි අම්මගේ, සැප්තැම්බර් 5 වෙනිදා. ඉතින් දැන් ඔකටත් ඉතින් අපි කේක් එකක් ගෙනල්ලා කපනවටත් ඒවටත් කැමති නැහැ. ඉතින් අපි බලෙන් කරනවා. මොකද අපි අම්මව සමරන්න ඕනේ. අපිට ඉන්නේ අම්මනේ දැන්. ඉතින් මං හිතන්නේ ඒක අපි නොකරොත් ඒක අපිට කවදා හරි හිතට හරි අමාරුයි.
0: අපි අම්මව සමරන්න ඕනේ. ලස්සන ලොකු ඇස් බෝලස්සේ ලොකු කඳුළු බෝල මට පේනවා. හැබැයි අය හයියයි මටත් වඩා. කඳුළු නැද්දි මගේ කටහඬ නිශ්ශබ්ද වෙනවා. හැබැයි කඳුළු ගලද්දි අතාරින්නේ නෑ ඔබ. ඔබේ අම්මා තාත්තා ජීවිතයෙන් සමුගත්ත මොහොතේ ජීවිතය අත නොහැරියා වගේ ශක්තිමත් ඔබත්.
1: ඔහොම සූතියක් ඒ.
0: සුන්දරී, අපි නික්ම ආයුතුයි. මොකද හිතුනේ?
1: ඇත්තම කියනවා නම් මං හරි ආසයි මේ ලිංගතු කතා බහටවත් එක තරංගකි. මට දැනුනේ නැහැ මම වැඩසටහනක ඉන්නවා කියලා. අපි දෙන්න නිකන් හම්බෙලා කතා බහ කරනවා වගේ. මොකද හිතන දේවලුත් ඔක්කොම එක වගේ. ඉතින් මෙතෙන්ට මේ අම්මාව ගෙනාවේ අපේ අශාද්නි අක්කා.
0: ස්තුතියි අශාද්නි.
1: ඉතින් බොහොම ස්තුති. අර මං කිව්වේ කාන්තාව අනිත් කාන්තාව ඔසවා තමනවා කියලා. මං හිතන්නේ මේ වගේ අවස්ථාවක්. ඉතින් ඒකට බොහොම ස්තුතියි. හිස නමා ආචාර කරන ඒ ස්ත්‍රීත්වයට, ඉන්සිකියුරිටිස් නැති ස්ත්‍රීත්වයට.
0: ඔව්, එහෙම ගැහනුකමක් තියනවා කියලා කියන්නෙම ඒකත් හරියට සිල් රැක්ක වගේ වැඩක්. මුදිතා ගුණය තව කෙනෙක්ගේ හිනහවට හේතුවක් වෙන එක
1: අනිවාර්යයෙන්ම.
0: එහෙනම් අපි යන්න.
1: බොහොම ස්තුතියි නැට් FM එකට මාවද සහභාගි කරගත්තට.
0: ස්තුතියි මිහිරාවී ඔබ ආවාට. මේ අසුනට දවසක ළඟදීම ඔය අසුනේ ඔබේ අම්මත් හිනාවෙමින් සුදු සමන් පිච්ච මලක් වගේ ඉඳීවි. සමහර දේවල් හටගන්න හේතු නෑ කියලා ලස්සනටම කිව්වගේ පද රචිකාවියගේ ලස්සනම ගීතයකින් අද අපි වැඩසටහනට නැවතීමේ තිත තියෙනවා. නෑ නෑ, කොමාවක් තියෙනවා. ඔබේ අර කවිය තියෝ වගේ නැවතීමක් ඕනේ. කොමාවක් නෙමෙයි මේක. කාලාන්තරයක් අපි මේ කොමා තබමින් ඉස්සරහට ඇවිදගෙන යන්නේ.
1: අනිවාර්යයෙන්ම.
0: ඔව් මෑන්. සනසිල්ලක්ම වේවා.

0: इतना भी पास मत आओ कि दूर जाना मुश्किल हो। उच्चरक लैंग्वेज ने पा आई एम द रसन बेरी वे हित का उपन खान नाम हैंगी मवेन वेन सत्य दिन पाहे मा मंदारम रे हाथ ट नित अहन्ना
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: මොහොතේ වතුර බොන්න පුළුවන්ද? බෑනේ. හැබැයි සයුරේ පැන්තොට සොයමින් වැළපෙනවා. වතුර හැදෙන මල් කඳු මුදුන්වල දකින්න පුළුවන්ද? බෑනේ. ඒ වුණාට ගිරිහිස ඉදවර සොයමින් ලත වෙනවා. දැනෙනවද? සාහිත්‍යයත් ජීවිතයක්, ජීවිතයත් සාහිත්‍යයක්. ඉතින් මේ හැම රහත්ම දැනෙන රහම වයිබ් එක නම් ඇල්ෆා ස්ටුඩියෝ. ඇල්ෆා ස්ටුඩියෝ සතිය දවස්වල උදේ 6ට
3: brought to you by
4: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙයා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබෝවන් සියලු දෙනාට සුවදායි රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් අදත් මේ සූදානම් වන්නේ නෙතෆෙම් රේඩියෝවේ බ්‍රහස්පතින්දා ධර්ම දක්ෂිණාව ආරම්භ කරන්නට. ඔබට සිහිපත් කරන්නට ඕනේ එළඹෙන සැප්තැම්බර් මාසේ 26 වන සෙනසුරාදා දිනයට යෙදෙන බිනරපුර පසළොස්වක පොහෝදා නෙතෆෙම් රේඩියෝවේ ශ්‍රේත පූජා සජීවී වැඩසටහන පැවැත්වෙන්නේ ගම්පහ පෙතියාගොඩ මනලොව පින්කෙත නම් වූ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන. අති පූජනීය මිහිඳුපුර ජිනානන්ද ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන මේ උතුම් පින්කම්මාලාව සමගින් එක්කාසු වන්න බිනරපුර පසළොස්වක පොහෝදා සැප්තැම්බර් මාසේ 26 වනදා ගම්පහ පෙතියාගොඩ මනලොව පින්කෙත නම් වූ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථ පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලයි ඔබට ආරාධනා කරන්නේ. උඩුගම්පොළ නයිවල පාරේ 3 කිලෝමීටර කණුව අසල තමයි මේ උතුම් පුණ්‍ය භූමිය පිහිටා තිබෙන්නේ. අදත් අපි ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කරමු. බ්‍රහස්පතින්දා ධර්ම දක්ෂිණාව සිදු කිරීම සඳහා මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අති පූජනීය ඔලගන්වත්තේ චන්දසිරි නායක ස්වාමින් වහන්සේට අවසරයි ස්වාමින් වහන්ස. සාදුහු සාදුහු සාදුහු.

ති සදහවත් සුපින්වත්නි, ඔබ සියලු දෙනාටම තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයත්, උතුම් දළදා හාමුදුරුන්ගේ පිහිටත්, උතුම් මහසැයේ ආශිර්වාදයෙන් හැම දෙනාගෙම ජීවිත වාසනාවන්ත වේවා. කායික නිරෝගිකමත් මානසික නිරෝගිකමත් ලැබේවා. මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධය හැම දිනාටම ලැබේවායි කියලා මුලින්ම ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්න කැමැති. අදත් net ශ්‍රාවක පින්මත් ඔබ සියලු දිනාටම මේ උතුම් තථාගත දේශනාව ලංකාවෙත් ලෝකෙත් හැම දිනාටම ශ්‍රවණය කරන්න අවශ්‍ය කරන ඒ උතුම් පුණ්‍ය දායකත්වය ලබා දෙනවා නොම්බර 116A ශ්‍රී සුමංගල පාර පන්නිපිටි ලිපිණී පදිංචි නන්දනිද සිල්වා මහත්මිය විසින්. ඒ වගේම හෝමාගම පාක්ලේන් රෙසිඩෙන්සි පදිංචි මහින්ද පොන්නම්පෙරුම හා ST පුෂ්පා රංජිනි යන දෙමහොපියන් විසිනුත් අද දේශනාවට දායකත්වය දරනවා. අපට හැමදාමත් ඉතාමත්ම දුරු රටක සිට මේ උතුම් දේශනාවන් සඳහා දායකත්වය දරනවා ඇමරිකාවේ ලාස් වේගාස්හි පදිංචි සුමිත්‍රා කලුතොට, අනුර කපුගම, දිදුල කපුගම කියන පින්වත් පිරිස. අද උතුම් දේශනාවට දායකත්වය දරන පින්වත් ඔබ සියලු දෙනාටමත්, ඒ වගේම මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටමත් නිදුක් වේවා, නිරෝගී වේවා, චිරජීවනයේ ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, ලෝතුර අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය හොයාගෙන යන විට අපේ ගතට සිතට නෙතට, අපි කියන්නේ අපේ සිතට විශේෂයෙන් මේ උතුම් ධර්මය තුළ තියෙන ශක්ති ආශිර්වාදය නිරන්තරයෙන්ම ළඟා කරගන්නට පුළුවන්කමක් තියෙනවා. ඊයේ බදාදා දවසේදීත් අලුයම්ම කාලයේදී පාන්දර 3:00 සිට පාන්දර 5:00 වන තෙක් උතුම් ස්වර්ණමාලි මහා චෛත්‍ය රජනන් වහන්සේ වන්දනාමාන කළා. ඒ උතුම් මහසෑය වන්දනා කිරීම, පဋාණ දේශනාව සජ්ජායනා කිරීම, භවනාමය කුසලය, ඒ වගේම කිරියහර පූජාදී වශයෙන් අප පෞද්ගලික වශයෙන් අපට අපේ ජීවිතය තුළ අත්පත් කරගත්ත ඒ සියලුම පුණ්‍ය ශක්තිය මුළුමහත් ලෝකයේම ජීවත් වන හැම දෙනාටම අනුමෝදන් කරන්න කැමැති. ඔබටත් මේ උතුම් කුසල ශක්තියේ බලයෙන් ඔබේ සිතේ පවතින සියලු යහපත් ප්‍රාර්ථනා ඉටු වේවා. ලෙඩ දුක්, කරදර, බාධක, දුක් දුම්නස්යන් තිබෙනවා නම්, පෙර සසරෙහි යම් කිසි අකුසල කර්මයන් තිබෙනවා නම්, ඒ සියලු අකුසල කර්මයන්ම දුරු වේවා. හැම දිනාගෙම ජීවිතවලට වාසනාවන්ත කාල පරිච්ඡේදයක් උදා වේවා. යහපත් පැතුම් ඉටු වේවා. උතුම් ධර්ම අවබෝධයේම ලැබේවායි කියලා මහසෑයේ ආශිර්වාදය ඔබට ප්‍රාර්ථනා කරන්න කැමැති. පින්වත්නි, අද අපේ දේශනාව සඳහා මම යොදාගත්තේ සංයුත්ත නිකායේ නිදාන වර්ගයේ සඳහන් වන චීවර කියලා කියන සූත්‍ර දේශනාව. සිවුරු ගැන වදාළ සූත්‍ර දේශනාව. මේ චීවර ගැන වදාළ මේ දේශනාව අපට පේනවා, ඔබට එකපාරටම දැනෙන්නට පුළුවන්කමක් තියෙනවා සිවුරු ගැනද මේ කියන්නේ කියලා. පින්වත්නි, ඔව්, චීවර ගැනත් සඳහන් වෙනවා. විශේෂ වශයෙන් අපේ ආනන්ද ස්වාමීන් වහන්සේත්, ඒ වගේම මහා කාශ්‍යප තෙරුන් වහන්සේ පිළිබඳවත් මේ දැක්වෙන සංවාදය සාකච්ඡාව අපට අපේ ජීවිතය පිළිබඳව තේරුම් ගන්නටත්, අප ගත කරන මොහොත පිළිබඳව තේරුම් ගන්නටත්, තවත් කෙනෙකුට චෝදනාවක් කරන විට ඒ චෝදනාවේ තිබෙන සත්‍ය අසත්‍යතාව හරියටම දැනගෙනම අප යම් යම් දේවල් ප්‍රකාශයට පත් කළ යුතු බවත් මේ දේශනාව ඇතුළෙහි යම් කිසි අවධානයක් යොමු කරන්න පුළුවන්කමක් තියෙනවා. මට වඩාත් සිද්ගත් කාරණාව මේ සූත්‍ර දේශනාව ආරම්භයේදීම පින්නත් ඉතාමත්ම වටිනවා. පිබලොමු කුමක්ද ඒ කාරණාව පිළිබඳව. ඔබ සියලු දෙනාම ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් දේශනාවන් ශ්‍රවණය කරන විට අප නිරන්තරයෙන්ම පාදක කරගන්නේ භාග්‍යතුන් වහන්සේගේ මේ ත්‍රිපිටක සාහිත්‍ය ආශ්‍රිත වූ සූත්‍ර දේශනාවන්. ඒ ත්‍රිපිටක ආශ්‍රිත සූත්‍ර දේශනාවන් භාවිත කිරීමේදී මේ දිනවල අපි විශේෂ අවධානය යොමු කරන්නේ අංගුත්තර නිකායත් සංයුත්ත නිකායත් මේ
සූත්‍ර කොටස් තමයි ප්‍රධාන වශයෙන්ම සාකච්ඡාවට බාධායි කරන්නේ. පින්වත්නි, තථාගත බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මපරියාය අපි හොයාගෙන යනකොට, ගවේෂණය කරගෙන යනකොට අපිට බොහෝ ධර්ම කාරණාවන් අපිට සොයා ගන්නට පුළුවන්කමක් තියෙනවා. පහුගිය මාස 6-7ක් ඇතුළත අංගුත්තර නිකායෙත් සංයුත්ත නිකායෙත් සූත්‍ර 10000කට වඩා වැඩි ප්‍රමාණයක් මම පරිශීලනය කළා. ඒ බොහෝ සූත්‍ර දේශනාවන් ඉදිරියටත් ඔබට දේශනා කරන්නට තිබෙනවා. මේක කෙලවරක් නැහැ. මේ දේශනාවන් කොයි තැනකින් අවසන් කළ යුතුයිද කියලා. පින්වත්නි, මේ බොහෝ දේවල් කියවන විට ලෝතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය දවසින් දවස පරිශීලනය කරන විට කියවන විට අපේ ධර්මඥානය කියලා කියන එක වර්ධනය වෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ කෙනෙකුගේ තිබෙන ප්‍රඥා මහිමය කියලා කියන එක. ප්‍රඥා නරාණං රතනණං, ප්‍රඥාව කියලා කියන එක මිනිස්සුන්ට රත්නයක්, වටිනා ආභරණයක්. ඒ ප්‍රඥාව ගොඩාක් දියුණු වෙන්නේ යා කොයිතරම් දුරට ධර්මීය පරිශීලනය කරනවාද, යා කොයිතරම් දුරට ධර්මීය ශ්‍රවණය කරනවාද, යා කොයිතරම් දුරට ධර්මීය ශ්‍රවණය කරපුදී ධර්මානුධර්ම ප්‍රතිපත්තියට අනුකූලව ජීවිතය ගත කරනවාද, යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව කාලය ගත කරනවාද. මේ කාරණාවන් මත තමයි කෙනෙකුගේ ජීවිතය තුළ තියෙන මේ ධර්ම මාර්ගය, එහෙම නැත්නම් ඔබේ ඥානය දියුණු වෙන්නේ, බුද්ධිය දියුණු වෙන්නේ. ඒ නිසා අපිට අපේ ඥානය දියුණු කරගන්න පුළුවන්. සමහර ඇත්තන්ට පොත්පත් කියවගන්න කාලයක් ඇත්තේ නැහැ. සමහර කෙනෙකුට එක තැනකට වාඩි වෙලා ඉඳගෙන පොත්පත් කියවගන්න කාලයක් නැති වුණත් පින්වත්නි, යාට කාලය හොයාගන්න පුළුවන් ධර්මී ශ්‍රවණය කරන්න. අද නූතන තාක්ෂණ ලෝකයේ බොහොම දියුණුයි. තාක්ෂණික ලෝකයේ අතිශයින්ම දියුණු තත්ත්වයකට පත් වෙලා තිබෙන මේ කාල පරාසය තුළ ඔබට ඇඳේ ඉඳගෙන හෝ රෝද පුටු ඉඳගෙන හෝ ලෙඩ ඇඳේ ඉඳගෙන හෝ ඔබට ඕන තරම් මේ ධර්මය ශ්‍රවණය කරන්නට හැකියාවක් තිබෙනවා. සද්ධම්ම ශ්‍රවණය කියලා කියන එකම ඔබේ සම්මාදිට්ඨිය ඇති කරගන්න, ඔබේ ප්‍රඥාව දියුණු කරගන්න, ලෝකේ යථාර්ථය තේරුම් ගැනීම සඳහා බෙහිවින්ම බලපානවා. ජීවිතේ ඔබ ලබා ගන්නා අවබෝධය වැඩි වෙන තරමටම මේ ලෝකයේ දිහා ඔබට බලන්න පුළුවන් ප්‍රමාණය අතිශයින්ම විශාල වෙන බවත් ඔබ තේරුම් ගන්න ඕනේ. අපේ මේ ඉන්ද්‍රියන් හරහා අපි ලබා ගන්නා දැනුම තුළින් තමයි අපිට ලෝකේ බලන්නට පුළුවන්කමක් තිබෙන්නේ. සමහර ප්‍රශ්න ගැටළු ආපුවාම ඒ ප්‍රශ්න ගැටළු අපට විසඳා ගන්න ක්‍රමයක් ඇත්තේ නැහැ. නමුත් පින්වත්නි, ඔබට ධර්මඥානය තිබෙනවා නම්, අවබෝධය තිබෙනවා නම්, ඇතැම් වෙලාවට විවිධ විෂයන් පිළිබඳ අවබෝධයක් තිබෙනවා නම්, ඒ තිබෙන අවබෝධයේ

ආගතිතු කාරණා වන්නේ මේ තථාගත ධර්මයේ මම සොයනවා, මේ තථාගත ධර්මයේ මම ගවේෂණය කරනවා, ඒ තථාගත ධර්මයට අනුකූලව මට මගේ ජීවිතය ගත කරනවා කියලා මේ කියන හැඟීම අදහස ඔබට ඔබේ සිතේ ඇති කරගෙනම ධර්මයේ ශ්‍රවණය කරන්ට, ධර්මයේ ගැන සොයන්ට. ජීවිතේ ඔබට කවදාවත් මේ ජීවිතය තුළ වර්ධින්නේ නැහැ. බලන්ට අද අපේ දේශනාවට පාදක වූ කාරණාව චීවර සූත්‍රය සංයුත්ත නිකායේහි දැක්වෙන සූත්‍ර දේශනාවක් නිදාන වග්ගයේහි. මේ කාලයේදී ආයුෂ්මත් මහා කාශ්‍යප තෙරුන් වහන්සේ රජගහ නුවර මේ ලේනුන්ගේ අබේ භූමියක් පිච්චි වේළුවනාරාමයේහි වැඩවාසය කළා. මේ කාලයේදී ආනන්ද ස්වාමින් වහන්සේ භික්ෂුන් වහන්සේලා, තරුණ වයසේ භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන, එහෙම නැත්නම් ඒ පිරිසත් සමග දක්ෂිණගිරියේහි අපේ ආනන්ද ස්වාමින් වහන්සේ චාරිකාවේ වඩිනවා. මේ කාලෙදී ආනන්ද ස්වාමින් වහන්සේට හරි අපූරු සිද්ධියක් ජීවිතේ මුණ පාන්න සිදු වෙනවා. සිදුවිච්ච කාරණාව තමයි මේ ආනන්ද ස්වාමින් වහන්සේගේ තරුණ වයසේ හිටපු භික්ෂුන් වහන්සේලා 39ක් පමණ සිවුරු හැරලා ගියා. පින්නත්නි බලන්ට මාබර සඳහන් කරන කාරණාව, ආනන්ද ස්වාමින් වහන්සේ වැඩ හිටපු කාල පරාසයේ තුල උන්වහන්සේ ළඟ තරුණ වයසේ පැවිදි වෙලා හිටපු ඒ භික්ෂුන් මහන්සේලාගෙන් කොටසක් විමනතන් 30ක පමණ ප්‍රමාණයක් සිවුරු හැර දාලා ගියා. දැන් ඔබට පේනව ඇති මේ චීවරයක් දරා ගැනීම කියලා කියන එක මේක ලේසි පහසු කටයුත්තක් නෙමෙයි පින්වත්නි. ආනන්ද ස්වාමින් වහන්සේ වගේ කෙනෙක් ළඟ, බුදුරජාණන් වහන්සේ වගේ කෙනෙක් ළඟ අපට ජීවිතේට පැවිදි වෙන්න තියෙනවා නම්, ඒ ධර්ම මාර්ගය අනුගමනය කරන්න තිබෙනවා නම්, පින්නත් ඒක මොනතරම්නම් ජීවිතේ භාග්‍යවන්ත අවස්ථාවක්ද. ඒත් අප දන්නවා ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ කාල පරාසය තුලත්, භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ හිටපු කාල පරාසය තුලත් උන්වහන්සේගේ ශ්‍රාවකයන් ඇතැම් අය සිවුරු හැරලා ගියපු ස්වභාවය. අපට මේ සූත්‍ර දේශනාවන් කියවන විට ඉතාමත් මැනවින් එක තේරුම් ගන්න පුළුවන්. ආනන්ද හාමුදුරුවෝ ළඟ වැඩ හිටපු මේ තරුණ වයසේ ස්වාමින් වහන්සේලා 39ක් පමණ ප්‍රමාණයක් සිවුරු හැරලා ගියපුවාම ඔබට හිතෙන්න පුළුවන් ඒ බුදුරජාණන් වහන්සේගේ වැඩ හිටපු කාලෙත් ආනන්ද ස්වාමින් වහන්සේ ළඟ හිටපු මේ ස්වාමින් වහන්සේලත් සිවුරු හැරලා ගියා නම් වර්තමාන ලෝකයේ තුල ඔබේ ගමේ පන්සලේ පොඩි හාමුදුරුවෝ තරුණ වයසේ ස්වාමින් වහන්සේලා සිවුරු හැරලා යෑම පිළිබඳව අපට මහා පුදුමයට කාරණාවක් නෙමෙයි. හේතුව පින්වත්නි, සිවුරු හැරයෑම සඳහා විවිධ හේතු සාධක විශාල ප්‍රමාණයක් ජීවිතය තුළ බලපාලා තියෙනවා. අප මේ පිළිබඳව පරීක්ෂණය කරලා තිබෙනවා. අප මේ පිළිබඳව තොරතුරු හොයලා තිබෙනවා. එහි බොහෝ තොරතුරු විමර්ශනය කරලා බලන විට අපට පේනවා අනාගත කාලයේදී අතිශය හිදසක් මේ බුද්ධ ශාසනය තුළ පවතිනවා. ඇතැම් වෙලාවට භික්ෂුන් වහන්සේලාගේ අඩුපාඩු සොයා බලමින් සමහරැත්තෝ කටයුතු කරනවා. පෘථජ්ජන කාගින් අතිනුත් පින්වත්නි වැරදි සිදුවෙන්න පුළුවන්. වැරදි හදාගෙන ඒ වැරද්ද අවබෝධ කරගෙන නිවන් දකින තාක්කල් අපේ ධර්මයේ තුළ සඳහන් වෙන්නේ ඒ පුජ්‍යලා ගමන් කළ යුතුයි කියලා කියන එක. වැරද්දක් කරපු මිනිස්සෙක් අපේ ධර්මයේ තුළ පින්වත්නි යාව දඬුවමට යටත් කරලා මරණීය දණ්ඩනිකටපත් කිරීම හෝ හිරගෙට යෑම ධර්මානුකූලව සිදුවන කාරණාවක් නෙමෙයි. රටේ සිවිල් නීතියක් තිබෙන සිවිල් නීතිය අපි කවුරුත් යටත්. නමුත් ධර්මයේ තුළ පෙන්වා දෙන්නේ පුජ්‍යලීකුගේ තියෙන වැරද්දක් සිදු වුණාම ගිහි පැවිදි ඕනම කෙනෙකුගේ යායිතින් සංවරයෙහි පිහිටලා එයාට ඒකේ තියෙන බරපතල ස්වභාවය පැහැදිලි කරලා දීලා, ඒ වගේම එහි තියෙන කුසල පක්ෂයත් අකුසල පක්ෂයත් ඒකේ ප්‍රතිපාකත් අවබෝධ කරලා දීලා යහපත් වූ මාර්ගයට ගැනීම තමයි ධර්ම මාර්ගය තුළ පෙන්වුම් කරන්නේ. ඔබට මා දක්වන මේ කාරණාව හරි පුදුමයට ලක්වන කාරණාවක් වේවි. මෑත කාලයේදී මම ලංකාවේ කොළඹ පැවති බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති විශාල භික්ෂුන් වහන්සේලාගේ උත්සවයකදී කරපු ප්‍රධාන දේශනය මම සිද්ධ කළා. ඒ දේශනයේදී මම හොයාගත්ත තොරතුරු වලට අනුකූලව, ඒ බුද්ධ ශාසන අමාත්‍යංශයෙන් ලබාගත් තොරතුරුට අනුකූලව මගේ මතකය තාමත් නිවැරදියි කියලා මා විශ්වාස කරනවා. 2015 ඉඳලා 2025 දෙසැම්බර් මාසය දක්වා
දලවසිං ලංකාවේහි ලියාපදිංචි වෙලා සිටින භික්ෂුන් වහන්සේලා

0: 36,000ක පමණ ප්‍රමාණයක් වැඩ සිටිනවා. ඒ වගේම 2015 ඉඳලා 2025 දෙසැම්බර් දක්වා කාලය තුළ සිවුරු හැරලා ගියපු ප්‍රමාණය 16,000කට වඩා වැඩි ප්‍රමාණයක් තිබෙනවා. ඔබට නැවතත් මා මතක් කර සිටිනවා, මට ලැබුණු දත්ත තොරතුරුට අනුකූලව 2025 2015 සිට 2025 දෙසැම්බර් දක්වා ලංකාවේහි ලියාපදිංචිලා සිටින භික්ෂුන් වහන්සේලා ප්‍රමාණය 36,000ක පමණ ප්‍රමාණයක්. 2015 සිට 2025 දෙසැම්බර් දක්වා සිවුරු හැරලා ගියප ප්‍රමාණය 16,600 ගණක් හෝ 800 ගණනක්. පාවඩ මේ සංඛ්‍යාලේඛන සහිතව සඳහන් කළේ ඔබට බොහෝ වෙලාවට පේනම ඇති මොනතරම්නම් ශාසනයේහි හිදසක් අනාගත කාලයේ පවතිනවද කියලා. උතුරුමැද පළාතේහි පන්සල් 150 ගානක් වැහිලා කියලා අපිට පහුගිය කාලයේහි අපට ආරංචිය ලැබුණා, මාධ්‍ය වලින් වාර්තා කළා. එනිසා පිරිවනක් පවත්වාගෙන යන මම විශ්වවිද්‍යාලයේ රාජකාරී කටයුතුත් ධර්මදේශනාමය කටයුතුත් මේ බදාදා කාලයේදී අලුයම්ම කාලයේදී මහා සෑයේ පාන්දර දෙකහමාරට ගිහිලා නැගිටලා වන්දනාමාන කරමින් අපේ ආධ්‍යාත්මික ජීවිතයත් හොයාගෙන යන විට පිරිවනක ශිෂ්‍යෝ මහාන කරලා ඒ ආයතනයක් පවත්වාගෙන එයාගේ ආරක්ෂාවත් සහිතව ඒ සියලුම අවශ්‍යතාවන් දානමාන සහ නිකුත් සියලු කටයුතු චීවර කටයුතු බෙහෙත් කටයුතු ආදී සියල්ලම මේ ශාසනය පවත්වාගෙන යනවා කියලා කියන එක පින්වත්නි අතිශය බැරෑරුම් සහ ගැඹුරු කටයුත්තක්. ඒ ජීවිතයේ සමහර වෙලාවට හරි වෙහෙසකර අවස්ථාවක් බවට පත් වෙනවා. කෙනෙකුට මෙහි තිබෙන වෙහෙසකර ස්වභාවය පේන්නේ නැහැ. නමුත් බහුතරයක් ස්වාමින් වහන්සේලා මේ ශිෂ්‍ය බාලාදීන් රැක බලා ගැනීම ආරක්ෂා කර ගැනීම සඳහා දැඩි වෙහෙසක් මහන්සියක් ජීවිතය තුළ ඇති කර ගන්නවා. එය කරන්නේ හුදෙක මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය වෙනුවෙන්මයි. ලෞතර අමාමෑණි බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්ම මාර්ගය අපි සකස් කරන ලොකු කුඩා ස්වාමින් වහන්සේලා සියලු දෙනාම මගේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ උතුම් සද්ධර්මය මුළුමහත් ලෝකයටම බෙදා දෙන්නට පුළුවන්කමක් තිබෙනවා නම් පින්නාත්මික මොනතරම්නම් වටිනා කාරණාවක්ද. නූතන තාක්ෂණික ලෝකයේ ඉතාමත්ම ඔද්දල් වෙලා ගියපු සංකීර්ණත්වයට පත්වෙච්ච විෂම තත්ත්වයකට පත්වෙච්ච වර්තමාන ලෝකයේ තුල පොඩි හාමුදුරු කෙනෙක් හදා ගන්නවා කියලා කියන එක ඒක ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. ඇතැම් වෙලාවට අපේ ජීවිත පවා අවසානයේදී දිය වෙලා යන ස්වභාවයක් පේනවා. සබන් කැල්ලක් කරගත්තට පස්සේ හැමදාම සබන් කැල්ල ගානකොට ඒ සබන් කැල්ල දිය වෙලා යනවා. ජීවිතේ සමහර වෙලාවට මේ උතුම් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අපි වෙහෙස මහන්සි වෙන විට කටයුතු කරන විට අපගේ ජීවිතත් ඇතැම් වෙලාවට දිය වෙලා ගිහිල්ලා අනාගත කාලයේහි අපේ බැරි ගෙයින කාලයක් උදා වෙන විට මේ ධර්මයේ දේශනා කරන්නට බැරි වෙන කාල පරාසයක් උදා වෙන විට අපිට පේනවා ලෝකයේ යථාර්ථයේ ඈත තියෙන දේ අද අපිට හොඳට දකින්න පුළුවන්කමක් තිබෙනවා. ජීවිතේ කවදාහරි දවසක අපි තනි වෙන බවත් හුදකලා වෙන බවත් ඔබට මා නිරන්තරයෙන්ම අපේ දේශනාවලදී අවධාරණය කරනවා. ඈත තිබෙන දේ මේ ළඟ ඉඳලා බලන්න ප්‍රඥාව උදා කරලා දුන්නේ මගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ. ඒ තථාගත ධර්මය ඔබට කියලා දෙනවා, අපට කියලා දෙනවා අනාගත කාලයේ ඇතිවෙන්නේ මේ වගේ දෙයක්. වර්තමාන මොහොත හොඳට ගත කරන්ට හොඳට සතිමත් භාවයෙන් යුක්තව පිනක් දහමක් කුසලයක් කරගන්ට තියෙන වෙලාව, යෝනිසෝ මනසිකාරයක් ඇති කරගන්ට තියෙන වෙලාව ඔබ වඩාත් හොඳින් ශක්තිමත් විදිහට කරගන්ට ඒ යෝනිසෝ මනසිකාරයක් ඇති කරගෙන ඒ උතුම් කටයුත්ත වෙනුවෙන් තමන්ගේ කාලය ශ්‍රමය ජීවිතේ හොයාගන්නට පින්වත් අපි ඔක්කොටම ලෝකයේ තුළ ඉන්න අයට තියෙන්නේ පැය 24ක පමණ කාලයක්. මේ පැය 24ක කාලය තුළ තමයි අපි බුදුරු ගැන කතා කරන්නේ, ලෝකයේ ධනපතියන් ගැන කතා කරන්නේ, සාමාන්‍ය කම්කරුවා ගැන කතා කරන්නේ, අපි වගේ සාමාන්‍ය පෘථග්ජන භික්ෂුන් වහන්සේලා පිළිබඳව කතා කරන්නේ ඒ පැය 24 කරන රාජකාරිය තුළ. ජීවිතයේ යථාර්ථය ඔබට පේන්න ඕනේ, අපට යථාර්ථය පේන්න ඕනේ. ඔබ දුවාදරුවෝ සහ බොහෝ දිනක ජීවිතය ගත කළත් ඔබවත් යම් දවසකදී ඒ සියල්ලම ඔබ අත්හැරලා දාලා යනවා. අපවත් ගෝලබාලාදීන් සහ ඒ වගේම අපේ ශ්‍රාවක පින්වත් පිරිස දහස් ගණනක් අපි ඒ කටයුත්ත සිද්ධ කළත් ආරක්ෂා කරගත්තත් ජීවිතයේ තුළ ඇතිවෙන ඒ අනිත්‍යතා ස්වභාවය ප්‍රඥාවෙන් දකිමින් ජීවත් වීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. පාවටි කාරණාව සඳහන් කළේ වර්තමාන ලෝකයේ තුල මේ ඇති වෙලා තියෙන අර්බුදකාරී තත්ත්වය. ඔබ කිසිම වෙලාවක භික්ෂුවක් පිළිබඳව ඔබ විවේචනය කරන්න උත්සාහ කරන්න එපා. ඇඟිල්ල දෙකල කතා කරන්න එපා. එය සමහර වෙලාවට ඔබේ ජීවිතයට අකුසලයක් ඇති කරගන්න අවස්ථාවක් වෙන්න පුළුවන්. අනුකම්පාවෙන් මධ්‍යස්ථ ස්වභාවයෙන් යුක්තව හොඳට තේරුම් අරගෙන මේ උතුම් ආර්ය මහා සංඝරත්නය කියලා කියන හැඟීම සංඥාව ඇති කරගෙන පුජ්‍යලය සංඥාවක් ඇති කරගන්නේ නැතුව සමූහයක් විදියට භික්ෂුවගේ තියෙන ගුණේ පිළිබඳව සිහිපත් කරමින් ඒ කාරණාව කටයුතු කරන විට අපට ගොඩාක් අපේ හිත හදා ගන්නට පුළුවන්කමක් තියෙනවා. පින්වත්නි ආනන්ද හාමුදුරුව ළඟ වැඩ හිටපු මේ ස්වාමීන් වහන්සේලා 39ක් සිවුරු හැරලා ගියපුවාම ආනන්ද හාමුදුරන්ට කොයි වගේ හැඟීමක් අදහසක් ඇති වෙනවාද? අපි ගෝලබාලාදීන් හදලා අවුරුදු 10ක් 12ක් මහන්සි වෙලා ඒ අය වයස අවුරුදු 17 18 19 20 වගේ කාල පරාසයන් තුල සිවුරු හැරලා ගියපුවාම ගුරුවරු විදියට සමහර වෙලාවට අපට පමණක් නෙමෙයි බොහෝ ගුරුවරුන්ට අපට පේනවා යම් කිසි ආකාරයකට හිත කම්පාවකට පත් වෙනවා. යථාර්ථයේ තීරුම් හොඳකටම තීරුම් අරගෙන කටයුතු කිරීම තමයි තාමත් වැදගත් වෙන්නේ. පින්වත්නි ආනන්ද හාමුදුරුව මේ ස්වාමීන් වහන්සේලා තමන්ගේ ශිෂ්‍යෝ 30ක් පමණ සිවුරු හැරලා ගියාට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ මහා කාශ්‍යප තෙරුන් වහන්සේ මුණ ගැහෙනවා. මහා කාශ්‍යප තෙරුන් වහන්සේ සමග සාකච්ඡා කරනවා. ඒ මහා කාශ්‍යප තෙරුන් වහන්සේ සමග සාකච්ඡා කරන විට මහා කාශ්‍යප හාමුදුරුව ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා, ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ශික්ෂාපදයක් පනවලා තියෙනවා නේද? තික භෝජනීය කියලා එකක්. පින්වත්නි අපේ විනය පිටකයේ දක්වන කාරණාවක් බෞද්ධ විනය පිටකයට අනුකූලව ගත්තට පස්සේ අපිට පේනවා අත් වශයෙන්ම මේ තික භෝජනීය කියලා කියන්නේ මේක ශික්ෂාපදයක් විතර පනවපු කාරණාවක්. භික්ෂුන් වහන්සේලා 3 නමකට වඩා එහෙම නැත්නම් 4 නමක් හෝ වැඩි පිරිසක් කණ්ඩායමක් එකතු විදියට එකතු වෙලා ගිහි ගෙවල් වලට ගිහිල්ලා ආරාධනා ලැබලා සමූහ වශයෙන් ඒ දානි වළඳන එක එක්තරා ආකාරයකට සීමා කිරීමක් කරලා තියෙනවා විනය ශික්ෂාපදයක් විදියට. ඒ කියන්නේ 3 නමකට වඩා වැඩි පිරිසක් එකතු වෙලා ගෙවල් වලට ගිහිල්ලා දානි වන්දන ගියපුවාම ඒ කාල පරාසී හැටියට යම් යම් අර්බුදකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අර ඔබට සඳහන් කරන්න අවශ්‍යයි අර ආනන්ද හාමුදුරු ළඟ හිටපු ඒ 30ක් පමණ වූ තරුණ භික්ෂුන් වහන්සේලා අපර සංයුත නිකාය අටුවාව පෙරලා බලනකොට පැහැදිලි වෙනවා ඒක හේතුවක් තියෙනවා. මොකද හේතුව මේ දෙමව්පියෝ හිතනවා ඒ කාලේදී ආනන්ද හාමුදුරුව ළඟ තමන්ගේ දරුවෝ ලදරු වයසේ දරුවෝ පැවිදි කරපුවාම ඒ අයත් එක්කම බුදුහාමුදුරුව දකින්න පුළුවන්කමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ සමීපෙට යන්නට පුළුවන්කමක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ සමීපේ ඉන්නකොට ලාභ කීර්ති ප්‍රශංසාදිය ලැබෙනවා. සමහරට ඒ දරුවන්ගේ අම්මලා තාත්තලාත් හිතන්නේ අපටත් ඒකෙන් යම් කිසි ප්‍රයෝජනයක් තියෙනවා කියලා. කොහොම නමුත් අපිට පේනවා මේ ආනන්ද ස්වාමින් වහන්සේ අත්තල දාලා ගිහිලා තියෙනවා මේ 30ක් පමණ භික්ෂුන් වහන්සේලා. ඒ වෙලාවේදී තමයි ආනන්ද හාමුදුරුව මහා කාශ්‍යප තෙරුන් වහන්සේ මුණ ගැහෙන්නේ. මහා කාශ්‍යප තෙරුන් වහන්සේ මුණ ගැහිලා ඒ වෙලාවේදී මහා කාශ්‍යප තෙරුන් වහන්සේ තමයි ආනන්ද හාමුදුරුවන්ගෙන් අහන්නේ. මොකද හේතු ආනන්ද ස්වාමින් වහන්සේ තමයි ධර්ම භාණ්ඩාගාරික තයෝකෝ භන්තේ කස්සප අත්තවසෝ පටිච්ච භගවතා කුලේසු තික භෝජනම් පඤ්ඤත්තං. මේ තික භෝජනය කියලා කියන එකක් පනලා තියෙනවා. දීගිඹට සඳහන් කළේ අර විනය පිටකයට අනුකූලව ගත්තට පස්සේ තික භෝජනය කියලා සඳහන් කරන්නේ අර 3 නමක් 4 නමක් සමූහ වශයෙන් ගෙවල් වලට ගිහිලා දානේ වළඳන එක සීමා කරන්නට. මේකට එක හේතුවක් තියෙනවා මොකක්ද ඇයි වගේ දෙයක් සිද්ධ කරේ කියලා. මේ විනය පිටකයේ පින්වත්නි බොහෝ වෙලාවට හැම ශික්ෂාපදයක්ම ගොඩනැගීම සඳහා යම් කිසි හේතුවක් බලපාලා තිබෙනවා. ඒ වෙලාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේත් සඳහන් කරන්නේ මහා කාශ්‍යප තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඒ වගේ විනයක් කෙවණත්තන් ශික්ෂාපදයක් පනවන්නට හේතුවක් තමයි මේ දුස්සීල භික්ෂුන් වහන්සේලාට නිග්‍රහ කිරීම පිණිසත් ඒ වගේම සුපේක්ෂල භික්ෂුන් වහන්සේලාගේ පැවැත්ම සඳහාත් එක කාරණාවක් බවට පත් වෙනවා. ඒ වගේම මේ පාපී භික්ෂුන් වහන්සේලා නිසා මේ භික්ෂු සංඝයා අතර යම්කිසි ආකාරයකට බෙදීම් ඇති වෙන්න පුළුවන්. ඒ බෙදීම් වළක්වා ගැනීම සඳහා ඒ වගේම මේ දායක පවුල් පිළිබඳව අනුකම්පාවක් ඇති කිරීම සඳහාත් මං හිතන්නේ 3 වෙනි කාරණාව ඉතාමත් වැදගත් වෙනවා. සමූහ වශයෙන් කණ්ඩායම් වශයෙන් විශාල ප්‍රමාණයක් සමහර ඇත්තන්ගේ ගෙවල් වලට දානි වළඳන්න ගියපුවාම ඒ දානි වළඳන්නට යෑමේදී විශාල අපහසුකම් ඇති වෙන්නට පුළුවන්කමක් තියෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ කාලින් කාලෙට කාලින් කාලෙට පින්වත්නි මේ ශික්ෂා පැනවීම සිදු කළා තියෙන්නේ භික්ෂුන් වහන්සේලාගේ අභිවෘද්ධිය පිණිසත් ශාසනයේ පැවැත්ම පිණිසත් දායකයන්ට අපහසුයක් නොවන ආකාරයකට පින්වත්නි දානේ එහෙම නැත්නම් ඒ අයගේ අපහසුයක් ඇති නොවන ආකාරයකට කටයුතු කරන්න. බොහෝ වෙලාවට මම මගේ කුඩා ස්වාමින් වහන්සේලාට මම දෙන අවවාදයක් තමයි දානේ ගෙදරකට ගියත් ගිහියත්ව විදියට ඔයත්වත් යම්කිසි ආකාරයකට මංගල සාධකයකට ගියාට පස්සේ තමන්ගේ පිඟානට කෑම ගත යුතු වන්නේ තමන්ට වළඳන්න පුළුවන් ප්‍රමාණයට හෝ එහෙම නැත්නම් තමන්ට කන්න පුළුවන් ප්‍රමාණයකට. අපි මොනතරම්නම් ධර්මානුකූලව හිතුවොත් කල්පනා කළොත් අපේ ඉන්ද්‍රිය සංවරශීලී ස්වභාවයක් නැතිකම නිසාම මේ කබලින්කාර ආහාර එහෙම නැත්නම් අපි ආහාර වර්ග හතරක් පිළිබඳව සඳහන් කරනවා. අපි කබලින්කාර ආහාර විදිහට සඳහන් කරන්නේ යම්කිසි ආකාරයකට කැබලි බවට පත් කරලා අපි ලබා ගන්න ආහාර. මේ කබලින්කාර ආහාර අපි ලබා ගැනීමේදී බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නට යෙදුනේ ඒ භාවනාවක් විදිහට සලකමින් ඒ ආහාරත් ගැනීම සිදු කළ යුතු වෙනවා. ඒ නිසා තමයි අපිට ප්‍රතිවේක්ෂා කරලා ඒ ආහාර ලබා ගැනීම කියලා කියන එක සිහියෙන් යුක්තම කළ යුතු කටයුත්තක්. අපේ පිඟානට අපි බෙදා ගන්නකොට අපි ගිහි පැවිදි සියලු දෙනාම අපි වළඳන්න පුළුවන් ප්‍රමාණයට අපි ඒක ලබා ගැනීම කරන්න අවශ්‍යයි. පින්නත්තු වෙයි තායිලන්තේ වගේ රටවල් වල ස්වාමින් වහන්සේලා අපිට පේනවා, අපිට අත්දැකීම් තියෙනවා. දානි වළඳනකොට උන්වහන්සේලාගේ පිඟානට බෙදාගන්නේ වළඳන්න පුළුවන් ප්‍රමාණය පමණයි. එක බත් ඇටයක් ඉතුරු කරන්නේ නැහැ. පින්නත්නි අපි පුරුදු වෙන්න අපේ ජීවිතයේ තුළ ඒ වටිනා ගුණය ගිහි පැවිදි දෙපාර්ශ්වයේම පුරුදු වෙන්න ඕනේ. දායකත්ව බෙදෙන බෙදෙන දේවල් ලබා ගැනීම නෙමේ භික්ෂුවගේ තියෙන යුතකම බවට පත් වෙන්නේ. අපි කොච්චරනම් කෑම අපතේ දානවාද? කුණු බාල්දියට කොච්චර ප්‍රමාණයක් දානවාද? භික්ෂුන් මහන්සේ කෙනෙක් පවා ඒ දානේ වළඳන විට අපි හිතන්න ඕන, කල්පනා කරන්න ඕනේ. මංගේ පිගානට මම ගන්ට අවශ්‍ය වෙන්නේ කුසට ගන්න පුළුවන් ප්‍රමාණයක් පමණයි. අල්ලන් සුක්ඛං අබුජ්ජන්තෝ න බහල්ලං සුහිතෝ සියා කියලා මේ අපිට පේනවා සාරිපුත් හාමුදුරුවන්ගේ අපදානෙත් අපිට දක්වලා තිබෙනවා. ඒ ගන්නාදී තෙතදියක් හෝ වේලිචිදියක් වෙන්න පුළුවන්. හැබැයි කුසේ ඉඩ තියෙන ප්‍රමාණයට අපි ගන්න ඕනේ. අපි කුසේ ඉඩ තියාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. නමුත් අපේ කෑදරකම ඊට වඩා ලොකු වෙන්න පුළුවන්. අපේ කෑදරකම මසුරුකම සමහර වෙලාවට ගිහි පැවිදි දෙපාර්ශ්වයේම අර පිඟානේ තියෙන වටකුරු ස්වභාවයටත් වඩා විශාල වෙන්න පුළුවන්. එහෙම වෙන්න බෑ පින්වත් අපට අපේ ජීවිතය තුළ. ඇයි අපි ලෞතුරා බුදුහාමුදුරන්ගේ ධර්මයෙන් අනුගමනය කරන්නේ? ඒ නිසා අපිට පේනවා දානි ගෙවල් වලත් මඟුල් ගෙවල් වලත් මොනතරම්නම් කෑම ප්‍රමාණයක් අපතියවනවාද? සතෙකුට සිව්පාවෙකුට ආහාර ටිකක් දෙන එක වෙනම එකක් පින්වත්නි. නමුත් අපි ගන්නා දේවල් ඔක්කොම අනලා අනලා අනලා අරගෙන ඒවා ඉවත දැමීම මොනතරම්නම් අපරාධයක් දෙක පැත්තකින් අපි සිද්ධ කරන්නේ. සමහරවිට භික්ෂුන් වහන්සේ කෙනෙක්වත් තමන්ගේ පිඟානට බෙදෙන හැම දෙයක්ම අරගෙන අරගෙන අරගෙන අන්තිමට පුංචි ප්‍රමාණයක් වළඳලා විශාල ප්‍රමාණයක් අපිට පේනවා කුණු බාල්දියට විසි කරනවා. අපි නොකා හිටියානම් ගෙදරක ඉන්න පුංචි දරුවෙකුටවත් අඩුම තරමින් ඉවක් කන්න තිබුණානේ. අපි ගොඩාක් බුද්ධිමත් වෙන්න ඕනේ. මොකද හේතුව ලෞතුරා බුදුහාමුදුරුවෝ මේ ධර්මයේ හැම පැත්තකින්ම අපට දේශනා කරලා තිබෙන්නේ පුජ්‍යලයාගේ තියෙන ඉන්ද්‍රිය සංවරශීලී ස්වභාවය ඇති කර ගැනීම සඳහාමයි. දැන් බලන්න ආනන්ද හාමුදුරුවෝ මේ කාශ්‍යප ස්වාමීන් වහන්සේත් එක්ක සාකච්ඡා කරනකොට කාශ්‍යප හාමුදුරුවෝ ආනන්ද හාමුදුරන්ට සඳහන් කරනවා, ත්වං ආවුසු ආනන්ද ඉමේහි නච්චේහි බික්කුණි ඉන්ද්‍රියේසු අගුත්ත දුවාරේ භෝජනේ අමත්තඤ්ඤුහි ජාගරියං. මේ විදිහට මේ දේශනාවේ සඳහන් කරන ආනන්දය ඔය ඉන්ද්‍රිය සංවරයක් නැති දානේ වැළඳීමේ තේරුමක් දන්නේ නැති නිදිවරමින් භාවනා නොකරන මේ නවක භික්ෂුන් වහන්සේලා සමග මොකද්ද ඔයා කරන මේ චාරිකාව? දැන් එතකොට ඒ ස්වාමින් වහන්සේලාට එක්තරා ආකාරයකට මහකාශ්‍යප තෙරුන් වහන්සේ චෝදනා කිරීමක් කරන්නේ. හේතුව මොකද? මේ භික්ෂුන් වහන්සේලාගේ ඉන්ද්‍රිය සංවරශීලී ස්වභාවයක් නැහෙනි. දානී වළඳන එකේ තේරුමක් දන්නේ නැහෙනි මොනවටද වළඳන්නේ කියලා. නිදි මරමින් භාවනා කරන්නේ නැහෙනි. පින්වත්නි මේක භික්ෂුන් වහන්සේලාට තරුණ වයසේ භික්ෂුන් වහන්සේලාට මේක චෝදනා ඉල්ල කළත් අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේක ගිහි පැවිදි දෙපාර්ශ්වයෙන්ම කියන දේශනාවක් විදියට. මොකද මේ හැම දේශනාවක්ම උදෙක් භික්ෂුව පිළිබඳව ආමන්ත්‍රණය කළාට ඒ හැම කාරණාවක්ම දැක්වෙන්නේ ගිහි පැවිදි දෙපාර්ශ්වයටමයි. දැන් පින්වත්නි ගිහියත්තන් ගැන කතා කරනකොට ඉන්ද්‍රිය සංවරයක් නැතිකම ගැන කතා කරන්න බැයිද? ගිහත්තන්ගෙත් තියෙන මේ පංච ඉන්ද්‍රියම තමයි ඇස කන නාසය දිව ශරීරේ මේකින ඉන්ද්‍රියම තමයි භික්ෂුන් වහන්සේලාට තියෙන්නේ ඒ ඉන්ද්‍රිය ටිකම තමයි. මහණුණක් කියලා තව ඉන්ද්‍රියක් වැඩි වෙන්නේ නැහැනේ. ඉන්ද්‍රිය වැඩි වෙනවා අපේ ඒ පංච ඉන්ද්‍රිය ධර්මයන් අපි කියන බෝධිපාක්ෂික ධර්මවල තියෙන ඒ 37 බෝධිපාක්ෂික ධර්මතාවන් වැඩි වෙනකොට. ඒ කියන්නේ සද්දා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, බල ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය මේ වගේ ඉන්ද්‍රිය ධර්මතාවන් වැඩි කරගන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ ඉන්ද්‍රිය ධර්මතාවන් වැඩි කරගන්නකොට ඒ ඉන්ද්‍රිය ධර්මතාවන් වැඩි කර ගැනීම කියලා කියන්නේ හාත්පසින් වෙනස් වෙන කාරණාවක්. එතකොට යම් කිසි කෙනෙක් තුළ මේ ඉන්ද්‍රිය ධර්මතාවන් සංවරයක් නැත්තම්, එතකොට ඒ ගිහි පැවිදි දෙපාර්ශ්වම එකක්. එතකොට කණේකේ තේරුම දන්නේ නැත්තම් මම ඒයි සඳහන් කළේ භික්ෂුව දානි වන්දන විටත් ඇති වෙන ස්වභාවයත් ගිහි ඇත්තෝ ගෙවල් වල ගිහිල්ලා මඟුල් ගෙවල් සාහනිකුත් දෙවල් වල පින්වත්නි අපිට පේනවා ඒ අය කන ස්වභාවය කොහොමද කියලා. සමහර වෙලාවට තමන්ට කන්න පුළුවන් ප්‍රමාණයට නෙමෙයි තමන්ට තමන්ගේ තියෙන ගිජුකම වැඩිකමට ඒ අවශ්‍ය සියලුම දේවල් සකස් කරලා පින්වත්නි ඒ වැළඳීම් කටයුතු නැත්නම් ඒ ආහාර ගැනීම ගිහි පාරදී දෙපාර්ශ්වයේම සිද්ධ කරනවා. ඒ නිසා මහකාශ්‍යප තෙරුන් වහන්සේ ආනන්ද හාමුදුරුවන සඳහන් කරන්නේ ආනන්දය මොකද්ද ඔය ඉන්ද්‍රිය සංවරයක් නැති දානි වළඳනකේ තේරුමක් දන්නේ නැති භාවනා කරන්නේ නැති ඒ වගේ පිරිසක් එක්ක ඔය මොනවද කරන දහම් චාරිකාව? ඒක හරියට ගොයම් වනසාගෙන යන එහෙම නැත්නම් ගොයම වනසාගෙන යෑමක් වගේ නේද? අය ගොයමක් තියෙනවා පේදිච්ච ගොයමක් එහෙම නැත්නම් කුඹුරක් තිබෙනවා. ඒ කුඹුර පාගෙන පාගෙන පාගෙන යන කුඹුර විනාශ වෙලා යනවා. ඒ වගේම දායක පවුල් නසාගෙන යන එකක්. ඒ නිසා ඔබ එක්තරා ආකාරයකට මේ අවබෝධයක් නැතුව නේද එහෙම නැත්නම් බොහොම ලාමක විදිහට ළමෙක් වගේ නේද එක පැත්තකින් මේ කටයුතු කරන්නේ අවබෝධයක් නැතිකම. පෙන්නත්නේ එකක් තියෙනවා මහකාශ්‍යප තෙරුන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට මේ විදිහට සඳහන් කරන විට ඔබ හිතන්න ඔබට ඔබේ ගෙදර ජීවත් වෙන දරුවෝ 5 දෙනෙක් හිටියොත් ඔබට ඉපදිච්චි ඔබට ජාතක වෙච්ච දරුවෝ එක ගෙදර ඇතුලේ ඉන්නේ. ඒ දරුවන්ගේ ගතිගුණ 5 දෙනෙක් නම් පින්වත්නි ගතිගුණ 5ක් තියෙන්නේ. ඔබ දන්නවා මේ දරුවෝ 5 දෙනෙක් හදාගන්න මොනතරම්නම් වෙහෙසක් මහන්සියක් පින්වත්නි තමන්ට ජීවිතේ වෙහෙසක් මහන්සියක් ගන්න සිදුවෙනවාද? ඒ ඔබටම උපන් ඔබටම ජාතක වෙච්ච මේ දරුවෝ පින්වත්නි භික්ෂුන් වහන්සේලාට ස්වාමීන් වහන්සේලාට පැවිදි කරන්ට ලැබෙන්නේ එක පවුලක දරුවෝ නෙමෙයි. සමහරලාට අපි ළඟ සිටිනත් 20-25ක් පිරිස අපිට ඒ සියලු දෙනාම ලැබෙන්නේ විවිධ පවුල්වල පිරිස්වලින්. විවිධ තරාතිරම්වල සමාජ පසුබිම් තියෙන අය, විවිධ ඥාන තියෙන අය. පෙර සසරෙහි ඒ අයගේ කුසලා කුසල කර්මත් හරි වෙනස්. ඒ නිසා පින්වත්නි විවිධ ස්වභාවයේ හැඩතලවලින් යුක්තෝ පිරිසක්, විවිධ මනෝභාවයන් තියෙන පිරිසක් හදා වඩා ගන්නවා කියලා කියන එක ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. ඔබ ගෙදරකදී ඔබටම දාව දරුවෝ 20ක් හදනවාට වඩා පන්සලක හාමුදුරු නමක් තරුණ වයසේ එහෙම නැත්නම් ලාබාල වයසේ 20ක් හදනවා කියලා කියන්නේ ඔබ 20ක් හදන්නට ගන්න වෙහෙසට වඩා 500 වාරයක් ඒ ස්වාමීන් වහන්සේට වෙහෙස මහන්සි වෙන්න වෙනවා. හේතුව මොකද? අර ඥාන වෙනස්, ඒ පසුබිම් වෙනස්, පෙර සසරේ කුසල අකුසල කර්මයන් වෙනස්. ආනන්ද හාමුදුරන්ටත් ලැබෙන්න ඇති ඔය වගේම විවිධ තරාතිරම් වල විවිධ ඥාන තියෙන විවිධ අදහස් තියෙන භික්ෂුන් වහන්සේලා. පින්වත්සි කොහොම නමුත් කාශ්‍යප හාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට ඔවිදිහට එක්තරා ආකාරයකට චෝදනා මුඛයෙන් මේ වෙලාවේදී ප්‍රකාශයට පත් කරනකොට ආනන්ද හාමුදුරුවෝ දේශනා කරනවා මහකාශ්‍යප තෙරුන් වහන්ස අපි මේ බන්තේ කස්සප සිරස්මින් පලිථානි ජාථානි බලන් බොහොම ලස්සන කාරණාවක් කාශ්‍යපයන් වහන්ස දැන් මගේ හිස කෙසුත් ඉදිලා තියෙන්නේ. ආනන්ද හාමුදුරුවෝ ඒ වෙලාවේ සඳහන් කරන්නේ මහකාශ්‍යප තෙරුන් වහන්ස මගේ දැන් හිස කෙසුත් ඉදිලා තියෙන්නේ. අපිට මේ අටුවා විස්තර සහ නිකුත් දේවල් අපිට පරිශීලනය කරලා බලන විට අපිට එක්තරා ආකාරයකට හිතා ගන්නට පුළුවන්කමක් තියෙනවා මේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය පස්සේ ඇතිවිච්ච සිදුවීමක් වෙන්න ඕනේ මේක. ඒ නිසා අපේ මහකාශ්‍යප තෙරුන් වහන්සේ මට මේ විදියට අවවාදයක් කරනවා. එක්තරා ආකාරයකට ළමයෙකුගේ ක්‍රියාවක් විදියට මේක දක්වලා තිබෙනවා. ඔව් ඇත්ත. ඒ නිසා ඒ වෙලාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ බොහොම මධ්‍යස්ථ ස්වභාවිකින් යුක්තව මේ කාරණාව ඉවසාගෙන සිටින විට ඒ විලාවිදි තන හිටියා භික්ෂුණියක්. ඒ භික්ෂුණිය තමයි තුල්ල නන්දා කියලා කියන භික්ෂුණිය. මේ තුල්ලනන්දා භික්ෂුණිය මේ කාශ්‍යප ස්වාමීන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කරපු මේ එක්තරා ආකාරයකට විවේචන, එක්තරා ආකාරයකට අවවාදය ගැන සතුටක් එයාට ජීවිතය තුළ තිබුණේ නැහැ. ඒ නිසා තුල්ලනන්දා භික්ෂුණිය මේ විදිහට කියනවා, මේ මහා කාශ්‍යප තෙරුන් වහන්සේ අපේ ආර්ය වූ ආනන්ද හාමුදුරන්ට ළමා වාදයෙන් අප්‍රසාදය පළ කළා. අපි හිතමුකෝ කාශ්‍යප ස්වාමීන් වහන්සේ ආනන්ද හාමුදුරුව පිළිබඳව එක්තරා ආකාරයකට අප්‍රසාදයක් පළ කළා. ඇයි අප්‍රසාදයක් පළ කළේ? අර වගේ ලාබාල තරුණ වයසේ ඉන්ද්‍රිය සංවරයක් නැති, ඒ වගේම දානේ වලන දන්නේ නැති, ඒ වගේම භාවනාවේ නිරත වෙලා නැති පිරිසක් එක්ක ඇයි මොනවද මේ ධම්මචාරිකාව නිරත වෙන්නේ? පින්නත් මේ වෙලාවේදී මේ භික්ෂුණිය මහකාශ්‍යප තෙරුන් වහන්සේට මෙහෙම කියනවා, බලන්නකෝ අපේ ආනන්ද හාමුදුරන්ට මහකාශ්‍යප හාමුදුරුව මේ කියපු කතාව මොනතරම් සාහසික දෙයක්. මේක බොහොම දේශ සහගත විදිහට කියපු කාරණාවක් නේද? මහකාශ්‍යප හාමුදුරන්ට මේ භික්ෂුණිය චෝදනා කරනවා, ලෞතර බුදුරජාණන් වහන්සේ පිළිබඳවත් හරියට අවබෝධයක් නැතුව තමන්ගේ මේ කසාවත් පොරවගෙන මේ ගිහි ජීවිතය අත්හැරලා දාලා මේ පැවිදි ශාසනයට බැසගත් දවසේ ඉඳලා අපේ බුදුරජාණන් වහන්සේ සරණවත් ගියායයි කියලා මට නම් හැඟෙන්නේ නැහැ. මේ මහා කාශ්‍යප හාමුදුරු එක්තරා ආකාරයකට පින්වත්නි චෝදනා කිරීමක් මේ භික්ෂුණිය මහා කාශ්‍යප තෙරුන් වහන්සේට කියන්නේ, මට නම් පේන්නේ මෙයා බුදුහාමුදුරන්ගේ සරණ ගියපු කෙනෙක්වත්ද කියලා. දැන් ওই සමහර ස්වාමින් වහන්සේලාට චෝදනා කරපුවාම, බැනපුවාම, දෝෂාරෝපණය කරපුවාම පන්සලේ ඉන්න ළඟම ඉන්න උපාසකම්මලාට තමයි සමහර අයට ගොඩාක් හිතට දෙන්නේ. එහෙමත් වෙන අවස්ථා තියෙනවා. ස්වාමින් වහන්සේගේ වැරදි ගොඩක් තියෙනවා. හැබැයි හාමුදුරුත් එක්ක බොහොම කුළුපගව කටයුතු කරන, එක පැත්තකින් ස්වාමින් වහන්සේත් එක්ක බොහොම සමීපව කටයුතු කරන සමහර උපාසකම්මලාට ගොඩාක් හිතට දෙනවා මේ චෝදනා කරන විට. ඒක ප්‍රත්‍යජන ස්වභාවයක්. ඒක බැඳීම් සහිත ස්වභාවයක් පින්වත්නි. අපට පේනවා මේ තෙරණියත් ආනන්ද හාමුදුරන්ට බොහොම සමීපව හිටපු කෙනෙක්, සමහරවිට බොහොම ලෙංගතුකමක් තිබිච්ච කෙනෙක්. කාශ්‍යප හාමුදුරුව එහෙම කියනකොට මේ තෙරණිට හිතුනේ හිත දියුණු කරගත්ත කෙනෙක් නෙමෙයි, මේ තෙරණිට හිතුනේ ඇත්ත වශයෙන්ම මහකාශ්‍යප තෙරුන් වහන්සේ බුදුහාමුදුරු ගුවන්වත් හරියට අවබෝධයක් නැතුව අපේ ආනන්ද හාමුදුරන්ට චෝදනා කරනවා කියලා. පින්නත්නි ඒ වෙලාවේදී මහකාශ්‍යප තෙරුන් වහන්සේ තමන් වහන්සේගේ ජීවිතයේ පිළිබඳව හරි ලස්සන, හරි අපූරු ගෙනහැර දැක්වීමක් සිදු කරනවා. තමන් පැවිදි තත්ත්වයකට පත් වුණේ කොහොමද, මොන විදිහටද මගේ ජීවිතේ ගත වුණේ? ඒ වෙලාවේදී ආනන්ද හාමුදුරුවෝ ඒ තෙරණියත් ඉන්න තැනම මහකාශ්‍යප ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ, පුබ්බෙහිමේ ආවසෝ අගහාරිය භූතස්ස සතෝ ඒතද්ද වොසි සම්බාදෝ ගරාවාසෝ රජහපතෝ. මට ගිහි ගෙදර ඉන්නකොටම මෙන්න මේ වගේ දෙයක් හිතුණා. ගිහි ගෙදර ජීවත් වෙනවට ඇතිවිච්ච හැඟීම තමයි මේ ගිහි ගෙදර කියලා කියන්නේ මහා කරදර ගොඩක්. ඒ වගේම කෙලෙස් වලට මාවතක් බවට පත් වෙලා තියෙනවා. දැන් ඔබ කවුරුත් දන්නවා අපි මේ සම්බාදෝයන් ගරාවාසෝ රජස්සායතනං ඉති කියලා අපි සඳහන් කරනවා. ඇත්ත. ඔබට ඔබේ ජීවිතය ඔබ ගෙදර ගත කරන විට ඔබට පේනවා ඇති මොනතරම්නම් කරදර බාධක තැනක්ද ගිහි ගෙදර කියලා කියන්නේ. ගිහි ගෙදර කියලා කියන්නේ මොනතරම්නම් කම්කටොළු වලින් පිරිච්ච තැනක්. ඔබට සල්ලි තිබුණත් සල්ලි නැතත් ජීවිතේ ඔබ විඳවන එක ඔබ ජීවිතේ විඳනවාමයි. මේ ධර්මී ශ්‍රවණයේ කරන ඔබට මිල මුදල් වලින් අඩුවක් ඇත්තේ නැහැ. යාන වාහන වලින් අඩුවක් ඇත්තේ නැහැ. ගෙවල් දොරවල් වලින් ඔබට සේවක දෙසිදස්සන්ගෙන් කිසිම අඩුවක් ඇත්තේ නැහැ. ඒත් ඔබට දැනෙනව නේද ජීවිතයේ තුළ මේ ගෙදර ජීවත් වීම මහා කරදර සහිතයි කියලා? පින්නත්නි දුප්පත් පැලක ජීවත් වෙන මිනිසෙකුටත් ජීවිතේ එහෙම දැනෙනවා. මේ ලෝකේ ජීවත් වෙන හැම මිනිසයාටම මේ ගිහි ගෙදරක වාසය කිරීම කියලා කියන්නේම බාධා සහිතයි. අවිජ්ජා දෝමනස්සයට පත් වෙනවා, කෙලෙස් සහිත ස්වභාවයකට පත් වෙනවා. ඒ කෙලෙස් සහිත තත්යකට පත් වී මිනිසයා ඇලීමත් ගැටීමත් එක්ක ජීවිතේ ගත කරනවා. ඇලීමත් ගැටීමත් එක්ක ජීවිතේ ගත කරන හැම මොහොතකම අපට ජීවිතයේ ලොකු විහෙසකර තත්යක් දැනෙනවා. ඒ නිසා තමයි සැබෑම නිදහසක් හොයාගෙන සමහර ඇත්තෝ තමන්ගේ ජීවිතය ගත කරන්නේ. ඒ නිසාම තමයි අබිනිෂ්ක්‍රමණය කරන්නේ. මේ යථාර්ථය හොඳට පේනවා අයවෙන කෙනෙකුට. ඒ යථාර්ථය අවබෝධ කරගන්න කෙනා, දකින කෙනා මේ ජීවිතය තුළ තියෙන ඒ ගැඹුරු ස්වභාවය දැකලා යා ක්‍රමානුකූලව එයින් අයින් වෙන්න උත්සාහ කරනවා. ඒ නිසා තමයි සමහර ඇත්තන් සැබෑ ලෙසම ජීවිතය ගැන හරි අවබෝධයක් ඇති කරගෙන ඒ අවබෝධය තුළ ඉඳගෙන ජීවිතේ ගත කරන්නේ. ඒ නිසා තමයි එයා ජීවිතේ යන්න යන්නේ. මහා කාශ්‍යප තෙරුන් වහන්සේත් ආනන්ද හාමුදුරන්ටත් අර භික්ෂුණියටත් සඳහන් කරන්නේ, මම ගිහි ගෙදර ඉන්නකොට මම තේරුම් ගත්තා මේ ගිහි ගෙදර කියලා කියන්නේ මහා බාධක සහිත තැනක්. මේක නිදහස් වෙන්න පුළුවන් තැනක් නෙමෙයි. හැබැයි පැවිද්ද කියලා කියන්නේ බොහොම ආකාශයේ වගේ බොහොම නිදහස් වෙච්ච තැනක්. ඒ නිසා මම සම්පූර්ණයෙන්ම මගේ ඉසරැවුල් බාගෙන සුදුසුදු ආකාරයකට මම සැරසිලා, ඒ වගේම ගිහිගේ අත්තරලා ඉසරැවුල් බාගෙන මම පැවිදි තත්ත්වයකට පත් වුණා. ඒ පැවිදි තත්ත්වයකට පත් වෙච්චි මම මගේ ජීවිතය තුළ යම්කිසි ආකාරයකට ඒ පැවිදි තත්ත්වයකට පත් වුණේ මේ ලෝකයේ තුළ ජීවත් වන යම්කිසි රහතන් වහන්සේ නමක් ඉන්නවාද, උන්වහන්සේ ගැන හිතලම මම පැවිදි තත්ත්වයකට පත් වුණා. මේ කසාවත දරාගෙන මම ඒ උතුම් බුද්ධ චීවරයක් දරාගත්තේ ඒ උතුම් රහතන් වහන්සේ කෙනෙක් උදෙසාම මගේ ජීවිතේ පූජා වේවායි කියලා කියන පරමාර්ථයෙන්මයි. පහකස්සප ස්වාමින් වහන්සේ පින්වත්නි සඳහන් කරනවා, ඔය විදිහට මම පැවිදි තත්ත්වයකට පත් වෙලා මම දීර්ඝ ගමනක් යනකොට මේ රජගහ නුවරටත් ඒ වගේම නාලන්දවටත් අතර බහුපුත්තක කියලා කියන පූජ්‍ය ස්ථානයක වැඩ හිටපු ලෞතර බුදුරජාණන් වහන්සේ මට දැක ගන්නට ලැබුණා. භාග්‍යතුන් වහන්සේ දැකගත්ත ගමන්ම මට ඇති වුණේ, අනේ මා ප්‍රාර්ථනා කරපු මේ ශාස්ත්‍රය අනේද මෙතන වැඩ ඉන්නේ. ඒ නිසා මම මගේ ජීවිතේට සුගතයන් මහන්සේ නමක් ශාස්ත්‍රෝරෙක් මගේ ජීවිතේට මට මුණ ගැහුණා. ඒ නිසා මම භාග්‍යතුන් වහන්සේට මගේ ජීවිතේ පූජා කරනවා. මගේ භාග්‍යතුන් වහන්සේට මම වන්දනාමාන කරලා මම මෙහෙම සඳහන් කළා, භාග්‍යතුන් වහන්ස ඔබ වහන්සේ මගේ ශාස්ත්‍රෝරයා වනසේක, මම වනාහි ඔබ වහන්සේගේ ශ්‍රාවකයා වෙනවා. ස්වාමිනී භාග්‍යතුන් වහන්ස ඔබ වහන්සේ මගේ ශාස්ත්‍රෝරයා වෙන්නට මම ඔබ වහන්සේගේ ශ්‍රාවකයා වෙන්නම්. පින්නත් මේ කාශ්‍යපතිරුන් වහන්සේ දැනිච්ච කාරණාව තමයි මේ තමයි මා ලෝකයේ තුල ප්‍රාර්ථනා කරපු හොයාගෙන ගියපු ලෞතර බුදුරජාණන් වහන්සේ. පින්නත්නි ඔබටත් මටත් මේ ජීවිතයේ තුල මගේ ලෞතර බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටියත් බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවා. පින්නත්නි ඒ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටිනවා, ඒ උතුම් ලෞතර බුදුරජාණන් වහන්සේගේ උතුම් නවාරාහදී බුදුගුණ සිහිපත් කරන විට ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියලා කියන හැඟීම සංඥාව ඇති කරගන්නකොට, ලෞතර බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්නවා කියලා කියන හැඟීම සංඥාව ඔබට මහා සෑය රුවන්වැලි මහා සෑය ගැන සිහිපත් කරන විට ඔබට ජීවමාන බුදුහාමුදුරු වැඩ ඉන්නවා කියලා කියන හැඟීම ඇති වෙනවා. ඒන්සයි ජීවමාන බුදුහාමුදුරු වැඩ ඉන්නවා කියලා කියන සංඥාව අදටත් අපට ඇති කරගන්නට පුළුවන්කමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ රූපකාය නැති වුණත්, ඒ උතුම් බුද්ධකාය නැති වුණත් භාග්‍යතුන් වහන්සේගේ ගුණකාය අපට අපේ ජීවිතය තුළ පේන්න තියෙනවා. මහා කාශ්‍යප තෙරුන් වහන්සේ ඉතාමත්ම ශ්‍රද්ධාවෙන් යුක්තව ඇත්ත වශයෙන්ම මම ලෝතර බුදුරජාණන් වහන්සේම සරණ ගියා කියලා සඳහන් කරනවා. එතකොට ඒ වෙලාවේදී මහා කාශ්‍යප තෙරුන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා, ඇත්ත වශයෙන්ම මහා කාශ්‍යප යම්කිසි කෙනෙක් මේ විදියට සරණ ගිහිලා ඉන්න කෙනෙකුට යම්කිසි කෙනෙක් කියනවා නම් බුදුහාමුදුරෝ සරණ ගියේ නැහැ කියලා, ඔහුගේ හිස ගැළවිලා වැටෙන්න ඕනේ. ඒකේ තියෙන භයානක ස්වභාවය පිළිබඳවයි පින්වත්නි සඳහන් කරන්නේ. දැන් මේ කියන දේශනාව සිද්ධ කරන විට අර තුල්ල කියලා කියන තෙරණියත් එතන ඉන්නවා. බුදුහාමුදුරන්ගේ බුද්ධ වචනේම සඳහන් කරන්නේ යම්කිසි කෙනෙක් කියනවා නම් මේ විදියට ශ්‍රාවකෙක් බවට පත් වෙච්ච බොහන්සී වගේ කෙනෙක් ශ්‍රාවකෙක් බවට පත් වෙච්ච කෙනෙකුට කියනවා නම් මෙයා බුදුහාමුදුරුවෝ සරණ ගියපු කෙනෙක් නෙමෙයි කියලා. අපි සාමාන්‍යයෙන් කියන්නේ යාගේ හිස හත්කඩකට පැලිලා වැටෙනවා කියලා කියනවා. හිස ගැලවිලා වැටෙනවා කියලා කියනවා. ඒ තරම් බලවන්ත සත්‍යක් තියෙන පින්වත්නි. කවදාවත් ඔබ ඔබේ ජීවිතයේ තුල බුදුරජාණන් වහන්සේ සරණ ගියපු, ධර්මයේ සරණ ගියපු, මහා සංඝරත්නයේ සරණ ගියපු, තෙරුවන් සරණ ගියපු කෙනෙකුට කවදාවත් ඔබ දෝෂාරෝපණය කරන්න එපා. පින්වත්නි ඒ වෙලාවේදී මහා කාශ්‍යප තෙරුන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට සඳහන් කරනවා, ආනන්දය මගේ ලෞතර බුදුරජාණන් වහන්සේ මට අවවාද කළා. කොහොමද අවවාද කළේ කාශ්‍යප? ඔබ මෙන්න මේ විදියට ඉක්මෙන්ට ඕනේ. වැඩිමහල් වෙන්න පුළුවන්, නවක වෙන්න පුළුවන්, මධ්‍යම භික්ෂුන් වහන්සේලා ඒ අය පිළිබඳව යම්කිසි ආකාරයකට ලැජ්ජහ බයක් ඇති වෙන ආකාරයකට තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යන්න ඕනේ. ඒ වගේම යම් කිසි ආකාරයකට කාශ්‍යප කුසල පාක්ෂික ධර්මයක් තිබෙනවා නම් ඒ කුසල පාක්ෂික ධර්මය එහෙම නැත්නම් කුසල පාක්ෂික ධර්මයන් යහපත් වූ ක්‍රියාවන් පිළිබඳව ධර්මයක් තිබෙනවා නම් ඒ වගේම ඉතාමත්ම හොඳින් අවධාරණය කළ ජීවත් වෙන්න ඕනේ. හොඳ මානසිකාරයක් ඇති කර ගන්න ඕනේ. හිත එකඟ කර ගන්න ඕනේ. තමන්ගේ කන් යොමාගෙනම ධර්මීය හොඳට ශ්‍රවණය කරන්න ඕනේ. බලන්නකෝ කාශ්‍යප හාමුදුරුව සඳහන් කරන්නේ මම මගේ ජීවිතය ගත කරන්නේ මගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ මට ලබා දුන්න අවවාදයට අනුකූලවමයි. මගේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ යම් කිසි කුසල් පාක්ෂික ධර්මයක් තියෙනවා නම් ඒ පිළිබඳව අවධානය යොමු කරන්න කියලා කිව්වා. ඉතාමත් හොඳ මානසික ස්වභාවිකව මානසිකාරකින් යුක්ත ජීවත් වෙන්න කියලා කිව්වා. හිත එකඟ කරගෙන ජීවත් වෙන්න කිව්වා. ධර්මයේ හොඳට ශ්‍රවණය කරන්න කිව්වා. මං ඒ විදිහටමයි මගේ ජීවිතය ගත වෙන්නේ. ඒ වගේම යම් කිසි ආකාරයකට භාග්‍යතුන් වහන්සේ මට මෙහිම දේශනා කරන්න යෙදුනා. කාශ්‍යප හික්මෙන්ට ඕනේ. ඔබේ සමාධිමත් සිතින් යුක්තව ඔබ කායනුපස්සනා භාවනාව සිද්ධ කරනවා නම් පින්වත් අපි සතර සතිපට්ඨානය ගැන කියනකොට ඒ සතර සතිපට්ඨානයේදී අපි කායනුපස්සනාව ගැන අපි සඳහන් කරනවා. මේ කය පිළිබඳව මෙනෙහි කරමින් ගත කරන එක බලන්නකෝ. ආනාපාන සතියේ ඉඳලා අපට අපේ ඉන්ද්‍රියන් සංවර කරගන්න ආකාරය පිළිබඳව, නවසිවිතික භාවනාව පිළිබඳව, ධාතු මනසිකාරයෙන් ඇති කරගන්න ස්වභාවය පිළිබඳව කොච්චරනම් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරලා තියෙනවාද? මහා කාශ්‍යප තෙරුන් වහන්සේ සඳහන් කරන්නේ ආනන්දය මම මගේ ජීවිතය ගත කරන්නේ ලෞතුරා බුදුහාමුදුරුවෝ දේශනා කරපු ආකාරයටමයි. ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්ම මාර්ගයට අනුකූලමයි මම මගේ ජීවිතය ගත කරන්නේ. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේගේ උතුම් ධර්ම මාර්ගය මහා කාශ්‍යප තෙරුන් වහන්සේ ගෙනහැර දක්වමින් ආනන්ද හාමුදුරුවන්ට සඳහන් කරනවා, සත්තාව මෙහෙවකෝ අහං ආවුසෝ සානෝ රට්ට පින්ඩං බුංචි අත අට්ටමිය අඤ්ඤා උදපාදී. ප්‍රියායුෂ්මත එහෙම නැත්නම් ආනන්දයන් වහන්ස, මම මිනිසුන්ගෙන් දවස් 7යි පින්ඩපාතී වැළඳුවේ මිනිසුන්ට ණය වෙලා. හැබැයි මම 8 දවසේ නිර්වාණ අවබෝධය ඇති කරගත්තා. මම කෙලිස් සහිතව එක්තරා ආකාරයකට දවස් 7යි මිනිසුන්ගෙන් දානි වැළඳුවේ මම ඒක ණය වෙලා කියලා සඳහන් කරන්නේ. නමුත් 8 දවසේදී මම නිර්වාණය අවබෝධ කරගත්තා. එපමණක් නෙමෙයි, මම මගේ ජීවිතයේ තුළ මම ලෞතුරා බුදුරජාණන් වහන්සේට වනතරන්නම් ගෞරවයක් දක්පත් කියලා කිව්වොත්, භාග්‍යතුන් වහන්සේ එක්තරා රුක්මලකට වැඩම කළා. ඒ වෙලාවේදී රුක්ෂයේ මුලට වැඩපු කරමු වෙලාවේදී මම මගේ රෙදි කැබලි වලින් මහලා තිබිච්ච සංගල සිවුර 4-9 බිම අතුරලා භාග්‍යතුන් වහන්සේට මෙහිම සඳහන් කළා. භාග්‍යතුන් වහන්සේ මෙහි වැඩ සිටනසේක්වා, මෙහි වැඩ සිටනසේක්වා තථාගතයන් වහන්සේ වෙලාවේදී සඳහන් කළා, කාශ්‍යප ඔබ මේ එළලා තිබෙන මේ සංගල සිවුර බොහොම බුදු මොලොක් නේද? භාග්‍යතුන් වහන්සේට මම කිව්වා, තථාගතයන් වහන්ස ඒ සංගල සිවුර ඔබ වහන්සේ පිළිගන්නනසේක්වා. භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ සඳහන් කළා, පින්වත් කාශ්‍යප මගේ මේ සිරුර එහෙම නැත්නම් මම මේ පොරවගෙන සිටින මේ පාංශකූලක චීවරය කියලා කියන්නේ මේක ටිකක් බොහොම ගොරෝසු එකක්. ඒ නිසා මේක තාමත්ම යම් කිසි ආකාරයකට ප්‍රියමනාප ස්වභාවයක් ඇත්තිනේ. නිසා ඔබ වහන්සේ මේක පිළිගන්න කියලා කිව්වා. කාශ්‍යප හඳුරු බොහෝම කැමැත්තෙන් ඒක ඉල්ලගත්ත. එහෙම නැත්නම් පිළිගැනීම සිද්ධ කළා. පින්වත්නි, ඒ වෙලාවේදී කාශ්‍යප හාමුදුරුව තමන්ගේ ජීවිතයේ තුල බොහොම උදාන වාක්‍යයක් කියනවා. ඒ තමයි, මගේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ විදිහට ප්‍රකාශයටපත් කිරීමක් කළා. මගේ ලයෙන් උපන් පුතා, බුදු මොවින් උපන් පුතා, ධර්මයෙන් උපන් පුතා, ධර්ම දායාද වූ ඒ විදිහට ආකාරයකට මහා කාශ්‍යප තෙරුන් වහන්සේගේ උතුම් ගුණයේ පිළිබඳව පින්වත්නි සිහිපත් කිරීමක් කළා. අපට මේ පිළිබඳ දීර්ඝ විස්තරයක් සඳහන් කරන්න තිබුණත් අපට තිබෙන කාලය නිසා මේ පිළිබඳව සඳහන් කරන්න කියාවක් ඇත්තේ නැහැ. ඒ වෙලාවේදී පින්වත්නි අපිට පේනවා මහා කාශ්‍යප තෙරුන් වහන්සේ තමන් වහන්සේගේ ජීවිතයේ තුළ ඒ තිබිච්ච උත්තරීතර වූ ගුණය, මගේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ පිළිබඳව දක්වපු අප්‍රමාණ ගෞරවය, ඒ ධර්මයේ තේරුම් අරගෙන ජීවිතය ගත කරපු ස්වභාවය ප්‍රකාශයට පත් කළා. මේ ප්‍රකාශයට පත් කරන වෙලාවේදී මහා කාශ්‍යප තෙරුන් වහන්සේ ආනන්ද හැඳුරුණ සඳහන් කරන්නේ, ආනන්ද ස්වාමීන් වහන්ස, මම හැම වෙලාවක් තුලදීම මගේ ක්ලේශ ධර්මයන් යටපත් කරමින් ඒ ප්‍රඥා විමුක්තියෙන් යුක්ත මම හිත සමාධිමත් කරගෙන මගේ ජීවිතය ගත කරනවා. ඒ නිසා මම මගේ ජීවිතේ බොහොම ශක්තිමත් විදිහට ගත කරනවා ලෞතුරා බුදුහාමුදුරන්ගේ ධර්මයට අනුකූලව. මේ සියලුම දේශනාවන් මහා කාශ්‍යපති රුන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේට සඳහන් කරනකොට පින්වත්නි අර තුල්ලනන්දා භික්ෂුණිය එතනින් අයින් වෙලා ගියා. අපිට පේනවා ආයා භික්ෂුණිය තමන්ගේ ජීවිතය තුළින් එක්තරා ආකාරයකට එහෙම නැත්නම් සිවුරු ඇරලම ගිහිලා තියෙනවා. මොකද මහා කාශ්‍යපති රුන් වහන්සේටයි මේ චෝදනාව කළේ. නමුත් මහා කාශ්‍යපති රුන් වහන්සේ තමන් වහන්සේගේ ජීවිතය තුළ තිබිච්ච සැබෑම ස්වභාවයේ தත්ත්වයේ පිළිබඳව අවධාරණය කිරීමක් කළා. ජීවිතේ හොයාගෙන යන සියලු දෙනාටවත් ධර්ම මාර්ගයේ හොයාගෙන අපි කාටත් මෙවැනි දේශනාවන් ජීවිතයට තාමත්ම වටිනවා. ඒ ඔබේ ධර්මඥානීය අවබෝධය ඇති කර ගැනීම සඳහා. පින්වත්නි, මා වැඩ සිටින මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද මහපිරින් විහාරස්ථානයේ කවුරු හරි කෙනෙක් අපේ විහාරස්ථානයේ පොඩි හාමුදුරන් වහන්සේලාට දන්පෙන් පූජා කරනවා නම් ලෝකේ කොතනක හරි හෝ සිට ඒ සියලු දිනාටමත් දස දහස් වාරයක් අප පින් අනුමෝදන් කරන්න කැමැති හැම දෙනාගේම ජීවිත සුවපත් වේවා මහා සෑයේ පීඨ ආශිර්වාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් මේ උතුම් දේශනාව සඳහා තමන්ගේ පින් බර දායකත්වය ලබා දුන්නා නම්බර 116A ශ්‍රී සුමංගල පාර පන්නිපිටිය ලිපිණී පදිංචි නන්දිනිද සිල්වා පින්වත් මහත්මිය විසින් අගෝස්තු 30 වෙනි දිනට පරලොව සැපත් වී පුරා අවුරුදු 32ක් ගත වූ අයිජේද සිල්වා ආදරණීය පියාට පින් දීමටත් ඒ වගේම පරලොව සැපත් සීපීද සිල්වා මෑණියන් ඇතුළු මියගිය සියලුම ඥාතීන්ට පින් දෙන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සුජීවත්ව සිටින සියලු ඥාති හිත මිත්‍රාදීන්ට සහ විශේෂයෙන් ගරුතර දේක්ෂකයන්න් වහන්සේට නිරෝගී සුවය සහ දීර්ඝායු සහ බුද්ධි වර්ධනය ප්‍රාර්ථනා කරනවා. උතුම් ධර්ම අවබෝධයම ලැබේවායි කියලා කියන උතුම් සත්පරමාර්ථ යුක්තවයි අද මේ දේශනාවට දායකත්වය දරුවේ. ඒ වගේම හෝමාගම පාක්ලේන් රෙසිඩෙන්සි පදිංචි මහින්ද පොන්නම්පෙරු මහා ස්ටී පුෂ්පා රංජින් යන දෙමව්පියන් විසින් අද දායකත්වය දරුවා. ඔස්ට්‍රේලියාවේ සිටින චනුද සේලක පුතුණුවන්ගේ සියලු ග්‍රහ අපල දුරවි පූර්ණ නිරෝගී සුවයේ සඳහාත් එම රටෙහිම පදිංචි තුලිත් නේලක නිපුණ නිහංසා යන දරුවන්ට සෙත්පතන්ටත් අද දවසේදී දායකත්වය දැරීම තුළින් බලාපොරොත්තු වුණා. දෙපාර්ශ්වයේ මියගිය දෙමව්පියන් සහ සහෝදරයන් තිදෙනාටත් මියගිය නෑ හිතමිතුරන් ඇතුළු හැම දෙනාටමත් දේශකයන්න් වහන්සේට වගේම ලෝවාසී හැම දෙනාටමත් පින් දෙන්නටත් ඒ වගේම සෙත්පතන්ටත් අද දවසේදී බලාපොරොත්තු වුණා. ඇමරිකාවේ ලාස් වේගස්හි පදිංචි සුමිත්‍රා කලුතට හා අනුර කපුගම දිදුල කපුගම කියන පින්වත් පිරිස දායකත්වය දරුවා. අනුර කපුගම ස්වාමි පුරුෂයාට හා දිදුල කපුගම පුතුණුවන්ට සෙත්පතන්ට තමයි අද දේශනාවට දායකත්වය දැරීම තුළින් බලාපොරොත්තු වුණේ. ඒ වගේම පින් දීමට බලාපොරොත්තු වෙනවා නාවිවෙන ආරණ්‍ය සේනාසනයේ වැඩ සිට හදිසි අනතුරකින් අපවත්ව දාල සියලුම මහා සංඝරත්නයට උතුම් නිවන්සුව ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නැසී ගිය ගුණවතී කලුතොට මෑණියන්ට ලීලාවති කපුගම මෑණියන්ට මාර්ටින් සිල්වා පියාණන්ට වගේම තිලකරත්න නිහල් සරෝජා කලුතට යන පරම්පරානුගත මියගිය සිළු දෙනාටත් පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. දේශකයන්න් වහන්සේටත් නිත කාර්ය මණ්ඩලයටත් පින් අනුමෝදන් කරන්නටත් සෙත්පතන්ටත් අද දවසේදී ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා. අද මේ උතුම් දේශනාව සඳහා දායකත්වය දරපු පින්වත් ඔබ සිළු දෙනාටමත් මේ උතුම් ධර්මීය ශ්‍රවණීය කරපු ලක්වාසී ලෝකවාසී ඔබ සිළු දෙනාටමත් උතුම් දළදා හාමුදුරන්ගේ පිහිට ලැබේවා, ජයසිරි මහාමුදුරන් වහන්සේගේ පිහිට ලැබේවා, මහා සෑය පිහිට ආශිර්වාදයෙන් නිදුක් වේවා, නිරෝගී වේවා, චිරජීවනයේ ලැබේවා, උතුම් ධර්ම අවබෝධයම ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අද දේශනාවට දායකත්වයේ දරපු පින්නතුන්ගේ නම් සඳහන් කරලා මිය ගිහිල්ලා ඉන්න දෙමව්පියන් ඥාතීන් හිතවත් සහෝදර සහෝදරයන් ඇතුළු හැම දෙනාටමත් පින් අනුමෝදන් වේවා. මේ උතුම් ධර්මීය ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබගේ පවුල්වල මිය ගිහිලෙන සියලු දෙනාටත් පින් අනුමෝදන් වේවා. මේ පින් බලයෙන් ඒ හැම දෙනාටම උතුම් ධර්ම අවබෝධයම ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. විෂ්ණු කතරගම සමන් බිබීසනාදී සියලු අල්පේ ශාක්‍ය මහේසක්‍ය දෙවියන්ට පින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ ආශිර්වාදයත් රැකවරණයත් අපි හැම දෙනාටමත් ලැබේවා. දෙවියෝද මේ පින් බලයෙන් උතුම් නිවන් අවබෝධ වේවායි කියන ඒ උතුම් සත් පරමාර්ථයත්‍ති කරගෙන අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා
1: divanaga mahindika punyantam anumoditva chiram rakkhantu desanam akasatta ca bummattha divanaga mahindika punyantam anumoditva chiram rakkhantu tvam sadhati
0: hema dinatama samma sambuddha saranai
2: sadhu සාධහු සාධහු අද බ්‍රහස්පතින්දා නෙතෙෆෙම් ධර්ම දක්ෂිණාව පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු මාතලේ විහාරපාරයේ ශ්‍රී විද්‍යානන්ද මහපිරිවෙන් විහාරස්ථානයේ විහාරාධීපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතිපූජනීය ඔලගන්වත්තේ චන්දසිරිනායක ස්වාමින් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වමින් නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. ඔබට සිහිපත් කරන්නට ඕනේ එළඹෙන සැප්තැම්බර් මාසේ 26 වන සෙනසුරාදා දිනයට යෙදෙන බිනරපුර පසළොස්වක පොහෝදා නෙතෆෙම් රේඩියෝවේ ශ්වේත පූජා සජීවී වැඩසටහන පැවැත්වෙන්නේ ගම්පහ පෙතියාගොඩ මනලොව පින්කෙතනම් වූ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන. අතිපූජනීය මිහිඳුපුර ජිනානන්ද ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන මේ උතුම් පින්කම් මාලාව සමගින් එක්කාසු වන්න බිනරපුර පසළොස්වක පොහෝදා සැප්තැම්බර් මාසේ 26 වනදා ගම්පහ පෙතියාගොඩ මනුලොව පින්කෙතනම් වූ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථ පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලයි ඔබට ආරාධනා කරන්නේ. උඩුගම්පොළ නයිවලපාරේ 3 කිලෝමීටර කණුව අසල තමයි මේ උතුම් පුණ්‍ය භූමිය පිහිටා තිබෙන්නේ. ඉතින් දඹදිව වන්දනාවේ යෙදෙන අපේ සදහවත් සියලු දෙනාට තමයි මේ සිහිපත් කිරීම. ට්‍රැවල් නෙත් ආයතනය දඹදිව ඔබ වන්දනාවේ එක්කන් යනවා වගේම සාංචි වන්දනා විශේෂ වූ වන්දනා ගමනක් සූදානම් කරලා තිබෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු සතර ස්ථාන සමග සාංචි වන්දනා කරන්නට බලාපොරොත්තු වන සියලු දෙනා වෙනුවෙන් තමයි මේ සුබ පණිවිඩය අපි සිහිපත් කරන්නේ. ඔක්තෝබර් මාසයේ පළමු වනදා ඉඳලා ඔක්තෝබර් මාසයේ 15 වනදා දක්වා තමයි මේ ගමන නැත්නම් මේ වන්දනාව සූදානම් කරලා තියෙන්නේ. ඉතින් මේක ටිකක් සුවිශේෂී ගමනක්. ඉතින් අග්‍රාවල ඉඳලා පැය 6කින් සාංචිය වෙත සුඛෝපභෝගී දුම්රියක් මාර්ගයෙන් තමයි ගමන් කරන්නේ. ඉතින් වායු සමීකරණය කරන ලද ඔබටම වෙන්නු ආසනයක සුඛෝපභෝගී සත්කාර සමගින් තමයි ඔබට මේ සාංචි වන්දනාව සිදු කරන්නට පුළුවන්කමක් තිබෙන්නේ. ඉතින් මේක සාමාන්‍ය දුම්රියකින් යන ගමනක් නෙවෙයි, සුඛෝපභෝගී දුම්රිය ගමනක් තමයි මේ ආකාරයෙන් සූදානම් කරලා තිබෙන්නේ. ඉතින් මේත් සමගින් ඔබට එක්කාසු වන්නට පුළුවන්කමක් තිබෙනවා. ඉතින් දිල්ලියට ගිහිල්ලා සාංචිය වැඳපු දාගෙන නැවත අග්‍රාවලට ඇවිල්ලා සතර ස්ථාන වන්දනාමාන කර ගන්නට පුළුවන්කමක් තිබෙනවා මේ ට්‍රැවල් නෙත් සංවිධානය කරන සුවිශේෂී සාංචි වන්දනා වැඩසටහන සමගින් එක්කාසු වන සියලු දෙනාට. එනිසා වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංක සටහන් කරගන්න 0112-863-363 එවැගේම 0776-163-872 0776-163-872 තමයි දුරකථන අංක.
3: දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.

Net FM. Spirit Vanderbilt. ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහ පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුව විට දක්වා අකනිටා බඹලොවතෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොජ්ජංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

විහෙරති බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති

මැසි මදුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ අනුභව සම්පන්න ජය පිරිත් දෙසුමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වේ. ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Nyt FM. Nyt FM. Pirit Mandebjerg. ආහාර පාන ආදීන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදීන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදීන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Nette fem. Nette Ferit Mandebær. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන්දුක්කම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්යය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමෙතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලම ගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදින දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

ශීර්ෂාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදු ගුණ, ධම් ගුණ, සංඝ ගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Net FM. Net FM. Spirit Vanderbilt.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මුහුර්තයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය. දම්සක් පැවතුම් සුතුර. යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහුමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නිත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශිර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළසේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත් FM අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිත ආරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අඛණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

උතුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි මේ.

මෙලොව පහළ වූ සියලූම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රීපාද පත්මේ දක්වා 32 මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි.